බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: මේ පින් බරව දැසන ඔබේ සිත් අවදි කරන්නේ.
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
2: කවදත් අලුත් කාගෙත් net කාගෙත් net ලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහෙයින් සමරන්නට
0: නේත්‍රාලෝක වෙසක්
2: පූජනීය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
0: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
2: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
0: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
2: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
0: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
2: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
0: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න.
2: පිළිවෙත් පුරන්න. දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු. අපි ආයෙත් කූරගෙන යමු.
3: බැති බරදායකත්වය.
0: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
4: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
2: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
4: යස් යස්. එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
2: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා. WhatsApp 0711 95 95 95. net fm facebook live.
5: මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝදා නේත්‍රාලෝක වෙසක් කලාපය ක්‍රියාත්මක වන්නේ ඓතිහාසික කෝරගල රාජ මහා විහාරස්ථානයේදී. එහිදී ඔබට මෙහි පිට පැවැත්වෙන අසදිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාමර රාත්‍රී අර්ථේ අසමසම සර්වඥතා මහා ඥාන පූජාව දකින්නට ඒ පූජාවෙහි යෙදෙන්නට හැකියාව තිබෙනවා. වෙසක් පුර පසළොස්වක පොහෝදා රාත්‍රී 10 සිට පසුදා 5 වනතුරු මේ දුර්ලභ පින්කමට ඔබට සහභාගි වෙන්නට හැකි. පූජනීය මාපලගම සුසිලවංශ ස්වාමී වහන්සේ විසිනුයි මෙවරත් මේ අසම සම සර්වඥතා මහාඥාන පූජාව පැවැත්වෙන්නේ. සහභාගී වන ඔබට ඉතාම වටිනා ග්‍රන්ථයක් නොමිලේම ලබා ගන්නටත් හැකියාව තිබෙන බව අපි මතක් කරන්න ඕනේ. net fm රේඩියෝ ඔස්සේ සජීවීව මේ පින්කම ශ්‍රවණය කරන්නට පුළුවන් බවත් අපි මතක් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකාව ඔස්සේ ඔබට මේ පින්කම දකින්නටත් පුළුවන්. අපි ආරාධනා කරනවා එන්න කෝරගල රාජමහා විහාරයට.
2: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
3: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
2: නේත්‍රාලෝක වෙසක්. නේත්‍රාලෝක වෙසක්.
3: වෙසක් පොහෝදා ශ්වේත පූජා පින්කම් මාලාව
2: උත්තම ධාතු වන්දනාව
3: වෙසක් තොරණ
2: පහන් කෝඩෝ
3: සැදැහැගි
2: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදේ සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල්දම් වඩන්නට
3: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය.
2: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
0: කූරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න.
3: බැති බරදායකත්වය.
2: අලුත්තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනය මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-76-72
0: මේ පින්බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සාත්‍රින්න SLT Mobitel 5 කොන්දේසි අදාළවේ
0: කවදත් අලුත් කාගෙත් net
2: ආගමික දහම් සඳල්ල කිතු දහමින් ඔබේ දිවියට
6: ප්‍රේමවන්ත දරුවෙනි ඔන්න අද දවසේ ඔබේ නිවහනට ගොඩවදින මම සමිදානන් වහන්සේගේ වදන් මෙන්න මෙහෙම කැටි කරනවා ඔබේ අසල්වැසියා කවුරුන්ද මතකද උන් වහන්සේ අසල්වැසියා පිළිබඳව උපමාවක් වදාරනවා යහපත් සමරිතානුවරයා පිළිබඳ උපමාව හොර මුලකට අසු වුණු මිනිසෙකු පහර කනු ලබනවා. ඔහු දුබල වී පාරයිනේ වැටි සිටිනවා. ඒ මගින් ලෙවිවරේ කියනවා, "ඔහු මගහැර යනවා. පූජකෙද්ද ඒ මගින් යන්නේ මගහැරමයි." සමරිතානුවරයේ යුදාවරුන් නෙතරම් මායින් නොකල සමාජ මට්ටමින් පහළයයි ඔවුන් සම්මත කළ සමරිතානුවා ඒ මගින් යන අතර ඌටෙන් කරන්න තමාගේ කොටුලුවාගේ පිටින් බසිනවා. යහපත් ලෙස බේද දුර්ලමින් කරන්නට ඕනෑදී සිද්ධ කරනවා. එකී සිදුවීම ඇතුලේ උපමාව වදාරන ජේසුන් වහන්සේ අහනවා පහරකෑ යුදයාට සමරිතානුවරයා නොවේද අසල්වැසියා වූයේ කියා. එබැවින් ඔබ ඔබේ අසල්වැසියා කරගන්නට ඕනෑ. එනම් ඔබේ දයාවේ දෑත දිගු හැරෙන්නට ඕනෑ. ඕනෑම කෙනෙකුට කිසිදු බලතාවයක් බලපෑමක් නොමැතිව කිසිදු බාහිර බලපෑමකින් තොරව ඔබට එසේ ආදරය කරන්න හැකිනම් ඔබ ක්‍රිස්තු ශ්‍රාවකෙක්. ඒ භාග්‍ය ඔබට ලැබේවා යයි මම සමිදානන් වහන්සේව යදිනවා. ඔබට ජේසු පිහිටයි.
2: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට
7: ආයිබුවන්. ගෞරවනීය මා ආදරණීය සහෝදර සහෝදරියනි, මේ සුන්දර දවසේ සුන්දර උදෑසන සාමය එකමුතුකම කියන්නේ මොකද්ද කියන එක ශුද්ධ කුර්ආනයේ කොහොමද කියලා තියෙන්නේ. ශුද්ධ කුර්ආන අල්ලා දෙවියන් වහන්සේ පවසනවා, වඅතසිමූ බිහබ්ලිල්ලාහි ජමීඅ වලා තෆරකු. ඔබ සාමය සමගිය සහෝදරත්වය කියන කඹය තදින් අල්ලා ගන්න. ඔබ වෙන් නොවන්න කියා අල්ලා දෙවියන් වහන්සේ පවසනවා. ඇයි මේ සාමය සමගිය සහෝදරත්වයට එකමුතුකමට කඹය පැවසුවේ? කඹය හැදිලා තියෙන්නේ කොහොමද? කොහු එකට එකට අමුණලා ඒක ලණුවක් බවට පත් වෙලා, ලණුව එකට එකට අමුණලා ඒක කඹයක් බවට පත් වෙලා තියෙනවා. මේ කඹය සිංහල අවුරුදු කාලේදී කඹ ඇඳීමේ තරඟයේදී කඹය දෙකට කැඩිලා විසිමුණා කියලා අපි කියන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. කඹය හරි ශක්තිමත්. මේ වගේ මේ කඹයේ තියෙන හැම පුරුකක්ම, හැම කොහු කැල්ලක්ම ඒක අපගේ ජාතිය, මුස්ලිම් වේවා, බෞද්ධ වේවා, ක්‍රිස්තියානි වේවා, සෑම සහෝදරයන් මේ සහෝදරය එකමුතු වෙලා තමා මේ කඹය හැදිලා තියෙන්නේ. මේ කඹය ඉබේ කැඩෙන්නේ නැහැ. නමුත් පොඩිම පොඩි බේත්තලයක් අරගෙන ඒ විෂ බීජය මගින් කැපිල්ලක් දැම්මොත් ඒ මගින් ඒ කඹය කැඩෙන්නට පුළුවන්. ඒ නිසා අපි සෑම කෙනෙක්ම එහෙම විෂ බීජ වලට ඉඩ නොදී අපි ඒ කඹය ශක්තිමත්ව තබා ගනිමු. බෞද්ධ, මුස්ලිම්, මැලේ, බර්ග, හින්දු කියන සෑම ජාති එකතු වෙලා ඒ කඹය ආරක්ෂා කරමු. ඒත් අල්ලා දෙවියන් අපිට වාසය ලබා දෙනු මැනව.
2: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: Hot FM Alpha Studio with Cosmi and Lehansa.
1: Good morning, Kasuniyaki.
2: Good morning. Ude hayai vinadi hatrai velavu. Neta FM Alpha Studio aragana. Ada evilla inne hari devanta vidihata lehansa.
1: මට නම් ඉතින් පේනවා.
2: ඇයි මට පේන්නේ නැහැ කියලාද හිතන්නේ? මටත් පේනවා. දැන් මම දිහා බැලුවොත් මගේ වම් මත පැත්තට වම් මැසින් මට බලා ගන්න පුළුවන්. ලෙහසා ගැන කිව්වොත්
1: මට කෙලින්මත් ඉන්නවා, මට දකුණු පැත්තෙනුත් තියෙනවා.
2: හරි, ඉතින් අපි අද කැමති කියන්න මට හිතුණ දැන් මේ අද තියෙන මේ වයිබ් එකත් එක්ක ලෙහන්ස එක පැත්තකින් වැස්ස තියෙනවා. හරි, පොඩි පොදයක් යනවා, එක පාරටම පොඩක් සැරට වහිනවා. ඉතින් අපි මේ දේවල් ගැන පහුගිය කාලේ කතා කරා. ඉතින් මේ මෝසමත් එක්ක චුට්ටක් කාලගුණය විපර්යාස වෙලා තියෙනවා. හරි, ඉතින් ඒ දේවල් කොහොම වෙතත් අපි අපේ වැඩ ටික සාර්ථකව කරගෙන යන්නනේ මේ හැමදේම කරන්නේ නේද? ඉතින් අද කැමති මම කියන්න දැවැන්ත විදිහට ඔයාව පටන් ගන්න. හරි, අද ඔයාගේ මේ සතිය දැවැන්ත විදිහට පටන් ගන්න. අද ඔයාගේ මේ දවස දැවැන්ත විදිහට පටන් ගන්න. හා, බැරිද?
1: අනිවාර්යම පුළුවන්.
2: ඉතින් කොහොමද අපි දැන් අද දැවැන්ත විදිහට නැත FM Alpha Studio එකෙන් හැමෝටම මේ දවස සතිය පටන් ගන්න දෙන්න ලෙහන්ස?
1: අපි අද හිතුවා කසුනියක් කි මේ මුළු සතියම තියෙනවනේ. මේ මුළු සතියටම ගැලපෙන එනර්ජි එක කොහොමද කියන්නේ? මං ඉස්කෝලේ නම කියන්නද?
2: කියන්න.
1: කොළඹ නාලන්ද විද්‍යාලයෙන් පටන් ගන්න මුළු සතියටම ගැලපෙන එනර්ජි එක ඔන්න යාලා අපිට දෙන්න තමයි අද ඇවිත් ඉන්නේ.
2: හලෝ නාලන්දියන්ස්, ගුඩ් මෝර්නින්.
3: ගුඩ් මෝර්නින් අක්කේ.
2: කොහොමද අනිත් තුන්දෙනාගේ කටහඬවල් ඇහුන්නේ? රොවින්දුගේ කටහඬ විතරයි ඇහුනේ. මයික් එකේ ඉතින් අතට ගන්න ඕන පොඩ්ඩක් නේද? ගුඩ් මෝර්නින්.
4: ගුඩ් මෝර්නින් අක්කේ.
2: හරි රොවින්දු, කොහොමද දැන් අද මේ එන එනර්ජි එක?
3: අද සඳුද දවසේ ඉතින් නෙට් FM එකට උදේම ඇවිල්ලා ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා අතරම මේ අද උදේ පාන්දර නැගිටලා දැන් මේකට ලෑස්ති වෙනකොට මේ අර අපි ප්‍රිපෙයා වෙනවානේ. දැන් ඒ කියන්නේ අර වෙනදා සාමාන්‍යයෙන් අපි දවස පටන් ගන්න උදේ ඔය 6ට 7ට වගේනේ. දැන් අද පාන්දර 5ට විතර ඇහැරලා දැන් ගෙදර ඉඳන් ඇවිල්ලා මං කියන්නේ ඕනම කෙනෙක්ට අර අපි උදේ නැගිටිනකොට අපි කෙනෙක්ට දවසේ තියෙනවා නම් මොකක් හරි අරමුණක්. එදාට හරි මොකක් හරි තියෙනවා නම් අරමුණක් අද දවසේ අපි මේ දේ මේ වගේ සාර්ථකව කරන්න ඕනේ කියලා ඇත්තටම දවස හොඳ එනර්ජියකින් පටන් ගන්න පුළුවන්. කෙනෙක්ට සතියක් පටන් ගද්දි තියෙනවා නම් මොකක් හරි අරමුණක් මේ සතිය ඇතුලේ මම මේ වගේ දෙයක් කරන්න ඕනේ කියලා එයාට සතිය හොඳට පටන් ගන්න පුළුවන්. ඒ විදිහට මාස අවුරුදු ඕන කෙනෙක්ට හැමදාම එනර්ජියකින් වැඩ කරන්න අරමුණකට පුළුවන්.
2: නියමයි. රොවින්දු ගොඩක් ටැලන්ටඩ් බොයි කෙනෙක් ලෙහන්ස. ඒ වගේම මෙතන ඉන්න තොන්දෙනා මෙහෙමයි. අපි තොන්දෙනාගේ නම් හතර දෙනාගේම නම් කියාගෙන යමුද ලෙහන්ස?
1: අද අපිත් එකතු වෙන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයේ රොවින්දු දිනේන්ද්‍ර දේව, සෙනුක සංසන, දිදුල මෙවන්, නූල්නිදු පෙරේරා කියන අයලා හතර දෙනා.
2: දැන් අද රොවින්දු ඇතුළු මේ ටීම් එකම නාලන්දියන්ස්ලා නෙත FM Alpha Studio එකට එන්න ඕනි කියලා මට මෙච්චර කිව්වේ ඇයි?
3: ඒකට ලොකු හේතුවක් තියෙනවා. ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ ඇල්ෆා ස්ටුඩියෝ එකට. මොකද අපි මේ කරපු පුංචි ඉල්ලීම අපිට මේ විදිහට ලබා දුන්නට මේකට හේතුව තමයි අපි අද අපි නියෝජනය කරන්නේ නාලන්ද විද්‍යාලය වගේම නාලන්ද විද්‍යාලයේ පෙරදිග සංගීත ඒකකේ. එතකොට දැන් නාලන්ද විද්‍යාලයේ පෙරදිග සංගීත ඒකකේ කිව්වහම අපේ ඒකකයේ තමයි නාලන්දේ ගොඩක් ඉවෙන්ට් වල මියුසික් පැත්ත බලන්නේ. ඉතින් ඒ වගේම නාලන්ද විද්‍යාලයේ පෙරදිග සංගීත ඒකකයත් හවුල් වෙලා කරන විශාල වැඩසටහනක් තියෙනවා. ඒ තමයි ගීත්මා 2026. ගීත්මා 2026 පැවැත්වෙනවා මේ මැයි මාසේ 28 වෙනිදා BMICH එකේ. ඉතින් ඒ ගැනත් කතා කරන්නත් එක්ක තමයි අපි ආවේ.
2: ඒකනේ බලන්න, ගීත්මා ලස්සන නමක් නේද ලෙහන්සා?
1: හරිම ලස්සනයි.
2: ඉතින් ඒකත් එක්කම මේ දැන් නාලන්දේ ගොඩක් අය ඇල්ෆා ස්ටුඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කරා. ඒ වගේම සම්බන්ධ වුණා. ඉතින් නාලන්දේ ගොඩක් ටැලන්ටඩ් බොයිස්ලා ඉන්නවා. ඒ අතරේ කිහිප දෙනෙක් තමයි ඇවිත් ඉන්නේ. ඉතින් විශේෂ ඉල්ලීමක් කරා අද දවසේදී ඇල්ෆා ස්ටුඩියෝ එකට එන්න ඕනේ කියලා. එයාලගේ හැකියාවන් එක්කම මේ විශේෂත්වය ගැන කතා කරන්න. ඉතින් ලෙහන්සා, දැන් මේක නාලන්දට විතරද මේ අවස්ථාව තියෙන්නේ?
1: නෑ නෑ නෑ, අපේ රටේ තියෙන ඕනම ඉස්කෝලෙක ඉගෙන ගන්න ඔයාට පුළුවන් අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකට එන්න.
2: ඔව්, මොනරාගලින් ආව කේස් සතේ අම්පාරෙන් ආව රට වටින්ම අපිව බලන්න නෙතෙෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ එකට එනවා. ඇවිල්ලා ඒගාලගේ හැකියාවන් හැමෝටම කියනවා, හැමෝටම පෙන්නනවා. ඔයත් බබලලා රටත් බබලන තරුවක් වෙන්නටයි මේ නෙතෙෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් අවස්ථාව දෙන්නේ. අර ලෙහන්සා, රොවිඳු අය ලස්සන කතාවක් කිව්වා නේද? මොකද්ද?
1: අරමුණක් තියෙනවා නම් අපිට ලස්සන්ට අපේ දේවල් ප්ලෑන් කරගන්න පුළුවන්.
2: අරමුණක් තියෙනවා නම් ඔව්, අපිට අපේ ලස්සනට අපේ දේවල් ප්ලෑන් කරගන්න පුළුවන්. හරියට මෙන්න මේ ඇහෙන සින්දුවේ වගේ කියලා මට හිතෙනවා. හැම දෙම මට, හැබැයි පිවිතුරු හොඳම දේ ඔයාට. තේරුණාද ලෙහන්සා?
1: තේරුණා.
2: දුර කඳු යායම මට, හැබැයි ඒ නිල්ල, ලස්සනට හැදෙන නිල්ල ඔයාට. ඒ විතරක් නෙමෙයි, තව ගොඩාක් දේවල් තියෙනවා මේ මුළු ලෝකෙම මට, හැබැයි මගේ ආතරේ ඔයාට. ඉතින් ඒ වගේ පිවිතුරු අරමුණකින් දවස පටන් ගන්නකෝ, ලස්සනට යන්නකෝ. ජය වේවා.

0: අන්න දැක්කනේ නිහස. දැන් තේරුණා නේද වැඩේ මොකක්ද කියලා?
1: තේරුණා තේරුණා.
0: ඉතින් වියලුණු කතර බිමේ දිය බිඳ බිඳ වැටෙන තුරා කතරට සයුරක් මදිනේ. හරි. ඉතින් ඒ වගේ තමයි මොන දේ වුණත් මොන කම්කටොළු බාධක තිබුණත් හැම දෙයක්ම මම දරා ගන්නවා. හොඳම දේ දෙන්නේ ඔයාට තමයි. නේ?
1: ඔහු මන් දැන් මේ කල්පනා කරේ කසුණියා කී හැම සින්දුවකටම ඒ කියන්නේ අපේ ජීවිතේට ගන්න දෙයක් තියෙනවා. දැන් සමහර වෙලාවට ඔය එක එක සින්දු අපි අහනවානේ. කසුණියා කිට මම ඔක හැමදාම කියනවා. කසුණියා කී ඒකේ අර වෙනම තේරුමක් ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ තේරුම් වලට මාත් ඔය ගෙදරින් ඉඳි නිකන් හිටපු ගමන් කල්පනා කරලා බලනවා මේකත් ඒ වගේ එකක් වෙයි.
0: අපි ඇල්ෆා ජෙනරේෂන් එකට අප්පුඩියක් ගහලම මේ සින්දු දෙන්නේ මම. හරි, මෙතන ඉන්නේ ජෙනි සෙඩ් ජෙනරේෂන් එක. නේරුවින්දු, ඔගලන් ජෙනි සෙඩ් නේද? බයෙන් කියන්නේ උත්තර දෙන්නේ. හරි රුවිඳු, දැන් රුවිඳුට මං කියවනේ ටැලන්ටඩ් ගොඩක් තියෙනවා කියලා, ටැලන්ටඩ් බොයි කෙනෙක් කියලා. ඉතින් නෙත FM ඇල්ෆා ස්ටුඩියෝ අපේ අහගෙන ඉන්න ගමන් FM 95.4.10 ඉක්මනටම එන්න නෙත FM Facebook Live එකට. මේ නාලන්දියන්ස්ලා කවුද කියලා බලන්නකෝ, ඇවිල්ලා මොනවද කරන්නේ කියලා බලන්නකෝ, මේ කියන තරම් ටැලන්ට්ස් තියෙන්නේ කාගෙද කියලා බලන්නකෝ. අපි Facebook Live එකේ ඇවිත් ඉන්නේ. හරි රුවිඳු, මොනවද ඔයාට කියන්න තියෙන්නේ? දැන් අපි කතා කරමුකෝ ඔයාගේ ටැලන්ට්ස් ගැන මුලින්ම. ඔයාගේ හැකියාව ගැන කියන්නකෝ මුලින්ම.
2: මගේ හැකියාව කිව්වොත් මම පොඩි කාලේ ඉඳන් සිං කරනවා. ඒ වගේම ඇනවුන්සින්, ඊට පස්සේ රයිටින්, ඩිබේටින්,
0: ඔක්කොම ටින් ඔක්කොම ටික කරනවානේ. රයිටින්, ඇනවුන්සින්, ඩිබේටින්, සිංගින් ඔක්කොම කරනවා. එහෙනම් අපි ටැලන්ට් එකක් බලමුද? ඔගලන්ගේ ෂෝ එකේ අපිට අහන්න පුළුවන් ද ඔය සින්දුව?
2: මේ සින්දුව නම් අපේ ෂෝ එකේ ලිස්ට් එකේ නැහැ.
0: ඒ වුණාට අද කියනවා.
2: අද කියමු.
0: ඔන්න අහලා බලන්න.

0: හරිම ලස්සනයි. හරිම ලස්සනයි. හරි මෙහිරි නේද ලැහන්සා?
1: ඒක තමයි ඔරිජිනල් එක නෙමෙයි නේද දැම්මේ කසුණියක්.
0: දැන් කට්ටිය හිතාගෙන ඉන්නවා ඇති කවර් එකක්ද නේද? මේ කවර් එකක්ද අපි අහන්නේ එහෙම කියලා. එතරම්ම මිහිරි, එතරම්ම ලස්සනයි. මේ මිහිරි ආව දවසෙම තියෙනකොට ලැහන්සා මොනවද අපිට කරන්න බැරි කියන්නකෝ.
1: අනේ ඇත්තටම මොනවද කරන්න බැරි?
0: ඒකනේ කියන්නේ නෙතෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් මේ මිහිරි බව, මේ සැනසිල්ල, මේ හැම දෙයක් එක්කම මේ එනර්ජි එකෙන් දවස පටන් ගන්න කියලා අපි යනවා තව නාලන්දියන් කෙනෙක් ළඟට. මේ කවුද? මේ 1, 2, 3. ඒ කවුද මේ නම කියන ලෙහස?
1: මට පිළිවෙලට නේද නම් ටික දුන්නේ. එහෙනම් ඒ දිදුල මෙවන් අයියා.
0: දිදුල? දිදුල මොනවද කියන්න තියෙන්නේ? දැන් අපි ඕගොල්ලන්ගේ ඉවෙන්ට් එක ගැන කතා කරොත්, දිදුල ගැන කතා කරොත් කියන්න බලන්න විස්තර.
2: Good morning. Okay.
0: Good morning.
2: මම කොළඹ නාලන්ද විද්‍යාලයේ දිදුල මෙවන්. මම තාක්ෂණ වේදේ තමයි ඉගෙන ගන්නේ. මේ අවස්ථාව ලබා දුන්නට ගොඩක් ස්තුතියි අක්කේ. අපේ ෂෝ එක තියෙන ගීත්මද 2026 මේ 28 ඒක ලස්සන වලට සරහනා. අපේ ස්කෝලේ මේ දවස්වල ඒකට
0: ප්‍රැක්ටිස්
2: වෙනවා.
0: ඒක තමයි කියන්න තියෙන්නේ නේද? ඉතින් අන්න හොඳ කතාවක් කියවල හන්සා. දැන් දිදුල තාක්ෂණ වේදේ ඉගෙන ගන්නනේ නේ? රුවිඳු බයෝ ජීව විද්‍යාංශයෙන්. එතකොට හතරවෙනියා වාණිජ. එතකොට මේ වයලින් ප්ලේ කරන මල්ලි සංයුක්ත ගණිතය. ඔයාලට තේරෙනවද ලෙහන්ස මොකක් හරි දෙයක්?
1: ඒකනේ එක ස්ට්‍රීම්ස් වල කට්ටිය ඉන්නේ. හැබැයි එකට ඉඳන් හරි ලස්සනට වැඩේ කරනවා.
0: බාහිර තේවල් අතාරින්නේ නෑ ඔගොල්ලෝ නේ රොවින්ද? ඒකන මං කැමතියි දැනගන්න. දැන් ඔගොල්ලන් කරන්න එක එක විෂය. ඒක විද්‍යාව පැත්ත වෙන්න පුළුවන්, ගණිතය අංශය වෙන්න පුළුවන්, එතකොට IT පැත්ත වෙන්න පුළුවන්. ඒ සයිඩ්ස් ඔක්කොම තියෙදි මේ වෙන සයිඩ් එකක ඔගොල්ලෝ වැඩ කරනවා කියන්නකෝ.
3: මේකෙන්නක්කේ මං ඒක මෙහෙම කියන්නම්. දැන් අර එක එක දේවල් තියෙනවානේ. දැන් අපි ওই සංගීතය ගැන කතා කළොත්, ලෝකේ අපි සංගීතය කියලා කියන්නේ ලෝකේ ඕනම කෙනෙකුට කතා කරන්න පුළුවන් දෙයක්. අපි විශ්ව භාෂාවක් කියලා කියනවා සංගීතය. ඉතින් ලෝකේ මම විශ්වාස කරන විදිහට ලෝකේ ඕනම කෙනෙකුට කතා කරන්න, ඕනම කෙනෙකුට පණිවිඩයක් දෙන්න, ඕනම කෙනෙකුට අපේ හැඟීමක් ප්‍රකාශ කරන්න පුළුවන් මේ සංගීතයට හැකියාවක් තියෙනවා ඕනම දෙයක. කියන්නේ මොන ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් වුණත් එකට එකතු කරා. දැන් ඒ කියන්නේ මෙතන තියෙන සුසංයෝගයේ ඒක. මොකද එක එක පැතිවල, ඒ කියන්නේ දැන් ඒ ස්ට්‍රීම් වලට ගත්තොත් අනාගත බලාපොරොත්තු, අනාගත තැන් විවිධාකාර වෙන්න පුළුවන්. හැබැයි අපි හැමෝම මේ එකතු වෙලා ඉන්නේ මියුසික් නිසා. ඉතින් ඒ දේවල් එක්ක දැන් අපි කොච්චර පාඩම් කරත් අපිට මියුසික් කියන එක අතාරින්න බෑ. ඉතින් මියුසික් එක්ක තමයි අපි ඉන්නේ. ඉතින් මියුසික් තමයි අර අපේ ඇත්තටම අධ්‍යාපනයට උදව්වක් වෙනවා මේ මියුසික් කියන එක. මොකද අර මානසික නිදහස කියන දේ අපිට ගන්න පුළුවන් හොඳම දේ තමයි මියුසික්.
0: නියමයි. ඉතින් ලෙහන්සා සන්තෝෂයි නේද මේ වැහෙනකොට?
1: හරිම සන්තෝෂයි. ඒ වගේම කසුණියක් මට තව ප්‍රශ්නකුත් තියෙනවා.
0: මොකද්ද?
1: දැන් අයියලා කවුරු හරි මට උත්තර දෙන්න. දැන් මේ ඔය ඕවා කරද්දී ස්කූල් සෝෂල් මීඩියා වල හැමෝම දැකලා තියෙනවා අර රෑ දවල් නොබලා ඕවට ප්‍රැක්ටිස් කරන්න වෙනවනේ. එතකොට ඉස්කෝලේ වැඩ මිස් වෙනවා, ඒ ඔක්කොම තියෙනවා. හැබැයි ඒත් එක්කම ඔය ටීචර්ස්ලා හැම කියන්නේ නැද්ද? දැන් ඔහොම ඉන්නකෝ තව ටික කාලෙකින් එයිනේ එක්සෑම් වෙයිනේ, එතකොට අපි බලාගමු. එහෙම කියලා කියන්නේ නැද්ද?
3: එහෙම කියලා කියන්නේ දැන් ඔහොම කියනවා. මොකද අර අපිව ඇත්තටම හදා ගන්නත් මේ කියන්නේ දැන් ඕක ඇත්තටම වෙන්නේ. දැන් අපි වෙනමම ගිහිල්ලා ඒකට විතරක් හිටියොත් එහෙම ඇත්තටම ඒක මැඩම්ලා අපිට උදව් කරනවා. ප්‍රධානදී උදව් කරන අතරින් ඔය වගේ එකකුත් කියනවා. අර එතකොට ළමයි පොඩ්ඩක් එනවනේ ආයි පාඩම් කරන්න.
0: එහෙට මෙහෙට යන්නේ
3: නැහැ නේද? එහෙට යන්නේ නැහැ.
0: ඒ නිසා තියාගන්න. එහෙම තමයි ටීචර්ස්ලා කියන්නේ නේද? අපිව හැම තිස්සෙම තදින් බැඳගෙන බලා ගන්න අයනේ ටීචර්ස්ලා කියලා කියන්නේ. ඒ නිසානේ අපි මෙච්චර දුරක් ඇවිල්ලා ඉන්නේ. උදේ 6:22 වෙලාව. ලෙහන්ස බර්ත්ඩේ විෂස් ගැන ඔයාට ලොකු පණිවිඩයක් තියෙනවනේ කියන්න.
1: ඔව්. අපි හිතුවා බර්ත්ඩේ විෂස් ටික ඔක්කොම එකතු කරලා එකට කේක් කපන්න හරියටම හයහමාරට හයහමාර වෙන්නේ ඉස්සෙල්ලා ඔයාගේ බර්ත්ඩේ විෂස් ටික ඔක්කොම අපිට එවලා තියන්න. එතකොට අපි ඔක්කොම එකතු වෙලා ඔයාට විශ් එක දෙන්න.
0: තවම අපි නැතු අනිත ෆිම් Facebook live එකට. හනේ අපෝ ඉක්මනට ගෙන්න. අපරාධ කියලා හිතේ. අද ඉන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුණංගේ විශේෂ ඉවෙන්ට් එකක් ගැන කතා කරන්න තමයි ඇවිත් ඉන්නේ. ඒ ගැන රටටම ඇහෙන්න කියන්න ඕනි කියලා රුවින්දු ඉල්ලීමක් කරා, ආ නාලන්දෙන් ඉල්ලීමක් කරා, ඇල්ෆා ස්ටුඩියෝ එන්න ඕනි කියලා. ඉතින් ඔයාටත් ඒ අවස්ථාව තියෙනවා. ඔයා මේ රටේ කොත්තන හිටියත් අපේ ඇල්ෆා

0: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
1: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ.
1: ඔබට යහපත් වන යමක් තවත් කෙනෙකුට අයහපතක් විය හැක. එබැවින් වඩාත් යහපත් දේ පමනක් කරන්න.
3: දෙයි නෙන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
4: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
5: බ්ලැක් කර එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
7: ඒ ඩීටේන්ඩාට ඇඟිලි පිටිය උන්නේ අමාරුවක් ආවා. පිළිච්චත්තා මට වේදනාව අඩුුනේ නැහැ. මට දැනගන්න ලැබුණා මේ සෝන කළ ආයුධ මා බෙහෙත් කරලා ආවි බෙහෙත් කරනවා කියලා. ඊපස්සේ ගියා බිරතරුම් මාත්‍යා මම ගෙහෙන්න. මම වාර 4ක් වෙනකල් පිළිච්චත්තා. මාක්සේ තුනක වගේ කාලයක් ඉන්නකොට රෝගී තත්ය සුව වුණා.
6: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 77 940.
8: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූර ගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
9: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
8: නේත්‍රාලෝක වෙසක්
9: වෙසක් පොහෝදා ශ්වේත පූජා පින්කම් මාලාව
8: උත්තම ධාතු වන්දනාව
9: වෙසක් තොරණ
8: පහන් කෝඩෝ
9: සදහැගී
8: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
9: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
8: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
9: කලදී පුතු පුතට එක්වන්න 0777 76 76 අංකය අමතන්න.
10: බැති බරදායකත්වය
6: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්නේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
9: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්න තමතන්න 0112 863 363 0776 716 7062.
11: FM 95 FM 94.8 Net FM
12: Net FM Alpha Studio with Cosini and Lehansa.
6: සන්තෝසයි නිත ෆෙමල් ෆෝ ස්ටුඩියෝ දෙ 6:27 වෙනව. ඉතින් මේ සතට නේද අපි අරගෙන යන්න ඕන? මේ මිහිර නේද අපි අරගෙන යන්න ඕනේ? ඉතින් අරගෙන යන්න බැරිද? නිත ෆෙමල් ෆෝ ස්ටුඩියෝ අහන ගමන් Facebook live එකෙන් අපිව බලන්න එන්නකෝ නේද නෙහන්සා?
13: ඔව් ඒ අතරේ අපිට ලාවට තියෙන හැකියාවකුත් හම්බුණා නේද?
6: ලා හැකියාවක්. ඒ ලා හැකියාව කාගේද නෙහන්සා?
13: අපේ වයලින් එක ප්ලේ කරපු සෙනුක සංසන අයියගේ.
6: ඔව් දැන් වයලින් එක ප්ලේ කරන එක ඔන්නෑ ඔඩියන්ස් එකට අහන්න ලැබුණේ. මොකද මේ අපි Facebook live එකේ තමයි වයලින් එක ප්ලේ කරේ. අපි ඔන්නෑත් වෙලාව ආවොත් බලමු. ඉතින් අපි ඔන්න අවස්ථාව දෙන ඔයාගේ ලා හැකියාව ඉදිරිපත් කරන්න. ලෙහන්සත් එක්ක වැඩේ කරන්න පුළුවන්.
14: Good morning.
13: Good morning.
14: මගේ නම සෙනුක සංසන. හැමෝම දන්නවා අද මම කොළඹ නාලන්දා විද්‍යාලය නියෝජනය කරලා අද මෙතන ඇවිල්ලා ඉන්නවා ඇල්ෆා ස්ටුඩියෝ එකට. ඉතින් අද අපි විශේෂයෙන්ම ආවේ අපේ රුවිඳු කිව්ව වගේම අපේ කොළඹ නාලන්දා විද්‍යාලය විසින් ඉදිරිපත් කරන ගීත්මා 2026 ප්‍රෝග්‍රෑම් එක ඉවෙන්ට් එක ගැන රටටම කියන්න තමයි අපි අද මෙතනට ආවේ. ඉතින් අපි ඔයාලා හැමෝටම ආරාධනා කරනවා ගීත්මා 2026 සමග එකතු වෙන්න කියලා.
6: නෙතෆි මල්ෆා ස්ටුඩියෝ මේ වයිබ්‍රේෂන් එක ගැන මොකද හිතෙන්නේ?
14: ඇත්තටම හොඳයි. මම මේ දෙවනි පාර සම්බන්ධ වෙන්නේ, يعني රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකකට. හොඳ වයිබ් එකක් තියෙනවා. අක්කත් ලස්සනට රෙඩී කරනවා. නංගිත් ලස්සනට රෙඩී කරනවා. ඉතින් හොඳ වයිබ් එකක් තියෙනවා.
6: හොඳයි නේ. එහෙනම් කීබෝඩ් ප්ලේ කරන මල්ලිත් එක්ක අපි කතා කරමු.

0: මනයා පැත්තකට වෙලා වැඩේ කරා. අර හෙමත් තියෙනවනේ. නේ වැඩ කරනවා කතාව නෑ. කතා කරමුද චුට්ටක්? මේ කියන්නකෝ මල්ලි ගැන විස්තරයක් සහ මොකද හිතෙන්නේ දැන් ඔයාගේ මේ ඔයා ඉගෙන ගන්න වෙන විෂයක් හැබැයි කරන්න වෙන වැඩක්. ඒ බැලන්ස් එක ගැනත් මං දැනගන්න කැමති.
1: Good morning අක්කේ.
0: Good morning.
1: මම කොළඹ නාලන්දා විද්‍යාලයේ.
0: ඔව් ඒක දන්නවා. හරි.
1: වාන ජංක්ෂන්. කීබෝඩ් වාදනය මං ප්ලේ කරන්න ගත්තේ දෙක වසර ඉඳලා. මුලින්ම තාත්තා තමයි කියලා දුන්නේ උගන්වන්න. එහෙම ඊට පස්සේ තමයි මෙහෙම ඉගෙන ගත්තේ. නාලන්දා විද්‍යාලයට මම පැමිණියේ ඕලෙවල් වලින් ප්‍රෙසිඩන්ට් කොලෙජ් එක ගියාට පස්සේ තමයි මේ 12
0: වසර. කොහේ ප්‍රෙසිඩන්ට් කොලෙජ්ද?
1: කෝට්ටේ රාජගිරියේ. ඊට පස්සේ
0: ඕලෙවල් රිසල්ට්ස්
1: A7 B2
0: එහෙම අරගෙන රිසල්ට් එකක් දාලා නාලන්දට ආවා. නියමයි.
1: ඊපස්සේ මේ ගීත්ම 2026 වැඩසටහන සඳහා ඉවෙන්ට් එක සඳහා මේ ඔඩිෂන් තිබ්බට පස්සේ ඔඩිෂන් එකෙන් තමයි ආවේ. කොහොමද දැන් ක්ලාස් එහෙම පොඩ්ඩක් මග හැරුණා. හැබැයි ඒවා රෙකෝඩින්ග්ස් තියෙන හින්දා රෙකෝඩින් එක ටික බලබල ඒ ටික කවර් කරගන්නවා. කවර් කරගෙන මේ වැඩෙත් කරගෙන යනවා.
0: නියමයි නියමයි. අන්න මේ නිහසා
2: අනිවාර්යෙන්
0: එක දෙයකට සීමා වෙලා නැනේ.
2: මල්ටි ටැලන්ටර්ස්
0: ලකනේ ආඩම්බරයි. මෙන්න මේ ජෙනරේෂන් එක තමයි අපි ඉස්සරහට අරගෙන යන්නේ. ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් මෙන්න මේව තමයි අපි රටට ලෝකෙට දෙන්නේ. නැද්ද ලෙහන්සා? අද හරි ගැම්මෙන් ඉන්නේ අපියා. හරි, අපි තව ටැලන්ට් එකකට යමු. රුවින්දුට තමයි අවස්ථාව දෙන්නේ. ලස්සන සින්දුවක් අහමු. මේ කව එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. නැත්තම් කටිය රැවටිලා මට මෙසේජ් දානවා කව එකක් දෙයි කියලා.

0: ලස්සන වයිබ් එකක්කා මරුණේ ඔට මාර ලස්සන ටෝන් එකක් තියෙන අරුවින්ද හරිම මෙහිරී කවුරු හරි කියලා තියෙනවා නේම කවුරු හරි නෙමෙයි නේද ගොඩක් අය කියනවානේ රුවින්ද තව මොනවද යන්න කලින් කියන්න තියෙන්නේ ඇල්ෆා ස්ටුඩියෝ බලාගෙන ඉන්නෝ අහගෙන ඉන්නෝ හැමෝටම
1: ඇත්තටම මතක් කිරීම අපේ නාලන්ද විද්‍යාලයේ සියලුම සිසුන් එකතු වෙලා 2024 අපි අන්තිමෙන් පැවැත්වේ ගීත්ම ප්‍රසංගය වසර දෙකකට වරක් තමයි පැවැත්වෙන්නේ 2013 ආරම්භ කරාට පස්සේ ප්‍රසංග වාර 6ක් දැන් මේ තියෙන්නේ 6 ප්‍රසංගය ඉතින් 28 වෙනිදා BMICH පරිශ්‍රයේ පැවැත්වෙනවා විශේෂත්වයක් තමයි දර්ශන වාර දෙකක් තියෙනවා එකක් ආරම්භ වෙන්නේ 5:00 අනිත් එක 5:05 ඉතින් මේ ප්‍රසංගයත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා හැමෝගෙම ඒ වගේම ඇත්තටම දැන් අපි මේ ප්‍රසංගය පවත්වන්න අපිට ඉස්කෝලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉතින් විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, සහකාර විදුහල්පතිවරුන් ඇතුළු නාලන්දාවේ සමස්ත ආචාර්ය මණ්ඩලයත්, ඒ වගේම විශේෂයෙන්ම අපිට ගීත්මා 2026 අපේ ඔකෙස්ට්‍රේක වාද්‍ය වෘන්දය පුහුණු වීම කරන එක තමයි විශාලතම කටයුත්ත. මොකද සිසුන් 42 සමන්විත වෙන වාද්‍ය වෘන්දයක් මෙවර ගීත්මා 2026 එක්ක සහභාගී වෙනවා. ඉතින් අපේ සංගීතංශයේ දුලානි රේණුකා මැඩම්, මානිල් සේනාරත්න මැඩම්, ප්‍රියන්ති රත්නායක මැඩම්, පබා බස්නායක මැඩම් වගේම ඔකෙස්ට්‍රා එක බලන අපේ සංක සේනාරත්න සර්ව එතන මාදරින් මතක් කරනවා.
0: මම හැමෝම වෙනුවෙන් මෙහෙම කියන්නත් නේද, දැන් නම් වශයෙන් කියන ගියොත් ගොඩ දෙනෙක් යන අපිට කියන්න වෙනවනේ රෝවිදු කොළඹ නාලන්දා විද්‍යාලය හැමෝම අපි මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. ඉතින් අනිත් FM Alpha Studio එකට එන්න ඕනි කියලා ඉල්ලුවා මේ ඉවෙන්ට් එක ගැන විශේෂයෙන්ම කතා කරන්න ටැලන්ට්ස් එක්ක. ඉතින් ඒ හැමෝටම අපි කියමු මේ වැඩේ ලස්සනට කරගන්න ඒ ශක්තිය ලැබෙන්න කියලා ගුරුවරු විදුහල්පති තුමා ඇතුළු සියලුම දෙනා අපි මේ වෙලාවේ ගෞරවෙන් මතක් කරමු. හරිනේ? හරි. ඉතින් එහෙනම් ලෙහන්සා අපි නම් 4 කියමුද මේ අයලා 4 දෙනාගේ?
2: රවින්දු දිනේන්ද්‍ර දේවායියා, සෙනුක සංසන අයියා, දෙදුළු මෙවන් අයියා, ඒ වගේම නුල්නිදු පෙරේරා අයියා.
0: Come on boys. සතුටු වෙන්නේ නේද? රවින්දු නේද දෙවනියට ඉන්නේ අර ලා හැකියාවක් අපි බැලුවේ.
2: නෑ සෙනුක
0: සෙනුක. සෙනුක මොන හරි දෙයක් කියන්න තියෙනවනේ ඉක්මනටම කියන්න පුළුවන් තප්පර 30. ඔන්න අභියෝගයකුත් දුන්න තප්පර 30යි.
3: තප්පර දෙකක් නම් කියන්න දේවල් නැහැ.
0: තප්පර 30යි 30ක් තියෙනවා.
3: මෙහෙමයි ඇත්තටම විශේෂයෙන්ම කියන්න තියෙන්නේ රුවින්දු කිව්වා වගේම ගීත්ම ප්‍රසංගයට හැමෝටම ආරාධනා කරනවා.
0: හරි, ඒක කරා දැන් ඉවරයි, ඕකම එනවා දැන්.
3: දර්ශන වාර දෙකකින් තමයි අපි මේසරේ තියෙන්නේ. ඉතින් අපි මේසරේ අපි ඔකෙස්ට්‍රා එකක් කට වඩා අපි පවුලක් වුණා මෙතනදී. ඒක ඇත්තටම මතක් කරන්න ඕනේ. අපි කන්නේ බොන්නේ බැනුම් අහන්නේ
0: හැමදේම
3: එකට. ඉතින් හැමෝටම ආයෙත් මම ආරාධනා කරනවා.
0: රොමිත ලස්සන දෙයක් කිව්වා, සෙනුකත් කිව්වා අපි පවුලක් වුණා මෙතන එකට. රොමිත කිව්වා අපි හැමෝම වෙන වෙන විෂයන් කරන්නේ, බයෝ, මැත්ස්, IT, කොමර්ස්, ඒ වගේ වෙන වෙන විෂයන් කරන්නේ. හැබැයි මියුසික් හින්දා, මේ ප්‍රැක්ටිස් එක හින්දා, මේ කන්සර්ට් එක හින්දා හැමෝම එකට එකතු වුණා කියලා. ඒක මරු නේද? අන්න ඒව තමයි දැන් අපි ස්කෝලවල මේ වගේ දේවල් කරන්නේ ඇයි කියන එක අපි දැන් හිතන්න ඕන නේද ලෙහන්සා? අපි ගෙදරකදී, එතකොට ආයතනයකදී, ජොබ් එක කරන තැනයි මේ වගේ ඉවෙන්ට් එකක් සංවිධානය වෙන්නේ. ඒකේ ටීම් වර්ක් එකක් තියෙනවා. ඉතින් අපි හැමෝම එකට තමයි වැඩක් කරගෙන යන්න ඕන. එතකොට තමයි හැමතේම ලස්සන වෙන්නේ. ලෙහන්ස අපි බර්ත්ඩේ විෂස් කියමු, කේක් කපමු ඉක්මනටම.
2: හා, කෑගල්ල. ඔව්, කෑගල්ල ස්වර්ණ ජයන්ති මහාවිද්‍යාලයේ 11 වසර ඉගෙන ගන්න තිස්සරි විහන්ගා තිලකරත්න. බර්ත්ඩේ කද? හැපි බර්ත්ඩේ අපේ වයසේ කෙනෙක්. Happy birthday, Tissuri.
0: ඊළඟට
2: ඊට පස්සේ 6 බර්ත්ඩේ එක සමරනවා. එතකොට එයාට මොන්ටිසෝරිනේ යන්නේ. එතකොට 6 බර්ත්ඩේ එක සමරනවා මගේ පොඩි සෙහන්සා. Happy birthday පොඩි.
0: බණ්ඩාරවිල සමාධි පෙරපාසලේ සඳුනි භාග්‍යාද සමරනවා 4 උපන්දිනය දෝනි. Happy birthday to you.
2: ඊට පස්සේ තෙනුකි දුවට සුබම සුබපන්දිනයක් වේවා කියලා ඉසුරි අක්ක ඇතුළු පවුල හැමෝම සුබ පතනවා. ඉතින් අපිත් ඔයාලා හැමෝටම අද බර්ත්ඩේ එක සමරන ඔයාලා හැමෝටම සුබම සුබපන්දිනයක් වේවා කියලා ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් බර්ත්ඩේ විෂස් එකද කරනවා.
0: මෙන්න කේක් එක කපන්න ක්ලැප් එක. හරි රොවින්දුගේ හින්දි සෝං එකෙන් අපි වැඩ ඉවර කරනවාද? හරිනේ ලැස්තේනේ. එහෙනම් තැන්කියු සෝ මච්. ඔගලන්ට හැමදේම හරියන්න කියලා තමයි ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් අපේ ප්‍රාර්ථනාව. හරිද? හරි. කෝඩ්ස් ටික තෝරගන්න ඕනේ නේද? කැමීලියා එකේ නැහිටිය කලින්.

0: ජයවේවා සුභ වේවා. මම කසනී.
1: මම ලෙහන්සා.
2: Net FM Alpha Studio with Kasani and Lehansa.
3: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
4: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
5: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ. ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහාල් කුරුදු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි.
4: මුළු තැන් ගෙටම විජය
5: විජය තුන පහ අපේ රසය රටේ සැමට.
6: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited 077-406-4397.
7: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
8: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවේ. ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
9: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLV තනරිතහනය ලොතරැයිෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.
10: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
11: ඇයි ශුග කියලා මූනෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747-31-33-540.
2: Net FM Alpha Studio with Kasani and Lehansa.

0: Net News. Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
0: Net News.
1: ආයුබෝවන්. රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළ ගැස්ම Net News උදෑසන 6:45 සමගින් මම මනෝජ් උදටියාවල. ප්‍රවෘත්ති සංස්කරණේ නිශාන්ද සිල්වා. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
1: වාහන සඳහා ලීසින් සහන අද සිට අඩුවේ. රන් අය සහ උකස් පහසුකම් සඳහාත් උපරිම සීමාවක්. මෙරට සිදුවන මරණවලින් 34%කට අධිරුධිර පීඩනයේ හේතුවන බවට අනාවරණයක්. දසුන් ශානකගේ සුපිරි ඉනිම නිසා සංගක්කාරගේ රාජස්ථාන් රොයල්ස් IPL ප්ලේඔෆ් වටේට. හැටන් දික්කොය ද්විත්ව ඝාතනයේ සැකකරු රිමාන්ඩ්.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
1: ශ්‍රී ලංකා මහ බැංකුව වාහන ණය සහ ලීසින් පහසුකම් සම්බන්ධයෙන් නව සීමා පනවා තිබෙනවා. අද සිට ක්‍රියාත්මක වන මෙම නව නීති අනුව වාහනයක වටිනාකමින් සම්පූර්ණ මුදලට ආසන්න ප්‍රමාණයක් ණය ලෙස ලබා ගැනීමට තවදුරටත් නොහැකි වෙනවා. අලුතින් ලියාපදිංචි කරන හෝ ලියාපදිංචි කර වසරකට අඩු කාලයක් භාවිතා කළ පුද්ගලික වාහන සඳහා ලබා දෙන ණය සහ ලීසින් සීමාව 40%ක් දක්වා අඩු කර තිබෙනවා. මෙයට කාර් රථ, SUV වර්ගයේ වාහන, වෑන් රථ, ප්‍රිරෝධ රථ සහ යතුරු පැදි ඇතුළත්. ඒ අනුව රුපියල් ලක්ෂ 100ක වටිනාකමක් ඇති මෝටර් රථයක් මිලදී ගන්නේ නම් බැංකුවකින් හෝ ලීසින් ආයතනයකින් ලබාගත හැක්කේ ලක්ෂ 40ක් පමණයි. ඉතිරි ලක්ෂ 60 තමන් විසින් ගෙවිය යුතු වනවා. මේ අතර ලොරි, සිංගල් කැබ් සහ වෙනත් ප්‍රවාහන වාහන වැනි වාණිජ වාහන සඳහා වාහනේ වටිනාකමෙන් 60%ක් දක්වා ණය ලබාගත හැකි බවයි මහ බැංකුව සඳහන් කළේ. එමෙන්ම ලියාපදිංචි කර වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහන සඳහාද උපරිම ණය සීමාව 60%ක් ලෙස නියම කර තිබෙනවා. මහ බැංකුව පවසන්නේ වාහන වෙළඳපළ වෙත අධික ලෙස ණය මුදල් ගලා යාම පාලනය කිරීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරභාවය ආරක්ෂා කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි. මේ අතර රන් භාණ්ඩ ඇපේට තබා ලබා දෙන ණය පහසුකම් සඳහා වන උපරිම ණය වටිනාකම් අනුපාතයද අද සිට සීමා කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ මූල්‍ය පද්ධතියේ ස්ථාවරභාවය තහවුරු කිරීම සහ අවදානම් අවම කිරීම අරමුණු කරගනිමින් එම පියවරගත් බවයි. ඒ අනුව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු, විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් මගින් රන් භාණ්ඩ ඇපේට තබා ලබා දෙන ණය පහසුකම් එම රන් භාණ්ඩවල වටිනාකමෙන් 70%ක උපරිම සීමාවකට යටත් වේ යුතු වනවා. මෙම සීමාව නව ණය පහසුකම් සඳහා මෙන්ම පවතින ණයක් නැවත අලුත් කිරීමේදීද 100% අදාළ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ. මෙම නියෝගය සාමාන්‍ය උකස් පහසුකම්, රන් ණය සහ රන් භාණ්ඩ ඇපේට තබා ගනිමින් ලබා දෙන වෙනත් ඕනෑම ආකාරයක ණය හෝ මූල්‍ය පහසුකම් සඳහා වළංගු වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවා. ණය පහසුකම් ලබා දීමේදී ඇපේට ගන්නා රන් භාණ්ඩවල වටිනාකම ලෙස එහි වෙළඳපළ වටිනාකම සැලකිය යුතු වනවා. ඒ සඳහා බැංකු සහ මූල්‍ය සමාගම් දැනට භාවිත කරනු ලබන විචක්ෂණශීලී තක්සේරු කරන ක්‍රමවේදයන් තවදුරටත් අනුගමනය කළ හැකි බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් ණය ලබා දෙන අවස්ථාවේදී සිදු කරන මෙම තක්සේරු කිරීම මගින් අදාළ රන් භාණ්ඩ සඳහා නිවැරදි සහ සාධාරණ වටිනාකමක් ලැබෙන බවට එම ආයතන වග බලාගත යුතු බවද ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරනු ලබනවා. මෙරට සෑම පුද්ගලයින් තිදෙනෙකුගෙන්ම එක් අයෙකුට අධිරුධිර පීඩනය පවතින බව ඔබ දන්නවාද? මෙරට සිදුවන මරණවලින් 34%කට පමණ අධිරුධිර පීඩනය හේතුවන්නේ අධිරුධිර පීඩනයේ හේතුවෙන් නැතිවන රෝග හේතුවන බව ඔබ දැන සිටියාද? කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා ඔබ මරණය කරා රැගෙන යන ඒ නිහඬ මාරයා ගැනයි මේ අනාවරණය.
4: මේ ඔබ කොහේ ගියත් කොතැන සිටියත් ඔබ පිටුපස සිටින නිහඬ මාරයා ගැනයි. ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දෙන විදිහට කිසිදු බාහිර රෝග ලක්ෂණයක් නොපෙන්වා ඔබේ ජීවිතේ පිළිගන්නා නිහඬ මාරයා. එහෙමත් නැත්නම් සයිලන්ට් කිලර්. ඒ තමයි අධිරුධිර පීඩනය. අද වෙනකොට ලෝකේ පුරාම වගේම ශ්‍රී ලංකාව තුලත් අධිවේගෙන් ව්‍යාප්ත වන ප්‍රධානතම බෝනමන් රෝගයක් බවට අධිරුධිර පීඩනය පත්වලා තිබෙනවා. දමනි පවුරට එරෙහිව රුධිරයේ ගලා යාමේදී ඇතිවන පීඩනය සාමාන්‍ය මට්ටමට වඩා දිගුකාලීනව ඉහළ අගයක පැවතීම අධිරුධිර පීඩනය ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් රුධිර පීඩන මට්ටම 120-80 ලෙස පැවතිය යුතුවත් ඒ දිගින් දිගටම 140-90 හෝ ඊට වඩා වැඩි අගයක පවතී නම් ඔබත් අධිරුධිර පීඩන රෝගියෙකු වීමේ අවදානමකයි පසුවන්නේ. මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ රෝගය උත්සන්න වනතුරු බොහෝ දෙනෙකු තමන්ට මෙම රෝගය පවතින බව නොදැන සිටීම. පාලනය නොකළ අධිරුධිර පීඩනය නිසා ඇතිවන සංකූලතාත් අධිකයි. හෘදයාබාධ සහ හෘදය අකර්මණ්‍ය වීම, මොළයට ලේ ගමනේ ඇන හිටීම නිසා ඇතිවන අංශභාග තත්වයන්, වකුගඩු අකර්මණ්‍ය වීම සහ පෙනීම දුර්වල වීම මේ අතරින් ප්‍රධානයි. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය දෙස බැලීමේදී මේ ඉතා බරපතල ඛේදවාචක එක ලකුණු පෙන්වනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව මෙරට සෑම පුද්ගලයින් 3 දෙනෙකුගෙන්ම 1 අයෙකුට අධිරුධිර පීඩනය පවතින බව අනාවරණ වෙලා තිබෙනවා. මෙරට සිදුවන මරණවලින් 34%කට පමණ අධිරුධිර පීඩන නිසා ඇතිවන රෝග තත්වයන් හේතුවන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනවන් රෝගාංශය අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රේණි අල්හප්පෙරුම පැවසුවේ. වඩාත්ම කනගාටුදායක කරුණ නම් ඉන් අඩකටත් වඩා වැඩි පිරිසක් තමන්ට රෝගය වැළඳී ඇති බව දන්නේ නැතිකම. අතීතයේදී වයස්ගත පුද්ගලින් අතර බහුලව දක්නට ලැබුණු මෙම රෝගය වර්තමානයේ ශ්‍රී ලංකාවේ තරුණ පරපුර අතර සීග්‍රෙන් ඉහළ යමින් පවතින බව වෛද්‍යවරුන්ගේ අදහස. වැරදි ආහාර අටව, එදිනදා ආහාර වේලට ලුණු අධිකව එකතු කර ගැනීම, ව්‍යායාම මධිකම, අධික තරබාරුව, දුම්පානය, මත්පැන් භාවිතය වගේම වත්මන් ආර්ථික සහ සමාජීය වටපිටාව නිසා ඇතිවන අධික මානසික ආතතිය මේ සඳහා ප්‍රධානතම හේතු සාධක වේ තිබෙනවා. නමුත් ඔබට පුළුවන් මේ නිහඬ මායාවෙන් බේරෙන්න. ඔබත් වයස අවුරුදු 18ට වඩා වැඩි නම් ආම වශයෙන් අවුරුද්දකට එකපාරක්වත් තමන්ගේ රුධිර පීඩනය පරීක්ෂා කරගත යුතුයි. ආහාරයේ ලුණු සහ තෙල් පාලනය කර ගැනීම, දිනපතා ආම වශයෙන් විනාඩි 30ක්වත් ක්‍රියාශීලී ව්‍යායාමයක නිරත වීම, ඒ වගේම මානසික ආතතිය කළමනාකරණය කර ගැනීම තුළින් ඔබටත් නිරෝගී ජීවිතයක් ගත කළ හැකි. රෝගය වැළඳී ඇත්නම් වෛද්‍ය උපදෙස් මත නිසි පරිදි ඖෂධ ලබා ගැනීම අනිවාර්ය කාරණයක්. මතක තියාගන්න, ඔබේ රුධිර පීඩනය නිරන්තරයෙන් පරීක්ෂා කර ගැනීම අකල් මරණයකින් ඔබේ ජීවිතය බේරා ගැනීමට ඇති එකම මගයි.
1: කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා ඔබ මරණය කරා රැගෙන යන ඒ නිහඬ මාරයා අධිරුධිර පීඩනය පිළිබඳ සැකසූ මෙම විශේෂාංගයේ වීඩියෝව net news youtube නාලිකාවට පිවිස දැන් නැරඹිය හැකියි. ශ්‍රී ලංකික ක්‍රීඩක දසුන් ශානකගේ වේගවත් ඉනිමත්, ජොෆ්රාචර්ගේ විශිෂ්ට තුන්නිරියව දස්කමුත් හේතුවෙන් IPL තරගාවලිය අවසන් පූර්ව අටයට සුදුසුකම් ලබා ගැනීමට රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම සමත් වුණා. මුම්බායිහි වංකඩේ ක්‍රීඩාංගණයේ පැවති තීරණාත්මක තරගයේදී මුම්බා ඉන්ඩියන්ස් කණ්ඩායම ලකුණු 30කින් පරාජය කරමිනුයි රාජස්ථාන් කණ්ඩායම මෙම ජයග්‍රහණය වාර්තා කළේ. පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම පන්දු අර 20 අවසානයේ කඩලු 8ක් දැවී ලකුණු 205ක් රැස් කළා. එහිදී ශ්‍රී ලාංකික ක්‍රීඩක දසුන් ශානක පන්දු 15කදී වේගවත් ලකුණු 29ක් රැස් කරමින් ඉනිම ගොඩනැගීමට වැදගත් දායකත්වයක් ලබා දුන්නා. ඔහු එල්ල කළ දැවැන්ත 6 පහර කිහිපයක් තරගයේ ගමන් මඟ වෙනස් කිරීමටත් හේතු වුණා. ජොෆ්රාච පන්දු 15කින් ලකුණු 32ක් රැස් කරමින් ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළ අතර ජොරෙල් ලකුණු 38ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බා ඉන්ඩියන්ස් කණ්ඩායමට පන්දු අර 20 අවසානයේ ලබාගත හැකි වුණේ කඩලු 9ක් දැවී ලකුණු 175ක් පමණයි. පන්දු යැවීමේදී ජොෆ්රාච ලකුණු 17ට කඩලු 3ක් දබා ගනිමින් තරගයේ වීරයා බවට පත් වුණා. ඒ අනුව රාජස්ථාන් රොයල් කණ්ඩායම මේ 27 වනදා පැවැත්වෙන එලිමිනේටර් තරගයේදී සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම සමග තරග වැදීමට නියමිතයි. හැටන් දික්කොය නගරයේදී අඹුසැමිවලක් ඝාතනය කර ඔවුන් සතු පවුම් 18ක ස්වර්ණාභරණ කොල්ලකා පලා ගිය සැකකරු ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හැටන් දිසාවිනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කළා. ඒ හැටන් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් මෙම සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම වුණේ හාලියල දෙමෝදර ප්‍රදේශයේ පදිංචිව සිටි සෙල්ලයියා මනෝජ් නැමැති 47 හැවිරිදි එක් දරුපියෙක්. ඔහු 21 වනදා මෙම ද්විත්ව ඝාතනය සිදුකර පලාගොස් භගවන්තලාව පෙට්‍රසෝ වතුයායේ සැඟව සිටියේදී හැටන් සහ භගවන්තලාව පොලිස් නිලධාරීන් විසින් 21-23 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.
0: Net News
1: නිමාව දවසමෙද වාර්තා කරන්නේ 10:12ට. එතෙක් පැයෙන් පැය මේ පැයේ රටතොට බලාපොරොත්තු වන්න. වැඩි තොරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
0: Net News ඔබ වෙත ගෙනාවේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363 0776-716-3672
0: FM 95 FM 94.8 Net FM.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
6: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
8: උදැසන 6:57 තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට
9: නේත්‍රාලෝක වෙසක්
8: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පිම්බිමේදී
9: වෙසක් පොහොදා උදැසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
8: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
9: සවස 5:00 ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලන් කුලමේ ගුණරතන හිමි.
8: රාත්‍රී 7:00 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
9: රාත්‍රී 10:00 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
8: පොහොය දිනට පසුදා රාත්‍රී 7:00 සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
9: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න.
8: පිළිවෙත් පුරන්න, දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
7: බැති බරදායකත්වය
9: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
8: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

0: Good morning, dan welawo de hatay.
1: Net FM, Algo Town.
2: Brought to you by
3: Anutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleria Vanaram Mulagane Mulakampola Kasagala Samuha Vyapare Vetin.
4: Melwa box bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasayen ganna puluwa. Rawattannat ba.
5: Melwa eka Lankawa eka.
6: Lankama BYD pradarshanagarayata pivisa rajya sewaka obe BYD wahanaya adama wen karawa ganna. Wedi vistara sadaha 0112125125 matanna.
3: Hama deyakma hondama quality eken ganna Kiehl's nishpadana tiyenawa. Shopping karanna gihilla adu wedi ganan hadupu kale dan iwarai.
7: Kiehl's eken cart ekata dakka gatta. Obata onuma de adu milata hondama tatpein Kiehl's nishpadana wetin.
8: Prime Kalura abhimanavat kaluterin. Siyal sapirin nivasa samuhayata obath ekathu wenna. Prime Lands.
9: සදාහරිත විවසායක සීමයට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
3: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
10: මිලියන දෙකහමාරක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780718 WhatsApp කරන්න.
11: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
12: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0.112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
13: ඇසීම අඩුත Channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0.77776 10.

0: good morning වෙලාව 2:07 විනාඩි 6යි good morning
1: good morning
2: good morning
0: good morning
1: good morning
0: good morning නෝ දන්නෝ වචන
1: ඔව් good නෑ good morning කියලා හාදේකුත් ඉන්න එයාගෙන
0: good morning කියන්නේ නෝ ජර්මන් වලින් good morning කියන විදිය
2: ආ
1: ජර්මනිය කිට්ටුව තියෙනවානේ මේ ස්පාඤ්ඤ කියලා රටකු ස්පාඤ්ඤ ඒක සාමාන්‍යයෙන් අපිට ටිකක් ලියන්න අමාරු රටක්
2: ඔව්
1: පිපිඤ්ඤා වගේ තමයි කියන්න අමාරු නෑ 1997 දී මේ ස්පාඤ්ඤයේ තිබ්බා බැංකෝ ස්ටෑන්ඩා කියලා බැංකුවක්.
0: රයිට්.
1: මේ බැංකුවේ ප්‍රධාන මූල නිධානය කියන්නේ බැංකුවේ ලොක්කෝ සෙට් එකක්. මේ බ්‍රසීලයේ තිබිච්ච බැංකෝ නොරෝසෙටේ කියන නොරෝසෙටේ කියලා තමයි කියවෙන්නේ. බැංකෝ නොරෝසෙටේ කියන විශාල බැංකුව ටිකක් මොලක මූල්‍ය ප්‍රශ්නයකට මුහුණ දීලා තිබුණා. මේගොල්ලෝ ලෑස්ති වුණා මේක සල්ලි වලට ගන්න. ඉතින් ලොකු ප්‍රශ්නෙකුත් නැහැ දෙගොල්ලෝ මේකම භාෂාවනේ කතා
2: කරන්නේ
1: නේද? බ්‍රසීලයේ ප්‍රධාන භාෂාව ස්පාඤ්ඤ. ස්පැනිෂ්. ඉතින් දැන් එහෙම බැංකුවක් නෙමේ සිල්දර කඩයක් ගන්න ගියත් පොඩ්ඩක් ඔඩිට් පාරක් දාන්න පෑනේ.
2: ඔව්
1: නේද? මඩු කොච්චර තියෙනවද විකිනියෝ කොච්චර ඉන්නවද නේද
2: ඒ වාරියට ගණන් බලන්න ඕන
1: මුදලාලිගේ නෝනද හවසට සල්ලි ගන්න ඉන්නේ මුදලාලිද නේද
2: ඔව්
1: මේ ගෝලයා මේ ටොපි කීයක් කනවද දවසකට නේද
2: ඒ වාරියට බලන්න ඕන
1: ඒව හරියට බලන්න බෑනේ ඉතින් එහෙම ඔඩිට් එකක් මේ ගන්නකොට මේගොල්ලන්ට මේ කැපිටල් එකක් විදිහට
0: right
1: capital investment එකක් විදියට ඒ කියන්නේ ප්‍රාග්ධන ආයෝජනයක් නේද ඒක
2: කියන්නේ
1: ඒකක් විදියට ඩොලර් මිලියන 2.5ක් නෙමෙයි ඩොලර් මිලියන 242ක් ඩොලර් මිලියන 242ක් කොහම ඉස්සල්ලාම එන්නේ දෙකේ ඉලක්කමනේ
0: ඔව් බය වෙන්න
1: ඉතින් දැන් අපි දැකලා 2.5 කියලා කියවෙන්න පුළුවන් ඩොලර් මිලියන කීයද
0: 242ක්
1: ඒ කියන්නේ අද මේ විනිමය අනුපාතය හැටියට ගත්තොත් මොකද ගිය සිකුරාදා අපි අනකොට එකක් දැන් සමුද එනකොට එකක් නෑනේ මොකද්ද මේක තේරුම රුපියල් 20කින් 30කින් යාට මෙයාට වෙලා ඒ විතරක් නෙමෙයි ආසියාවේ ශක්තිමත්ම මුදල් ලේකකගේ බවට පත් වෙලා
2: ඔව් නේ දැන් ඊට කලින් බ්ලූම්බර්ග් මයි කිව්වේ එහෙම නෑ කියලා අයගොල්ලෝම කියන එහෙමයි
1: ඔව් මන් දන්නේ ඉතින් ඒක අර ඒක පුද්ගල ජනජාතික ආදායම් වගේ තමයි නේද?
2: ඒක තමයි. ඒක මේ වෙනවා.
1: ඩොලර් 5000ක් වුණානේ.
2: ඔව්.
1: ඉතින් ඒක අපි
2: හම්බෙච්ච කෙනෙක් නෑ.
1: ඒ වගේ තමයි.
2: ඔව්.
1: මේ බ්ලූම්බර්ග් ළම ගිය සිකුරාදාද කොහෙද ඉඳන් කිව්වා ආසියාවේ තියෙන දුර්වලම මුදල් ලේකකය රුපියල කියලා. මෙන්න මේ යෝධයෝ ඊයේ ඉඳන් කියනවා ශක්තිමත් මුදල් ලේකකය රුපියල කියලා.
2: බ්ලූම්බර්ග් කියන්නේ මේ කොයි හරිත් දන්නේ.
1: අපේ කට්ටියක් ඉන්නත් දන්නේ. දැන් ලෝක සාමාන්‍ය බ්ලූම්බර්ග් කියලා කියන්නේ මේ මූල්‍යකරණය පිළිබඳව තියෙන මං හිතන්නේ ලෝකෙම පිළිගන්න ආයතනෙනේ. මේ ඉතින් ඔක අපි කිව්වනම් කමන්නේ නේ ඒගොල්ලෝ කිව්වේ.
2: ඔව්.
1: ඉතින් කොහොම හරි දැන් අද විනිමය අනුපාතයට මම හදලා බලමු රුපියල් කෝටි 7000ක් විතර.
2: කෝටි 7000ක්.
1: ඔව්. ඉතින් මේ අර ස්පාඤ්ඤ බැංකුවේ කට්ටිය මේ බ්‍රසීලයේ බැංකුවේ ලොක්කගෙන් ඇහුවා.
0: රයිට්.
1: මේ යාගේ නම නෙල්සන්. හරිද?
0: ඕකේ.
1: නෙල්සන් සකුජි.
2: සකුජි.
1: පොඩි
2: නිකන් ජපාන්.
1: ඔව් නෙල්සන් සකුජි. කියලා මේ බැංකුවේ ලොක්කගෙන් ඇහුවා මොකද ලොක්කා මේ අර ඩොලර් මිලියන 742ක ආයෝජනේ කිව්වම ඉතින් කොහොමද ඒක අපි කරපු සුපිරි ආයෝජනයක් අපි නයිජීරියාවේ අබුජා කියලා එයාපෝට් එකක් හදනවා නයිජීරියාවේ ඒකේ අපි අපි ඒකේ ආයෝජනය කළා මේ අබුජා ඉන්ටර්නැෂනල් එයාපෝට් අපි ඒකට සල්ලි දැම්මා හෙටානි දැනකට එයාපෝට් එක විවෘත කරනවා විවෘත කරන පස්සේ අපි ඒකේ හාල් ගබඩ
2: නමුකුත්
1: ගබඩ කරන්නේ නැහැ ඒකට ෆ්ලයිට් එනවා මේ ඉතින් අපිට ලොකු ආදායමක් ලැබෙනවා කියලා අර කොහෙද ස්පාඤ්ඤ බැංකු සෙට් එකට බ්‍රසීලයේ නෙල්සන් කියන බැංකුවේ ලොක්ක කිව්වා ඉතින් ස්පාඤ්ඤ කට්ටිය ගත්ත ලෝක සිතියම. ඒ කාලේ Google එකත් නෑ මං හිතන්නේ. 1997 තිබුණත් එච්චර මං හිතන්නේ මේ
0: නෑ.
1: ලෝක සිතියමක් අරගෙන දැන් සෙට් එක මේසි උඩ දාගෙන හොයනවා අබුජා ඉන්ටර්නැෂනල් එයාපෝට් එක.
2: කොහෙද තියෙන්නේ
1: කියලා. අබුජා ඉන්ටර්නැෂනල් එයාපෝට් එක නෙමෙයි නයිජීරියාව අබුජා කියලා ගමක්වත් නෑ. උදාගමක්වත් නෑ අඩුම ගානේ. හිතන්නකෝ. ඈ ගමක් නෙමෙයි උදාගමක්වත් නෑ.
2: නෑ. හැබැයි ඉන්වෙස්ට්මන්ට් එක වෙලා.
1: ලෝක පූජිත අබුජා ඉන්ටර්නැෂනල් ගම්මාන කියලා එහෙම
2: එකක්වත් නෑ.
1: මේ ඉතින් කොහොම හරි අන්තිමට මේ වැඩේ තේරුණා කවුරු හරි මේගොල්ලන්ව ආයේ සුපිරියට අන්දලා
0: කියලා. අන්දලා රයිට්.
1: මෙතන කවුරු හරි අලෝසියස් කෙනෙක් ඉන්නවා කියලා තේරුණා.
2: තේරුණා.
1: තේරිලා හොයාගෙන යනකොට හම්බුණා නයිජීරියා යූනියන් බැංකුවේ හිටපු අධ්‍යක්ෂකවරෙක් එම්මානුවෙල් නුඩේ කියලා.
2: එම්මානුවෙල් නුඩේ.
1: ඔව්. මෙයා කරලා තියෙන්නේ නයිජීරියා වේදවස්සල හිටිය මහබැංකු අධිපතිවරයා වන පෝල් ලොගාමාගේ අස්සන හොරට ගාලා බ්‍රසීලයේ තිබිච්ච අර බැංකුවට අපි අබුජා ඉන්ටර්නැෂනල් කියලා එයාපෝට් එකක් හදනවා මේකේ ආයෝජනය කරන්න කියලා ඩීල් එකක් දාලා ඩොලර් මිලියන 242ක් මේ යටි මඩි ගහලා මේ මේක අරගොල්ලෝ සර්ච් කරන් යනකොට මේ කේමන් දූපත් තරහා නයිජීරියාවට ගියා කියලා තමයි හොයාගත්තේ. එහෙම මොන දූපත් තරහාද සල්ලි ගියේ කියලා හොයනවනම් හොයන්න
0: පුළුවන්.
1: හරිද මේගොල්ලෝ හොයාගත්තේ ඉතින්.
2: නේද? උනන්දුව තියනනම් හොයන්න පුළුවන්.
1: ඔව් උනන්දුව තියනනම් හොයාගන්න පුළුවන්. අවසානයේදී කෙසේ හෝ අවසානයේදී නයිජීරියානු දැන් නයිජීරියාවටත් මාර ලැජ්ජාවක්නේ. අවසානයේදී මේ නයිජීරියාවේ පොලිසිය විසින් මේ කාවද එම්මානුවෙල් නුඩේව අත්අඩංගුවට ගන්නවා. අරගෙන හිරේ දාන්න යනකොට මම අත්අඩංගුවට යන්න ගියාම මේ නයිජීරියාවේ පොලිසිය ලොක්කට එම්මානුවෙල් නුඩේ මිලියන 15ක් ඩොලර් මිලියන 15ක් හිතන්නකෝ සෙල්ලම්ද කියලා. ඩොලර් මිලියන 15ක් ඒ කියන්නේ රුපියල් කෝටි 450ක් විතර අල්ලසක් දෙනවා. තමන් අත්අඩංගුවට ගන්න එපා මේ කොහෙවත් රටවල් කිව්වා කියලා.
2: කිව්වා කියලා. ඒකනේ.
1: අපි එක රටේ කොල්ලෝනේ.
2: මේ අපේ මිනිස්සු ඉන්නේ.
1: ඔව්. අපි නයිජීරියානුනේ.
2: ඒ වෙලාවට.
1: ඒ වෙලාවට.
2: ජාතිකත්වය.
1: ජාතිකත්වය නැගිටිනවනේ.
2: ඒකනේ.
1: ඔව්. නයිජීරියාවේ මොකද සතා?
2: කවුද ඉන්නේ?
1: සිංහියොත් ඉන්නවා නයිජීරියානු සිංහයා නැගිටිනවනේ ඇගේ. එතකොට කියනවනේ මේ බ්‍රසීලයෙන් කිව්වා කියලා. මේ ඉස්පාඤ්ඤයෙන් කිව්වා කියලා. ඔයා මේ මාවත්තනම් කොට ගන්න. අර සල්ලි ගෙනාවේ අපි නයිජීරියාවටනේ.
2: ඒකනේ.
1: ඈ ආප්ප කණ්ඩාරි. ඉතින් ඒකින්ද එහෙම අත්තනම් කොට ගන්න එපා කියලා මම ඔයාට ඩොලර් මිලියන 15ක් දෙන්නම් කියලා කිව්වනේ. අන්න සුපිරි පොලිස් නිලධාරින් පිස්සුද මල්ලි අපි ඔයාට නැමෙන්නේ කියලිවලා මේ යෝධයා අත්තනම් කොට අරගන්නවා. හැබැයි නයිජීරියාව නීතිය අනුව මෙයාව දාණ්ඩ වෙන්නේ අවුරුදු 5ක් කිරේ. රිමාන්ඩ් බාරේ හිටපු එකකුත් එක්ක මෙයා අවුරුදු 4ක් විතර වෙනකොට නිදහස් වෙනවා. නිදහස් වෙලා ගිහිල්ලත් මේ යෝධයා නිකන් ඉන්නේ. තමන් මේ මොනවද මේ හොරකම කරන්න ඉස්සෙල්ලා උපයගත්ත මේ දේවලුත් ඕගොල්ලෝ රාජසන්තක් කරා කියලා ඉවල්ලා ආයේ ඩොලර් මිලියන 15ක් කොහෙද රජයෙන් ආයේ ආය කරගන්න.
2: ආය කරගන්න.
1: අරගන්නවා විතරක් නෙමෙයි ඊට පස්සේ 2004 අවුරුද්දේදී මේ ආයේ එම්මානුවෙල් නුඩේව නයිජීරියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නවා. මොකක්ද දන්නවද? මේ එහෙ ඉඩම් හොරකම. ඉඩමක් හොරගම් කරන්න සෙට් එකක් එක්ක ගිහිල්ලා ඉවල්ලා 30 දෙනෙක්ව මරලා. මේ මේකට යටින් ඉඳන් සපෝට් කරේ එම්මානුවෙල් නුඩේ කියලා මේ පොලිසියට තේරිලා මේ මනුස්සයව ආය අල්ලලා හිරේ දානවා. ඉතින් අර හොරකමට පුරුදු වෙච්ච එක්කෙනා අද සඳුදා. මේ මාස දැන් තව දවස් ටිකකින් ඉවර වෙනවා. මේ වෙසක් සතිය එහෙම කියලා හිතන්නේ නැහැ. නේද? ඒකින්ද මේ ඒක නිකන් අර සමහර රජවරුත් ඉඳලා තියෙනවානේ. එයා විශේෂ ඇමති කෙනෙක් පත් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක මානසික තත්ත්වයක්. ඒ කියන්නේ හොරකම් නොකර ඉන්න බෑ. එයා ඔය ෂොප් වලට එහෙම ගියාම කොහොම හරි හොරකම් කරනවලු. හොරකම් මේ කරන එක මේ එළියට ඇවිල්ලා අර ඇමතියට කියනවලු මම මේ මේවා මේවා ගත්තා කියලා. ඊට පස්සේ ඇමතියා ගිහිල්ලා අපේ රජතුමා මේ පොඩි එකක් කළා මෙන්න මේවා තමයි කිලිවල වැඩියනුත් එක්ක ගෙවලා යනවලු කඩේට. ඉතින් මං හිතන්නේ කඩවල් වල මිනිස්සු හරි කැමති වෙන්න ඇති රජතුමා එනවා කිව්වම් මොකද හොරගම් කරනවට වැඩිය ගාන කැමති ගෙවනවනේ. ඉතින් කෙසේ හෝ මේ අපි අද සඳුදා දවසේ මේ අපි ඉල්ලන් හිටමු හොරගම් කරන්න ඉන්න අයට අනේ මේ අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න නැතුව තමන්ගේ දේවල් වලින් ජීවත් වෙන්නේ කොහොමද කියලා අපි ඇල්ගෝ ටවුන් එකේ පෑ තුනක් පුරා විවිධ අවස්ථා වලට කියලා දෙනවා. ඉතින් ඒ අවස්ථා වල ආයෝජනය කළා නිකන් බොරු අවස්ථා වල ආයෝජනය කරන්න නැතුව එම්මානුවෙල් නුඩේ වෙන්න නැතුව මේ දැන් එහෙම හොරකමක් කරන් පස්සේ කොච්චර හිතේ දෙගිඩියාවෙන් ඉන්නේ
2: නේද?
1: කිසිම ජොලියක් නැහනේ. මේ සතියේ ජොලියෙන් ඉන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ආරම්භ කරමු. මොකද්ද?
0: ඇල්ගෝ ටවුන්.
1: ඇල්ගෝ ටවුන්.
2: ඇල්ගෝ ටවුන්.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Udai Hatai Vinadi Dahama Mayai Den
2: Meltol, Hisaratia, Una Sempratishava, Angapata Vedanava, Apasudina Sadaha, Ikman Sahania, Meltol, Parasitamol Vishishaki.
3: Brand new three wheeler Sandha, Rupial Atasia Asutunaka, Dinakavarikata, Leasing Pasukam, then ill be financed within Amatana, Bindua Ekaikai Dekai, Desia Desia.
4: Sada Harita Plantation, Kanta, Ubatama Sarlana, Rekia Avastavan, Rasak Laba Dimata, Seal Lukatu to Sudanam Karatibe, Kriashidimat, Noselene Shaktien, Eta Dakina Kanta Vanta, Gauravan with a Rekia Vakanil to Imata, Avastava, Suduskam Velta Sarlana Vetup, Videshe Sanchara Samaga, Tavat Avastav Rasak.
5: What's up, Karana? Bindoi Hatta Hai, Harasi Hatali Sekai Dase Hatali Sata, Email Karana, Couriers at sadaharita.com. Sada Harita Samaga Bandinna.
6: Noinas Adivegak Supirima Sabadiavak, SLT Mobitel Fiber within, then unlimited package Razak. 100 Mbps at 1000 Mbps Dakwa Masakat Rupial Pandas Navasi Esita, Supirima Unlimited Venasak Vindina, SLT Mobitel Fiber, Kondesia Dalavi.
7: Have a Mabahagana, Ratti 3 in 1 day Bonna, Ratti 3 in 1 day Iterai.
8: Malli, ei ratti 3 in 1 day kama bonna kiyanne
7: kiri te sini ekka pack ekene sir kaduwa damma kalawan kara vinadiyen hari padamata tea ek ready apita ikmanta yannat puluwanne kaale hari watinawani sir
8: ratti 3 in 1 pack ekak dunna bag ekige tiya gannak wadinawa
7: ei gedaraṭa office ekata gram 400 pack ekak tiyenawani sir
9: ratti 3 in 1 tawasa ataraturē bona kirite
10: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech slim line
11: prime kalura අභිමානවත් කළුතරෙන් swimming pool gym indoor cricket kids play area සමගින් සියල් සපිරින් නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න prime kalura අනුත්වන කළුතරෙන් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට කළුතර නගර සීමාවෙන් ප්‍රයිම් කලූරා අදම කතා කරන්න 13:22 ට ප්‍රයිම් ලෑන්ඩ්ස්
12: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිම සෙට්
13: අම්ම කියන දුන්න කතාව සින්දරෙල්ල ගොඩක් පොඩි ළමයට
14: නෑනේ එයා ලොකු ළමෙක්
13: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරිලා යන්න
14: එයා හිටියේ අව බේරගන්න කුමාරයෙක් කෙනකන් නේද
13: මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් තනකම්
15: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
16: Kills within the Nam Nishpathan Santa Adamamilak. Gova Gram Sia, then Rupel Dase. Anna Sigiria, then Rupel Desi Hattavai. Iso Madim Pramani Gram Siak, then Rupel Ikasia Asuna. Kills Nam Bavai Adamilai.
17: BYD C-Lion 5 plug-in hybrid SUV. Vedi ita Akarshane Penumsa DMI Takshane Samaka Ope Kamunata Suvisheshi Bavak Ekkaragana. C-Lion 5 Mullaiti Karuetwin Apake Pradashanagar with the Pivisena. Netnam Amatana. Bindoi Ikaikai the Kai Ikasivisipa.
18: Gova Gram Siak.

0: ZFM Algo Town. Nagari Kadaba.
1: උදේ 7යි විනාඩි 26යි ඇල්ගොටවුමෙ වෙලාව.
2: හරි දැන් මේ අපි අර කිව්වනේ.
1: මොකද්ද?
2: හරි තැන් වල ආයෝජනය කරන්න රැවටෙන්න එපා. හරි දැන් හොයාගන්න විශ්වාසනීය තැන් හොයාගන්න.
3: අර එම්මානුවෙල්ලා වගේ කට්ටිය ඉන්නවනේ නේද?
2: එම්මානුවෙල් මහත්තයා වගේ කට්ටිය ලෝකේ ඕන තැනක ඉන්න පුළුවන්.
3: නයිජීරියාව විතරක්
2: නෙමෙයි. නයිජීරියාව විතරක් නෙමෙයි. ඉතින් දැන් කොහේ ආයෝජනය කරන්නත් සාරා ඉස්සෙල්ලම අපි ඉතුරු කරලා
1: ඉන්නවා. ඔව් අනිවාර්යෙන්.
2: කරලා ඉන්නවනේ. සේවින්ස් තියෙන්න ඕනේ ඉන්වෙස්ට්මන්ට් වලට යන්න. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ඔන්න දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා LB Finance ලගේ LB Premier Saving එක එකතු වෙලා ඔයාගේ ඉතුරු කිරීම් කටයුතු පටන් ගන්න. අපි සාමාන්‍යයෙන් හැමෝටම වගේ සේවින් account එකක් තියෙනවනේ. ඔය current account වෙන වෙන investment method ඔය මොනා නැතත් සේවින් account එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් මෙච්චර කාලයක් පුරාවට අපිට සාමාන්‍යයෙන් මේ සේවින් account එකකින් බලාපොරොත්තු වෙන්න බැරි විදිය interest rate එකක් පොලියක් ඔන්න ඔයාලට දෙන්න LB Finance එක සූදානමින් ඉන්නවා. ඒක නිසා තමයි අපි කිව්වේ මේ 7 කියලා කියන්නේ පුදුමයක් කියලා. ඉතින් 7 ක පොලි අනුපාතයකට ඔයාලට පුළුවන්කම තියෙනවා. ඔයාගේ ඉතුරු කිරීමේ ගිණුම ආරම්භ කරන්න. හරිම ලේසි. ડોකියුමන්ට් බොහොම පොඩි ප්‍රමාණයක් තමයි ඕන වෙන්නේ. ඉක්මනින් වැඩේ කරගන්න පුළුවන්. ඉක්මනින් වැඩේ ඕපන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ ඔයාට ඕන වෙලාවක කිසිම කොන්දේසියක් කිසිම සීමාවක් නැතුව ඔයා දාපු මුදල් විඩ්‍රෝ කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ආය ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් මේ account එකට මේ ATM කාඩ් එකක් හම්බ වෙනවා. ඒ ATM කාඩ් එක through ඔයාට ආගේ ගනුදෙනු කරන්නත් පුළුවන් හැකියාව තියෙනවා. එහෙම කරා කියලා අර හම්බෙන 107 පොලිය කිසිම විදියකින් වෙනස් වෙන්නේ නැහැ.
1: වෙනස් වෙන්නේ නැහැ.
2: 107 කියන්නේ ඉතින් ආයේ අර ගලේ කෙටුව වගේ තමයි 107ම තමයි.
1: Right.
2: ඉතින් ඒක නිසා තමයි කියන්නේ ආගාව තියෙනවා හම්බ කරපු දේවල් ඉතුරු කරන්න බලාපොරොත්තු වෙනවා නම් LB Finance ලගේ LB Premier Saving ගිණුමක් පටන් ගන්න කියලා.
1: මොකද
2: 107ක පුදුම හිතෙන පොලියක් ඔයා වෙනුවෙන් සූදානමින් තියෙන නිසා.
1: Okay.
2: හරි දැන් ඔය සේව් කරපු
1: මේවනේ
2: දැන් ඊළඟට තමයි ඔය ප්‍රතිලාභ හම්බුනේ. ඊට පස්සේ ප්‍රතිලාභ කොහෙද අපි ගෙනහිල්ලා ආයෝජනය කරන්නේ?
3: ප්‍රතිලාභ තින් ආයෝජනය කරන්න නේද?
2: ආයෝජනය කරන්න ඕනේ.
3: පරිභෝජනය කරන්න පුළුවන්.
2: පුළුවන්. හැබැයි ඔක්කොම නෙමෙයි.
3: පරිභෝජනය කරන්න පුළුවන් තැනුත් අපිම කියන්න.
2: අපිම කියන්න.
1: ඕ පොඩ්ඩක් ඉන්න.
3: පොඩ්ඩක් ඉන්න. සාරා ඕක හැමදාම පරිභෝජනය කරනවා.
2: කලබල වෙන්නවා. සාරා සැදී වැහැදී ඉන්නේ.
3: අපි ආයෝජනය කරන්න පුළුවන් තැන් මතක් කරලා ඉන්න. පරිභෝජනය කරන්න කලින්
2: ඉතින් වාඩි ඉස්සෙල්ලම කියන්න ඕනේ කසාගල ප්ලාන්ටේෂන් ගැන. දැන් කසාගල ප්ලාන්ටේෂන් ලංකා පුරාම ඒ දේශගුණික තත්ත්වයන්ට ගැලපෙන විදිහට ඒගොල්ලන්ගේ වගාවන් කරගෙන යනවා. දැන් මොනවාද මේ වගාවන් කියලා ඔයාලට පොඩ්ඩක් මතක් කරනවා නම් බෙල් පෙපර් වගාවන් තියෙනවා මධ්‍යම කඳුකරේ. ඊට පස්සේ නයිමරිස් වගාවන් තියෙනවා පොළොන්නරුව පැත්තට වගේ යද්දි. ඊට පස්සේ ආඹ, ඊට පස්සේ තේ වගාවන් තියෙනවා මාතලේ. එහෙම මේ වගේ සෑහෙන වගාවන් ප්‍රමාණයක්
1: ඔයාට වැදගත් මේක අමතක
2: වුණා. කියන්න.
1: දකුණේ තියෙනවා කුරුඳු.
2: දකුණේ කුරුඳු.
1: ගල්ලි.

0: හරියටම මම කිව්වේ.
1: හරිය දකුණ තියෙනවා ඒ කුරුදු.
2: තියෙනවා ඔය ඕනේ.
1: හරිය බලන්න. ඔය බලන්න මෙයා කියන දේ දකුණ තියෙනවා කුරුදු. හොඳේ.
2: ඔය ඕනේ කෑමක් රස වෙන කුරුදු දාන්න ඕනේ.
0: අනිවාර්යෙන්මනේ. ඒකනේ කුරුදු නැත්තම් හරියන්නේ
1: නැහැ. කුරුදු මෙහෙමයි ඉස්සෙල්ලාම කුරුඳු නිසා අපේ රටට ප්‍රශ්න තමයි
0: ආවේ. අහගෙන ප්‍රශ්න
1: තමයි ආවේ. හැබැයි දැන් අපි ඒව විසඳුම් බවට පත් කරගෙන තියෙනවා.
0: ඉතින් අපේ
1: කුරුඳු කියන්නේ දැන් අපිට ප්‍රශ්නයක් නෙමෙයි
0: උත්තරයක්. ඉතින් අපේ කුරුඳු රහගෙන මුළු ලෝකෙම දන්නවනේ. ඉතින් ඒ වගේ තමයි දැන් කසාගල ප්ලාන්ටේෂන් ලගේ වුණත් ඔය දැන් දකුණේ තියෙනවා කියපු ඒ කුරුඳු වගාවන් වලින් ඒවයේ පළදාව අපිට විතරක් නෙමෙයි. දැන් කසාගල ඒගොල්ලන්ගේ මේ තියෙනවානේ අපේ ග්‍රීන් සුපර් මාකට් එහෙම. ඒ මාකට් වලින් විතරක් නෙමෙයි ලෝකේ ඕන තැනකින් මතු වෙන්න පුළුවන්. මේ අපේ පොළවේ වැවෙන කුරුදු. ඉතින් ඒක නිසා ඔන්න ඔයාටත් පුළුවන්කම තියෙනවා මේ වගාවන් වල ආයෝජනය කරන්න.
2: රයිට්.
0: කෙලිම වාගේ සල්ලි ටික දාන්න තියෙන වැඩේට ප්ලෑන්ස් කිහිපයක්ම තියෙනවා. ඒ ප්ලෑන්ස් මොනවද කියලා ඔයාට කතා කරගන්න පුළුවන් කසාගල ප්ලාන්ටේෂන් එක.
2: රයිට්.
0: සාර මම හිතන්නේ නම්බර් එකක් තියෙනවා. අපිට ඒක මතක් කරන්න පුළුවන්.
2: නම්බර් එකක් තියෙනවා 071-892-1772 තමයි කසාගල ප්ලාන්ටේෂන්ස් ලාගේ නම්බර් එක.
0: නම්බර් එකකින් ඔකට කෝල් එකක් අරගෙන ඔයාලා තියෙන්නේ කොහොමද මේ ආයෝජන කටයුතු ආරම්භ කරන්න ඕන? කොහොමද මේක පටන් ගන්න ඕන? මොනවාද තියෙන ප්ලෑන්ස්? කොහොමද කරගෙන යන්න ඕන? කොච්චර කාලයකට තියෙන්නේ? ප්‍රතිලාභ ලැබෙන්නේ කොහොමද? ඉතින් සෑහෙන ගොඩක් දේවල් තියෙනවා. බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා ආ වෙනුවෙන්.
2: රයිට්.
0: කෝල් එකක් දෙන්න. අපි අර කියපු නම්බර් එකට කසාගල ප්ලාන්ටේෂන් එකට.
2: ඕකේ. හරි. අචි දැන් ඔය ඉන්වෙස්ට් කරලා අපි සේව් කරලා අපි ඔක්කොම බලන්නේ හොඳ ලයිෆ් ස්ටයිල් එකක් ගෙනියන්න
0: නේ.
2: ඔක්කොම සෙල්ලම් දාන්නේ මේ හිතේ සතුටෙන් ජීවත් වෙන්න. ඉතින් එහෙම ජීවත් වෙන්න බෑ. ඔයාට හරි හමන් ගෙදරක් නැත්තම්.
0: ඔව් නේ. තමන්ගේ කියලා.
2: ඔව්. අර නිදහසේ ඔහේ වැටෙන්න නිකන්
1: අර වැටිලා ඉන්න තැනක් තියෙන්න ඕන කියලා කියන්නේ නේ.
2: වැටිලා ඉන්න තැනක් ඇත්තටම එහෙම කියන්නේ නේ. දැන් නිකන් සැපට මට මතක් වෙනවා මම අදහස්
1: අර පොළවේ ගිහිල්ලා
2: නේද? එහෙම වැටෙනවා ඒනට ඇත්තට සැප නැහැ මං ඉන්න
1: තැන. හදා ඒත් සැපයි.
2: ඒත් සැපයි. ඒ උනාට මේ මට මේක ගන්න තාම සල්ලි නැති ඉඳ මම මේ මෙහෙම කිව්වේ. මේ ඒ උනාට ගන්න පුළුවන් කට්ටිය ඉන්නවනේ දැන්.
0: අනිවාර්යයෙන්ම අපි මේ කියන්නේ කලුරා ගැන. කලුරා තියෙන වෙන කොහෙවත් නෙමෙයි කලුතර. කලුතර තමයි තියෙන්නේ. ඉතින් රුපියල් මිලියන 19.5 ඉඳලා ඉහළට ඔයාලට පුළුවන්කම තියෙනවා ආගේ ගෙදර වෙන් කරගන්න. මේ ගෙවල් තියෙන හද බ්ලොක්ස් වශයෙන් තමයි මේ නිවාස තියෙන්නේ. මම හිතන්නේ බ්ලොක්ස් කිහිපයක් නම් කරලම තියෙනවා. බ්ලොක්ස් A B C D කියලා කැටගරිස් තියෙනවා.
2: A to F තියෙනවා කැටගරිස්.
0: A to F තියෙනවා. සමහර තනි තට්ටුවේ ගෙවල් තියෙනවා. ගස් තට්ටු දෙකේ ගෙවල් තියෙනවා. ඕනනම් ඊට වඩා විශාල ප්‍රමාණයේ ගෙවලුත් තියෙනවා. ඉතින් මේ ගෙවල් එකින් එකට වෙනස් ගෘහ නිර්මාණ ශිල්පීන්ට අනුව තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ يعني end එක නැත්නම් නිමාව එකින් එකට වෙනස්. ඔක්කොම එක වගේ ගෙවලුත් නෙමෙයි. ඉතින් ඔයාට ඔයාගේ රික්වයර්මන්ට් එක අනුව ඔයාගේ කැමැත්ත අනුව ඔයාට පුළුවන් විදිහ අනුව ආයෝජනය කරන්න. මොකද මේක ආයෝජනයක් ඈ. සාමාන්‍යයෙන් මේ එක කියන්න ඕන දැන් සාමාන්‍යයෙන් ගෙයක් කියලා කියන්නේ වියදමක් නෙමෙයි. ගෙයක් කියලා කියන්නේ ඔයාට හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක්.
2: ඉන්වෙස්ට්මන්ට් එකක් අනිවාර්යයෙන්.
0: ඒ කියන්නේ ඔයාට මේ ගන්න ගේ සමහර විට පස්සේ කාලෙක ඊට වඩා වැඩි මුදලකට පෙරලා දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. රෙන්ට් අවුට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකින් දැන් වෙලෙම ගෙයක් කියලා කියන්නේ ආයෝජනයක් බව මතක තබා ගන්න ඕනෙමයි. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාට කලුර ගැන මතක් කරන්නේ. දැන් කලුර ගැන මතක් කරද්දි මේ වෙබ්සයිට් එකට යන්න. හරිද? primelands ලගේ තියෙන වෙබ්සයිට් එක primelands.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාට ඕන කරන දේවල් ඔක්කොම බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කලුතර ටවුන් එකට විනාඩි 5ක දුර තියෙන්නේ. ඊට පස්සේ නාගොඩ රෝහලට යන්න පුළුවන් මීටර 800ක වගේ දුර තියෙන්නේ. ඉතින් ඒ විදිහට බොහොම නාගරික පරිසරයක අපි කියන්නේ කලුතර කියන්නේ මේ වෙනකොට අවදි වෙමින් තියෙන නගරයක් නේ. දැන් සංචාරක ගමනාන්තයක් විදිහට සංචාරක කර්මාන්තයට ලොකු වැඩ කොටසක් කරන නගරයක්. ඉතින් ඒ කලුතර නගරෙන් බොහොම නාගරික සුව පහසුකම් එක්ක හැබැයි අර අපි බලාපොරොත්තු වෙන ග්‍රාමීය නිස්කලංකත්වය
2: නිදහස
0: ඒ කාම් ගතිය ඒ හැමදේම තියෙන තැනක් තමයි කලුරා කියලා කියන්නේ.
2: රයිට්. අපි දැන් ආචි මම හිතන්නේ සිකුරාද යද්දි කියලා ගියේ මේ 6000 ගාණක් විතර මේකට හැගහගෙන ඉන්නවා කියලා.
0: ඔවනේ.
2: අද 9800 ගාණක්. ඒ කියන්නේ 10000කට කිට් වෙන්න මේක බලලා.
0: බලලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි කිව්වට පස්සේ අනිවාර්යෙන්ම මේ primelands.lk වෙබ්සයිට් එකට යනවා. සයිට් එක විසිට් කරලා බලනවනේ. ඉතින් ඒක නිසා තමයි කට්ටිය වැඩි වෙලා තියෙන්නේ. ඉතින් යන්න අනිවාර්යෙන්ම වෙබ්සයිට් එකට ගිහලා ඔයාලා බලන්න පුළුවන් අර 3D models තියෙනවා, animated pictures ටික තියෙනවා, videos ටික තියෙනවා. ඔයාට A to Z අපි මේ කියපු දේවල් අර චිත්‍රත් එක්ක රූපත් එක්ක බලලා හරියට ඔලුවට දාගන්න පුළුවන්කම තියෙනවා site එකට ගියොත්.
2: Yes. ඒ නිසා යන්න අපි hotline එක මතක් කරානේ චී නේද?
0: Hotline එකත් අපි මතක් කරාද?
2: මතක් කරාද?
0: මතක් කරේ නැහැ. හරි අපි ඒකත් ඔක්කොම මතක් කරන්නම් ඔයාට. දැනට ඔයාට පුළුවන් යන්න site එකට.
2: Right.
0: ගිහිල්ලා අනිවාර්යයෙන්ම බලන්න මේ site එකට යන වැඩේ කරන්න. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි කොච්චර උනත් ඉඩමක් තෝරගන්න ගියාට පස්සේ අපි මේ කොච්චර කිව්වත් ඒකේ අර බික් පික්චක කියලා අපි කියන්නේ චිත්‍රය අපිට පේන්න බෑ
2: මේ වගේ zoom out කරපු එක
0: zoom out කරපු චිත්‍රය අපිට පේන්න බෑ මෙන්න මේ වගේ තැනක මේ වගේ බ්ලොග්ස් ටිකක් තියෙනවා මේ විදිහට තමයි මිලියන 19.5 පටන් අරගෙන ගෙවල් ටික තියෙන්නේ
2: ඒතර
0: මේ වගේ ෆැසිලිටීස් ටිකක් මේ වගේ දේවල් ටිකක් ඔයාලා වෙනස උදානම් වෙලා තියෙනවා කියලා ඒකින්ද අනිවාර්යෙන්ම අපි මතක් කරනවා prime land ලගේ primelands.lk website එකට visit කරන්න visit කරලා බලලා එන්න අපි ඔයාලට තව දේවල් තියෙනවා මතක් කරන්න
2: right එතකොට අචි දැන් මේ දවස්වල මේ නිරිත දිගටම වැස්සත් එක්ක අපි අනිවාර්යෙන් කොච්චර කුඩ තිබ්බත් තෙමෙනක තෙමෙනවා මයි ඊට පස්සේ පොඩ්ඩක් රස්නේ අපිට ඕනේ මොන හරි නේද පොඩ්ඩක් රීෆ්‍රෙෂ් වෙන්න දෙයක්
0: අනිවාර්යයෙන්ම මෙහෙම දෙයක්
2: තියෙනවා මොනවද ගන්න ඕනේ
0: මෙහෙම තියෙනවද දෙයක් ඔයා දාන්න
2: ඕන නැත්නම් ඉතින් මම ආයි මුළු තැන්ගේ නම්බර් 1 නේ මම
0: කියලා ඉතින් ඉන්න
2: ඔයාලා ගන්න ඕනේ විජය කෝපි සහ විජය තේ කෝපි බොන්න කැමති නැති කට්ටිය තේ බොන්න පුළුවන් තේ බොන්න කැමති නැති කට්ටිය කෝපි බොන්න පුළුවන් හැබැයි මේ මොකක් වුණා විජය ගන්න නැත්නම් වැඩක් නැති වෙනවා
0: ඒ කියන්නේ WP ලාංඡනයේ තියෙනවද බලලම
2: ගන්න
0: ඕනේ

0: FM anu hatıraydı şumata ne FM. Velav oba bete gene enne.
1: Cinderella wage mannan inne mama beer ganna kavurut tanaka.
2: Ape daruan apata wada idirin. İtin ege katavel yanna. Ayırta idaharinna. Commercial credit.
3: De hatay vinadi 39 den.
4: Prime Kalora. Abhimanavat kaluterin. Swimming pool, gym, indoor cricket, kids play area samagin siyal sapiri nivasa samuhayata obat ekathuwanna. Prime Kalora. Alut wena kaluterin abhimanavat jeevana ratawak. Rupiyal million 19 sita kalutera nagara seemawen. Prime Kalora. Athuma katha karanna 13:22 ta. Prime Land.
5: İngilizlerin kredileri mudalete vada prometiye mage vaga kima. Navi'nin takşenin apemra tedi siyet siyak tırısıdu bilet falin mahadreni say. Mam Melva RV pansiye vishwa sen nirdeşik rani.
6: Melva ek, Lankave ek, apemra ek.
7: Novinus adivegayak superima sabandiyawak SLT Mobitel 5 within then unlimited package rasak 100 Mbps sita 1000 Mbps dakwa masakata rupiyal 5900 sita superima unlimited wenasa athwindinna SLT Mobitel 5 kondesi adalave
8: Alutena kaṭuma mila kasangala green super shaka maatale athuru kiriya mul eriyawana arambala gane mul kampola e vitarak nevey obe athi athi mutal surakshita aayojana kramayak osse yomu kara wata tihala pratilaba laba ganna denma katha karanna kasangala plantation 071-892-1767 kasangala samuha vyapare wetin
9: ඉතුරුම් ගිනුමකට 107ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112-200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
10: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ Speed, Budget, Usage, Lifestyle ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G Connection හැමතිම සෙට්
11: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
12: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව
13: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
14: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට වට්ස්ඇප් කරන්න
15: සෑම මොහොතක්ම රසවත් කරයි
7: Novinus adivegayak superima sabandiyawak SLT Mobitel 5 within then unlimited package rasak 100 Mbps sita 1000 Mbps dakwa masakata rupiyal 5900 sita superima unlimited wenasa athwindinna SLT Mobitel 5 kondesi adalave
16: hituwada meka plane ekak kiyala sapaganna mewa thamai kanna tiyenne kana nan kaapan naththam panapa muhudata
17: ministya awaram karuwange boruwal rewati australia wata neethi virodhiwa athulwime adahase boatwata naggot ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඕස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහ මොහොතේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura.
1: දැන් හැමෝම ගන්න කේඩි රයිස් ලීඩ් 1-5 පෙට්‍රල් බයික් එක මිල රුපියල් 796,500යි. ලක්ෂක ඩිස්කවුන්ට් එකක්. මුල් ලීසින් වාඩික තුන අපි ගෙවනවා. තුග අවසන් වෙනතුරු පමණයි. කේඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් 077-406-43-97.
2: ඇසීම අඩුද? චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට. Vision Kia Hearing Solutions. අමතන්න 077-76-76-76-10.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber විතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
4: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සංමිත අමතන්න 0112200.
5: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහමද? ලොතරැයියක් වත් ඇදුනද? මේ Kiehl's Products නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
6: Kiehl's එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්.
7: Finishing wahala kiese color up flow wajabena. Sit padagani kal pavati avalakshana novi. Oyat wahalata washi wenna. Finishing wahalak nam color up tamai.
8: Paya gaanak drive kala office eket busy unahama ena konde kakkumata mama siddhalepa spray kala. Siddhalepa parampara gananawaka vishwasaya dinu sahane.
9: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැමතිස්සෙම සෙට්.
10: මිනිස් ජාවාරම් කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
11: Meltol හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
12: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940.
13: ගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
14: Don't stop remix remake එකට හැපෙන DJ blast එකක්
15: අංගා ගලේනේ ඉක්නා කුමරියේ
13: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
14: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
13: 1, 2, 3, let's go. ලංකාවම දන්න වීලඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
14: 0711-95-95-95 Net FM DJ Night Face to Face Attack Show.
16: Net FM Algo

0: උදේ 7යි විනාඩි 50යි අල්ගොටාව මේ වෙලාව.
1: හරි. සාරා ඔන්න දැන් ඊළඟ පැයට යන්න කලින්
0: අතේ
1: පැයට යන්න කලින් මතක් කරන්න ඕන.
0: ඕකේ.
1: නෙත් අහගෙන ඉන්නවාට. මේ පාරත් අපිත් එක්ක එකතු වෙලා ඔන්න පුළුවන්කම තියනවා කොහෙ යන්නද?
0: කූරගල යන්න.
1: කූරගල යන්න. ඉතින් අපි දන්නවා කූරගල ගොඩ නැගුවෙත් වෙන කවුරුත් නෙමෙයි.
0: අපි.
1: අපිම තමයි. ඉතින් අපි වහන් ඉන්න ඔබගේ දායකත්වයත් එක්ක අනුග්‍රහකත්වයත් එක්ක එකතු වෙලා තමයි.
0: රයිට්.
1: අපි කූරගල ගොඩ නැගුවේ 2023 වසරේ මතක ඇති අපි වෙසක් උත්සවයේ ඉඳන් සැමරුවා. ඉතින් ඒ විදිහටම ඔන්න මේ පාරත් ඔබට පුළුවන්කම තියනවා කූරගල යන්න. ඉතින් දැන් විශේෂයෙන් මතක් කරන්න ඕන දේවල් ගොඩාක් තියෙනවා
0: සාරා හරිද?
1: පළවෙනි දේ තමයි දැන් වෙසක් පොය දවසේ ශ්වේත පූජා පින්කම් මාලාව උදේ 6 ඉඳලා සිද්ධ කරනවා. ඉතින් ඔබටත් පුළුවන් ඇවිල්ලා සිල් සමාදන් වෙන්න. ඒ වගේම තමයි සජීවී විකාශයට සවන් දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පූජනීය මාතර මහින්ද හාමුදුරුව, වල්පොල ගෞතම හාමුදුරුව, කුටිකුලමේ ප්‍රේමාලංකාර හාමුදුරුව, පූජ්‍යපාද මොළමුරේ සුජාත හාමුදුරුව, ඒ වගේම තමයි පූජ්‍යපාද භගවන්තලාවේ රාහුල හාමුදුරුව, පූජ්‍යපාද මහපුලංකුලමේ ගුණරත්න හාමුදුරුව වගේම ස්වාමින් වහන්සේලා මේ වෙසක් පෝදා වගේම පහුදා ඊට පස්සේ දවසෙත් ධර්ම දේශනාවලට සහභාගී වෙනවා. ඉතින් තවත් මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. දැන් පොය දවසේ රෑ 10 ඉඳන් පසුදා අලුයම 6 වෙනකම්. ඒ කියන්නේ උදේ 6 වෙනකම්
2: හරිද?
1: සර්ව රාත්‍රිකයි. ලෞතර වර්ණ සනරාමල රාත්‍රී ධර්ම දේශනාව පැවැත්වෙනවා. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕන නේත්‍රාලෝක වෙසක් කලාපයේ ක්‍රියාත්මක වෙනවා. වෙසක් කලාපයේ ඔබට පහන් කූඩු වෙන්න පුළුවන්, තොරන් වෙන්න පුළුවන්, මේ දේවල් දැක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි කූරගල සුගන්ධ කුටියේ වැඩ සිටින ධාතුන් වහන්සේ ඔයාගේ net වලින්ම දැක බලාගෙන වැඩ පුදා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි උත්තම ධාතුන් වහන්සේ උදෙසා බුද්ධ පූජා පවත්වන්නත් ඔබට පුළුවන්කම තියෙනවා. ඒ වෙනුවෙන් ඔයා කතා කරන්න මෙන්න මේ අංකයට 0777-6676-66 රංජිත් මහත්මයාට තමයි කතා කරන්න තියෙන්නේ. කතා කරලා ඔබට පුළුවන් ඒ සඳහා කල් වේලාව වෙන් කර ගන්න.
0: රයිට්. එනිසා කූරගල යන්න කට්ටිය ලෑස්ති වෙන්න. සෙනසුරාදා එනවසක් පොය දවසේ. ඒ වගේ තමයි අචි වටිනා ධර්ම ග්‍රන්ථයකුත් නොමිලේ ගොලන්ට දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. එනිසා මේ ඔක්කොම දැකලා අත්විඳ ගන්න සෙනසුරාදාට වෙසක් දවසේ කූරගල යන්න. හරි. කූරගල යන්න BYD එක යන්න හම්බුනොත් කොහොමද වාට?
1: ලොකු ගමන. දුර ගමන.
0: දුර ගමන.
2: කූරගල යන්න තියෙන අඩුම වියදම් ක්‍රමය ඒක තමයි.
1: ඒක තමයි.
0: ඔව්. ඔයගොල්ලෝ හිත හිත ඉන්නවා නම් කොච්චර දුරද කොච්චර වියදමක් යයිද කියලා. BYD එකක් එක්ක ගන්න. එක්ක තියෙන යාළුවෙක් එක්ක එල්ලිලා යන්න.
1: කොහොම ගියත් ඔයාලට වාසිනේ.
0: ඔව්. ඉතින්
1: වාසී. ඉතින් BYD එකක් ඔන්න දැන් ඔයාලට ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම අපි මේ මතක් කරන්නේ රාජ්‍ය සේවකයින්ට අපි මාසික වාරිකේ විදියට රුපියල් 68,000ක් ගෙවලා ඔයාලට පුළුවන්කම තියෙනවා ආගේ BYD එක ගන්න. දැන් මාසික වාරිකේ 68,000ක් වෙනවා විතරක් නෙමෙයි. තව ඔයාලට ලැබෙන දේවල් ගොඩාක් තියෙනවා. ඒ ටිකත් අපි මතක් කරන්න ඕන. ඒ තමයි දැන් වාහනයක් ගත්තට පස්සේ පළවෙනි සර්විසස් පහ ඔයාලට නොමිලේම කරලා දෙනවා. ඒ වගේම තමයි ලංකාවේ අංක එකේ බැංකු සහකරු ලංකා බැංකුවත් එක්ක එකතු වෙලා
0: ඔයාලට
1: පුළුවන් ලෝන් එකක් ගන්න, මේ වාහනය ගන්න. ඒකට අවශ්‍ය කරන සියලු පහසුකම් BYD එක ඔයාලට සලසලා දෙනවා.
0: ඒ
1: වගේම තමයි ලංකාවේ අංක එකේ ආරක්ෂණාවරණ සපයන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක ඔයාට රක්ෂණාවරණයකුත් හම්බ වෙනවා. එතනින් ඉවර වෙන්නේත් නැහැ. වාහනේ රෙජිස්ට්‍රේෂන් එක
0: සාමාන්‍ය
1: ටිකක් කට්ටිය කරන්න අමාරු. ඩොකියුමන්ට්ස් එහෙම ගොඩ ඕනේ වෙන වැඩක් නේ රෙජිස්ට්‍රේෂන් එක කියලා කියන්නේ.
0: අන්න
1: ඒ රෙජිස්ට්‍රේෂන් එකත් ඔයාට නොමිලේම කරලා දෙනවා. ඒ වගේමයි දැන් BYD කියන්නේ ඉතින් EV vehicle එකක්. අත්‍යවශ්‍යම දේ තමයි home charge එක.
0: ඒක නැත්තම් කරන්න බෑනේ.
1: වැඩක් නැහැ නේ charger එක නැත්තම්. ඉතින් home charging unit එකත් ඔයාට නොමිලේම හම්බ වෙනවා. මේ හැම දෙම අපේ රාජ්‍ය සේවකයින්ට තමයි හම්බ වෙන්නේ. ඉතින් 0112125125 0112125125 නම්බකින් BYD එකට කෝල් එකක් දෙන්න. අපොයින්ට් එකක් දාගන්න. ඔයාලට ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා ඔයාලට පුළුවන්කම තියෙන ඔයාගේ වාහනේ අදම මිලදී ගන්න. මම හිතන්නේ ප්‍රදර්ශනාගාර ටිකක් තියෙනවා නේ සරගොඩ මතක් කරමු කොහෙද තියෙන්නේ කියලා.
0: කොළඹ තියෙනවා, ගාල්ල, මහනුවර, කුරුණෑගල, මොරටුව, යාපනය, රත්නපුර, අම්පාර.
1: ඔව්. ඒ කියන්නේ හරිනේ ඉතින්
0: ඔයාලට මම කියන වගේ මේ හතර පැත්තෙම තියෙනවා.
1: හතර දිබ්බාගෙම තියෙනවා.
0: ඔයාලට ඔහේ හිටියත් යන්න
1: යන්න පුළුවන්. ඉතින් අපි කිව්වා වගේ නම්බර් එකට කෝල් එකක් දීලා ආයෙත් ඔන්න මතක් කරන්නම් 0112125125 නම්බර් එක කෝල් එකක් දීලා අපොයින්ට්මන්ට් එකක් ඕන නම් දාගෙන ඔයාලට පුළුවන් යන්න නිවිහන හිල්ල ගිහිල්ලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් එහෙම කරලා ඔයාගේ BYD එක ගන්න පුළුවන්කම තියෙන. ඉතින් අර අපි කියපු සියලු වරප්‍රසාද ටික දීමනාවන් ටික ඔක්කොම හම්බ වෙන්නේ විශේෂයෙන්ම අපේ රාජ්‍ය සේවකයින්ට. ඉතින් ඒ හැට මතක් කරනවා යන්න අනිවාර්යෙන්ම ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට කියලා.
0: රයිට්. දැන් අචි අපි වාහනයක් ගන්න යන්නේ. අපි දැන් ගෙවල් ගන්නවා ගැන කතා කරනවා, වාහන ගන්නවා ගැන කතා කරනවා, වෙන වෙන ඉන්වෙස්ට්මන්ට් ගැන කතා කරනවා. හැබැයි මේ ඔක්කොම කරන්න ඔයාට තියෙන්න ඕන රැකියා සුරක්ෂිතභාවය.
1: භාවය.
0: හරි නේද මම අචි කිව්වා?
1: අනිවාර්යෙන්ම. ඒ කියන්නේ
2: හරියටම ඔයාට හරියටම සුරක්ෂිත වෙලා කිව්වා.
1: හරිම සුරක්ෂිතයි. ඒ කියන්නේ මේ මොකුත් වෙන්න දුන්නේ නැව හරියටම කිව්වා රැකියා සුරක්ෂිත භාවය. කියන්නේ අනිවාර්යෙන්ම එක තියෙන්න ඕනේ සාරා. ඒ කියන්නේ Tamanට කියලා රැකියාවක් තියෙන එක සෑහෙන්න වටිනවා. මොකද ඒ රැකියාව ස්ථිර වෙන තරමට තමයි Tamanට ඔය ඔක්කොම හීන වලට යන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි මෙහෙමයි. රැකියාවක් තියනවා කියලා කියන්නේ ඉතින් ඔය මොකක් හරි කරගෙන ඉන්නවා කියන එකම නෙමෙයි.
0: එතකොට සුරක්ෂිත වෙන්නේ
1: නැහැ. අන්න සුරක්ෂිත භාවය කියන එක ඔයාට දැනෙනවා ඒ රැකියාව ඇතුලේ grow වෙන්න. අපි කියන්නේ growth එකක් ඔයාට දැනෙනවා. ටික ටික මම ඉස්සරහට යනවා කියලා. මම අලුත් දේවල් ඉගෙන ගන්නවා කියලා. අලුත් experience මට ලැබෙනවා කියලා. මේක මාර opportunity එකක්. මේක මාර chance එකක් කියලා මට දැනෙන්න ඕන. ඉතින් එහෙම දැනෙන තැනක් තමයි සදාහරිත plantation කියලා කියන්නේ. අවුරුදු 23ක දශක දෙකකට වැඩි විශ්වාසයත් එක්ක තමයි සදාහරිත අපිත් එක්ක ඉන්නේ. ඔන්න දැන් සදාහරිත ඔයාට රැකියා අවස්ථාවන් අරගෙන ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන කාර්යාල කාර්ය සහායක තනතුර ඉදලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර වෙනකන් තනතුරු රැසකට ලොකු range එක තනතුරු ප්‍රමාණයකට ඔයාට දැන් ආයතන කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි දැන් කියවනේ වැඩ කරන තැන ඉන්න හිතන තැනක් වෙන්න ඕනේ කියලා. ඔයාට දැනෙන්න ඕනේ කියලා ඔයා grow වෙනවා කියලා. ඉතින් ඒකට තියෙන හොඳම උදාහරණ ටික තමයි දැන් ඔයා ගියොත් සදාහරිත plantation එකට ශ්‍රේෂ්ත්‍රයේ ඉහළම වැටු. ඊට පස්සේ ඉදිරි දීමනාවන්. ඊට පස්සේ කොමිස් අතිකාල දීමනාවන්, bonus, විදේශ සංචාර. ඊට පස්සේ විදේශ ශිෂ්‍යත්ව ඔයාට හම්බ වෙනවා. ලංකාව ඇතුළේ ඔයාට ශිෂ්‍යත්ව හම්බ වෙනවා. ඔයාගේ post එකට අදාළව ඒ රටවලට යන්න, field research වලට සහභාගී වෙන්න, අලුත් දේවල් ඉගෙන ගන්න. ඒ හැම අවස්ථාවම ඔයාට ඒ කියන්නේ fully sponsored හරිද? ශිෂ්‍යත්ව කිව්වේ ඒකයි. ඔයා වියදම් කරන් යන්න ඕනේ.
0: scholarships.
1: ඉතින් සදාහරිත plantation එක එකතු වෙලා ඔයාට පුළුවන් මේ chance එක try කරලා බලන්න. ඒකින්ද මේ රැකියා සුරක්ෂිත භාවය කියන එක ඇති කරගන්න. හරි තැනක රැකියාවකට යන්න. ඒ රැකියාව ඇතුළේ ආව ටික ටික ඉස්සරහට යනවා. අලුත් දේවල් ඉගෙන ගන්නවා කියන මේ feeling එක තමයි වැදගත්ම දේ.
0: career progression තියෙනවා.
1: හරියටම හරි. ඉතින් මෙන්න මේ WhatsApp number එකට ඔයාට පුළුවන් ඔයාගේ CV එක යවන්න. එහෙම නැත්නම් text message එකක් දාලා වැඩි විස්තර දැනගන්න. මේක තමයි number එක 076යි 441-1648 එහෙම නැත්නම් careers@sadaharita.com careers@sadaharita.com කියන ඊමේල් එකටත් ඔයාට ඔයාගේ CV එක මේල් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් careers කියද්දිවා දන්නවා CAR ඊට පස්සේ EERS@sadaharita.com
0: ඕකේ
1: කියන මේල් එකට තමයි ඔයාගේ CV එක ඊමේල් කරලා යවන්න ඕන.
0: රයිට්. WhatsApp කරන්න නැත්නම් ඊමේල් කරන්න ඕගොල්ලන්ගේ CV එක ඉක්මනට මේ පොසිෂන්ස් ටික ෆිල් වෙන්න කලින්
1: අදම
0: CV එක යවන්න.
1: ඔව් ඉතින් limited opportunities ටිකක් තියෙන ඉක්මන් කරන්න කට්ටිය. ඔයාලට පුළුවන් සදාහරිතලක වෙබ්සයිට් එක තියෙනවා. ඒකෙත් contact numbers ගොඩක් තියෙනවා, hotline ගොඩක් තියෙනවා. ඒ දරුවත් ඔයාලට පුළුවන් කෝල් එකක් දීලා මේ ගැන තව වැඩි විස්තර දැනගන්න.
0: ඕකේ. දැන් අද Monday ඇති. අද
1: Monday සඳුදා.
0: සඳුදා. මගේ මොකද අර වීක්ලි
1: ඔවනේ
0: grocery day එක මගේ
1: රූටින් එකක් තියෙනවා.
0: පොඩි රූටින්
2: නෑ. වීක්ලි කිව්වම අදහස් දෙකක් තියෙනවානේ.
1: ආවුනේ
0: මොකද්ද
2: වීක්ලි කියලා ස්පෙල් කරන විදිහට නම් සතිය සතියට
1: ඔව්
0: සතිය සතියට මම කියන්නේ
1: ඩබ්ලිව් කිය
2: ඔව්
0: මාසිකව නෙමෙයි සති ඒක ඒක කියන සතිය
2: මම දන්නේ වීක් කියන්න පුළුවන් නිකන්
0: දුර්වලයි
2: කියන එකට
0: නෝ
2: ඒක ඕකටද ආයිති උනේ
0: ඒ ඒ ඒ අර දෙවෙනි වචනේ මේ අපේ පැත්ත වලාතකත් එන්න වචනයක් නේ
1: වීක් වෙන්නේ නැහැ
0: නේ වීක් වෙන්නේ නැහැ ලේසියෙන් කොහොමාරි වීක්ලි grocery day එක තමයි මන්ඩේ කියන්නේ ඔය දෙන්න ඇතුළු දැන් මම සුහසක් ශ්‍රී ලාංකික කියලා දන්නව සාර කොහෙද යන්නේ කියලා කීල්ස් එකට කීල්ස් එකට යන්නේ ඇයි දන්නවද
1: අයියේ
0: කීල්ස් එකින්ම එන කීල්ස් බ්‍රෑන්ඩ් එකකින් එන ප්‍රොඩක්ට්ස් තියෙනවා දැන් 360කට වඩා එතකොට ඇයි මං කීල්ස් බ්‍රෑන්ඩ්ස් මගන්නේ තව බ්‍රෑන්ඩ්ස් තියෙද්දි
1: ඒකට හේතුව තමයි විශ්වාසය සහ ප්‍රමිතිය ක්වොලිටි එක කියන කාරණාව ඒ කියන්නේ ආයෙ වාට කෙලින්ම කාට් එකට දාගන්න විතරයි තියෙන්නේ ආයෙ බලබල ඉන්න ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද මේකේ ප්‍රයිස් එක කොහොම වෙයිද වැඩි වෙයිද මොකද අනිවාර්යයෙන්ම කීල්ස් ප්‍රොඩක්ට් එකක් නම් මාකට් එකේ තියෙන අනිත් නිෂ්පාදන වලට වඩා 10%ක් මිල අඩුයි. ඒක විශේෂයි. ඒක මතක තියාගන්න ඕන. ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන ඊට පස්සේ මේ ප්‍රොසීජර් ගැන ඒව මතක් කරන්න ඕනේ නැහැ නේ. ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිත බව, නිවැරදි ප්‍රමිතිය, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කීල්ස් වැඩ කරන්නේ අදයියේ ගෙදලා නෙමෙයි. අපි දන්නවා ඒ ෆ්‍රෙෂ්නස් ගැන එහෙම කතා කරද්දී පෑ 24කට වඩා ඒගොල්ලන්ගේ එළවලු පළතුරු එහෙම ඒගොල්ලෝ තියාගත්තේ නැහැ ඒගොල්ලන්ගේ රාක්කෝ. ඒ කියන්නේ ගත්තේ නැතත් කරන්න දෙයක් නැහැ. ස්ටොක් එක කෙලින්ම එළියට දාලා අලුත් ස්ටොක් එකක් තමයි එන්නේ. ඉතින් ඒ වගේ විශ්වාස විශ්වාසනීය තැනක් තමයි කීල්ස් කියන්නේ. යන්න කීල්ස් එකට මේ වෙනකොටත් කීල්ස් බ්‍රෑන්ඩ් එකෙන් ප්‍රොඩක්ට්ස් 360කට වැඩි ප්‍රමාණයක් තියෙනවා අට මිලදී ගන්න.
0: රයිට් කීල්ස් එකට යන්න, pick it and drop it කරන්න.

0: ඔබේ රටතට ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: net news මේ pay රටතට pain pay අලුත්වන අලුත් pay විමසුම
4: අයිබෝන් මේ පැයි රටතුට සමගින් මම කසුනි. දෙවැනි නිරිතතික ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපය තුළ අපේක්ෂා කළ හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම අද දිනේ බස්නාහිර සබරගමු වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නෝරේලිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයකද පසරුවකින් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 30-40 අතර තරමක තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
5: පර්වතයක් සතර දෙසින් හමන සුළඟින් කම්පා නොවේද? එපරිද්දෙන්ම නුවණැත්තෝ නින්දා ප්‍රශංසා දෙකෙහි කම්පා නොවන්නේය.
6: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
7: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
8: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
9: සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10%ක වට්ටමක් දිනා ගන්න. 0710 297 399 0710 297 399

0: උදේ 8යි විනාඩි 9යි අල්ගටව මේ වෙලාව. අපි අලුත් පැයට තමයි ආවේ.
1: මේ දැන් දන්නවද මේ නවා සාරා? ඔව්. මොකක් කරගෙන ගියේ?
2: නෑ නෑ කියන්න.
1: මේ ඊයේ තිබ්බා ලංකාවේ වඩා තරගකාරීම විභාගේ.
0: මොකද්ද?
1: ගුරු විභාගේ.
0: ආ ඔකේ. ආ
2: 163000ක් දුකත් පෙනීලා දිනවා නේද?
1: ඒ කියන්නේ
2: වසසතුම් ගන්නට පෙනීලා දිනවා.
1: 170000කට ආසන්න ප්‍රමාණයක් මේ විභාගයට පෙනී හිටියා. ඉතින් මේ වෙනකොට ජොබ් තියෙන අය ජොබ් නැති අය විශ්වවිද්‍යාලවලින් අවුට්ලයින් අය රගපාන අය ඩොක්ටර්ස්ලා IT කරන අය
2: සොෆ්ට්වෙයාර් ඩොක්ටර්ස්ලා දිනවාද?
1: ලීලා දිනවා මේ පාර. සමහර අය ලීලා තියෙනවා. ඉතින් ඒ වගේ ලොකු ලොකු නෑ ලොකු රේන්ජ් එක ප්‍රමාණයක්.
0: ඒ
1: කියන්නේ ලොකු රේන්ජ් එකක් විවිධ වෘත්තීන් නියෝජනය කරමින් මේ විභාගය ලීලා තියෙනවා. ඉතින් අව් වෛද්‍යවරු සමහර අය ඉන්නවනේ දැන් ඔය වෘත්තීමේ දේශකයෝ විදියට කටයුතු කරන අය. ඉතින් ඒ විදිහට සමහර අය කැමති
2: ගුරු වෘත්තියට පාස් වුණා කියලා කියන්නේ. මේ ඇත්තටම මේ මේ මේ එහෙම අවංකවම ගුරුසේ ඇත්තම කතන්දරේ ලංකාවේ ලැජ්ජයිනේ තාමත් මං හැමදාම කියන දේ අපේ ගුරුවරුන්ට කියන පඩිය අපිට කැටක් කරලා වෙන රටක කෙනෙක් එක කියන්න බෑනේ ඒ කියන්නේ සියලුම උදවියව හදන ලංකාවේ විශාලම වැටුප ලබන CEOව හැදුවෙත් ගුරුවරයෙක් නේද ඉතින් ඒ ගුරුවරයාට ගෙවන වැටුප පිළිබඳව රටක් ජාතියක් හැටියට අපි ලැජ්ජ වෙන්න ඕනේ කියන්නේ ලැජ්ජාව කියලා වැඩක් නැහැ හැබැයි එහෙම තියෙද්දිත් අර රොඩු බොඩු නැතුව දැන් මට හරි සන්තෝෂ එතුන වෛද්‍යවරු ගුරු විභාගෙට ලිව්වයි කියලා. එහෙම වෘත්තිකයෝ ගුරු විභාගෙට ලියලා. මොකද රටක් ඉස්සෙල්ලම ආයෝජනය කරන්න ඕනේ අධ්‍යාපනයට. අධ්‍යාපනය උසස් තැනකට ගේන්න නම් ඒක ගුරුවරුන්ට සතුටින් උගන්වන්න පුළුවන්. ඔවුන් රිසර්ච් කරලා උගන්වන්න පුළුවන්. දැන් අපි දන්නවනේ විශ්වවිද්‍යාලවල නම් සප්තවාර්ෂික නිමාඩු සැබටිකල් ලිව් කියලා ජාතියක් තියෙනවානේ. ඒනෑ ඉතින් ඒ පරේෂණ කරනවද නැද්ද කියන එක වෙනම හොයලා බලන්න ඕනේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව. අපි දන්න විදිහට ඒවෙන් සමහර අය ෂොපින් යන එක කරන්නේ අවුරුදු 4කට සැරයක්. ඒක වෙනම කාරණයක් නැත්නම් ඉතින් එහෙම පරේෂණ කරන රට මෙහෙම තියෙන විදිහ නෑනේ. විශ්වවිද්‍යාලයෙන් වලින් එච්චර පරේෂණ සිද්ධ වුණා නම් මේ ඒව කොහොම වුණත් ගුරුවරුට ආයෝජනය කරනවා කියන්නේ රටක අනාගතයට ඉතාම සුබදායි
1: කාරණයක්.
2: හැබැයි ඉතින් ගුරු වෘත්තිය විතරක් නෙමෙයි වෘත්තීන් හැටියට තියෙන්නේ.
1: තියෙන්නේ. ඔව්. ඉතින් අන්න ඒකයි. තව වෘත්තීන් ගොඩාක් තියෙනවා. අර ඒකම ටාගට් කරගෙන ආ ඉන්න ඕනේ නැහැ. අත්‍තර මේ කියන්නේ හිතුනෙත් ඒක නිසා තමයි. දැන් මේ නුවා ඔය පුරප්පාඩු 23000ක් වෙනුවෙන් ඔය ඔක්කොම විභාග ලිව්වේ. ඉතින් 23000ක් තෝරගන්න ඕන ලක්ෂ හිතන්නකෝ ලක්ෂ 1යි 170000කින් 23000ක් මේ තෝරන්නේ
2: යන්නේ.
1: එතකොට ඉතින් මේ විභාග ටිකක් කම්පිටිටිව් වෙනවා. අපි දැන් දැක්කයේ මේ ගුරු විභාගයේ කට්ටිය ටිකක් දෝෂාරෝපණය කරලා තිබ්බා පේපර් එක අමාරුයි IQ පේපරේ අමාරුයි එහෙම අමාරු කරලා තිබ්බේ ඒක තමයි ඉතින් ෆිල්ටර් කරලා
2: ඉන්නවනේ
1: ඔව් ඉතින් අර හොඳම එසෙන්ස් එකනේ අපි දරුවන්ට උගන්වන්න තෝරන්න ඕන
2: 170000කින් 23000ක් ගන්න නම් ඉතින් ඒක අමාරු වෙන්න බෑනේ ලේසි භාගයක් ඉන්න හරියන්නේ නැහැනේ
1: ඉලා හරියන්නේ නැහැ
2: ඉතින් ඒක තමයි එතකොට දැන් ඔබ ගුරුවරියක් වීමේ අරමුණ මොකද්ද කියලා හිතන්න. හවස දෙකට ගෙදර යන්න හම්බෙන එකද? අවුරුද්දට මාස 3ක් විතර නිමාඩු හම්බෙන එකද? නැත්නම් ටියුෂන් පාරක් කළා මේ ඉස්කෝලේ පුළුවන් වෙලාවට ගිහිල්ලා ෂේප් එකක් දාලා ඉන්න පුළුවන් වෙන එකද? අවංකවම රට ජාතියේ අනාගතය නිෂ්පාදනය කරන එකද කියලා ඔබේ හෘද සාක්ෂියෙන් විමසලා ඉන්න
1: බලන්න.
2: අර අවංකවම රට ජාතියේ අනාගතය නිර්මාණය කිරීම අර අනිත් අපේක්ෂාවන් නම් තියෙන්නේ මෙන්න වැන්දා විභාගේ පාස් වුණත් ජොබ් එකට
1: යන්න එපා.
2: ඒ කියන්නේ අපි අර කිව්ව කාරණා දවල් දෙකට ඕෆ් වෙන එක නම් මාස 3ක් විතර නිමාඩු හම්බ වෙන එක නම් ටියුෂන් කිරීම නම් මේ ඔබේ ඔළුවේ තියෙන්නේ හනේ අපි තව කීයක් හරි දෙන්නම් කියද කියලා
1: ඉන්නේ. නෑ ඉතින් ඔය මේ දැන් දවල් එකම ටෝප් වෙනවා කියලා එහෙම ඕෆ් වෙන්න බෑ ටීචර්ස්ලාට.
2: එහෙම බෑ.
1: ලොකු වගකීම් සමුදායක් තියෙනවා. ළමයි ගෙදර ගියාට.
2: ඔව් ළමයි ගෙදර ගියාට.
1: ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ දැන් ඔය ඉන්දියාවේ තියෙනවානේ IAS, IPS වගේ විභාග ඉන්දියානු පරිපාලන සේවය, පොලිස් සේවයට යන්න. ඒව හරි තරගකාරීනේ. හිතන්නකෝ ඉන්දියාව වගේ රටක බොහොම සුළුතරයක් තෝරගන්නවා කියන්නේ විභාග කොච්චර කම්පිටිටිව් වැද්ද
2: නේ.
1: ඉතින් ඒක නෝ 12th fail වගේ අර මූවී එහෙමත්තාව එක සිහිනයක් ඒ තරමට ගොඩක් මේ ඉන්දයානු තරුණ තරුණය
2: ආවේගෙන
1: ඉතින් ඒක නිසා තමයි කියන්නේ ඉතින් අපි දැක්ක මේ තරුණ තරුණෝ තරුණ කට්ටිය ගොඩක් වෙලාට මේ තැන් තැන්වල ඉතින් එක එක වගේ එක එක ඉන්නවා ඉතින් අපි දැක්ක මේ පාර මේ ඩෙවලොප්මන්ට් ඔෆිසර්ස්ලා හිටපු සංවර්ධන නිලධාරීන් එහෙමත් ගුරුවරු හිටියනේ පාසල්වල ඒගොල්ලොත් ඔන්න මේ පාර විභාගයට මුණ දීලා තිබ්බ ඉතින් ඒගොල්ලන්ට දුන්නු පේපරේ අපේකට වඩා ලේසි ඉතින් ඔය වගේ එක එක චෝදනා ඇවිල්ලා තිබ්බා ඉතින් අපි කියන්නේ මේක තරග විභාගයක් අපි හැම වෙලෙම බලාපොරොත්තු වෙන්නේ මේ රටේ දරුවන්ට හොඳම දේ ලැබෙන්න ඕන. ඉතින් ඒ උගන්වන්න එන ගුරුවරුත් හොඳම ගුරුවරු වෙන්න ඕන. රටක ගුරුවරු කියන්නේ ඒ රටේ ස්පිරිට් එක, එසන්ස් එක වෙන්න ඕන. හොඳම කට්ටිය වෙන්න ඕන. ඉතින් ඒකින්ද දැන් ඔය විභාගේ හිතනකො පේපරේ ලේසි වෙලා ඔක්කොම ලකුණු ගත්තන මගෙත් ලකුණු තිබ්බා. මාව ගත්තේ නැහැ නේ කියලා ඊට පස්සේ කට්ටිය දොස් කියන්න තිබ්බා. ඉතින් ඒක නිසා තමයි තර්කකාරී විභාගයක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් අපි කියන්නේ ඔපර්චුනිටීස් අවස්ථාවන් ඔයාගේ වටේ ඕන තරම් තියෙනවා. අපිත් ඔයාට කියනවා මේ වගේ තැන් ගැන. ඒකින්ද එකක් වෙනුවෙන් බලාගෙන ඉන්නේ නැතුව අපි මේ කියන ඒවා ට්‍රයි කරලා බලන්න.
2: තදා බලන්න. කාලයකට කලින් සුදුස්සන්ට මොකද්ද තන සුදුස්සන්ට සුදුස්සන් නැහැ කියලා කිව්වේ.
1: කිව්වේ.
2: හරිද? දැන් තියෙන්නේ තැනට සුදුස්සෝ නැහැ.
1: සුදුස්සෝ නැහැ. ඔව්.
2: ඉස්සර සුදුස්සන්ට තැන නැහැ කියන එක තමයි කිව්වේ. දැන් ඔය මේ ජොබ් ඔපර්චුනිටීස් තියෙන වෙබ්සයිට් වලට ගිහලා බලන්න. ලින්ක්ඩ්ඉන් ගිහලා බලන්න. ඊළඟට තාමත් පත්‍රවල වැටෙන අභාර්තු ප්‍රමාණය බලන්න. අපි පෞද්ගලිකව දන්නවනේ අපේ අපෙන් යාළුවෝ සතියකට කීපාරක් කතා කරලා අහනවද? නැද්ද මේ හොඳ කොල්ලෙක් කියලා නේද? අහලා නැද්ද?
1: අහලා
2: තුන්දෙනාගෙන් අහනවානේ. දැන් අපි සාරගෙන් අහනවානේ නැද්ද මේ සාර අපිට මෙහෙම වැඩක් කරගන්න කැම්පස් එකේ ළමේ පාට් ටයිම් වැඩ කරන්න. ඒ කියන්නේ සුදුස්සන්ට සුදුස්සන නැහැ කියන එක දැන් යථාර්ථයක් නෙමෙයි. දැන් එහෙම එකක් නැහැ. දැන් තැනට සුදුස්සු නැහැ. ඒ කියන්නේ සංස්ථා සභාපතිගේ ඉඳලම ගුරුවරයා සහ ඔය සමාජලාවට ගෙදර තනකොළ කපන සහෝදරයා දක්වාම දැනට සුදුසු නැහැ. ඉතින් අපේ රටේ මෙච්චර රැකියා වියුක්තියක් එන්නේ කොහොමද කියලා අචී මට හිතෙනවා.
1: ඔව්.
2: 600,000 ගානද 500,000 ගාන රැකියා වියුක්තිය තියෙනවනේ. එහෙම රැකියා වියුක්තියක් එක පැත්තකින් තියෙනවා. මේ පැත්තේ අබෑරුතු පුරව ගන්න බැරුව ඉන්නවා.
1: ඒ කියන්නේ
2: අපි අංකම දන්නවනේ අබෑරුතු පුරව ගන්න බැරුව කොච්චර ඉන්නවද කියලා. ඉතින් එහෙම තියෙද්දි මං හිතන්නේ අපි හිතන විදිහ තමයි අචි වෙනස් කරගන්න ඕනේ. අපි හෙව්වොත් අපිට මැච් එකක් ගහන්න ඕන තරම් පිච් තියෙනවා.
1: පිච් එක තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි වාට මේ විදිහට මතක් කරන්නේ. අපිට තේරුණු දේ තමයි ගොඩ දෙනේ. සමහර ලාවට මේ උපාධිය අරගෙන ගෙදට්ට වෙලා බලාගෙන ඉඳලා තියෙනවා මේ ගුරු විභාගෙ වෙනුවෙන්. මං දැක්ක සමහර කමෙන් දැන් මේ විභාගේ අමාරුනේ ඊළඟට අපි මොකද කරන්නේ? අපේ ජීවිතවලට මොකද වෙන්නේ?
2: ඉතින් ඕගොල්ලන්ට අවුරුදු ගානක් මේ රටේ මිනිස්සු බදු ගෙවලා ගන්න උපකමද? ඈ?
0: ඔව්
2: ඒක. ඒ කියන්නේ මේ රටේ මේ මොනවාද බුලත් පිට විකිනන ආච්චි අම්මගේ ඉඳලා ඔයා ඔය උපාධිධාරියෙක් කරලා ආයි ගුරු විභාගේ වෙනකම්ම නිකන් ඔහේ ඇඟිලි ගන්නගෙන ඉන්න කාලයටත් එක්ක ඔයාට මේ රට වියදම් කරලා තියෙන්නේ. ලැජ්ජ වෙන්න එහෙම කතා කියනවනේ.
1: ඉතින් ඒක නිසා තමයි අපි ඔයාට මතක් කරන්නේ ඕන තරම් අවස්ථාවන් තියෙනවා. ඒ අවස්ථාවන් try කරලා බලන්න. එක දෙයක් නැති වුණා කියලා, එක දෙයකට යන්න බැරි වුණා කියලා වැටෙන්න එපා. සදාහරිත plantation. දැන් ඔන්න ඔයාට ඒ opportunity අරගෙන ආවිල්ලා
2: තියෙනවා. ඔන්න ආයේ මොනවද? කෙලින්ම GM ට කිට්ටු වෙන්න වෙනකම්ම මේ කාර්යාල කාර්ය සහායකගේ නම්ම තියෙනවා.
1: තියෙනවා. ඉතින් ඇත්තටම නුවා කියව වගේ කාර්යාල කාර්ය සහායක තනතුර ඉදලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර වෙනකන් ඔන්නවාට ආයතුම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ශේෂ්ත්‍ර ඉහළම වැටු, දිරි දීමනාවන්, ඊට පස්සේ අතිකාල දීමනාවන්, බෝනස්, විදේශ සංචාර, ඊට පස්සේ අපි දන්නවා දැන් ශිෂ්‍යත්ව, ඒ වගේම තමයි ලංකාව ඇතුළේ ඔයාට වාගේ පෝස්ට් එකට අදාළව දේවල් ප්‍රගුණ කරන්න, අලුත් දේවල් ඉගෙන ගන්න අවශ්‍ය කරන ශිෂ්‍යත්ව, මේ හැමදේම ආයතනයේ අනුග්‍රහකත්වයෙන් සම්පූර්ණයෙන්ම ඔයාලට ලැබෙන්න නියමිතව තියෙනවා. ඉතින් මේ වෙනකොටත් ඔයා උපාධිධාරියෙක් නම් ඔයා කරන රැකියාව ගැන ඔයාට තෘප්තිමත් නැත්නම් ඔයාගේ තියෙන දක්ෂතාවයන් කුසලතාවයන් අනුව මීට වඩා හොඳ දෙයක් ඔයාට කරන්න පුළුවන් කියලා ඔයා හිතනවනේ A level කරලා ගෙදර ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් මේ වෙනකොටත් කැම්පස් එක ඇතුලේ ඒ කියන්නේ උපාධි අපේක්ෂකයෙක් නම් ඒත් ඔයාට ඔන්න chance එක තියෙනවා මේ විදියට සදාහරිත plantation එකේ ආයතුම් කරන්න. ඔයාගේ අධ්‍යාපන මට්ටම, ඔය කුසලතා මට්ටමට ගැලපෙන විදියට රැකියා අවස්ථාවන් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා ඔයා වෙනුවෙන්. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ ඉක්මන් කරන්න. නම්බර් එක අපි මතක් කරමු 076-441-1648. 076-441-1648 නම්බර් එකට ඔයාට පුළුවන් ඔයාගේ CV එක යවන්න. එහෙම නැත්නම් එකට text message එකක් දාලා ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙමත් නැත්නම් ඔය නිකන් ඉන්න ගමන් දාන්න mail එකක් වාගේ CV එක කෙලින්ම mail කරලා යවන්න careers@sadaharita.com careers@sadaharita.com email ලිපිනයට.
0: ඕකේ, මේ විදිහට එකම දෙයක් දිහා බලාගෙන ඉන්න නැතුව වටේ තියෙන දේවල් පොඳුර ඇස්සරලා බලන්න.
1: ඒ කියන්නේ එක අවස්ථාවක් ගිලිහෙද්දී ඔයාලා තව ඒ වගේ අවස්ථාවන් දහස් ගාණක් වහවටේ තියෙනවා.
0: ඒක ඉඳ
1: වැටෙන්න එපා. විභාග ලියන්න ඕනේ. ආයගුරු විභාගේ try කරන්න ඕනේ. try කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ.
2: try කරන්න අර කාලයක් කිව්වා තමයි උගතමනා ශිල්පෑමයි මතුරුකේනා කියලා. හරි ඒක හැමම තියෙනවා. හැබැයි ඊට අනිත් පැත්තකුත් තියෙනවා. මතුරුකේනා ශිල්පෑමයි උගතමනා.
1: අන්න හරි.
2: ඒකත් මතක තියාගන්න.
1: අනාගතයට වටින දෙයක් තමයි ඉගෙන ගන්න ඕන.
2: අපි අර මේ පරණ කවි රසවින්දර කමන්නේ උගතමනා ශිල්පෑමයි මතුරුකේනා කියලා. ඕනම ශිල්පයක් මතුරුකේීමට උවමනා වෙනවා. හැබැයි ඉතින් මතුරුකේනා ශිල්පේ ඉගෙන ගන්නත්
1: ඇත්තටම
2: වගේ කට්ටිය නම් ඔබට පුළුවන් දේව දූතෙක් වෙන්න සුර දූතෙක් වෙන්න.
1: ඔව්
0: මං වුණා මේ වීකෙන්ඩ් එකේ.
1: ආ නේද?
2: ඔව් මම වෙන්න හිටියා මේ වීකෙන්ඩ් එකේ. ඇත්තටම බැරි වුණා මේ පොඩි අධික වැඩ ප්‍රමාණයක් යෙදුනා.
1: සාරයි කතාව මොකද්ද වුනේ කියන්නකෝ ඉතින්
0: විස්තර. සාරයි කතාව කියන්නේ මට මේ එක්කන් යන්න බැරි වුණා. ඒනන් මම පණිවිඩේ දුන්නා. මං හිතනවා මම ස්ටිල් ඇන් ඒන්ජල් කියලා. නෑ උනාට ඒන්ජල් කෙනෙක් වෙන්න පීවර් කීපයක් තියෙනවා. ඔයාගේ ගෙදර වැඩි හිටියෙක් ඉන්නවා නම්.
2: ගෙදරම වෙන්න ඕනේ නෑ.
0: ඔව් ගෙදරම වෙන්න ඕනේ. අවුරුදු 50ට වැඩි. ඔයා දන්න කවුරු හරි ඉන්නවා නම් වාට හිතෙනවා නම් ඒගොල්ලන්ට මේ හියරින් ටෙස්ට් එකක් කරලා දෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ සමනෙන් අපිට ඇහෙන්නේ නැත්තම් අචිනුවා අපිට තේරෙන්නේ නැහැ ඒක.
1: ඒ
0: කියන්නේ වෙන කාට හරි තමයි තේරෙන්නේ. මොකද ඒගොල්ලෝ හයියෙන් කතා කරන්න ඕනේ, එකම දේ දෙසරයක් කියන්න ඕනේ. ඒ වගේ ලක්ෂණ තියෙනවා නම් වාට පුළුවන් ඒගොල්ලන්ට උදව්වක් වෙන්න ඒන්ජල් කෙනෙක් වෙලා ඒගොල්ලන්ව එක්කන් යන්න. විෂන් කියා හියරින්
1: කිසි ප්‍රශ්නයක් නැහැ, කිසි බාධාවක් නැහැ. ඔයාට පුළුවන් එක්කගෙන යන්න. දැන් එක්කගෙන ගියාට පස්සේ ඔයාට කරන්න දේවල් ටිකක් තියෙනවා. දැන් එක්කගෙන යන ඔයාගේ ආදරණීය වැඩිහිටියන්ට නොමිලේම හියරින් ටෙස්ට් එකක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ විෂන් කියා හියරින් සොලියුෂන් ඕනෑම ශාකාවකින්. දැන් ඒ වැඩේ යන අතරතුර නැත්නම් ඒ වැඩේ ගියාට පස්සේ ඒගොල්ලන්ගේ හැම ශාකාවකම ලස්සන තියෙනවා මේ අපි අර කියන්නේ පොඩි බෑක් ඩ්‍රොප් එකක්.
0: බෑක් ඩ්‍රොප් එකක්.
1: ඒක තියෙන්නේ නිකන් අර දේව දූතයෙක්ගේ අත්අඩු වගේ wings තියෙන්නේ angels ලගේ.
0: අන්න ඒ විදිහටම තියෙන්නේ.
1: තියෙන්නේ. ඉතින් ඔයාට මේක පසුතලයේ විදියට භාවිතා කරමින් ඔයාට පුළුවන්කම තියෙනවා selfie එකක් හරි නැත්නම් එතන ඉන්න කාට හරි කියලා ඔයාලා photo එකක් ගන්නත් පුළුවන්. ඒක අරගෙන upload කරන්න ඕන. ඔයාගේ අපි තියෙන social media platform. Yeah, Instagram වෙන්න පුළුවන්, Facebook වෙන්න පුළුවන් ඕන මේක. ඔයාට පුළුවන් upload කරන්න. upload කරලා ඔයා tag කරන්න. vision kia hearing solutions ශාකාව ඕනම එකක් ඔයා tag කරන්න පුළුවන් හැකියාව තියෙනවා vision kia hearing solutions ලගේ. Instagram එකෙත් පුළුවන්, Facebook එකෙත් පුළුවන්. එයාලගේ official page ටික tag කරන්න.
0: right
1: tag කරාට පස්සේ ඔයා EV bike එකක් දිනා ගන්න පුළුවන් තරගයකට automatically ඇතුල් වෙනවා.
0: okay
1: ඉතින් ඔයා වැඩිපුර වැඩිහිටියන් ප්‍රමාණයක් එක්කගෙන යන්න. ඔයාගේ entry සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ කියන්නේ ජයග්‍රහණ අවස්ථාව වැඩි වෙනවා. ඉතින් මෙතන වැදගත්ම දේ ඔයාගේ ආදරණීය වැඩිහිටියන්ගේ ශ්‍රවණ තත්ත්වයනේ. ඒකෙන්ද ඔයාට ළඟම තියෙන vision kia hearing solutions ශාකාවට යාලුවත් එක්කගෙන යන්න කියලා අපි මතක් කරනවා.
0: ඒ කියන්නේ ඉන්ජල් කෙනෙක් වෙනවා කියන්නේ ආචි good deed එකක් නෙනේ. කාට හරි උදව්වක් කරනවා කියන්නේ හොඳ දෙයක්.
1: හොඳ දෙයක්.
0: ඒකට ටැග්ග්ක් වශයෙන් තමයි මට මේ EV bike එක හම්බෙන්නේ.
1: අන්න හරි. ඒ කියන්නේ ඔයාගේ ඔයයි කරපු හොඳ වැඩේ අපි අගය කිරීමක්
0: විදිහට. මෙහෙම ඉතින් ගේන හැමෝටම EV bike දෙන්න බෑනේ. ඒ නිසා ඉතින් පොඩි competition එකක් තියලා තමයි දෙන්න කෙනාම තෝරන්නේ.
1: ඒ වගේ දේ තෘප්ති අපිට දැනෙන්නේ. ආත්ම තෘප්තිය. අනිවාර්යයෙන්ම අපි අපිට ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් අපි ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි දන්නෙත් නැති කෙනෙක් වෙන්න පුළුවන්. අපි මේ නිකන් ආගිය මග හම්බෙන ආච්චි කෙනෙක්, අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. එකගෙන යන්න ඉතින්. ඒක ඔයාට වෙනස් හැඟීමක් වෙයි.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: උදේ 8:26යි දැන්. Hey yo, yama yana hamadana
4: anytime set when a flavor delikiri padamak. Will I make gana danuwale wasakala kiri fun එක පිරි එලකිරි කිරි.
3: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදනද? මේ Kiehl's products නේ. හැම දෙයක්ම හොඳම quality එකෙන් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
5: Kiehl's එකෙන් කාට් එකට දැක්ක ගත්ත. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්.
6: Cinderella යව බේරගන්න කුමාරයෙක් කෙනකම් බලන් හිටියට මං නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
8: BYD C-Line 8-7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
9: මාළු කන්න කැමති කිරටද පිරිසටද
10: කැමති විදියකට
9: විජය කිරි මාළු 3.5 කුඩු හා විජය මිරිස් මාළු 3.5 කුඩු
11: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
12: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
13: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව
14: මිලියන 2000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-718 WhatsApp කරන්න
15: කීල්ස් within the name නිෂ්පාදන සඳහා අඩුම මිලක් ගෝවග්‍රෑම් 100ක් දැන් රුපියල් 10යි අන්නසිකිරිය දැන් රුපියල් 270යි ඉසෝ මධ්‍යම ප්‍රමාණය ග්‍රෑම් 100ක් දැන් රුපියල් 189යි කීල්ස් බබයි අඩුමෙලයි
16: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747-21-33-540
17: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-862-363 0776-716-3872

0: උදේ 8යි විනාඩි 32යි අල්ගොටම වෙලාව. දැන් අටි මම මේ නිකන් ඉන්නලාට මොකද දන්නවද කරන්නේ?
1: මොකද කරන්නේ?
0: ප්‍රයිම් ලගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අර කලූර එක දිහා බලබල ඉන්නවා.
1: බලබල ඉන්නවා.
2: එහෙම නෑම හීන
0: හරි සෞම්‍ය යස් දෙකට මේක බලන් ඉන්න එක.
2: සින්දුවෙත් තියෙන හීනම වන්නති.
1: අහස උසට තනියම.
2: තනියම.
1: ඒ කියන්නේ දැන් එහෙම තමයි නේ. කියන්නේ තමන්ගෙම කියලා ගයක් කියන්නේ ගොඩක් අයගේ එහෙම අහස උසට තියෙන හීනයක් නේ.
0: ලොකු හීනයක්.
1: ඉතින් ඒ හීනේ
2: අහස උසට නැග ගියාට.
1: ඔව්. නෑ නෑ අහස රැඳෙන්නේ.
2: රැඳෙන්නේ උනාට
1: අහස මාළිගා හැදුවා.
2: හදන්න ඕන නැති උනාට මේ අර ඉන්න තැනක් හදාගන්නවා කියන එක ඇත්තටම හීනයක් නේ.
1: හා හා. ඔව්. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ කලූරා ගැන. ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක තමයි කලූරා කියලා කියන්නේ. දැන් කලූරකින් ඔන්නවට පුළුවන්කම තියෙනවා ඔයාගේ බ්ලොක් එක වෙන් කරගන්න. බ්ලොක් එක කියන්නේ මේ ඉඩමයි ගේ දෙකම හරිද? ඒ කියන්නේ ඉඩම විතරක් නෙමෙයි. මේ දෙකම ඔයාට හම්බ වෙනවා රුපියල් මිලියන 19.5 ඉඳලා ඉහළට තමයි ඔයාට හම්බ වෙන්නේ. ඉතින් ලොකු රේන්ජ් එක නිවාස ප්‍රමාණයක් තියෙනවා. ඒවා ලොකු කැටගරිස් වලට වෙන් කරලා තියෙන A to F. සමහර ඒවා තනි තට්ටුවේ ගෙවල්, සමහර ඒවා තට්ටු දෙකේ ගෙවල්.
2: A B C D E F
1: 6ක් කැටගරිස් 6ක් යටතේ ඔයාලට හම්බ වෙනවා
2: මේ ගෙවල්. ඒ විතර නෙමෙයි මම මේ බැලුවේ වෙබ්සයිට් එකේ තියෙනවා එන්ට්‍රන්ස් එක.
1: එන්ට්‍රන්ස්
2: එක. ඒක හරිම මොඩර්න් නා. ඔව්. ඒක වෙනම නේද ලංකාවේ නෙමෙයි වගේ නේද සාරා මේ එන්ට්‍රන්ස් එකේ
0: ගාලා
2: තියෙන මේ මොකද්ද තොරණ
1: එතනින් ඇතුළු වුණාට පස්සේ තනිකර නගරයක් තියෙනවා. මොඩර්න් සිටි එකක් තමයි තියෙන්නේ. ඒක ඇතුළු ආඩ කිඩ්ස් ප්ලේ ඒරියාස් තියෙනවා. ඊට පස්සේ ස්විමින් පූල්ස් තියෙනවා. ඊට පස්සේ අර තියෙනවා මේ කොමන් හෝල් ඒරියාස් තියෙනවා. ඔයාට ඕනම දෙයකට ඔයාගේ සාදයක් වෙන්න පුළුවන්, වෙඩින් එකක් වෙන්න පුළුවන්, මොන හරි සම්මන්ත්‍රණයක් වෙන්න පුළුවන්. මේ ඕන දෙයකට පොදුවේ භාවිතා කරන්න පුළුවන් නවීන තාක්ෂණය අනුව සහ නවීන ගෘහ නිර්මාණ ශිල්පයන් අනුව හදපු අලුත්ම හෝල්ස් තියෙනවා. ඉතින් මේ විදිහට පස්සේ ක්‍රිකට් ප්ලේ කරන්න පුළුවන් ඉන්ඩෝ ස්ටේඩියම් තියෙනවා, නෙට් එක තියෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් ඔයාලා තියෙන තැනක් තමයි මේ කලූරා කියලා කියන්නේ. අර මේ නුවා කිව්වා වගේම තමයි. ඒ ප්‍රවේශයෙන් ඇතුල් වුණාට පස්සේ ඔයාට හම්බ වෙන්නේ වෙනම ලෝකයක්. ඔයා බලාපොරොත්තු වෙන හැම දෙයක්ම වගේ ඔයාට හම්බෙන තැනක් තමයි කලූරා කියලා කියන්නේ. ඉතින් අපි මතක් කරනවාට ඉක්මන් කරන්න කියලා. මම හිතන්නේ හොට්ලයින් එක සාරට මතකයි. සාරා කිව්වා කලින් හරියටම 13:22
0: කියලා.
1: 13:22 තමයි හොට්ලයින් එක. ආයි අංක හතරනේ තියෙන්නේ. ලොකු නම්බර්ස් ගගා ඔයාට වෙලාව යන්නෙත් නෑ. 13:22 ගහලා ඩයල් කරලා කෝල් එක දීලා ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න. එහෙමත් නැත්නම් අපි හැම වෙලේම ඔයාට කියනවා primelands.lk ගොලංග වෙබ්සයිට් එකට විසිට් කරන්න. විසිට් කරාට පස්සේ නැත්නම් ඔයා නිකම්ම කලූරා කියලා Google search කරන්නකෝ. search engine එකේ උඩින්ම search result එක විදිහට පෙන්නන්නේ කලූරා තමයි. මොකද ආයේ වෙන එහෙම කලූරා කොහෙවත් නැහැ.
0: වෙන ඒවා නැයි නමත් නැහැ කොහෙවත්.
1: ඔව් ලංකාවට විතර නෙවෙයි ලෝකෙට මේකයි තියෙන්නේ. ඒකින්ද ඔයාට උඩින්ම හම්බ වෙනවා. ගිහිල්ලා සයිට් එක විසිට් කරලා බලන්න. අපි මේ කියන කතා ඇත්තද බොරුද කියලා එතකොට ඔයාට බලාගන්න පුළුවන්.
0: බලාගන්න පුළුවන්. මම හිතන්නේ හොඳම දේ ඇචි මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඊට පස්සේ කෝල් එක ගන්න
1: එක.
0: ඔව් මේකට ගිහාම අනිවාර්යෙන් ඔයගොල්ලෝ කෝල් එක ගන්නවා. ආයේ කි දෙකක් නැහැ. මේ එක හරියටම ෂුවර්.
1: ඔව්.
0: හරිද? දැන් මං කල්පනා කරේ ආචි මේකට මෙච්චර හිත ඇදෙන්නේ. මේකේ තියෙන්නේ අර මොඩර්න් ආකිටෙක්චර් එක.
1: අන්න හරි. මොඩර්න් ලුක් එක නේ.
0: මොඩර්න් ලුක් එක. මිනිමල් ආකිටෙක්චර් එකක් තියෙන්නේ. ඒක නිසා අර ඒක අමුතු අර වෙස්ටර්න් ගතියකුත් එක්ක හරි ලක්ෂරි ලුක් එකක් තියෙනවා.
1: ලුක් එකක් තියෙනවා. දැන් සමහර වෙලාවට නෙමෙයි ගොඩක් වෙලාවට අපි මතක් කරන දෙයක් තමයි මේ මොඩර්න් විදියට නැත්නම් නවීන විදියට වාගයක් හදද්දී ගොඩක් වෙලාවට මේ ආලෝකය කියන එක එළියෙන් එන ලයිට් එක ඊට පස්සේ වෙන්ටිලේෂන් එක මේ දේවල් හරි විදියට ගිය ඇතුළට ලැබෙන්න
0: ඕනේ.
1: ඉස්සර වගේ අපි ආවට ගියාට ගෙවල් හදන්නේ නැහැ. කොච්චර මොන මොන පැති වලින්ද ලයිට් එක වැටෙන්නේ. ඒ කියන්නේ ඩේ ලයිට් එක. මීර එළිය මොන මොන පැති වලින්ද වැටෙන්නේ.
2: හුලං හමන්නේ කොහොමද?
1: හුලං හමන්නේ මොන දිශාවෙන්ද? ඒක ගිය ඇතුළට මොන විදියට දැනෙන්නේ අපිට? ලයිට් නැතුව කොච්චර වෙලා ඉන්න පුළුවන්ද? සරලවම අපි ඒක තමයි හොයන්නේ. ඒක නිසා තමයි අපි දකින්න අර ගොඩක් කරාට ලොකු ජනෙල් තමයි එන්නේ. දැන් අර ෆ්‍රේම් එහෙම ලොකු ඒවා ඉස්සර වගේ නෙමෙයි. ඉතින් ඒක තමයි මොඩර්න් ලුක් එක. ඔයා දන්නවද දැන් මේ ෆ්‍රේම් වලට මොනවද යොදාගෙන තියෙන්නේ කියලා? ඉස්සර නම් ලීනේ. දැන් තියෙන ඇලුමිනියම්.
0: ඇලුමිනියම්.
1: ඇලුමිනියම් කියද්දි ලංකාවේ නම් අනිවාර්යයෙන්ම දාන්නේ ස්විස්ටෙක් ඇලුමිනියම් තමයි. ඉතින් ස්විස්ටෙක් ඇලුමිනියම් නිෂ්පාදන තමයි මේ ගොඩාක් වෙලාවට මේ මොඩර්න් විදිහට හදන ගෙවල් ඊට පස්සේ ව්‍යාපාරික ස්ථාන අපි දන්නවා මේ ඔෆිස් ස්පේසස් එහෙම සෑහෙන ප්‍රමාණයක් තියෙනවා ඒ විදිහට හදපු. ලයිට් එක හොඳට වැටෙන විදිහට ස්පේස් එක හොඳට යූස් කරලා අර ඉස්සරනේ අර දොරවල් පුෂෝ පුල් තිබ්බේ. දැන් එහෙම නෙමෙයි කලින්ම ස්ලයිඩ්
0: ස්ලයිඩ් කරන්න තියෙන්නේ.
1: ඒ කියන්නේ එතනත් ස්පේස් එක තමයි ඉතුරු කරගන්නේ. ඉතින් ස්ලයිඩ් ඉන්ඩෝස් බොහෝ ප්‍රමාණයක් ඇලුමිනියම් නිෂ්පාදන විදියට එන්නේ.
0: රයිට්.
1: සෝ ඉස්ටෙක් ලගේ තියෙනවා ස්ලයිඩ් ඉන්ඩෝස්. ඉතින් ඔන්න ඔයාට දැන් හැමෝටම කලුරගේ කියලා පදිංචි වෙන්න බෑනේ.
0: ඒක
1: නැත්ත කතාව.
0: කියන්නේ කලුරගේ තියෙන කලුතර.
1: කලුතර.
0: හැබැයි දැන් ලංකාවේ කිව්වම තව ටවුන්ස් කොච්චර තියෙනවද?
1: කොච්චර තියෙනවද? ඉතින් එහෙම ඒ ටවුන් වල ජීවත් වෙන වාඩක් තියෙනවනේ මේ විදිහේ මොඩර්න් නිවසක හීනයක්. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ස්විස්ටෙක් ඇලුමිනියම් නිෂ්පාදන ගැන. දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා ස්විස්ටෙක් ඇලුමිනියම් නිෂ්පාදන ලංකාවේ ඕන තැනක මිලදී ගන්න. දැන් මිලදී ගත්තට පස්සේ ඔන්න ඔයාලට දැන් කෑෂ්බැක් ඔපචුනිටි එකක් ඇවිල්ලා තියෙනවා.
0: රයිට්.
1: කරන්න දෙන මෙන්න මෙච්චරයි. ඔයාගේ ෆැබ්‍රිකේට් ඉන්නවනේ. ඒ කියන්නේ ඔයා ගන්න තැන ඉන්නවනේ. ගිහිල්ලා කොහෙට හරි ගිහිල්ලා මෙතනින් හાર્ඩ්වෙයාර් එකක් කියලා හිතමුකෝ. හරි. මෙන්න ස්විස්ටෙක් නිෂ්පාදන මෙච්චර ප්‍රමාණයක්. මගේ අලුතෙන්ම හදන ගෙදරට ඕනේ වෙනවා. ඒලවට කොටේෂන් එකක් ගන්න තමයි තියෙන්නේ.
0: රයිට්.
1: හරි මේක හදා ගන්න පුළුවන් ස්ලයිඩින් ඩෝස් මෙච්චරයි. ඊට පස්සේ ජනෙල් දොරවල් උළුහව් මෙච්චරයි. ඊට පස්සේ පැන්ට්‍රි කබඩ් මෙච්චරයි. ඒ විදිහට ඔයාට හදා ගන්න පුළුවන් පොඩි කොටේෂන් එකක් එයා එක්ක කතා කරලා ඔයා ගෙදරට ඕන කරන විදිහට.
0: රයිට්.
1: ඒ කොටේෂන් එක ඔයාට පුළුවන් කෙලින්ම යවන්න කාටද?
0: අපේ ස්විස්ටෙක් ලගේ WhatsApp number එකට.
1: නම්බර් එකට. ඒ නම්බර් එකට කෙලින්ම ඔයාට WhatsApp message එකක් විදියට photo එකක් හරි PDF කරලා හරි කොහොම හරි යවන්න පුළුවන්කම තියෙනවා. අපි නම්බර් එක සාර මතක් කරමු.
0: 0766807000 කියන WhatsApp number එකට ඔයාලගේ quotation එක fabricator ගෙන් ඉල්ලගෙන යවන්න.
1: යවන්න තියෙන්නේ. යවුවට පස්සේ ඒගොල්ලෝ ඒක verify කරගන්නවා.
0: ඒකේ
1: වටිනාකම අනුව ඔයාට මෙච්චර cashback එකක් හම්බ වෙයි කියලා ඒගොල්ලෝ ඔයාට දැනුම් දෙනවා. ඊට පස්සේ ඔයාට පොඩි reference ID එකක් ඒක නැති කරගන්න එපා. ඒකෙන් තමයි වාගේ මේ මුළු process එකම track
0: කරන්නේ.
1: ඔව්. ඒ කියන්නේ එක්කෙනාගෙන් එක්කෙනාට එක එක IDs තියෙන. ඒකෙන්ද ඒක නැති කරගන්න එපා.
0: Right.
1: ඊට පස්සේ වැඩේ ඉවර කරනවනේ. ඒ කියන්නේ installation එක complete කරනවනේ හදලා ඉවර කරනවා.
0: ඔව්.
1: හදලා ඉවර කරාට පස්සේ වාර තියෙන්නේ switch එකකට call එකක් දාලා කියන්න වැඩේ complete කියලා.
0: ඊට
1: පස්සේ ඒගොල්ලන්ගේ technical team එකක් එනවා. ඒ වෙලේම වාගේ quotation එකත් එක්ක බලපලා බලනවා.
0: ඒකේ
1: විදිහටම වැඩේ සිද්ධ වෙලා තියෙනවද කියලා. ඒ ඔක්කොම බලලා ඉවර වුණාට පස්සේ වාට රුපියල් මිලියන 2.5ක උපරිමයකට යටත්
0: right
1: cash back එකක් දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඒ වෙලෙම ඒ බලපු වෙලෙම ආගේ account එකට ඒක transfer කරනවා
0: ඒ
1: විතරක් නෙමෙයි සියලු ස්විස්ටෙක් නිෂ්පාදන වලට ඔයා භාවිත කරපු අවුරුදු 30ක warranty එකක් හම්බ වෙනවා
0: right
1: ඒ වගේම තමයි lifetime after sale service එකකුත් හම්බ වෙනවා
0: okay ඒ වගේම තමයි අටි මේකේ තියෙනවා categories තුනක් classic superior premium කියලා ඔයාට ගිහින් බලලා ඔයාගේ budget එකට ගැලපෙන option එකක් තෝරගන්න පුළුවන් මොකද හැමෝටම option එකක් තියෙනවා ස්විස්ටෙක් ලගේ ඒ වගේම තමයි නාරහෙන් පිට නාවල රෝඩ් එකේ තියෙන ස්විස්ටෙක් ඩිසයින් ස්ටුඩියෝ එකට ගිහිල්ලා වඩ පොඩ්ඩක් අර අයිඩියා එකක් අරගෙනම වැඩේට බහින්න පුළුවන්.
1: ඔව් ඒ කියන්නේ දැන් ඔයා හිතනවා නිකන් ඔයාගේ ගෙදර නිකන් ලක්ෂරි විදියට එන්න ඕන කියලා.
0: ඔයාට
1: ප්‍රීමියම් ලෙවල් එකෙන් ගන්න පුළුවන්.
0: ඒ
1: වගේම තමයි ඔයාට බජට් ෆ්‍රෙන්ඩ්ලි නම් ඔයා හොයන්නේ. ඔයාගේ අතේ තියෙන ගාඩන් නම් ඔයා මේ ඇලුමිනියම් නිෂ්පාදන ස්විස්ටෙක් ලගේ හොයන්නේ. අන්න ඔයාට ක්ලාසික් වර්ෂන් එකත් එක්ක යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ලොකු රේන්ජ් එකක් තියෙනවා ඔයාගේ අවශ්‍යතාවය අනුව. මේ හැම දෙයක්ම ඩියුරබල් කල් පවතින නිෂ්පාදන
0: වගේ
1: අවශ්‍යතාවය අනුව ඔයාලට තෝරගන්න පුළුවන් ඉතින් යන්න අර මේ සාරකේබ ඩිසයින් ස්ටුඩියෝ එකට ගිහිල්ලා එතකොට ඔයාලට තව පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් මොකද්ද මේ වැඩේ කියලා
0: හරි දැන් ස්විස්ටෙක් දාන්න යටි අපි සමහර වෙලාවට අන්තිම පියවර විදියට නේ දොර ජනෙල් ටික ඒක يعني හිතනවා මුලින් මේක තමයි දාන්න කියලා වෙනාට කම්ප්ලීට් කරන්න කලින් ගෙදරක් හදද්දී සාමාන්‍යයෙන් ගෙදර ෆ්‍රේම් එක තියෙන්නේ අර මොකද්ද ඒකට කියන්නේ
1: ස්ට්‍රක්චර් ඇදලා
0: ඉන්නේ බෑ ස්ට්‍රක්චර් එක ඒක හදන්න අපි තියෙන විශ්වාස සමන්තම බ්‍රෑන්ඩ් එකකින් ඕන බඩු ගන්න මොකද ගෙයක් කියන්නේ මේ අද හදලා තව මාස 3කින් විතර මේ අයින් වෙන දෙයක්
1: නෙමෙයි එක්ස්පයර් වෙන්නේ නැහැ නේ මගේ වලනේ
0: නෑනේ ඔයාගේ පුතා පාවිච්චි කරන්න පුළුවන් පුතාගේ පුතා පාවිච්චි කරන්න පුළුවන් එතකොට මේ අවුරුදු ගානම ඔරොත්තු දෙන්න පුළුවන් ගෙයක් ඕන ඔයා හදන්න ඒකට තමයි ඔයා දාන්න ඕනේ
1: Melva steel දාන්න ඕනේ. ඉතින් අපි දන්නවා දැන් ගයක් හදන්න ගියාට පස්සේ ඒ ප්‍රදේශවල දේශගුණික තත්ත්වයන් වෙනස් එකකින්.
0: ඊට
1: පස්සේ ඒ භූමිය වෙනස් නේ, පිහිටීම්
0: වෙනස්.
1: එතකොට ඒකත් අනුව අය ගෙදර ස්ට්‍රක්චර් එක එකිනෙකට වෙනස් වෙනවා.
0: ඒකේ
1: දරා ගැනීමේ හැකියාව, රඳා පැවතීමේ හැකියාව තීරණය වෙන්නේ අන්න ඒක අනුව. ඉතින් අනිවාර්යයෙන්ම මේ සැකිල්ල ස්ට්‍රක්චර් එක මේ ව්‍යුහය ශක්තිමත් වෙන්න ඕන. ඒ නිසා තමයි අපි ලංකාවේ අංක 1 ස්ටීල් මැනුෆැක්චරර් Melva වෙතින් එන Melva steel ගැන මතක් කරන්නේ ලංකාවේ දැවැන්ත නිර්මාණ බොහෝ ප්‍රමාණයකට අපි දැන් ඔයාලට කියුවා නේද මේ ප්‍රයිම් ලගේ පෝට් සිටියගේ හදන අලුත්ම ප්‍රොජෙක්ට් එක ගැන. ඒකට පවා යූස් කරන්න වෙන මොනවත් නැමේ Melva. ඉතින් ඔන්න Melva නිෂ්පාදන ලංකාවේ අංක 1 ව්‍යාපෘති රසකට භාවිතා කරා.
0: ඒ
1: නිසාම තමයි කියන්නේ ඔයාගේ අලුතෙන්ම හදන ගෙදර නැත්තම් ව්‍යාපාරික ස්ථානයේ ඕනම වාණිජ ගොඩනැගිල්ල ශක්තිමත්ව පවතින්න නම් ඔයා භාවිතා කරන්න ඕන Melva ස්ටිල්ම තමයි.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Rapunzel Wage Mannan Inne Mawa Bera Gana Kawuru Tenaka
0: Ape Daruwan Apata Wada Idirien Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
2: උදේ 8යි විනාඩි 44යි දැන්.
0: ප්‍රයිම් කලුරා අභිමානවත් කලුතරෙන් ස්විමින් පූල්, ජිම්, ඉන්ඩෝ ක්‍රිකට්, කිඩ්ස් ප්ලේ ඒරියා සමගින් සියල් සපිරින් නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. ප්‍රයිම් කලුරා අනුත්වන කලුතරෙන් අභිමානවත් ජීවන රටාවක්. රුපියල් මිලියන 19 සිට කලුතර නගර සීමාවෙන් ප්‍රයිම් කලුරා අදම කතා කරන්න. තුනයි විසිලකට ප්‍රයිම් ලෑන්ස්
3: හැම දෙයක්ම හොඳම කොලිටියකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
4: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
5: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
0: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112125125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි. ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
6: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන්. හැමතිම සෙට්.
0: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න 0777-76-76-10.
7: Yes, Fortune Soy.
8: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා.
9: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy.
10: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
0: මෙල්වා එක ලංකාවේ එක.
11: කීල්ස් පිටින් දැන් නම් නිෂ්පාදන සඳහා අඩුම මිලක්. ගෝවග්‍රෑම් 100ක් දැන් රුපියල් 10යි. අන්නසිකිරිය දැන් රුපියල් 270යි. ඉසෝ මධ්‍යම ප්‍රමාණය ග්‍රෑම් 100ක් දැන් රුපියල් 189යි. කීල්ස් නම් බවයි අඩුම මිලයි.
12: තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
13: Non-stop remix remake ekata happena DJ blast eka
14: anga galene igna kumariye emi
12: aladende apna singhala radio ithihase prathama vatavata lankaya superi DJ taru muhunata muhuna gatena DJ attack show eka
13: Net FM DJ Night Face to Face Attack Show Attack Show
12: 1 2 3 let's go ලංකාවම දන්න විලංග DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා පිට WhatsApp කරන්න
13: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Engineer Vikriyata Mudalata Vada Pramithiya Mage Wagakimak Navina Takshanen Apem Ratheedi 100% Pirisidu Billet Walinma Hadara Nisai Mama Melwa RV 500 Vishwasen Nirdesha Karanne
1: Melwa Eka Lankave Eka Apema Eka
2: Langkamba BYD Pradarshanagarayata Pivisa Rajya Sevaka Obe BYD Wahanaya Adama Wen Karawa Ganna Wedi Vistara Sadaha 0112125125 Matanna
3: Keels Within Dan Nam Nishpadana Sadaha Adama Milak Gova Gram 100 Dan Rupel 10 Anna Sigiriya Dan Rupel 270 Isso Madhyama Pramani Gram 100 Dan Rupel 189 Keels Nam Bavai Adama Milai
4: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112225200. Fitch Ratings A-LK Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: Novinus අධිවේගයක් සුපිරිම සමවියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
6: යහපත් මිතුරන් නිසා ඔබ යහපත් වනවාසේම පවිතු මිතුරන් ඔබේ ජීවිතය විනාශයට ඇද දමනු ලබයි.
7: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
8: දැන් හැමෝම ගන්නෙ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 petrol bike එක. EFI තාක්ෂණය. Petrol සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක discount එකක්. KD Rice Motor Company Private Limited 077 406 43 97.
9: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
10: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0447 31 33 540

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු.
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
2: කවදත් අලුත් ටාගෙට් නෙට්
3: DFM Algo Talk.

0: උදේ 8 විනාඩි 55 අල්ගටාම වෙලාව ඊළඟ පැයට යන්න කලින්
1: ඔව් කොහෙටද යන්න ඕනේ
0: මනට මතක් කරන්න
2: ඕනේ
0: කුරුගලට යන්න අපි ඊළඟ පැයේ
1: ආව ගොඩ දෙනෙක් කාලා තිබ්බනේ කුරුගල කොහොමද යන්නේ
0: එහෙම
1: එහෙම දැන් මැසේජ් එක දාදි ඔයා කොහෙද ඉන්නේ කියලා අපිට දාන්න
2: කියන්න ඕනේ දැන් ඔබ දකුණු පළාතේ ඉන්නව නම් යන විදිය වෙනස් ඔබ මධ්‍යම පළාතේ ඉන්නව නම් යන විදිය වෙනස් ඔබ කොළඹ ඉන්නව නම් යන විදිය
1: වෙනස් ඔව් ඒකින්ද මේ
2: දකුණු පළාතේ ඉන්න අයත් නම් බලංගොඩට යන්න ඕනේ අනිත් හැම කෙනාටම බලංගොඩට යන්න වෙනවා බොහෝ දුරට කුරගල යනවා නම්
0: ඔව් අපි ඒ ටික කියනනම් ඊළඟ පැයේ ඔයගොල්ලෝ ඉන්න තැන අපිට කියන්නේ ඒතර අපි උදව් කරන්න ඔයගොල්ලෝ යන්නේ කොහොමද කියලා කියන්න
1: කියන්න
0: හරි ඊට කලින් අපිට LB එක පැත්තට යන්න වෙනවා
1: මොනවාටද යන්නේ LB එක පැත්තට අපි සාමාන්‍ය
0: යන්නේ අපි සේවිංස් එකක් දාන්නනේ නේද
1: සේවින account එකක් පටන් ගන්න තමයි LB finance එක පැත්තට යන්නේ ඉතින් LB premium saving ගැන තමයි අපි මේ වට මතක් කරන්නේ 107 පොලියකට දැන් වට පුළුවන්කම තියෙන ඔන්න සේවින account එකක් පටන් ගන්න ඉතින් 107 පොලියක් කියලා කියන්නේ සේවින account එකකට මෙච්චර කල් ඔයාට හම්බුණු නැති විදිහේ පොලිය අනුපාතයක් ඉතින් ඒක නිසා ඔන්න වට පුළුවන්කම තියෙන මේ පොලියට ඉහළ පොලියක් ලොකු වටිනාකමක් සේවින account එකක් පටන් ගන්න හරිම ලේසි පොඩි documents ප්‍රමාණයකින් බොහොම පහසුවෙන් පැයක් යන්නෙත් නැහැ. විනාඩි 30ක් වගේ ඇතුළත ඔයාලට පුළුවන්කම තියෙනවා ආගේ සේවින account එක ඕපන් කරගන්න.
0: රයිට්.
1: ඒ වගේම තමයි ඔයාලට ATM කාඩ් එකක් හම්බෙනවා. ඊට පස්සේ ඔයාලට ඕනම ප්‍රමාණයක් කොන්දේසි සීමා මුකුත් නැතුව withdrawals කරන්න පුළුවන්.
0: රයිට්.
1: එහෙම withdraw කරා කියලා ඔයාගේ 107 පොලිය අඩු වෙන්නේ නැහැ.
0: ඔකේ.
1: තියෙන ගානට ඒ පොලිය තමයි හැදෙන්නේ.
0: රයිට්.
1: ඉතින් ඒකත් හරිම විශේෂයි. ඉතින් ඒක නිසා තමයි අපි කිව්වේ මේක පුදුමයක් කියලා. අර පුදුම හත කියලා අපි මේ කිව්වේ එකයි ඔන්නාට පුළුවන්කම තියෙනවා දැන් LB premium saving account එකක් පටන් ගන්න LB කියලා කියන්නේ අවුරුදු 55කට වැඩි සාර හරිද? ඒ කියන්නේ දශක 5කට වැඩි කාලයක් අපිත් එක්ක හිටපු ආයතනයක් LB finance කියලා කියන්නේ. ඉතින් ඒ දශක 5කට වැඩි විශ්වාසයත් එක්ක තමයි මේ විදිහට LB premium saving account එක අරගෙන ඉන්නේ. මේ වෙනකොටත් රුපියල් බිලියන 401ම වත්කම් තියෙන සමාගමක්. ඒ වගේම තමයි මිලියන 1.5ක පාරිභෝගිකයන් ප්‍රමාණයක් ඉන්න ආයතනයක්. එතකොට ඉතින් ආයේ විශ්වාසය ගැන කතා කරන්න දෙයක් නැහැ නේද?
0: රයිට්.
1: ඉතින් ඒක නිසා තමයි කියන්නේ බය නැතුව LB premium saving account එකක් පටන් ගන්න කියලා. ඔයාට පුදුම හිතෙන පුදුම හතක්
0: හම්බ වෙනවා. හම්බ වෙනවා. ඒත් එක මතක් කරන්න ඕනේ අර කලින් කිව්වා වගේ අද සඳුදා සතියේ මුල් දවස. ඒ වගේම තමයි මේ මාසේ අන්තිම දවස.
1: අන්තිම සතිය නේ
0: මේ. අන්තිම සතිය දවසනේ මේ අන්තිම සතිය නිසා වගේ gedara මුළු තැන්ගේ බඩු ටික ඉවර වෙලා ඇති. මේ සතියේ බඩු ගන්න යන්න ඕන නැති. යන්න කීල්ස් එකට. මොකද කීල්ස් එකේ තියෙන්නේ ආයෝව රවට්ටන జాතියේ බඩු නෙමෙයි.
1: ඔව්. ඒ කියන්නේ කීල්ස් නිෂ්පාදන 360කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. කීල්ස් කියන බ්‍රෑන්ඩ් නේම් එකෙන් යන නිෂ්පාදන 360කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ලොකු රේන්ජ් එක ප්‍රොඩක්ට්ස් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් කන බොන දේවල් විතරක් නෙමෙයි. ඔයාට gedara ටෝන කරන දේවල්, වගේ මුළු තැන් gedara ටෝන කරන දේවල්, ඊට පස්සේ බේබි ඩයපර්ස් වගේ පොඩි අය ටෝන කරන මේ ඕන නිෂ්පාදනය කීල්ස් නමින් දැන් ඇවිල්ලා
0: තියෙනවා
1: විශේෂත්වය තමයි වෙළඳපොළේ අනිත් ප්‍රොඩක්ට් එකක් එක ගත්තට පස්සේ 10% ක ප්‍රයිස් ගැප් එකක්
0: තියෙනවා
1: 10% කීල්ස් නිෂ්පාදන ප්‍රයිස් එක අඩුයි ඒ වගේම තමයි ක්වොලිටි එක ගැන ආයෙ කතා කරන්න ඕනේ නැහනේ කීල්ස් ගැන ඉතින් ඕගොල්ලෝ
0: දන්නවනේ
1: අවුරුදු ගානක විශ්වාසයත් එක්කනවා කීල්ස් එකට යන්නේ ඒකින්ද මතක් කරනවා යන්න වට ළඟම තියෙන කීල්ස් එකට මේ බ්‍රෑන්ඩ් 360ම try කරලා බලන්න මොකද අපිත් තාම 360ම try කරලා නැහැ
0: කරලා නැහැ මෙච්චර යන මං කරලත් නැහැ මම දවසකට එක ගානේ try කරන්න හොරන්නේ
1: ඒ වගේ මායි සාරයි නොයි අපි ගැට්ටිය වෙලාව හම්බෙන වෙලාවට ගිහිල්ලා ඔයාට මේ හැම එකම try කරලා කියන්න ඉතින් එහෙමවත් try කරපු දේවල් අපි try නොකරපු දේවල් තියෙනවා නම් මේ පැත්තට ඔයාට පුළුවන් message එකක් දාන්න
0: WhatsApp message එකක් දාන්න

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yana yana hama tana anytime set when a flavor delakiri padamak. Well I know gonna deno wale wasakala kiri fun එක piri elakiri kiri.
1: උදේ නම් ඇවිනාදී එකයි දැන්.

0: හැබැයි රටතොට ඔබ වෙතගෙන එන්නේ
1: Yes Fortune Soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy
0: Netlis මේ පැයි රටතොට බැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
4: අයිබෝවන් මේ පැයේ රටතොට සමග මම ඩිල්ෂාන් විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවෙත් ඒවා කටුනායක ගුවන්තුරුපළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවත ඔස්සේ පිටකරගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගෙන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන්තුරුපළ රේගෝ නිලධාරීන් විසින්. රුපියල් 60,60,000 වටිනා දුම්වැටි තොගයක් මෙලෙස දිවයිනට රැගෙනවෙත් ඇත්තේ චීන ජාතිකයන් තුන්දෙනෙක් විසින්. ඔවුන් විසින් රැගෙන ආ ගමන් මළු 6ක් තුළ දුම්වැටි සංගවාති වූ බවයි රේගු නිලධාරීන් පැවසුවේ. ඒ අනුව චීනයේ නිෂ්පාදිත දුම්වැටි 40,400ක් එහිදී සොයාගෙන තිබෙනවා. අදාළ චීන ජාතිකයන් තුන්දෙනා ව්‍යාපාරිකයන් බවටද හඳුනාගෙන තිබෙනවා. මේළඟ නෙත් නිවුස් පෙරවරු 10ට.
0: නෙත් නිවුස් මේ පැය රටතොට.
5: ධර්මය ඇසීම පහසුය. එය අන් අයට කියා දීම පහසුය. එහෙත් ඇසූ ධර්මය තමාට ගලපා ගනිමින් තමා තුළ ඇති වරද දකිමින් සිත දමනය අපහසුවෙන් නොවද කළ යුතුය.
6: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
7: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
8: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
9: සම්බි රෝග සති 4න් සෝකර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැලොම් කර 10%ක වට්ටමක් දිනා ගන්න. 0810 297 399 0810 297 399

0: උදේ 9 විනාඩි 7යි අල්ගොඩම වෙලාව අපි අන්තිම පැයට තමයි ඇවිල්ලා තියෙන්නේ සීතලත් පොඩ්ඩක් වැඩි වෙලා මිහින්
1: සීතල අතර මේක පාර වැඩි වුණා නේ මොකද
0: මේ ඔය දෙන ගියානේ
1: බලමු
0: මේ නෑ ඔය දෙන එළියට ගියානේ
1: ආයක නිසා
0: හොට් දෙන්න මේක ඉන්නේ එළියට ගියා ඒක නිසා මේක ඇතුලේ සීතල වැඩි වුණා
1: දැන් ආය ගියාම මේ පැත්ත කෝල් වුණා නේ
0: නෑ ආචි දැන් ආය ඇවිල්ලා ඉන්න නිසා ආය හොට් වෙයි මේ පැත්ත
1: තාම නුවා නෑ නුවාම තමයි ටිකක් අපිට හොට් එක වැඩි
0: පුළුවන් වෙරි හොට් වෙන්නේ
1: වෙරි හොට් වෙන්න ගන්නේ හරි මේ දැන් අපි අන්තිම පැයට ඇවිල්ලා ඉන්නේ
0: හහා
1: මේ දැන් ඔය මේ අපි හැම වෙලෙම කතා කරනවා ඉකොනොමිකල් දේවල් ගැන නේ ආර්ථිකමය කාරණා ගැන කතා කරනවා කොහොමද ඇත්තටම අපි අල්ගොටවුන් එකේ කතා කරන්නේ මේ වගේ දේවල් තමයි සේවින්ස් ගැන ඉන්වෙස්ට්මන්ට්ස් ගැන ඔය වගේ දේවල් අපි කතා
0: කරන්නේ
1: ඉතින් ඔන්න දැන් මේ ඉන්දියාව ඉන්දියාව අලුත්ම ප්ලෑන් එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා අපේ අසල් වැසියනේ ඒගොල්ලෝ ගේන ප්ලෑන්ස් ගැන පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න
0: ඕනේ
1: අපි දැන් දන්නවා ඉන්දියාව පහුගිය මාස කිහිපෙදී ජපානය පහු කරා ලෝකයේ සිව්වන විශාලතම ආර්ථිකය බවට පත් වුණා ඇමරිකාව චීනය ජර්මනිය ඊළඟට ඔන්න ඉන්නවා ඉන්දියාව දැන් ඉන්දියාව අරගෙන ඇවිල්ලා දෙන අලුත් ප්‍රොජෙක්ට් එකක් පොඩි ව්‍යාපෘතියක් පොඩි නෙමෙයි ඉන්දියාව ඉන්දියාව වල කොයි පොඩි ව්‍යාපෘතියක් නෙමෙයි මේක
0: මේකනේ
1: සෑහෙන ලොකු එකක්
0: හරිද
1: මෙන්න මේකේ නම තමයි National Industrial Corridor Development Program NICDP
0: right
1: මේක යටතේ ඉන්දියාව පුරා උපාය මාර්ගික වශයෙන් හඳුනාගත්තු තැන්වල ඒගොල්ලෝ හදන්න යනවා අලුතෙන්ම තාක්ෂණික නගර නවීන තාක්ෂණික නගර සමහර ඒවා AI තාක්ෂණය සම්බන්ධයෙන් සමහර ඒවා සිලිකන් වැලි එක විදිහට ඔය සෙමිකන්ඩක්ටර්ස් සම්බන්ධයෙන් සමහර ඒවා ඒරෝස්පේස් ටෙක්නොලොජිස් තියෙන්නේ ඒ කියන්නේ ගුවන් යානා ඊට පස්සේ අභ්‍යවකාශ තාක්ෂණයන් තියෙන ඒ සම්බන්ධයෙන් තවත් සමහර නගර මිලිටරි තාක්ෂණය සම්බන්ධයෙන් මේ විදිහට ස්පෙસિෆික් ෆීල්ඩ් වල ඒ නගර ඒ දේවල් වලට විශේෂ කරලා තමයි හදන්නේ මේ කියන්නේ අපි වගේ මේ දොඩම් වලට මේ නගරේ ඒ වගේ තමයි ඒ වගේ පොඩි කන්සෙප්ට් එකක් ඊටට පොඩ්ඩක් එහාට ගිහිල්ලා තියෙනවා හරිද ඔන්න දැන් මේ ඩොලෙරා කියලා ගුජරාත් ප්‍රාන්තයේ තියෙන නගරයක් මේ නගරය තමයි මේ වෙනකොට ඉන්දියාවේ තියෙන අංකකේ ස්මාර්ට් සිටි එක වෙන්නේ.
0: රයිට්.
1: මේක ඇතුලේ සෑහෙන වැඩ ගොඩක් සිද්ධ වෙනවා සාර හරිද? මේ වෙනකොට සෙමිකන්ඩක්ටර් මැනුෆැක්චරින්. ඊට පස්සේ සෙමිකන්ඩක්ටර්ස් විතරක් නෙමෙයි සෙමිකන්ඩක්ටර්ස් ඕනේ කම්පියුටර්ස් හදන්න. හරිද? කම්පියුටර්ස් වල මයික්‍රෝ ප්‍රොසෙසර්ස් වල ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් වල තියෙන්නේ සෙමිකන්ඩක්ටර්ස් තමයි.
0: රයිට්.
1: සෙමිකන්ඩක්ටර්ස් නැතුව තාක්ෂණික ලෝකෙ ඉස්සරහට යන්නේ නැහැ.
0: ඒ
1: කියන්නේ ඔය හැම තාක්ෂණික විප්ලවයක්ම පටන් ගන්නෙ සෙමිකන්ඩක්ටර්ස් වලින්. මෙච්චර කල් ඒ බලය තියාගෙන හිටියේ ඇමරිකාව. ඇමරිකාව තමයි සෙමිකන්ඩක්ටර්ස් ඇදුවේ ලෝකෙට. ඊට පස්සේ ගත්ත චීනේ. දැන් ඔන්න ඒකට කෙලින්ම ඉන්දියාවත් අත ගහලා තියෙනවා.
0: රයිට්.
1: ඊට පස්සේ තව තියෙනවා EV vehicles.
0: EV
1: vehicles විතරක් නෙමෙයි තව බොහෝ දේවල් මේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණයත් එක්ක එන දේවල්
0: ඊට
1: පස්සේ තමයි ඒරෝස්පේස් ගුවන් යාන තාක්ෂණය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන මේ සම්බන්ධයෙන් අලුත් නිෂ්පාදන කරන නවෝත්පාදනයන් කරන නගරයක් බවට මේ ගුජරාත් ප්‍රාන්තයේ ඩොලෙරා නගරය ඔන්නපත් කරගෙන තියෙනවා
0: ඊට
1: පස්සේ තව නගරයක් ඉන්නවා අවුරික් කියලා නගරයක් මේ නම් ටික බලන්නකො පොඩ්ඩක් නිකන් ඉන්දියාවේ ඔහොම නම් තියෙන දෙයක් නැහනේ
0: ඒක තමයි
1: ඉන්දියාව අපි දන්නවා මහරාෂ්ට්‍ර ප්‍රාන්තය ගුජරාටය ඒ තෙලංගනා ඒ වගේ අමුතු නම්නේ තියෙන අපිට ටිකක් සමීප සහ ඒගොල්ලන් ගෝ ඉන්දියානු හින්දු සාහිත්‍යයත් එක්කෙන ඒ වගේ පොඩි බරක් තියපු නම්නේ දැන් මේ නම් ඊට වඩා ටිකක් වෙනස් මේවා පොඩි තියෙනවා නිකන් අමුතු මොඩර්න් ගතියක්
0: වෙස්ටර්න් ගතියක් තියෙනා නේද
1: මොකද්ද මේ කරන්න යන්නේ දැන් අර චීනේ ෂෙන්සෙන් වගේ තමයි මොකද්ද මේ කරන්න යන්නේ දැන් අවුරික් නගරේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තියෙන්නේ අක්කර 10000ක් පුරා විහිදුණු අලුත් නගරයක්
0: රයිට්
1: මේ නගරය තමයි මේ ප්ලග් ඇන් ප්ලේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස්
0: ඔකේ
1: ඔය තියෙන අපේ මේක එක ඩිවයිසස් තියෙන කෙලින්ම ගෙනල්ලා USB කාර ප්ලග් කරලා ප්ලේ කරන්න තමයි තියෙන්නේ මවුස් එහෙම තියෙන කෙලින්ම ප්ලග් කරා මවුස් එකෙන් වැඩ කරන් යන්න පුළුවන් ප්ලග් කරා USB පෝට් එකට කීබෝඩ් එකෙන් වැඩ කරගෙන යන්න පුළුවන් ප්‍රින්ටර්ස් දැන් තියෙනවා ඒ වගේ ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් ගොඩාක් දැන් කෙලින්ම ප්ලග් කරලානේ අපිට ප්ලේ කරන්න
0: තියෙන්නේ
1: ඉතින් අන්න ඒවා වැඩි දියුණු කරන ඒවා නිෂ්පාදනය කරන නගරයක් බවට තමයි මෙන්න මේ අපි දැන් දෙවණියට කියපු අවුරික් නගරේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේදීන පත් වෙලා තියෙන්නේ පත් කරගෙන යන්නේ දැන් මේ විදිහට ඉන්ඩස්ට්‍රියල් කොරිඩෝ එකක් හදලා වෙන වෙනම නගර හදලා මොකද්ද මේ කරන්න උත්සාහ කරන්නේ ඉන්දියාව මොනවාද මේ ඇයි ඉතින් මෙහෙම නගර හදාගෙන මොකද්ද විශේෂත්වය මේ මිනිස්සුන්ට මේ ජීවත් වෙන්න හදන නගර නෙමෙයිනේ මේ මොකද්ද මේ උත්සාහ කරන්නේ මේ හදන්නේ මේ කලාපයේ පුරා විසිරලා තියෙන ආර්ථිකය විසිරලා තියෙන බිස්නස් ටික තමන්ගේ යටතට ගන්න
0: එක තැනකට ගේන්න
1: අර තමන්ව පහු කරන් චීනට යන ටික පුළුවන් තරම් ඉක්මනට ඇදලා තමන් ගාවට ගන්න
0: right
1: හරි එතකොට දැන් ඔය ලොකු ලොකු අයනේ ඇමරිකාව පැත්තට ගියේවල් හිමීන්සරේ ඇදලා චීනේ තමන් පැත්තට ගත්තා. චීනේ පැත්තට යන දේවල් හිමීන්සරේ දැන් ඔන්න ඉන්දියාව මැදිහත්ලා තමන්ගේ පැත්තට ඇදලා ගන්නවා. අපි ඉන්නේ මේ වගේ දැවැන්ත මාකට්ස් දෙකක් මැද්දේ. බිලියන ගානක ජනතාවක් ඉන්න ලෝකයේ දැවැන්තම මාකට් දෙක අංක දෙක සහ අංක හතර
0: අංක හතර
1: ඒ කියන්නේ චීනය සහ ඉන්දියාවට අතර මැදිව තමයි අපේ පුංචි ලංකාව
0: තියෙන්නේ.
1: එතකොට හිතන්න ඔය චීනය ඊට පස්සේ අනිත් පැත්තෙන් ඉන්දියාවයි ඔය ඉදිවන දැවැන්ත නගරවලට නිෂ්පාදනය කරන්න ඕන කරන දේවල් අමුද්‍රව්‍ය ඊට පස්සේ ඒවැ වැඩ කරන්න ඕන විශේෂඥයෝ මේ ඔක්කොම එන්නේ කොහෙටද මේ ආසියානු කලාපයට
0: සාර
1: ඉතින් චීනයට මේ වෙනකොට ලොකු අර්බුදයක් තමයි ජනග්‍රහණය
0: ඒ
1: වගේම තමයි අපි දන්නවා ඉන්දියාවට ලොකු අර්බුදයක් තමයි ජනග්‍රහණය ඒගොල්ලන්ට එහෙම නගර ඉදි කරාට නවාතැන් දෙන්න ඉඩ නැහැ ඒ කියන්නේ එන විශේෂඥයින්ට එක්ස්පර්ට්ලට world class facilities ලෝක මට්ටමේ ජාත්‍යන්තර ප්‍රමිතියේ අවශ්‍ය කරන පහසුකම් දෙන්න පුළුවන් වටපිටාවක් ඒගොල්ලන්ට නැහැ. හිතන්නකො නිකන් අපේ පෝට් සිටි එකේ වගේ ඔය එන ඔක්කොටම ඉන්න පුළුවන් විදිහට නවීන පන්නේ ලෝකයේ තියෙන දියුණුම තාක්ෂණය ලෝකයේ තියෙන දියුණුම ආකිටෙක්චර් එක අනුගමනය කරලා ඒකට අනුව හදපු අපාර්ට්මන්ට් එකක් හැදුවොත් කොහොමද? ඒ අපාර්ට්මන්ට් එකකින් ලෝකේ දැවැන්ත ඉන්න එක්ක ඒ ශේෂ්ත්‍රවල විශේෂඥයෝ එක්ක ඔයාටත් ඉන්න හම්බුනොත් කොහොමද?
0: කොහොමද?
1: අන්න ඒක තමයි මේ වෙන්නේ. හරිද? අපි දන්නවා පෝට් සිටි එක අපිට තියෙන උපාය මාර්ගික වශයෙන් අතිශය වැදගත් නගරයක් කෘතිමව අර ඉන්දියාව වගේම අපි ගොඩනංවපු නගරයක්. ඉතින් ලෝකේ දැවැන්ත ආර්ථිකයන් අපිට පිටිපස්සෙන් ටික ටික ඉස්සරහට එද්දි අපි කියනවා මේවට rising powers
0: කියලා. rising powers.
1: මේ rising powers ටික එද්දි අපි අපේ පිටණිය සාර හදාගන්න
0: ඕන. හදාගෙන ඉන්න ඕන අනිවාර්යයෙන්.
1: ඒක හදාගනිද්දි ඒක අපිට තනියම කරන්න බෑ. අපේ ආණ්ඩුව වලට තනියම කරන්න බෑ. ඒකට මැදිහත් වෙන්න ඕන අපේ රටේ ඉන්න දැවැන්ත ව්‍යවසායකයන්. ඔන්න දැන් එහෙම ව්‍යවසායකයන් ටිකක් වැඩේට මැදිහත් වෙලා ඉන්නවා.
0: රයිට්.
1: වෙන කවුරුත් නෙමෙයි අපි මේ කියන්නේ ප්‍රයිම් ගෲප් ලා ගැන.
0: ප්‍රයිම් ලා ගැන.
1: ප්‍රයිම් ගෲප් ලා යාලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක.
0: ඔකේ.
1: පෝට් සිටි එකේ තියෙන හොඳම තැන.
0: හොඳම තැන.
1: හරිම තැන.
0: හොට් ස්පොට් එකේ හදලා
1: තියෙන. අන්න හරි. මේ තැන ආයි වාට කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ. අපි මේ කියන්නේ මැරිනා බේ එකේ ඉන්දියානු සාගරයට මුහුණලා අර දැවැන්ත ආර්ථිකයන් ටිකට අවශ්‍ය කරන දේවල් අරගෙන සේද මාවතේ නැව් යන අන්නේ සේද මාවතට මූණලා ඉන්දියානු සාගරයට මූණලා මැරිගෙන බේගේ තමයි මේ අලුත්ම අපාර්ට්මන්ට් එක හැදෙන්නේ.
0: රයිට්.
1: ඉතින් ඔන්න ඔයාටත් පුළුවන්කම තියෙනවා මේ අපාර්ට්මන්ට් එකෙන් ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. මේ රෙසිඩෙන්සිස් කියන්නේ මේක ලොකු අපාර්ට්මන්ට් එකක්. අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකක්.
0: ඕකේ.
1: සංකීර්ණ අපාර්ට්මන්ට් විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙතනින් ඔයාටත් දැන් පුළුවන් ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න සාර.
0: රයිට්.
1: ඉතින් මේ ගැන මතක් කරන්න ඕන ප්‍රධානම දේ තමයි සිංගප්පූරුවේ PNT සමාගම තමයි මේකේ ආකිටෙක්චර් එක ඩිසයින් කරන්නේ. ලෝකේ පුරා දැවැන්ත ඉදිකිරීම් රසක් කරපු සමාගමක්. යුනික් ඉදිකිරීම් රසක් කරපු සමාගමක්. ඔය සෙන්සෙන් නගරය වගේ ඩිසයින් කරන්න මේගොල්ලෝ. ඊට පස්සේ තායිලන්තයේ බැංකොක් සිංගප්පූර් වගේ නගරවලට ඕන කරන දැවැන්ත රෙසිඩෙන්සිස් නිර්මාණය කරන්න මේගොල්ලෝ. ඒ අත්දැකීම ඒ ජාත්‍යන්තර ප්‍රමිතිය අර බල්ලා තියෙනවනේ ඔයා මේ බැට්මෑන් මූවි එකේ තියෙනවා බැට්මෑන් ඩාර්ක් නයිට් රයිසස් මූවි එකේ එකතැනක තියෙනවා හොංකොං නගරේ දර්ශනය. ඒ දර්ශනයට පේනවා හොංකොං කියන්නේ කොච්චර නවීන නගරයක්ද කියලා. ලොකු අපාර්ට්මන්ට් රෙසිඩන්ස් තමයි තියෙන්නේ. බැලූ බැලූ හාත්පස එක ඒරියල් ෂොට් එකක් තියෙන එක මාරයි. මුළු ලෝකෙම ඒක ගැන කතා වුණා. හොංකොං කියන්නේ මෙහෙම තැනක් කියලා අපි හිතාගෙන හිටියේ නෑ
0: කියලා. දැනගෙන හිටියේ නෑ කියලා.
1: නෑ කියලා. මේ කියන්නේ ක්‍රිස්ටොෆර් නොලාන්ගේ මූවි එක. ඉතින් අන්න ඒ වගේ අපේ කොලම්බෝ ස්කයිලයින් එකත් ඉදිරියේදී නිර්මාණය වෙන්න නියමිතයි. ඉතින් ඒකේ ලෑන්ඩ් මාක් එකක් බවට පත් වෙන නියමිත තැනක් තමයි ප්‍රයිම් ගෲප් එකේ මේ අලුත්ම අපාර්ට්මන්ට් එක
0: අපාර්ට්මන්ට්
1: ප්‍රොජෙක්ට් එක. දැන් ඔන්න ලෝකයේ දැවැන්තයින් අපේ වරාය නගරයට එනවා වගේම ඔයාටත් පුළුවන්කම තියෙනවා එතනින් අපි කිව්වනේ එතන ආයේ හම්බෙන්නේ
0: නැහැ. හම්බෙන්නේ නැහැ.
1: ඒක ආයේ ප්‍රයිම් ලා අරගෙන ඉවරයි වෙන කාටත් හම්බෙන්නේ
0: නැහැ. ලංකාවට මෙතන විතරයි තියෙන්නේ.
1: තියෙන්නේ. ඉතින් මරිනා බේ එකේ ඒතනින් ආයේ වට හම්බ වෙන්නේ
0: නැහැ.
1: ඒක නිසා තමයි අපි කියන්නේ ඔන්න ඔයාලට පුළුවන්කම තියෙනවා අගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. කෝල් එකක් දෙන්න ප්‍රයිම් ගෲප් එකට මෙන්න නම්බර් එක 0115 242 242 0115 242 242 න් ඔයාලට පුළුවන් කෝල් එකක් දීලා මේ ගැන වැඩි විස්තර දැනගන්න. අන්න ඒකයි. අපි කිව්වේ ඒකයි මේ අපාර්ට්මන්ට් එකක් හැදෙනවා කියන්නේ රෙසිඩන්ට් එකක් හැදෙනවා කියලා කියන්නේ නිකම්ම නිකන් ගොඩනැගිල්ලක් නෙමෙයි. ඒ පිටිපස්සේ ලොකු කතාවක්
0: තියෙනවා.
1: ඒක හදන ලොකු පාරක් තියෙනවා. ඉතින් අපි අනාගත ලෝකයට යද්දි අපේ රට කොතනද පොසිෂන් කරන්න කියලා හොයලා බලද්දි මේ වගේ දැවැන්ත ඉදිකිරීම අපිට අවශ්‍යයි. අන්නේ සමාජ වගකීම අන්නේ ජාතික වගකීම තමයි මේ විදිහට ප්‍රයිම්ලා සිද්ධ කරලා තියෙන්නේ.
0: කරන්නේ ඔයා වෙනස් විදිහට හිතන කෙනෙක් නම් වෙනස් විදිහට කියන්නේ ඔයා අඩියක් ඉස්සරහා ගැන හිතන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම මේ අපාර්ට්මන්ට් එක ගන්නවා.
1: ගන්න ඕන.
0: නැත්නම් දියුණු වෙන මිනිස්සු කොහමද එහෙමනේ ඇති නේද?
1: ඒ කියන්නේ එහෙමනේ අපිට දියුණු වෙන්න නම් අපි දියුණු අයව ආශ්‍රය කරන්න.
0: ආශ්‍රය කරන්න ඕන.
1: නිකන් හිතන්න ඔයා අපාර්ට්මන්ට් එකෙන් ඔය එළියට බහිද්දි ප්‍රයිම් ගෲප් එකේ මේ අලුත්ම අපාර්ට්මන්ට් එකෙන් එළියට බහිද්දි ඔයාට අල්ලපු අපාර්ට්මන්ට් එකේ ඉන්නේ ලෝකයේ අංක එකේ. software engineers la wenna puluwa ne ඊට පස්සේ අපි දන්නේ computer engineers la wenna puluwa investors la wenna puluwa businessman la wenna puluwa අන්න ඒකයි කියන්නේ ඒක තමයි වටිනාකම ඔයාට දිනු වෙන්න ඕන නම් දිනු වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ආන්න ඕනේ ඒකට ගැළපෙන ඒ වටපිටාවක
0: right ඒත් එක මතක කරන්න ඕනේ අන්ටි අද යන්න කසාගල සුපර් මාකට් එකට ඔයාට දැන් අපි කසාගල plantations ලා ගැන කියනවානේ ඒගොල්ලන්ගේ වගාවල් වලින් ඊ දැන් ඒ එන වගාව ඒ වගාව නෙමෙයි වගාවෙන් එන්නේ මොනවද
1: ඒ වගාවෙන් එන්නේ පළදාව
0: පළදාව පළදාව කොහිටද යන්නේ
1: ඒ කියන්නේ දැන් මෙහෙමයි දැන් ඔය පළදාව කියන එක එකක් දේශීය වෙළඳ පොළට යනවා
0: අනිත් එක තමයි
1: අන්න ජාත්‍යන්තර වෙළඳ පොළටත්
0: යනවා යුරෝප් ඇමරිකා චීන ඔය පැත්තටත් යනවා ඒ වගේම තමයි අපේ රටටත් ඉතුරු කළ තමයි ඒගොල්ලෝ යවන්නේ
1: යවන්නේ ඉතින් ඒ විදිහට තමයි කසාගල ඒගොල්ලන්ගේ මේ වෙනකොට ලොකු වගාවන් ප්‍රමාණයක් ලංකාව පුරාම කරගෙන යනවා ඉතින් ඒ වගාවන් වල පළදාව අර සාරකියෝ වගේ ලෝකයේ අංක එකේ වෙළඳ පොළවල් ඇමරිකාව චීනය බටහිර යුරෝපය මැද පෙරදිග වගේ රටවල් වලට යනවා ඒවෙන් අපිට හම්බෙනවානේ ඉන්කම් එකක් ඩොලර් ඉන්කම් එකක් ඒ ඩොලර් ඉන්කම් එක ඔන්නවට පුළුවන්කම තියෙනවා ප්‍රතිලාභ විදිහට දිනා ගන්න හොඳ ඉන්වෙස්ට්මන්ට් ඔපර්චුනිටීස් වලට අත ගන්න ඕනේ.
0: ඉතින්
1: බය නැතුව ඔයාටත් පුළුවන් කසාගල plantation එක මේ වැඩේට අත ගන්න.
0: ඒ විදිහට ඉන්වෙස්ට් කරනවා වගේම තමයි කසාගල සුපර් මාකට් එකේ ඕගොල්ලන්ට බඩු ගන්නත් බය වෙන්න දෙයක් නැහැ. මොකද ඒගොල්ලන්ගේම වගා වලින් එන බඩු වගේම ගෙදරට උන අනිත් බඩුත් ඔක්කොම කසාගල සුපර් මාකට් එකෙන් ඔක්කොම දේවල් එකතැනින් ගන්න පුළුවන් කියන්නේ ඇති. ආය අර තව කඩවල් දෙක තුනකට යන්න ඕනේ.
1: යන්න ඕනේ නැහැ නේ. එකම වහලක් යටින් ඔයාට ඕන එක ගන්න පුළුවන්. අපි අර කියපු විදිහට ලංකාවේ දැන් තැන් 6ක කසාගල green super market තියෙනවා නා මල තියෙනවා ගණේ මුල්ල තියෙනවා ගම්පල තියෙනවා
0: ඊට
1: පස්සේ කඩු වෙල තියෙනවා අතුරු ගිරිය තියෙනවා ඒ වගේම මාතලෙත් තියෙනවා යන්න මේ ඔයාට ළඟ ඕනම ශාකාවකට ගිහිල්ලා ඔයාට ඕන කරන දේවල් ගන්න පුළුවන්කම තියෙනවා

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: උදේනාමයයි විනාඩි 23යි දැන්.
4: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: අලුතැන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලෙ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 071 892 1767 කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: හැම දෙයක්ම හොඳම ක්වලිටියකින් ගන්න කීර්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින්ග් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
7: Kiehl's එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්.
8: හිතනවටත් වඩා ඉක්මනින්, සැලකිල්ලෙන්, ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
9: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ් ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැම අතින්ම සෙට්
10: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
11: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
10: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා
12: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව
13: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076 780 718 WhatsApp කරන්න
14: ඇසීම අඩුත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට vision kia hearing solutions අමතන්න 0777 77 76 10
15: ලංකම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න

0: Baker DJ Attack the Cock.
1: Non-stop remix remake. එකට හැපෙන DJ Blast එක. අංගා ගලේනේ ඉන්නා
0: කුමරියේ. රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
1: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
0: 1, 2, 3, let's go. Lanka umadana vilanga DJ star in the kamatinam. Oya DJ play karana pahadili video ak. Then ma pita WhatsApp karana.
1: Binduai 711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show.

0: Red FM Algo Town Nagari Kadaba.
1: උදේ 9:29යි ගල්ගොටාව මේ වෙලාව. දැන් අචිනෝවා මේ වෙසක් සතියනේ.
2: ඔව්.
1: දැන් එතකොට සෙනසුරාදා අපි යනවා කූරගල.
2: ඔව්. අපිත් එක්ක ඔන්න ඔයාටත් කූරගල යන්න එන්න පුළුවන්.
1: ඔව්.
2: ඉතින් සජීවීව FM 94.95 අපි වහන් ඉන්නවා වගේම ඔයාටත් ඇවිල්ලා ඒ ආගමික වතාවත් වලට සහභාගී වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි ඔයාට මතක් කරන්න ඕන දැන් ඔයා දන්නවනේ 2023 අවුරුද්දේ.
1: ඔව්.
2: කූරගල අපි ඔයා එකතු වෙලා ගොඩනගල අපි ඒදී වෙසක් සැමරුවා
1: ඊට
2: පස්සේ ඔන්න අපි ආයේ අවුරුදු 3කට පස්සේ යන්න බලාපොරොත්තු වෙන ඉන්නවා වෙසක් සමරන්න කූරගලට ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ පොය දවසේ ශ්වේත පූජා පින්කම් මාලාව සිදු කරන උදැසන 6 ඉඳලා ඉතින් සහභාගී වෙන ස්වාමීන් වහන්සේලා කවුද කියලාත් ඔයා දැනගන්න කැමති ඇති ධර්ම දේශනාවන් දවස් දෙකේම පැවැත්වෙනවා ඒකත් මතක් කරන්න ඕන පූජනීය මාතර මහින්ද හාමුදුරුවෝ වල්පොල ගෞතම හාමුදුරුවෝ කුට්ටිකොළ මේ පේමාලංකාර හාමුදුරුවෝ පූජ්‍යපාද මුලමුරේ

0: ජාත හාමුදුරුව පූජපාත භගවන්තලාවේ රාහුල හාමුදුරුව පූජපාත මහබුලංකුල මේ ගුණරත්න හාමුදුරුව වෙසක් පෝදා වගේ ඊට පසුදා ධර්ම දේශනා කටයුතු වලට සහභාගී වෙනවා. ඉතින් ඒ වගේමයි මතක් කරන්න ඕනේ පොය දවසේ රාත්‍රී 10 ඉඳලා පහුවෙනිදා උදෑසන 6 වෙනකන් ලෞතුරු අරණ සනරාමන රාත්‍රී ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. ඉතින් මේ වගේ බොහෝ ආගමික වතාවත් රැසක් පවත්වන්න සූදානමින් ඉන්නවා ආමිසහ ප්‍රතිපත්ති පූජාවන් රැසක්. ඉතින් මතක් කරන්න ඕනේ නේත්‍රාලෝක වෙසක් කලාපේ ක්‍රියාත්මක වෙනවා. කුරගලදී වෙසක් තොරණ, ලස්සන පහන්කෝඩු මේ දේවල් දැක බලා ගන්න පුළුවන්. ඉතින් පවුල ඈත් එක්ක සහභාගී වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි කුරගල සුගන්ධ කුටියේ වැඩවිසින ධාතුන් වහන්සේ වාගැස් දෙකෙන් දැකලම වන්දනා මාන කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේමයි උත්තම ධාතුන් වහන්සේලා උදෙසා බුද්ධ පූජා පවත්වන්නත් ඔබට හැකියාව තියෙනවා. ඉතින් රංජිත් මහත්මයාව සම්බන්ධ කරගන්න මෙන්න මේ නම්බරෙන් ඒ සඳහා අපි මතක් කරන්න දුරකථන අංකය 0777 66 76 0777 66 76. ඉතින් මෙවර වෙසක් පොහේට අපි ආයෙත් net එක කුරගල යමු.
1: කුරගල යන්නේ කොහොමද කියලා කොට දෙනක් අහලා
0: තිබ්බනේ.
1: සාමාන්‍යයෙන් මේ Google Map එක මෙච්චර මේ මොකද්ද අත්‍යවශ්‍ය මෙවලමක් වෙලා තියෙන කාලේ සාමාන්‍යයෙන් ඕක ලේසියෙන් අහන්න නැති ප්‍රශ්නයක්. ඉස්සරණ ආනවනේ නේද?
2: ඔව්.
1: I think කියන්න තියෙන අපි මුලින් කිව්වා වගේ දකුණු පළාතේ කට්ටියට නම් ඔය මේ සූර්යවා පැත්තෙන් එන්න පුළුවන්. අනිත් පැයට බලංගොඩ පැත්තෙන් පල්ලෙහාට එන්න ඕනේ. කොහොමත් බලංගොඩට යන්න වෙනවා. ගිහිල්ලා තමයි එන්න වෙන්නේ. ඉතින් මේ Google කිව්වම Google IO.
0: Google IOT.
1: IO. Google IO එක තිබ්බනේ 2026 ඊයේ පෙරේදා. මේ ඉතින් දැන් පොඩ්ඩක් මං හිතන්නේ නිය පේන්න පටන් අරන් තියෙන්නේ.
0: ඔව්නේ.
1: මේ මේ තාක්ෂණයේ. මොකද ඒකේ ප්‍රධාන වශයෙන්ම කියලා තියෙන කාරණයක් තමයි දැන් ඉස්සර බ්‍රවුසර්ස් පාවිච්චි කරනකොට Google Chrome වෙන්න පුළුවන්. ඔය එක එක දේවල් තියෙනවනේ නේද? මේ Safari වෙන්න පුළුවන්.
0: Safari, Mozilla.
1: Mozilla ඉස්සර තිබ්බ Hotbot කියලා එකක්. මේ එහෙම මේ බ්‍රවුසර්ස් හරහානේ අපි අන්තර්ජාලයට පිවිසුනේ. දැන් Google Chrome තමයි මං හිතන්නේ ලෝකේ වැඩි හරියක්ම පාවිච්චි කරපු බ්‍රවුසර් එක උනේ. දැන් ඒ Google සමාගම අපිට නොමිලේ.
0: ඔව්.
1: දැන් මොන හරි ඕනද කියලාම Google Map එකේ අපි ගියාගොත් කොහමද කූරගල යන්නේ? අර Google ලක්කා කියනවනේ පාර සහ අපිට පෙන්නනවා. මෙහෙම මෙහෙම මෙහෙම තමයි යන්නේ කියලා. ඒවා අපිට නොමිලේ ලැබුණේ ඒගොල්ලෝ වෙසක් එකට දන්සල් දෙන්න කවුරු හරි එහෙම සල්ලි එකතු කළා එහෙම නෙමෙයි. ඒවා දන්සල් නෙමෙයි. Google එක කියන්නේ ලෝකේ මේ විශාලම මේ මොනවද ලාභ ලබන ආයතනය. Google එක වෙන එකක් තියා ඔෆිස් කල්චර් එක පවා වෙනස් කරා.
0: ඔය
1: ඔව් මේ ගෙදර ඉඳන් වැඩ කරන එක මුලින්ම හඳුන්ලා දුන්නේ Google එක. ඊළඟට ඔෆිස් එකේ ඔය පුටු මේස නැතුව
0: කොහොම
1: නිදහස්කාමී පරිසරයේ Google ඔෆිස් කියන කන්සෙප්ට් එකක් වෙනම ආවනේ. ඉතින් ඔය ඔක්කොමත් එක්ක ඒවට සල්ලි ඕනේනේ. ඒවට සල්ලි ආවේ මේ අපි මාධ්‍ය ආයතන පවත්වගෙන යන ක්‍රමයටම තමයි. ඒ තමයි වෙළඳ දැන්වීම වලින් තමයි සල්ලි ආවේ. ඉස්සර අපි Google බ්‍රවුසර් එකට හරි වෙබ් අඩවියකට ගියාම Google AdSense අපිට පෙන්නනවා. හැබැයි දැන් මේක ක්‍රමක්‍රමයෙන් මේගොල්ලන්ගේ ආදායම අඩු වෙගෙන යනවා. හේතුව මොකද? දැන් ගොඩක් අය යමක් විමසන්නේ මේ AI වලට ගිහිල්ලා. Google එක නම් අපි අර විහිළුවට කියන ගාමිණි එහෙම නැත්නම් Gemini වලට මේ ගිහිල්ලා ඊට පස්සේ මොනවද තියෙන්නේ? deep seek
0: තියෙනවා,
1: cloud තියෙනවා. ඉතින් ওই වගේ ගොඩක් තියෙනවානේ. ඒවැ වෙළඳ දැන්නේම් පේන්නේ
2: නැහැ.
1: හැබැයි අර Google එකේ search engine එකේ search කරනට වැඩිය ලොකු වියදමක්. මම හිතන්නේ ආචි දවසක් කිව්වා මේ කවුද Trump පොකට පොඩි කචල් එකක් දැම්ම කියලා. මොකද AI වලින් වැඩිම search in ප්‍රමාණයක් කරන්නේ ආසියානු කලාපය. හැබැයි current bill ගෙවන්නේ ඇමරිකාව කියලා.
0: ඇමරිකාව. ඔව්.
1: මොකද ලොකු විදුලි බලයක් යනවානේ ඔය සර්වර්ස් වලට.
0: ඔව් ඒ කියන්නේ මේ සමහර AI සමාගම් මව් සමාගම් තීරණය කරලා තිබ්බා න්‍යෂ්ටික බලාගාර පුද්ගලිකව පිහිටවන්න තමන්ට. මහ විශාල පරිමාණයේ ව නෙමෙයි.
1: හැබැයි
0: මේ තවන්ගේ සර්වර්ස් ටික දුවවන්න පුළුවන් න්‍යෂ්ටික බලාගාර.
1: එච්චර විදුලියක් යනවා.
0: එච්චර
1: විදුලියක් යනවා. ඔබ දන්නේ නැති වුණාට ඔබ Facebook එකේ සැරිසරනකොට ඔබට ෆෝන් එක charge කරන්න යන විදුලිය ගැන විතරයි ඔබ හිතන්නේ. ඒ වුණාට ඕක ඔබට දෙන දුරකථන සමාගමට විශාල විදුලියක් data ඔබ වෙත ගෙන එන්න යනවා. ඊළඟට ඒ ඔබ සර්ච් කරන මේ මෙටා සමාගම කියලා කියමුකෝ.
0: මෙටා
1: සමාගම ඔය සර්වර් එකේ ඔයාගේ ඔය පින්තූර ටික ලෝඩ් කරලා තියන්න ලොකු කරන්ට් බිලක් ගෙවනවා. සමහරවිට ඔයාට ඕක ගෙවන්න වෙන්නේ
0: නැහැ.
1: ඉතින් ඒ වෙනුවට ඒගොල්ලෝ කරන්නේ ඔයාට වෙළඳ දැන්වීම් පෙන්නලා හරි ඒගොල්ලන්ගේ දේශපාලනය කරගෙන හරි මේ මොනවද ඒගොල්ලෝ ලාභය ලබන එක. දැන් Google සමාගම මේ පාර අයියෝ කියලා හිතන වැඩක් තමයි අයියෝ සමුළුවේදී
0: මේ
1: ගෙනල්ලා තියෙන්නේ. ඒ කියන්නේ නොමිලේ දෙන සේවාවන් ටික අඩු කරලා මොකද මේ AI වලින් එහෙම ලොකු ලාභයක් නැහැනේ. අපි තොරතුරු හොය හොය ඉන්නවා මිසක් අපිට දෙවන දැන්වීම පෙන්වන්නේ නැහැනේ. ඒකින්ද දැන් ඒගොල්ලන්ගේ ඒක පවත්වාගෙන යන්න මුදලක් ඕනේ. ඒකින්ද ෆ්‍රී යූසර්ස් ලට දෙන තොරතුරු සහ ඒ දේවල් බොහොම ලිමිට් කරලා සමහරවිට මම දන්න විදිහට chat gpt එක නම් දැන් පින්තූර තුනක් විතර තමයි දවසකට හදන්න දෙන්නේ. ඊට පස්සේ වෙලාවක් නියම කරනවා. ආයෙ මෙතනින් පස්සේ තමයි පුළුවන් කියලා. Gemini එකේ 3 එකේ මම හිතන්නේ එකක් දෙයක් වගේ තමයි පින්තූර හදන්න දෙන්නේ. ඉතින් මීට පස්සේ වැඩිම සේවා දැන් මේක එන්නෙන්ද මේගොල්ලෝ දියුණු කරනවානේ. ඒ දියුණුවේ රසය ලබන්න දියුණුවේ ඵලය ලබන්න අවස්ථාව දෙන්න යන්නේ සල්ලි වියදම් කරන කට්ටියට තමයි. ඉතින් අපිට ඒකට මුකුත් කියන්නත් බෑ.
0: කියන්න බෑ.
1: නේද? මේ මුකුත් කියන්න බෑ කියලා කියන්නේ ඉතින් ඇත්තටම ඒ මිනිසුන්ටත් වියදම් වෙනවනේ.
0: බිස්නස් නේ.
1: බිස්නස් නේ. ඒ මිනිසුන්ටත් අමාරු කාලයක් එනවා
0: නේද?
1: දැන් අපිට මේ සතියේ වෙසක් තිබ්බට ඒගොල්ලන්ට මේ එහෙම නැහනේ.
0: ඔව් අන්න ඒක. දන්සලක්වත් වදින්න.
1: දන්සලක්වත් වදින්න. ඉතින් ඒකින්ද මේ දැන් හැබැයි ඔය මීට කලින් ඔය තාක්ෂණය පිළිබඳව අනාවැකි කිව්ව උදවිය කිව්ව කාරණයක් තමයි මේ දැන් ඇත්තටම මේ තාක්ෂණය ලෝකයේ මෙහෙවීම සමාගම් දෙක තුනකට ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන් මේ දත්ත සහ තොරතුරු නැතුව යන්න බෑ දැන් මේ ලෝකෙට. අපිට ගොයන් ගහක්වත් දැන් වගා කරගන්න බෑනේ දත්ත නැතුව. එතකොට මේ දත්ත සහ තොරතුරු තියෙන ලෝකයේ මේ අතේ ඇඟිලි ගන්නට වගේ සමාගම් ප්‍රධාන එක Google එකේ ලොකු data
0: ප්‍රමාණයක්
1: තියෙනවා. ඒ කියන්නේ AI එන්නේ ඉස්සලා big data කියලා ඕක ඒගොල්ලෝ තිබ්බා. ඊළඟට චීනය ලෝකේ පුරා දින පුස්කොළ පොත් පවා ස්කෑන් කරලා ඉවරලා තියාගෙන ඒගොල්ලෝ විශාල දත්ත ප්‍රමාණයක් එක්ක්‍රස් කරලා තියෙනවා. එතකොට ඒක හරහා මම හිතන්නේ ඩීප් සීක් එන්නේ ඒක හරහා. ඉතින් ක්ලෝඩ්ලා ඇමරිකාවේ ඇස්සේ වෙන මේ Facebook එකේ අවශ්‍ය සහ අනවශ්‍ය විශාල ප්‍රමාණයක්. මේ කෝටි ගාන මැරිච්ච මිනිස්සු කෝටි ගානකගේ දත්ත තියෙනවා මේ Facebook එක සතුව. ඉතින් මේවා අනාගතේ අපිට ආය ගන්න අපිට තව අවුරුදු 20කින් විතර දැන් අද උදේත් අපිට එහෙම එකක් වුණානේ.
0: වුණානේ නේද? පරණ එකක් හොයන්න.
1: පරණ එකක් හොයන්න. අනිවාර්යෙන් මේගොල්ලෝ කීයක් හරි ගෙවන්න කිව්වොත්. ඉතින් අපිට ගෙවන්න වෙනවා. මොකද අපේ ඔක්කොම තොරතුරු අපි ගබඩා කරලා තියෙන්නේ වෙන කාගේ හරි කම්පැනි එකක අල්මාරිය තියෙන්නේ.
0: අන්න හරි.
1: ඒ අල්මාරියනේ අපි දාලා තියෙන්නේ. අපේ ගෙදර අල්මාරිය නෙමෙයි. ඉතින් අපේ ගෙදර මේ අල්මාරි පෙට්ටගම් නැතුව ඒ දත්ත ටික වෙන කාගේ හරි අල්මාරිය දාලා තිනවා. ඉතින් මේ මිනිස්සේ ඒ අල්මාරිය අරන් තියෙන සල්ලි දීලා
0: අනුන්ගේ අල්මාරියෙම අපිට හිතන එතන වලට අරින්න.
1: අරින්න බෑ. දැනට එහෙම පුළුවන්. දැනට එහෙම පුළුවන්. අනාගතේ මම මතකයි කියපු ඒ මහාචාර්යතුමාගේ නම මතක නැහැ. මේ තුර්කි මහාචාර්යවරේ කිව්වේ මේ වගේ කාලයක් එන්න පුළුවන් ඊළඟට අපිට අපිව බලා ගන්න සල්ලි ගෙවන්න වෙයි කියලා. ඉතින් එහෙම කාලයක් උදා වෙමින් ඉන්නේ. ඉතින් ඒකින්ද හැමදේටම සල්ලි ඕනේ. ඔව් ඒක ඉතින් සල්ලි නාස්ති කරගන්න බෑ. සල්ලි ඉතුරු කරගන්න සහ ආයෝජනය කරගන්න අපිට පුළුවන්. Google සමාගම
0: මොන නැටුමක්
1: හරි අපි ගෙවන්නම් කියලා ගෙවලා අපේ දත්ත ටිකම ආය ගන්න නැද්ද?
2: රයිට්. එහෙම සල්ලි ගෙවල කරගන්න වැඩ වගේම සල්ලි ගෙවන්න නැතුව ෆ්‍රී කරන්න පුළුවන් වැඩක් ගැන තමයි කියන්න හදන්නේ. ඒ වගේම තමයි පින් අතේ වැඩක් ගැන තමයි කියන්න හදන්නේ.
0: මොකද්ද වයි සල්ලි ගෙවන්න නැතුව කරන්න පුළුවන් වැඩ මොනවාද?
1: සල්ලි ගෙවන්න නැති වැඩ ලෝකේ නැහැ කොහෙවත්. කවුරු හරි එකට ගෙවලා දිනනවා.
2: මේ එකක් තියව කවුරු හරි ගෙවනවා
1: ඇති ඒකට ඔයාලා. අපි අර අධ්‍යාපනය වගේ තමයි.
0: ඔව්නේ.
1: අපි නොමිලේ අධ්‍යාපනය ලැබුවට ඒකට ඉතින් අර අපි කලින් කිව්වා වගේ බුලත් විත විකුණන ආච්චි අම්මගෙන් ඉඳන්ම අපිට ගෙවලා තියෙන
0: ගෙවලා තියෙන.
2: ටැක්ස් වලින් එහෙම ගෙවනවා. දැන් මේකවත් කවුරු හරි ගෙවනවා ඇති. හැබැයි ඔයාට Vision Care Hearing Solutions වලින් දැන් chance එකක් දීලා තියෙනවා. ගිහිල්ලා ෆ්‍රී ෆ්‍රී හියරින් ටෙස්ට් එකක් කරගන්න.
0: ඉතින් ආයේ
1: ඒ වියදම විෂන් කියන්නේ අපි දරනවා.
0: අන්න ඒකයි. ඒගන මෙහමයි හම තමයි බිනසයක් වුණට පස්සේ ඒකට මේ අපේ කමියනිටික වෙන ඒ බිස්නස එක අයිති වන ප්‍රජාව වෙනුවෙන් කරන්න ලොක මෙහවරත්ති නනි අන්නේ මෙහවර තමයි ඔය විෂන්කයා හෙරින් සොලිෂන් එක කරන්න අප ආදරනය වැඩිහිටියන්ගේ ශ්‍රවණ තත්වය අපිට නොමිලේම ටෙස් කරගන්න පුළුවන් හැකියා උදා කරලා දීලා තියෙනවා ඉතින් ඔන්න ඒකට වාටත් සම්බන්ධන් වෙන්න පුළුවන් සම්මාදන් වෙන්න පුළුවන්
2: මෙන්න
0: මේ විදිහට කොහොමද දන්නවද ඒ කියන්නේ හියරින් ඒන්ජල් කෙනෙක් විදිහට හියරින් ඒන්ජල් කෙනෙක් විදිහට ඔන්නවට පුළුවන්කම තියෙනවා
2: වාගේ
0: ආදරණීය වැඩිහිටියෙක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් දන්න කෙනෙක් වෙන්න ඕනෙම නැහැ ඕනම කෙනෙක් සමහර මේ දිනේදවා පාරේ යද්දි හම්බෙන වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවන් එයාලගේ ශ්‍රවණ තත්ත්වයන් වල යම් යම් දුර්වලතා තියෙනවා කියලා වාට දැනුනොත්
2: වාට
0: පුළුවන් වාට ළඟම තියෙන මිෂන් කියා හියරින් සොලියුෂන් ශාඛාවට යාව එකගෙන යන්න එකගෙන ගිහිල්ලා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ලෝකයේ මේ වෙනකොට තියෙන ඉහළම ප්‍රමිතියෙන්
2: හියරින්
0: ටෙස්ට් එකක් නොමිලේම කරලා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා ඒ වියදම ඒ පිරිවැය හැමදේම විෂන් කියා හියරින් සොලියුෂන් එක ඔබ වෙනුවෙන් දරනවා
2: ඉතින්
0: ගිහිල්ලා ඒ ටෙස්ට් එක කරන ගමන් කරන්න පොඩි වැඩක් තියෙනවා
2: මොකද්ද
0: ඒගොල්ලන්ගේ ඔය විෂන් කියා හියරින් සොලියුෂන් තියෙනවානේ බ්‍රාන්චස් ඒ බ්‍රාන්චස් වල තියෙනවා ලස්සන බෑක්ඩ්‍රොප් එකක්
2: අර
0: ඒන්ජල් වින්ග්ස් තියෙන බෑක්ඩ්‍රොප් එකක්
2: ඉතින්
0: අන්න ඒ බෑක්ඩ්‍රොප් එක ඔයාගේ පසුබිමෙන් තියලා ඔයාට පුළුවන් ෆොටෝස් ගන්න
2: ඒ
0: ෆොටෝස් අප්ලෝඩ් කරන්න ඔයාගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වලට
2: ඊට
0: පස්සේ ටැග් කරන්න විෂන් කියා හියරින් සොලියුෂන් ඔෆිෂියල් පේජ් එක පේජ් එක ටැග් කරාට පස්සේ ඔයා ඔටෝමැටිකලි එකතු වෙනවා EV bike එකක් දිනා ගන්න තරගයකට.
2: Right.
0: ඉතින් මේක ඔයාර කරන හොඳ වැඩේ වෙනුවෙන් ඔයාට ලැබෙන පොඩි හිතන්නකෝ නිකන් ඒකට ඒ හොඳ වැඩේ අගය කිරීම.
2: Appreciation
0: එකක් කියලා හිතන්න.
2: ඉතින්
0: යන්න ඔයාට ළඟම තියෙන vision care hearing solution ශාඛාවට. තනියම නෙමෙයි. ඔයා දන්න අඳුනන
2: නැත්නම්
0: ඔයා දන්නේ නැතුනත් ප්‍රශ්නයක් නැහැ. ඔයාට හිතෙන මේ උදව්ව අවශ්‍යයි කියලා හිතෙන.
2: Hearing
0: test එකක් කරලා දෙන්න අවශ්‍යයි කියලා හිතෙන. ආදරණීය අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් එක්කගෙන යන්න.
2: එතකොට
0: ඔයාට පුළුවන් මේ විදිහට winning opportunities උදා කරගන්න.
2: Right. Okay. ඒ වගේ දැන් එක free නේ. ඒක ඔයගලන්ට free.
0: Free.
2: ඊට පස්සේ තව එකක් තියෙනවා සල්ලි අරගෙන අපිට එච්චර ඕනේ නැහැ වතටිය තියාගන්න කියලා එහෙම දෙන කට්ටියක තියෙනවා. ඒ තමයි Swiss Tech Lab.
0: Swiss Tech Lab. ඉතින් Swiss Tech aluminium නිෂ්පාදන ගැන අපි අද වට උදේ වරුව මතක් කරා.
2: මේ
0: aluminium නිෂ්පාදන කියන දේ aluminium වලින් හදන ජනෙල්, දොරවල්, උළුහව්, frames, cupboards, pantry cupboards, sliding doors මේ වගේ දේවල් ඇයි වැදගත් වෙන්නේ? මොනවාද මේ aluminium නිෂ්පාදනම ගෙවල් වලට යොදන්න හේතුව?
2: ඒකෙන්
0: ලැබෙන අර minimal look එක වගේම අනිත් පැත්තෙන් ලැබෙන අපි කියන්නේ අර මේ modern look එක නවීන පෙනුම කොච්චර වැදගත්ද කියන කාරණාව ගැන අපි in detail කලින් පැයවලදී කතා කරා.
2: ඉතින්
0: ඔන්නවට පුළුවන්කම තියෙනවා Swiss Tech aluminium products දැන් මිලදී ගන්න. ඔයා අලුතෙන්ම හදන ගේ වෙන්න පුළුවන්. office space එක වෙන්න පුළුවන්. ඕනම ගොඩනැගිල්ලක් නවීකරණය කරද්දී ඔයාට පුළුවන් මේ aluminium නිෂ්පාදන දාන්න. කරන්න තියෙන මෙන්න මෙච්චර. ඔයාගේ fabricator එක එකතු වෙලා
2: ඔයාට
0: මෙච්චර Swiss Tech aluminium නිෂ්පාදන ප්‍රමාණයක් ඕන වෙනවා කියලා ඔයාගේ ඉදිකිරීමට පොඩි මේ හදාගන්න quotation එකක්.
2: ඊට
0: පස්සේ quotation එක ඔයා යවන්න ඕන කාටද?
2: 7680000 හත්සියසොයි 7000 WhatsApp number එකට යවන්න.
0: හරි. ඒ number එකට quotation එක යවන්න තමයි තියෙන්නේ. යවුවට පස්සේ ඒගොල්ලෝ ඒක verify කරගන්න.
2: ඔයාට
0: හම්බෙයි reference ID එකක්. ඒක තියාගන්න.
2: ඊට පස්සේ
0: වැඩේ ඉවර කරන්න. complete කරන්න project එක. project එක complete කරාට පස්සේ call එකක් දාලා Swiss Tech ලට කියන්න වැඩේ ඉවරයි කියලා. ඒගොල්ලන්ගේ technical team එකක් ඇවිල්ලා බලනවා.
2: මේ තැන
0: බලලා ගෙදර වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන් බලලා. ඔයා කොටේෂන් එකේ විදිහට වැඩේ කරලා තියෙනවා නම් ඒ වෙලේ මාට කෑෂ් බෑක් එකක් දෙනවා
2: රුපියල්
0: මිලියන 2.5ක් දක්වා උපරිම එකට යටත්ව ඒ විතරක් නෙමෙයි සියලුම Swiss Tech aluminium නිෂ්පාදන වලට
2: අවුරුදු
0: 30ක වගකීමක් වගේම ජීවිත කාලය පුරාවටම after sale service එකත් හම්බ වෙනවා
2: right okay ඒක නිසා මේ opportunity එක මග අරගන්න එපා ජුනි 30 වෙනකන් විතරයි ඔයගොල්ලන්ට quotations යවන්න පුළුවන් ඒ නිසා අදම මේ සතියේ මොනවාද to do list එකට දාගන්න ඔයගොල්ලන්ගේ හරි මේ වැස්ස දවසල අපි මුලින් මතක් කරා වගේම මතක් කරන්න ඕනේ විජේ කෝපි විජේතේ ඔයාගේ හොඳම යාළුවෙක් වෙයි
0: මොකද
2: හැමතිස්සෙම කෝපියම ඕනේ ওই වැස්සත් එක්ක එන නිදි මත කම්මැලි කම නැති කරගන්න කෝපි බොන්න කැමති නැති කට්ටියට පුළුවන් තේ බොන්න
0: ඔව් හැබැයි WP ලාංඡනය
2: බලලම ගන්න ඕනේ මොකද විජේ කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ ලංකාවේ විශ්වාසය දිනාගත් බ්‍රෑන්ඩ් එකක්
0: හැබැයි
2: අනුකරණ ගොඩක් තියෙනවා ඒ නිසා අනුකරණ වලට රැවටෙන්න එපා

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Cinderella Wage Mannan Inne Mama Bela Ganna Kavurut Tanaka
2: Ape Daruwan Apata Wada Idirin Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
3: උදේනම් යයි විනාඩි 48යි දැන්.
4: කීල්ස් වෙතින් දැන් නම් නිෂ්පාදන සඳහා අඩුම මිලක්. ගෝවා ග්‍රෑම් 100ක් දැන් රුපියල් 10යි. අන්නසිකිරියක් දැන් රුපියල් 270යි. ඉසෝ මධ්‍යම ප්‍රමාණය ග්‍රෑම් 100ක් දැන් රුපියල් 189යි. කීල්ස් නම් බවයි අඩුම මිලයි.
5: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න. 011 437 1250.
6: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දෙදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
7: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල සමාගමකි.
8: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. Speed, budget, usage, lifestyle ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
9: Melva box bar වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
10: Melva එක ලංකාවේ එක.
11: අලුත් තැන කඩම මිලක් කසකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහඳ රැස්සක්. ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසකල ග්‍රීන් සුපර් කසකල සමූහ ව්‍යාපාරය වෙතින්.
12: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර ගුවන් දූපත පිම්බීම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි.
13: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය. සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද. 0447 21 33 540.

0: 하다 하다 온난다 하야벨라
1: Paul beating howl ahanna Johnny ek de dunu mavata satye davas wala ude 10ට
0: Janiyat wedi vela
2: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
3: තරගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
4: Non-stop remix remake එකට හැපෙන DJ

0: इतिहास से प्रथम वतावटा लांकेय सुपेरी डीजे थारु मुहुनट मुहुन गेटना डीजे अटैक शो एका
1: नेट एफएम डीजे नाइट फेस टू फेस अटैक शो अटैक शो
0: ලංකාව මුදන්න ඊළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝ එකක් දැන් මා අපිට WhatsApp කරන්න.
1: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show.
2: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න 0777 76 76 10.
3: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර දින බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
2: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක. කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
4: ඒ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න සන්ඩේ බෝනස් ගලපා ඈගි දිනන්න දස දහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න NLB ජය හා දරණි දහනිය ලොතරැයි පත්මිල දීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න.
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.
6: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහොමද? ලොතරැයියක් වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
7: කීල්ස් එකෙන් කාට් එකට දැක්ක ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
8: අපමණ පිනකට මග පාදන මේ මිහි පිට පැවැත්වෙන අසතිස මහා පුණ්‍ය කර්මය. ශ්‍රී අරණ විහාර සනරාම්බර රාත්‍රිය
9: අසම සම සර්වඥතා මහා ඥාන පූජාව
8: මෛතිහ සෙනසුරාදා වෙසක් පුන් පොහෝදා ඓතිහාසික කූරකල රජ මහා විහාරස්ථානයේදී
9: සර්ව රාත්‍රිකව පැවැත්වෙන මෙම පරම දුර්ලභ පින්කමට සාසම්බන්ධ වේ ඔබත් අපරිමේය සැපයකට මග පාදා ගන්න.
8: මෙහෙවීම පූජ්‍යපාද මාපලකම සුසිල වංශ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ.
9: දීපව්‍යාප්ත විකාශය එදින රාත්‍රී 10 සිට නෙත් FM ඔස්සේ සජීවීව.
8: සමගාමී විකාශය නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකා ඔස්සේ සජීවීව.
9: නේත්‍රාලෝක වෙසක්.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු.
1: FM Algo Town
2: brought to you by
3: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Athuragiriya Mulleriyawa Narambala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin
4: Melwa Box Bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasayen ganna puluwa rawattannat ba
5: Melwa eka Lankawa eka
6: Langama BYD pradarshanagarayata pibisa rajya sevaka obe BYD wahanaya adama wen karawa ganna වැඩි විස්තර සඳහා 01122 125 125 මතන්න.
7: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
8: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
9: ප්‍රයිම් කලුරා, අභිමානවත් කලුතරෙන් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස්
10: සදාහරිත විවසායක සීනයට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
11: හැපිලි කියන්නකො ඔයාලගේ කෑෂ්බැක් කතාව.
12: මිලියන දෙකහමාරක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-718 WhatsApp කරන්න.
13: වෙනස්ම රසයක් වෙනස්ම විදිහට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
14: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112-222-200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
15: ඇසීම අටත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට. Vision Kia Hearing Solutions. අමතන්න 0777-77-76-10.
1: DFM Algo.

0: උදේ 9 විනාඩි 57යි අල්ගොටාවමෙ වෙලාව. අපි තුන් දෙනා යන්න හදන්නේ.
1: ඔව් යන්න කලින් අපි ඔයාලට ආයෙ මතක් කරනවා BYD ගැන. ඉතින් මේ මතක් කිරීම අපේ රාජ්‍ය සේවකයින්ට. ඔන්න දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා BYD එකක් මිලදී ගන්න. මාසික වාරිකයේ විදියට රුපියල් 68000ක් ගෙවලා BYD එක කියන්නේ මාසික වාරිකයේ අඩුවීම විතරක් නෙමෙයි. දැන් රුපියල් 68000ක් ගෙවන එක විතරක් නෙමෙයි. තව දේවල් ඔයාලට ලැබෙනවා. පළවෙනි සේවා පහම නොමිලේ හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාලට ලංකා බැංකුවත් එක්ක එකතු වෙලා පුළුවන් ණය වාරිකයකට යන්න. ඊට පස්සේ ලංකාවේ අංකයකේ රක්ෂණාවරණ සපයන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් වෙතින් හම්බෙනවා රක්ෂණාවරණය. ඊට අමතරව වාට හම්බෙනවා රෙජිස්ට්‍රේෂන් එක නොමිලේම. ඊටත් අමතරව වාට නොමිලේ හම්බෙනවා හෝම් චාර්ජින් යුනිට් එකකුත්. ඉතින් මේ ඔක්කොම අපේ රාජ්‍ය සේවකයින්ට. ඔන්න නම්බර් එක මතක් කරන්න 0112 125 125 0112 125 125 125 නම්බර් එකෙන් කෝල් එකක් දීලා වාට පුළුවන් BYD ගෙන් වැඩි විස්තර දැනගෙන අපොයින්ට්මන්ට් එකක් එහෙම දාලා නිවාඩු පාඩුවේ ගිහිල්ලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරලා ඔයාගේ වාහනේ ගෙදර අරගෙන එන්න. අමතක කරන්න එපා මාසික වාරිකයේ විදිහට ගෙවන්න ඕන රුපියල් 68000ක් විතරයි.
0: විතරයි. හරි. මේ වැස්ස කාලේ මතක් කරනවා ආයෙ මෙල්ඩෝර් කාඩ් එකක් ළඟ තියාගන්න. ඔයා කැම්පස් යනවා නම් වැඩ කරනවා නම් මොනවා හරි කරනවා නම් ගෙදර නිකන් ඉන්නවා නම් ඕනම කෙනෙක්ට ඔලුවේ කැකුමක් හැදෙන එක සාමාන්‍යයි.
1: සාමාන්‍යයි.
0: ඔව්. ඒ නිසා අතේ දුරින් තියාගෙන ඉන්න මෙල්ඩෝල් කාඩ් එකක්.
1: ඒක තමයි. මෙල්ඩෝල් කාඩ් එකක් අතින් තියා ළඟින්ම තියාගන්න කියලා මතක් කරනවා.
0: රයිට්.
1: මොකද ඔයාට අපි දන්නවනේ මේ තියෙන දේශගුණික තත්ත්වයන් එක්ක විවිධාකාරයේ රෝගාබාධයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබා ගන්න එක විශේෂයි සාර මේ වගේ වෙලාවක. හැබැයි එතකන් ඔයාට ඔය කරන වැඩ ටික කල් දාලා ඉන්න බෑනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න කියලා සාර කිව්ව වගේම මතක් කරනවා. එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව. අපි ආයේ හෙට එන්න. හෙට අගාරුවාද.
0: ජනියවිල්ල
1: දොරත් ඇරලා බැලුවා.
2: මම සාරා.
3: මම නුවා.

0: නැත්නස් මේ පැයි රටතොට ඔබ වෙතගෙන එන්නේ
1: Yes Fortune Soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy
0: නැත්නස් මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
4: iPhone මේ පැය රටතොට සමගින් මම භාෂිනී. දර්ගා නගරී ජංගම දුරකථන අලුත්වැඩියා කරන ස්ථානයක හිමිකරුට පහර දුන් සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා අලුත්ගම පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර තිබෙනවා. අදාළ පහරදීමෙන් තුවාල ලැබූ ජංගම දුරකථන අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරු බේරුවල ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි නෙට් නිවුස් වාර්තාකරු පැවසුවේ. පහර දුන් පුද්ගලයා මීට පෙර සිය ජංගම දුරකථනයක් අලුත්වැඩියා කිරීම සඳහා එම හිමිකරුට පහර දී තිබෙනවා. කෙසේ වෙතත් එම ජංගම දුරකථනය නිසි ලෙස අලුත්වැඩියා කරන නොමැති බවට චෝදනා කරමින් සැකකාරු පුද්ගලයා විසින් ඉබ පහර දීම සිදු කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මිලගනිත් නිවුස් පෙරවරු 11ට.
0: net news මේ පැය රටතොට.
5: දෙයින් නැන පහන් දල්වන සදහම් සිටිවිල්ල.
6: තමාට සරණ තමාම පමණි. කොතෙක් බාහිරින් සහනය පැතුවද අවසානයේ ඒ උදාවන්නේ තමා විසින්ම තමාගේ සිත සාදා ගැනීමෙනි.
7: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
8: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
9: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10ක වට්ටමක් දිනා ගන්න 0710 297 399 0710 297 399
5: නැතෙම් දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
10: අතුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රසකර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
7: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540
11: සෙලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250
12: ජනියෙක් දේ දුනුමාවත

නූල් පිටින් හවුල යහන්න ජනි එක දේ තුනු මාවත දේ තුනු මාවත

සුබෝදය සරක් වේවා. ගුඩ් මෝනින්. අද සඳුද දවස, සුන්දර සඳුද දවස. බොහොම උද්‍යෝගයෙන් අපි දවස පටන් අරගෙන තියෙනවා. මොකද දවස් දෙකක නිවාඩුවකට පස්සේ තමයි අපි ආයෙත් පාරක් මේ සතියේ වැඩ කටයුතු ටික පටන් ගන්න ලෑස්ති කරගෙන ඉන්නේ. අද දවස ඇවිල්ලා මේ මාසේ 25 වෙනිදා සඳුද දවස. ගොඩ දෙනකොට තමන්ගේ මාසේ වැටුප තමන්ට ලැබෙන දවස තමයි අද දවස. ඉතින් මාසයක් තිස්සේ බලාගෙන ඉඳලා වැටෙනකම් බලාගෙන ඉඳලා පැයක් දෙකක් ගියාට පස්සේ දුක හිතෙන විදිය දෙයක් තමයි වැටුප කියලා කියන්නේ, සැලරි එක කියලා කියන්නේ. මොකද ඉතින් ඔය ගෙවන්න තියෙන දේවල් ටික ගෙවලා, බිල්ස් ටික ගෙවලා, ක්ලියර් කරන්න තියෙන දේවල් ටික කරාට පස්සේ ඔයාලට ඊළඟ මාසේ ගෙවා ගන්න සල්ලි සමහර විට ඉතුරු වෙන්නේ නැතුව ඇති නේද? ඔය කොහොම වුණත් සතුටින් දවස ගත කරන්න ඕනි නම් 10 ඉඳන් 1 වෙනකන් දේදුණු මාවත ඔයා වෙනුවෙන් තියනවා කියලා අමතක කරන්න එපා. අදත් ඉතින් සුපුරුදු විදිහටම මගේ කතාවලට අමතරව ඔයා කැමතිම සින්දු ටිකත් මේ පැත්තෙන් දෙන්න බලාගෙන තමයි දේදුණු මාවතෙන් මම ඔයාව හොයාගෙන ආවේ. මතකතුව මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 55 63 63. එහෙම නැත්නම් ඉතින් අපිට WhatsApp මෙසේජ් එකක් දාන්න 0711 95 95 95. ටිකක් හිතලා උත්තර දෙන්න කැමති අයට මං අද අපේ Facebook fan page එකේ post එකක් දාලා තියෙනවා. post එකකට comment එකක් දාන්නකෝ, මං ඒක නම් මතක් කරනවා. මතක ඇතුව Facebook එක පැත්තේ ගියාට පස්සේ අපේ net fm Facebook fan page එක like කරන්න, follow කරන්න අමතක කරන්න එපා. දවල් එක වෙනකන් ඔයයි මමයි සින්දුයි විතරයි. එක වෙනකන් ඉන්න මම ජනී.

0: தனி எக்க தேதுனு மாவத தேதுனு மாவத
1: ලස්සන හින්දි සිංදුවක් අහන්න යන්න හදන්නේ මේ සිංදුව අහන්න යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. මොකද ගොඩාක් වෙලාවට අපි අතින් වෙන වැරද්දක් තමයි අපිට ඔය අරගන්න සල්ලි දීලා අරගන්න ඉඩමෙන් හරි ආදායමක් හොයාගන්න නැති එක. ඒකට වෙලා තියෙන ප්‍රශ්නේ තමයි අපිට හරි මග පෙන්වීමක් නැති එක, ඊට පස්සේ වෙනුවෙන් අවශ්‍ය කරන උපදෙස් නැති එක. මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවනේ අපිට. අන්නේ ප්‍රශ්න හැම දෙයකටම උත්තරේ අරගෙන අවිල්ල තිනවා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානමින් ඉන්නවා ඔයාගේ ඉඩමේ වගාවක් කරන්න. ඔයා සූදානමින් ඉන්නවා නම් ඒ වෙනුවෙන් ඔයාට අවශ්‍ය කරන උපදෙස් විතරක් දීලා නවතින්නේ නැතුව ඒ වෙනුවෙන් ඔයාට අවශ්‍ය කරන උපකරණ ටික, කෘෂි උපකරණ ටික, ඊට පස්සේ පොහොර වර්ග ටික, මේ හැමදේම ඔයාට ලබා දෙනවා. මොකද සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ අර ලංකාවේ කෘෂිකර්මයත් එක්ක එකතු වෙලා, ලංකාවේ අපේ ගොවි මහතුරුත් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ට සල්ලි හොයන හැටි හරියටම කියලා දෙන කණ්ඩායමක්. ඉතින් දන්නවනේ, ඉතින් දැන් අර පේර වගා කරන අපේ කණ්ඩායම, එහෙම අපේ පේර වගා කරන ආදරණීය ගොවි මහතුරු, එහෙම ඒගොල්ලන්ගේ වගාවේ පළදාව හොඳ මිලකට විකුණ ගන්න කතා කරන්නෙම සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක. මොකද ඒගොල්ලෝ ගාව තියෙනවා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකේ තියෙනවා පේරවලින් හදන හොඳ ප්‍රොඩක්ට්ස් ටික. ඒක හන්දා ඒගොල්ලෝ හොඳ මිලකට ඔයාගේ පේර වගාවේ පළදාව විකුණා මිලදී ගන්නත් සූදානමින් ඉන්නවා. ඒ වගේම තමයි අර ඔයා ඉඩමක් තියාගෙන වගාවක් කරන්න සූදානමින් ඉන්න කෙනෙක් නම් නිකමට ඉඩම අතෑරලා දාලා තියන්න එපා, කැලේට යන්න දීලා තියන්න එපා. කෝල් එකක් ගන්නකො සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. 011 437 1250 තමයි නම්බර් එක. දැන්ම කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න ඔයාලට පුළුවන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. ඒ අතරේ මතක් කරන්න ඕනි, දැන් අපි ලෙඩක් දුකක් හැදුන ගමන් අපිට මතක් වෙන කෙනෙක් තමයි කමල් බන්දුල වීරප්පෙරුම වෙද මහත්තයා කියලා කියන්නේ. අපේම කෙනෙක් වගේ තමයි දැන් කමල් බන්දුල වීරප්පෙරුම වෙද මහත්තයා. එහෙම තැනක් තමයි සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර. ඔයාට මොන විදිහේ රෝගයක් තිබුණත්, සුව නොවන විදිහේ රෝගයක් තිබුණත්, ඒ ඕනිම රෝගයකට නිට්ටාවටම සුව වෙන විදිහ ප්‍රතිකාර කමල් බන්දුල වීරප්පෙරුම වෙදමහත්තයා ගාව තියෙනවා. එතුම එසේ මෙසේ වෙදමහත්තයෙක් නෙවෙයි, ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් තමයි කමල් බන්දුල වීරප්පෙරුම වෙදමහත්තයා කියලා කියන්නේ. එතුම ගාවට සමහර රෝගීන් යන්නේ හරියට ඇවිද ගන්නවත් බැරුව. සමහර වෙලාවට රෝද පුටිය නැත්තම් කවුරු හරි උස්සගෙන ඉක්කරන් යන්නේ. හැබැයි හරියට ප්‍රතිකාර ටික ඒ කාලය ඇතුළත කරාට පස්සේ එහෙම ලෙඩක් තිබුණද කියලා හිතාගන්න බැරි වෙන මට්ටමට සුවපත් වෙන්න ඒ රෝගීන්ට හැකියාව ලැබෙන්නේ කමල් බන්දුල වීරප්පෙරුම වෙදමහත්තයාගේ හාස්කම් වගේ ප්‍රතිකාර හන්ද. ඒක හන්දා වෙලාවක් වෙන් කරගන්න අනිවාර්යයෙන්ම යන්න කලින්. මොකද ලංකාවේ හතර වටින්ම කට්ටිය එනවා කමල් බන්දුල වීරප්පෙරුම වෙදමහත්තයා හොයාගෙන. මතක තියාගන්න ඕනි දේ තමයි සඳුදා අඟහරුවාද පෝය දවස්වල නිවාඩු. ඒ කියන්නේ අද නෑ, හෙට නෑ, ආයි පෝය දවස්වල නිවාඩු. ඒ දවස් හැර ඉතිරි ඕනිම දවසක ඔයාට පුළුවන් සෙවනගල කිරිබන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට ගිහිල්ලා කමල් බන්දුල වීරප්පෙරුම වෙදමහත්තයා හම්බ වෙලා ඔයාට නැත්තම් ඔයා දන්න කෙනෙකුට, අම්මට, තාත්තට, අත්තම්මට, සීයට තියෙන රෝගයකට ප්‍රතිකාර අරගන්න. වැඩි විස්තර දැනගන්න වගේම තමයි ඔයා දුරබැහැරින් ඉඳන් ඉනවනං ඒ වෙනුවෙන් වෙලාවක් වෙන් කරගන්න කෝල් එකක් ගන්න. 0777 300 940, එහෙම නැත්තම් 0773 273 540 කතා කරත් ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. කෝල්ස් ගොඩාක් මං ආන්සර් කරා. තව කෝල්ස් එනවා, මං උත්සාහ කරනවා ඔක්කොම ආන්සර් කරන්න. ඊට පස්සේ WhatsApp messages උත් ගොඩාක් ඇවිල්ලා තිනවා. මං මුලින්ම WhatsApp එක පැත්තට යන්නම්. මොකද මේ පැත්ත සෑහෙන දෙනෙක් බලාගෙන ඉන්නවා නම් ටික කියනකන්. ජනි අයියේ මට අද ලස්සන හින්දි සින්දුවක් ඕනේ කියලා අපේ සඳලී අනුරාධපුරේ ඉඳන් අද මට මුලින්ම message එකක් දාලා තිනවා. ඔන්න සඳලී, මම මේ අලුත් හින්දි සින්දුව ඔයාට තමයි තෝරගත්තේ. ගොඩක් ආදරෙන් මං ඔයාව එකතු කරගන්නවා. මේ දවස්වල TikTok එකේ හැම සෑහෙන famous මේ සින්දුව. ඊට පස්සේ මං යන්න හදන්නේ දුම්බර මිටියාවත පැත්තට. මොකද අපේ ලලිත් ප්‍රියංකර අපි වහගෙන ඉන්නවා දුම්බර ඉඳන්. ගොඩක් ආදරෙන් ලලිත් අයියා එකතු කරගන්නවා. ඊළඟට සින්දුවක් දෙනවද අපිටත්? එහෙම කියලා අපිට message එක දාලා තියෙන්නේ කලවානේ අපේ ප්‍රියන්ත අයියා. ප්‍රියන්ත අයියාගේ wife උත් මං දැක්ක message එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියලා තියෙනවා බිරිඳ සුදු, ඊට පස්සේ ලොකු දුව සුදු නෝනා, පොඩි දුව සුදු බබා, සියලුම රණවිරුරන්ව ගොඩක් ආදරෙන් මතක් කරන්න කියලා කියලා තියෙනවා. මොකද අපේ කලවානේ ප්‍රියන්ත අයියා කියලා කියන්නේ විශ්වාස මික රණවිරුවෙක්. බොහොම ආදරෙන් ගෞරවයෙන් මේ සින්දුවට මම එකතු කරගන්නවා. ඊළඟට ජනි, මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ ගම්පොල ප්‍රියදර්ශනියක්වත් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ පුස්සැල්ලාවේ BF ජනපදයේ EG අනුර, ඔයාවත් මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙතගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව දැන් 10යි විනාඩි 26යි.
4: තරගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එක.
0: Don't stop. Remix, remake. එකට හැපෙන DJ Blast එක.
5: අංගා ගලේනේ ඉක්නා කුමරියේ
6: ප්‍රේමී අලෙන්නේ
4: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
0: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
4: 1, 2, 3, let's go. Vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahedili video ak dan ma apita WhatsApp karanna.
0: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show.
7: සදාතනික විශ්වාසයක්, සදා හරිත විසිතුම් වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ශනීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසයේ සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු.
8: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
9: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් ෆයිබර් වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් ෆයිබර් කොන්දේසි අදාළ වේ.
10: විෂන් කියා නවතම ශාඛාව කඩුවෙල නගරයේදී මේ 14 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක ආක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කන්නාඩී, අවු කන්නාඩී සේවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න. කඩුවෙල කොමර්ෂල් බැංකුව ඉදිරිපිට නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-283-585. ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනගල මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33-540. අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට
11: නේත්‍රාලෝක වෙසක්
10: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පිම්බිමේදී
11: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
10: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
11: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
10: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
11: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
10: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
11: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න.
10: පිළිවෙත් පුරන්න, දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු.
12: බැති බරදායකත්වය
11: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
10: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

0: මේ වයිෆ්
1: මොකද හස්බන්?
0: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංග පතෝල වැටකොළු වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා?
1: ඇයියේ?
0: රිස්ක් එක වැඩිනේ.
1: ඒ කිව්වේ?
0: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
1: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලායි තියෙන මොකට කියලාද?
2: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේදුණු මාවත.
0: හොඟ දිනේ කෙල්ලුවා එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් දෙන්න කියලා ඉතින් මන් දන්නා ඕගොල්ලෝ හැමදාම වගේ ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් ඉල්ලනවා කියලා. මං ගිහඳා සින්දුවක් තෝරගෙන ආවා. මම මේ සින්දුවට එකතු කරගන්න අපිට කෝල් කරපු කට්ටිය මුලින්ම WhatsApp කරපු කට්ටියට කලින් කෝල් කරපු කට්ටිය තමයි එකතු කරගන්නේ. මොකද මේ පැත්තේ දැන් පොලිම හැදීගෙන එනවා. අද මට මුලින්ම කෝල් එක දුන්නේ අපේ තුෂාර්. තුෂාර් ටයිටැනික් සැලුන් එකේ ඉඳන් අහගෙන ඉන්නේ යටියන්තොට. සුන්දරම් බොස් අදත් නැත. සුන්දරම් බොස් නම් හරියන්නේ නැහැ ඉතින් මෙහෙම නේද? රොහාන් ඊට පස්සේ අපේ කමල් ඊට පස්සේ නවා ඉන්නවා චන්ද්‍රා ඉන්නවා ටිරෝන් ඉන්නවා සෙට් එකම ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට අපේ මයනු ෆැමිලිය මග්ගොණ මෛත්‍රීපාල අයියා කතා කරලා කිව්වා අද ඒගොල්ලන්ට හොඳටම පායනවලු පහුගිය දවස් ටිකේ වැහැලා. මංගලිකා මදුකා මදුරංග මදුසංක මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. රාජාංගණේ ඉඳන් අපේ අනුරුද්ධ අයියත් කතා කරා. ගීතාංගණේ ඉන්නවා වයිෆ්. එතකොට පුතා ඉන්නවා පුතාවත් එකතු කරගන්න කිව්වා. ඊට පස්සේ චාරුකා දුව ඊට පස්සේ තරුක්ෂි දුව ඊට පස්සේ මල්ලි ඉන්නවා නන්දන. මල්ලිගේ වයිෆ් තමයි රුවණි. ඊට පස්සේ ඩියෝන් පුතා නේතුෂා දුව මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. අර මේ කලින්ම මට කියාගන්න බැරුණා හසිත පුතාවත් එකතු කරගන්න කියලා කිව්වා. කියාගන්න බැරුණාගෙන මට මගේ මකුරු කියව ගන්න බැරි වුණා. ගම්පහ ඉඳන් අපේ මානෙල් අක්කා කතා කරා. හැමදාම වගේ ඉතින් කෝල් එකක් ගත්තම මට මොකක් හරි තේරවිල්ලක් කියනවා. මං ඉතින් ඒ තේරවිලි මට හොයන්න බෑ වගේ මං බොරුවට ඇක්ට් කරනවා. මට ඇත්තටම හොයාගන්න බෑ නෙමෙයි මං බොරුවට පෙන්නනවා මට හොයාගන්න බෑ කියලා. ඊට පස්සේ එකතු කරගන්න කිව්වා පවුලේ හැමෝම. ඊට පස්සේ අල්ලපු ගෙදර හැමෝම. විශේෂ දෙයක් තියෙනවා. අද අපේ මානෙල් අක්කගේ උපන්දිනේ. සුබ උපන්දිනයක් වේවා කියලා net fm ටීම් එකේ අපි හැමෝම මානෙල් අක්කට සුබ පතනවා. ඊළඟට පොළොන්නරුව පැත්තට යන්න හදන. දන්නවනේ ඉතින් පොළොන්නරුව ඉඳන් අපි රමණි කෙල්ල තමයි කියලා. රමණි අක්කව මේ සින්දුවට මම එකතු කරගන්නවා. ඊට පස්සේ ගාල්ලේ ගෝණපුරේ ඉඳන් අපේ මල්කි කතා කරා. මල්කිවත් මම එකතු කරගන්නවා. WhatsApp එක පැත්තට ටග් ගාලා බලන්නම් හොඳේ. මොකද මේ පැත්තේ ගොඩ දෙනේ බලාගෙන ඉන්නව නම් කියනකල්. මහරගම සිට පැමිණි අපේ දුලානි මහත්මිය අපි ගොඩාක් ආදරෙන් මේ ගීතයට එකතු කරගන්නවා. ඊළඟට ප්‍රියන්ත කුවේට් ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තිනවා. ඔයාගේ වයිෆ් කාන්තිවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා. සුබම සුබ දවසක් ජනි. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. එහෙම කියලා අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ අපේ නදී. නදී මෙසේජ් එක දාලා තිනවා. ගොඩක් ආදරෙන් නදී ඔයාවත් මම මේ සින්දුවට එකතු කරගන්නවා. ඔයා තාමත් මේ පැත්තට කෝල් එකක් හරි WhatsApp මෙසේජ් එකක් හරි දැම්මේ නැත්නම් ඉක්මන් කරලා ඒ දේවල් කරන්න.

දැන් ෆ්‍රීලන් සොයාමීට් ගන්න ඔයාට මාසකටම ඇතිවෙන්න ෆ්‍රීලන් නිෂ්පාදන පිරුණු බඩුමල්ලක් ඔයාගෙම කරගන්න පුළුවන්. කරන්න තියෙන ෆ්‍රීලන් සොයාමීට් හිස් දවටන තුනක් තැපැල් පෙට්ටිය පහ මාතර කියන ලිපිණයට අදම යොමු කරන එක විතරයි. ජූනි මාසේ 30 වෙනිදාට කලින් ඔයා මේ දේවල් කළොත් ඉන්නවාට මාසකට ඇතිවෙන්න ෆ්‍රීලන් නිෂ්පාදන පිරුණු බඩුමල්ලක් ඔයාට අරගන්න පුළුවන්. රස වර්ග 13කින් එන හන්දා දවස ගානේ අලුත් රසයක් රස විඳින්න දැන් ඔයාට ෆ්‍රීලන් සොයාමීට් එක පුළුවන්. කොච්චර කෑවත් එපා වෙන්නේ නැහැ. ඒ තරම්ම රසයි. ඒ වගේම තමයි ලංකාවේ ස්වභාවික අනුමුද්‍රව්‍ය වලින්ම නිෂ්පාදනය කරන හන්දා කිසිම බයක් සැකක් නැතුව ගෙදර ඉන්න පුංචිම දරුවෙකුට උනත් ඔයාට කන්න දෙන්න පුළුවන් කියන කාරණය මම මතක් කරන්න ඕනේ. ඔයාගේ S වගේ බලාගන්න ඔයාට දැන් කඩුවෙල නවතම විෂන් කෙයා ශාඛාවට යන්න පුළුවන්. ඔයාගේ S වලට කරන්න බලාගෙන ඉන්න හොඳම දේවල් ටික, හොඳම ට්‍රීට්මන්ට් ටික, මේ හැම දෙයක්ම ඔයාට කඩුවෙල නවතම විෂන් කෙයා ශාඛාවත් එක්ක කරන්න පුළුවන්. දැන් කඩුවෙල නගරයේදී අපිට තිබුණු ලොකුම අඩුපාඩුවක් තමයි විෂන් කෙයා ශාඛාව කඩුවෙල නොතිබුණු එක. දැන් මේ පහුගිය සති දෙකේ වගේ ඉඳන් විෂන් කෙයා නවතම ශාඛාව කඩුවෙල නගරයේ දිවුරුත වෙලා තියෙනවා. නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල කියන ලිපිණයේදී ඔයාට අවශ්‍ය කරන ගුණාත්මක අක්ෂි සේවාවන් හැම දෙයක්ම කරගන්න ගමන් නවීන තත්වයේ උසස්ම තත්වයේ S කණ්ණාඩි, අව් කණ්ණාඩි, සිවිකාච මිලදී ගන්නවා යන්න ඕනි හොඳම තැන තමයි විෂන් කෙයා. දැන් කඩුවෙලාවට ඉන්න ඔයාට කඩුවෙල විෂන් කෙයා ශාඛාව හරහා මේ සේවාවන් හැම දෙයක්ම ඔයාගේ කරගන්න පුළුවන්. කටියේ ගොඩ දෙනෙක් නම් කියනකම් බලාගෙන ඉන්නවා. ඉස්සරහදී අනිවාර්යයෙන්ම ඔයාගේ නම් ටිකක් තියෙනවා. එතකන් කෝල් කරන්න, WhatsApp messages එවන්න.

0: FM Anupaha, FM Anuhatrai Tashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
4: වේලාව දැන් 10යි විනාඩි 45යි.
5: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි.
6: හැමෝම බැහැගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න.
7: රත්ති ත්‍රීන්වන්තේ විතරයි
8: මල්ලි. ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
7: කිරි, තේ, සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
8: අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ.
7: කාලේ හරි වටිනවනේ සර්.
8: රත්ති ත්‍රීන්වන් පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා.
7: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
3: රත්ති ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරිතේ.
9: විරැකියාවට තිත තබමින් හැකියාවට රැකියා ලබා දෙන සදා හරිත ප්ලාන්ටේෂන්. ඔබේ සිතැඟි පරිදි රැකියාවකට මෙන්න අවස්ථාව. එන්න අනාගත සුරක්ෂිතතාවයෙන් සැදුණු සදා හරිත ප්ලාන්ටේෂන් වෙත. සුදුසුකම් සපිරි ඔබ වෙනුවෙන් රැකියා රැසක් අප අතේ. ජීවිතය ජයගන්න තීරණය ඔබ අතේ.
10: වට්ස්ඇප් කරන්න 076-442-1648. ඊමේල් කරන්න careers@sadaharita.com. සදා හරිත සමග බැඳෙන්න.
11: ඇසීම අඩුද? චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777-7676-10.
12: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමදේම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. Speed, budget, usage, lifestyle ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමදේම සෙට්.
13: දැන් හැමෝම ගන්න KD Rice Lead 1-5 petrol bike එක මිල රුපියල් 796,500යි. ලක්ෂක ඩිස්කවුන්ට් එකක්. මුල් ලීසින් වාරික තුන අපි ගෙවනවා. තොගවසන් වෙනතුර පමණයි. KD Rice Motor Company Private Limited 077-406-43-97.
14: මල් සුවඳින් සිල් සුවඳින් ඔබේ යහපත් වූ සිතුවිලි සුවඳවත් වේවා.
15: දැයි නැන පහන් දැල්වුම Master Guide ප්‍රකාශකයෝ වෙතින්.
16: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
17: කාන්දිරුවට කාලා ඉරාන්රුකෝ මාරෝදේවා එක පරීක්ෂණ තියෙනකෝ බෑඩ් බ්ලොක් දෙක ආයෙත් පරීක්ෂණ කරලා ඔපරේෂන් එක කරනවා කිව්වා. සෙට්ටෙන් තේ මං අහනවා එවන සමලවන්න මාර්ගගෙන කිව්වා විස්තර. ඉන්න දෙන්නේක පස්සකවන් ගත්ත දැන් හොඳයි. මේ මාන්සිය නැත්නම් පොඩිකල් ටිකක් නැත්නම් සම්බුළු ගලේම නැත්නම් ඉන්නකම හොඳයි දැන්.
16: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777-300-940.
18: හලෝ හලෝ හලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: අන්තරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
2: මේ හස්බන්ඩ්
3: මොකද වයිෆ්?
2: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
3: හරි.
2: ඒකට මමයි තව ගෑල් ළමයිකු යනවා.
3: හ්ම්.
2: ඔයා කාටද දැන් උදව් කරන්නේ?
3: වෙන කාටද වයිෆ්? ඔයාට.
2: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.
4: කිලියේ කිලියේ මනි මනි මේ
5: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
6: සින්දුවකට යන්න හදන්නේ. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනේ, අපි හැමෝටම හීනයක් තියෙනවනේ. පොඩ පොඩ සල්ලි එකතු කරලා තමන්ගෙම කියලා නිවසක් යටට යන එක, තමන්ගෙම කියලා වහලක් යටට යන හීනයක් තියෙනවනේ. හැබැයි පොඩ පොඩ සල්ලි එකතු කරා කියලා කියන්නේ කාලාන්තරයක් යනකම් ඔය වැඩේ නම් ඔයාට කරගන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි දැන් කැදල් එන්ටර්ප්‍රයිසස් එක හොයාට ගෙයක් හදන සිහිනය සැබෑව කරගන්න පුළුවන් ඒ විදියටට. මොකද ගේ හදන්න යන වියදම අවුරුදු 10ක විතර කාලය අරගෙන හෙමීට ගෙවල දාන්න ඔයාට අවස්ථාව කැදල් එන්ටර්ප්‍රයිසස් ලබා දීලා තියෙනවා. කරන්න තියෙන්නේ කැදල් එන්ටර්ප්‍රයිසස් එකට කතා කරලා වැඩි විස්තර දැනගන්න එක විතරයි. ලංකාවේ කොතනක ඔයාගේ ඉඩම තිබුණත් එතරටම ඇවිල්ලා ගේ හදලා දෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් සූදානමින් ඉන්නවා. සාමාන්‍ය මට්ටමේ කාමර දෙකක ගෙයක් හදාගන්න ඔයාට යන්නේ රුපියල් 150ක් වගේ මුදල. ඒ වගේ මුදලක් උනත් ඔයාට අවුරුදු 10ක් කාලය හම්බ වෙනවා ගෙවල ඉවර කරගන්න. ඒක හන්ද මේ අවස්ථාව මග හැරගන්න එපා. 0744939352 50න් 0744939352 51න් දැම්ම කැදල් එන්ටර්ප්‍රයිසස් එකට කෝල් එකක් දෙන්න.

0: Anupaha, FM Anu Hatarai Dashma Ata, Net FM.
1: Net FM, Dedunu Mavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250
4: තරගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
5: Don't stop remix remake එකට හැපෙන DJ blast එක
6: අංගා ගලේනේ ඉක්නා කුමරියේ
4: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
5: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
4: 1, 2, 3, let's go. ලංකාවම දන්න වීලඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් අපිට WhatsApp කරන්න.
5: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show.
7: තැන කටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශක මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව ආරම්භල ගනේ මුලකම් පොළ ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0711 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
8: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
9: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැතිපර දායකත්වය මාතර ෆ්‍රීලන්
10: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLC මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්
11: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
12: මෙල්වා එක

0: රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940. වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක්කු දානය
1: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
0: නේත්‍රාලෝක වෙසක්
1: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
0: උත්තම ධාතු වන්දනාව
1: වෙසක් තොරණ
0: පහන් කෝඩෝ
1: සදැහැගි
0: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
1: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
1: කලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න
2: බැති බරදායකත්වය
3: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්නෙත් තම තන්න 0112-863-363-076-716-3672.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
5: යම එන හැම තැන ඇනිටම් සෙට් වෙන ෆ්ලේවර් දෙලකිරි පදමක් වෙලයින ඒ ගැන දැනුවත් වසකල කිරි ෆන් එක පිරි එල කිරි කිරි
6: වෙලාව 11:00 විනාඩියකයි.

0: Net News. Me pay rutta. ඔබ වෙතගෙන එන්නේ
1: Yes Fortune Soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy
0: Net News Me pay rutta. Payen pay අලුත් වෙන අලුත් pay විපස්සම
4: අයිපෝන් මේ පේ රටතොට සමගින් මම භාෂිණී. ප්‍රකාශයක් ලබා දීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා තලංගම පොලිස් තහනිය වෙත පැමිණ තිබෙනවා. ඒ පොලිසිය විසින් ඔහුට මීට පෙර කරන ලද දැනුම් දීමක් මතයි. රණවිරු සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතු වලට බාධා කළේ යයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට විමල් වීරවංශ මහතා එලෙස පොලිසිය වෙත කැඳවා තිබෙනවා. මෙවන විට පොලිසිය විසින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි එහි සිටින Net News විශේෂ වාර්තාකරුව පැවසුවේ. දවසමත වාර්තාකරණය දහවල් 12ට.
0: Net News. මේ පැය රටතොට.
5: දෙයි නෙන පහන් දල්වන සදහම් සිටිවිල්ල.
6: ඇවිත් යන්නට මේ සංසාර ගමනේ අතරමඟ හමුවන සියල්ලන්ම සතුටින් තැබීමට උත්සාහ දරන්න. ඒ ඔබේ සතුට වේ කොතැනකදී හෝ ඔබටම හමුවනු ඇත.
5: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
7: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
8: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10ක වට්ටමක් දිනා ගන්න 0710 297 399 0710 ඔබ වෙත ගෙන එන්නේ
9: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
5: හද රෝග ස්නායු රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
10: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250

0: දහයයි නෙවෙයි වෙලාව 11ත් පහු වෙලා.
1: පවුල් පිටින් හවුල යහන්න. ජනි එක දේ දුනු මාවත. දේ

වෙලාව 11යි විනාඩි 10යි. අපි දේදුණු මාවතේ දෙවැනි පැයට තමයි දන්නේම නැතුව ඇවිල්ලා තියෙන්නේ. කැමතිම සින්දු ටිකක් අහගෙන ඉන්නකොට වෙලාව යනවා අපිට දැනෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට අපි දෙවැනි පැයටත් ඇවිල්ලා තිනවා. මේ පැයේදී වැඩිපුර සින්දු අහන ගමන් වැඩිපුර කට්ටියව සින්දු වලට එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා මම. හරි, සින්දු වලට යන්න කලින් මම ඔයාලට මතක් කරන්න ඕනි, දැන් අපේ net fm social media ටික, අපේ facebook fan page එක, අපේ instagram account එක, අපේ tiktok account එක, ඊට පස්සේ අපේ youtube එක, මේ දේවල් subscribe කරලා follow කරලා තියාගන්න කියලා ඔයාලට මතක් කරන්න ඕනි. මොකද අපි කරන හරි වැඩ ඔයාලට අපේ facebook පිටුවෙන්, එහෙම නැත්නම් අපේ instagram account එකෙන්, අපේ tiktok එකෙන්, එහෙම නැත්නම් අපේ youtube එකෙන් බලන්න පුළුවන්. දැන් අපේ Facebook එක පැත්තේ මේ වෙලාවෙත් යන ඔයාලට අපේ Facebook fan page එකේ අපි දාලා තියෙන post එක තියෙනවා. post එකට යටින් comment එකක් දාන්න පුළුවන්. ඒ කට්ටියව මම ඉස්සරහදී මතක් කරනවා. ඊට පස්සේ මතක් කරන්න ඕනි, දැන් අපේ DJ night එක අලුත් වෙලා තියෙනවා. දැන් ඉස්සරහදී face to face attack show එකක් විදිහට net fm DJ night ඔයාලට අහන්න බලන්න පුළුවන්. එතකොට බලන්න හම්බ වෙන්නේ අපේ net fm social media ටික හරහා. එකහන්ද follow කරලා තියාගන්න. දැන් ඔයාට chance එක තියෙනවා DJ play කරන කෙනෙක් නම්, එහෙම නැත්නම් ඔයා DJ play කරන කෙනෙක්ගේ යාළුවෙක් නම් එයාට පණිවිඩය කියන්න. එයාට chance එක තියෙනවා ලංකාවේ ඉන්න හොඳම DJ artist කෙනෙක් එක්ක net fm මැදිරියට අවිල්ල යත් එක play කරන්න. මූණට මූණ බලාගෙන ප්ලේ කරන්න chance එක තියෙනවා. ඉතින් මේ chance එක මග අරගන්න එපා. මොකද ඊළඟට ලංකාවේ DJ තරුව වෙන්නේ ඔයා වෙන්න පුළුවන්. ඒක හන්ද මේ අවස්ථාව මග අරගන්නේ නැතුව ඔයාත් DJ ප්ලේ කරන වීඩියෝ එකක් 0711 95 95 95ට දැම්ම WhatsApp කරන්න. එතකොට අපේ අසාහේම කතා කරලා වැඩේ වාට වෙන්නේ කොහොමද කියලා කියයි. සින්දුවට යන්න කලින් මම යනවා තංගල්ල පැත්තට ගිහිල්ලා එන්න. අපේ අප්සරා මෙසේජ් එකක් දාලා තියෙනවා. එයා ඉල්ලලා තියෙනවා සින්දුවක්. මම ඒ සින්දුව අදනම් දෙන්න බැරි වෙයි. හෙට අනිවාර්යයෙන්ම ඔයා ඉල්ලන සින්දුවම දෙන්නම් අප්සරා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට ගුඩ් මෝර්නින් ජනී, මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න පුළුවන්ද? එහෙම කියලා තියෙන්නේ. මෙසේජ් එක දාලා තියෙන්නේ අපේ ඇඹිලි පිටියේ මදු. මදු ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊළඟට ජනී, අපි තින්නවා මොනරාගල සියඹලා ආණ්ඩුවේ රේණුකා තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. මහත්තයා වසන්ත, ලොකු දුව දිලාරා, පොඩි දුව ෂෙහාරා, චූටි පුතා ආදීෂ්, ඒ වගේම තමයි net fm ටීම් එකේ හැබෝමත් එකතු කරගන්න කියලා කියනවා. අපිට මැසේජ් එකක් දාලා තිනවා නාකුළු ගමුවේ ඉඳන් අපේ නිරෝෂක්කා. එයාටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. හයි, ගුඩ් මෝර්නින් ජනි අයියේ, මාවත් සින්දුවකට එකතු කරගන්න. මං ඊයේ තාත්තගේ ෆෝන් එකෙන් ඔයාලගේ Facebook පිටුවට ගිහිල්ලා ඕගොල්ලෝ ආපු live බලාගෙන හිටියා හොරෙන්. අපේ අකුරැසි යශෝ තමයි හොර වැඩ කරලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා යශෝ. ඔයාව මම මේ අහන්න යන සින්දුවට. ඊළඟට අපිටත් සින්දුවක් දෙන්න ජනි අයියේ හැම කියලා කියන්නේ කෑගල්ල ජනහිත ස්ටෝස් එකේ සෙට් එක. කවීෂා, ශ්‍රියානි, හර්ෂිකා, ගයනි, එරංග, අනුෂා, ජනහිත ස්ටෝස් එකේ අපේ අධිපතිතුමා, මේ ඇතුළ හැමෝම එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එකේ දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. රයිට්, කෝල් කරපු කට්ටිය ටක් ගාලා එකතු කරගන්න. හරිද? කිතුල් කොටේ පැත්තර යන්නේ. කිතුල් කොටේ ඉඳන් අපේ ප්‍රේමසිරි අයියා කතා කරා, එකතු කරගන්න කියලා කිව්වා. දිනෝෂා, ඊට පස්සේ ගණේෂා, චමිලානි, බිම්සර, කිරණිඳු, ඒ වගේම තමයි අම්මා ගුණවති. පානදුරේ සීසිරි ටයිල් ෂොප් එකෙත් මේ වෙලාවේ සද්දෙටම මාව අහගෙන ඉන්නවා කියලා අපේ චමින්ද අයියා කතා කරලා කිව්වා. ඔබ බොස් ඉන්නවා ප්‍රදීප්, ඊට පස්සේ බොස්ගේ වයිෆ් චතුරානි, දුව කවීෂා, ඒ වගේම තමයි කෙලි මඩලේ රේණු අක්කවත් එකතු කරගන්න කියලා කිව්වා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ගාල්ලේ අක්මීමණ ඉඳන් අපේ ලක්ෂ්මී කතා කරා, දිල්ෂාන් මදුශංක පුතාවයි, දිශාන් මදුශංක පුතාවයි එකතු කරගන්න කියලා කිව්වා. තව ගොඩාක් අය ඉන්නවා එකතු කරගන්න බලාගෙන, නම් ටික කියනකම් බලාගෙන ඒ කට්ටිය විස්තරහදි එකතු කරගන්න. එතකන් අපිට කෝල් එකක් ගන්න 0112255363 63ට, නැත්නම් WhatsApp message එකක් දාන්න ලේසියෙන් 0711 95 95 95ට. දවල් එකට කලින් මේ පැත්තට කෝල් එකක් දුන්නා නම්, Facebook post එකට comment එකක් දැම්මා නම්, එහෙම නැත්නම් WhatsApp message එකක් දැම්මා නම් ඔයාගේ නම කියනවා කියනවාමයි.

සෙවනගල කිරිබන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර අනිවාර්යයෙන්ම ඔයාට මතක් කරන්න ඕනි තැන. මොකද අපි ආදරය කරන කෙනෙකුට කොයි වෙලේ හරි රෝගයක් වැළඳුණොත් එහෙම ඒ වෙලාව වෙනුවෙන් අපි සූදානම් වෙලා ඉන්නක වටිනවනේ. ඒ හින්දා සෙවනගල කිරිබන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන අපි දැනුවත් වෙලා ඉන්නවා. ලංකාවේ තියෙන සමහර බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ඔප්පු කරගන්න බැරි වුණු රෝග, සමහර වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සුවපත් කරගන්න බැරි වුණු රෝග, හැම දෙයකටම වගේ නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා සෙවනගල කිරිබන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර. කැන්සර් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කිඩ්නි එකේ මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ස්නායු රෝග වෙන්න පුළුවන්, ඔය ගොඩක් දේවල් තියෙනවනේ. අපි නිකන් ඒව සුව කරන්න බැරි හන්ද ඒවටම පුරුදු වෙලා ඉන්න රෝගාබාධ. ඒ හැම දෙයකටම නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර අරගන්න ඔය යන්න ඕනි සෙවනගල කිරිබන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර. දෙවියෙක් වගේ ඔයාට පිහිට වෙන්න බලාගෙන කමල් බන්දුල වීරප්පෙරුම් වෙද මහත්තයා ඉන්නවා. එතුමා ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඉතින් ඒක හන්ද බය නැතුව එතුමගෙන් ප්‍රතිකාර අරගන්න ඔයාට පුළුවන්. ලංකාව වටෙම්ම ගොඩ දෙනෙක් එතනට එනවා. ඒක හන්දා ඔයා යන්න කලින් අනිවාර්යයෙන්ම කෝල් එකක් දීලා යන තරමට ඔයාට වැඩ කරගන්න පහසු වෙයි. සඳුදා, අඟහරුවාදා, පෝය දවස් හැරුණම ඉතුරු හැම දවසක්ම ඔයා වෙනුවෙන් සෙවනගල කිරිබන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර විවෘතයි. යන්න කලින් කෝල් එකක් දෙන්නකෝ 0777 300 940, එහෙම නැත්නම් 0773 273 540. ඩිලෙක්ටර් නිෂ්පාදන ගැන අහලා තියෙනවද? දැන් මේ වෙලාවේ මම දන්නවා ගොඩ දෙනෙක් අර පුංචි පුංචි කඩ කරන ගොඩ දෙනෙක්, තේ කඩ, පොඩි පොඩි ස්ටෝස් කරන ගොඩ දෙනෙක් දේදුණු මාවත අහගෙන ඉන්නවනේ. ඉතින් ඒගොල්ලන්ගේ කඩවල වල ඔයාගේ කඩේ අනිවාර්යයෙන්ම තියන්න ඕනේ නිෂ්පාදනයක් තමයි ඩිලෙක්ටර් නිෂ්පාදන කියලා කියන්නේ. මොකද ලංකාවේ ඉන්න ගොඩ දෙනෙක් හොය හොය ගන්න නිෂ්පාදනයක්නේ ඩිලෙක්ටර් කියලා කියන්නේ. මේක ඇවිල්ලා පෝෂණ ආහාර අතිරේකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් බීම් එකක්. නිෂ්පාදනය කරන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්. අපේම රටේ ගොවියන්ගෙන් අරගන්න පළදාවෙන් තමයි ඩිලෙක්ටර් නිෂ්පාදනත් නිෂ්පාදනය වෙන්නේ. ඒක හන්ද බය නැතුව අපි හැමෝම අරගන්නේ ඒ නිසා. හැමෝම හොයන නිෂ්පාදනයක් ඔයාගේ කඩේ නැති වෙන එක ප්‍රශ්නයක්නේ. ඒක හන්ද ඩිලෙක්ටර් නිෂ්පාදන වෙනුවෙන් ඔයාගේ කඩෙත් අලෙවි හිමිකාරීත්වය ලබා ගන්න දැම්ම සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කෝල් එකක් දෙන්න. 0111 437 1250.

0: Anu Paha FM Anu Hatarai Tashma Ata Net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වේලාව දැන් 11යි විනාඩි 27යි.
3: තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
0: Don't stop. Remix.

0: ರೇಡಿಯೋ ಇತಿಹಾಸ ಪ್ರಥಮ ವತಾವಟ ಲಾಂಕೆಯ ಸುಪಿರಿ ಡಿಜೆ ತಾರು ಮುಹುನಟ ಮುಹುನ ಗ್ಯಾಟನ ಡಿಜೆ ಅಟ್ಯಾಕ್ ಶೋಯಕ
1: ನೆಟ್ ಎಫ್ಎಂ ಡಿಜೆ ನೈಟ್ ಫೇಸ್ ಟು ಫೇಸ್ ಅಟ್ಯಾಕ್ ಶೋ ಅಟ್ಯಾಕ್ ಶೋ
0: ලංකාව මුදන්න වීලඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
1: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show.
2: සදාතනික විශ්වාසය සදා හරිත විසිතුම් වසරක් සදා නොසැලෙන ශක්තිය සදා ආකර්ෂණීය ප්‍රතිලාභ සදාතනික විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු.
3: රපුන්සල් වගේ මං නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
5: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
6: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.
8: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
9: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවන කළ මදෝකා කැස්සට පැනිය සෙවන කළ ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540
10: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
11: සංඛ දිනය සාශිකා නිසංසලා සුනීර සුමංගා නුවන් විකාස සේනාරත්න අමීෂ මිනෝල්
10: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
11: Tickets mytickets.lk within Sri Lanka Vidyut Vikashakeenge Sansadaye Idiripat Kirimak Anugrahaya
12: Hondama de aduma bilata Tipa vyapta shakha jalayak samagein Kasakala Green Super Jeevithayata Tiriyak

0: පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු.
1: මේ හස්ම
2: මොකද වයි?
1: දවා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
2: දන්නවා.
1: මොකද්ද?
2: මගේ ඔළු.
1: තමුන් හිතාගෙන ඉන්න එතකොට තමුන්ට ඔළුවක් තියෙනවා කියලාද මට කන්න?
3: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.

යන කලින් කට්ටිය එකතු කරගන්න ඕනි මැසේජස් ගොඩක් තියෙනවා නම් කියවන්නකම් බලාගෙන ඉන්න කට්ටියගේ මං යනවා මුලින්ම බලංගොඩ පැත්තට ගිහිල්ලෙන් බලංගොඩ උඩවෙල ඉඳන් ගිම්හානි මදුෂිකා මැසේජ් එකක් දාලා තියෙනවා. සින්දු අහන්න එකතු කරගන්න කියනවා හස්බන්ඩ් දනුක්ෂ, දනුෂ්ක, පුංචි පුතා දනුක, අම්මා සුධර්මා, නංගි ශෂිනි ඇතුළු පවුලේ සියලුම දෙනාම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊළඟට ජනී මාවත් සින්දුවකට එකතු කරගන්න. මොරටු ඉඳන් අපේ සුජානි චන්දිමා මැසේජ් එකක් දාලා තිනවා. ඊට පස්සේ යන්න හදන්නේ ආර්ය ටේලර්ස් එකට. ආර්ය ටේලර්ස් එක තියෙන ඉතින් අම්පිටියනේ, කණ්ඩිවල අම්පිටිය. එකතු කරගන්න කියනවා අපේ සෝමතිලක අයියා. ඊට පස්සේ ආදිත්‍ය පුතා ගොඩක් ආදරෙන් දෙන්නම එකතු කරගන්නවා. කඩහපොළ නාරම්මල කඩහපොළ KR ටේලර්ස් එකේ ඉන්න රුවිනිත් මේ වෙලාවේ අපිව හගෙන ඉන්න. හස්බන්ඩ් කුමාර, චනුමිනංගි, නෙතහන සියලුම දෙනාවත් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. සුබ උදෑසනක් වේවා ජනී. මමත් ආව දේදුණු මාවත. එහෙම කියන්නේ යටි අන්තරේ ඉන්න අපේ සුජීව මදුරංග, ඔයාවත් එකතු කරගන්නම්. රයිගම ගලේ කඩේ ඉඳන් අපේ සරච්චන්ද්‍ර ඩයස් අයියත් අපිට මැසේජ් එකක් දාලා තිනෝ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ගුඩ් මෝර්නින් ජනී මල්ලි. අපිවත් එකතු කරගන්න ඔෆිස් එකේ සෙට් එකත් එක්ක. ලක්මාලි තමයි කඩවත ඉඳන් අපේ මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් ලක්මාලි, ඔයාව මේ සින්දුවට මම එකතු කරගන්නවා. මීරිගම ඉන්න මදු, එයාටත් ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එකක් දාලා ඉවලා තියෙනවා. ගොඩක් ආදරෙන් මදු, ඔයාවත් මම එකතු කරගන්න. අපිත් අහනවා අපිටත් සින්දුවක් දෙන්න. කෑගලු බත් කඩේ සෙට් එක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. චම්මි අක්කා, ශාන්ත අයියා, කාන්ති අක්කා, ඊට පස්සේ ටෝගා, සුදු, මහින්ද, අමල්, චානක ඇතුළු සියලුම දෙනාවයි මේ වෙලාවේ කඩේට කෑම ගන්න ඇවිල්ලා ඉන්න සියලුම දෙනාවයි මං එකතු කරගන්න. තාම ඔයා මගේ නම කිව්වේ නෑනේ. එහෙම මැසේජ් එක දාලා තියෙන්නේ අපේ කවීෂ. ලස්සන සින්දු ටිකක් ඕනි කියලා තමයි කවීෂ මැසේජ් එකේ දාලා කියන්නේ. කට්ටි ඔක්කොම එකතු කරගන්න කියලා කියනවා. කවීෂ කොහේ ඉඳන්ද කියලා නම් කියලා නැහැ. ගොඩක් ආදරෙන් කවීෂ, ඔයාවත් එකතු කරගන්න. අපිවත් එකතු කරගන්නකෝ. එහෙම කියන්නේ කොහෙන්ද මේ පොඩ්ඩක් ඉන්න හොයාගන්න. මේ ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක. බොස් ඉන්නවා චමින්ද, රසින්දු, සනාත්, ඊට පස්සේ කඹුරාවේ බින්දිනග, මාලින්ද, තනූෂ, ශාක්‍ය, විහාර, කුට්ටපිටියේ ඉන්න නිලු, සමන්ත, මන්දාරා, හුලංගස් දළු ඉන්න චාරිකාව, ඊට පස්සේ රුවන්, එයාලගේ දුව තරුෂිව, මැගිනැන්දව, කොරියාවේ චතුරමල්ලිව, කුවේට්වල ඉන්න විජිත කුමාරිව, ඊශ්‍රායල් වල ඉන්න කුමුදුව, මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ දාලා ඉවලා තියෙනවා. ගාල් ඉඳන් මදුෂාන් කෝල් එකක් දුන්නා. එයාගේ වයිෆ් ඉෂාර, ඉරාෂා, ඉරාෂා වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඊට පස්සේ අපේ කෑගල්ලේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියා ගොඩක් ආදරෙන් එකතු කරගන්න කියලා කිව්වේ. ඒගොල්ලෝ ඉතින් මේ වෙසක් එකට, මේ පෝයට ගෙදර ගාව, ඒගොල්ලන්ගේ ගෙවල් ගාව දන්සලක් දෙනවා. බනිස් එක කෙසෙල් දෙනවා කියලා කිව්වේ. අපිට නම් හම්බ වෙන්නේ ගන්න නැතිවි. ඔන්න මතක් කරා ඒ ගැන. ඊට පස්සේ යනවා නන්දනීලා ගෙදරට. නන්දනී ඉන්නේ පැලහැල. මම පැලහැල අහලා නැති හන්ද මං අහගත්ත කොහෙද පැලහැල තියෙන්නේ කියලා. දොම්පෙට ගෙට්ටු ඔළු තියෙන. මහත්තයා ඉන්නවා නයනානන්ද. එයා වැඩ කරන තැන හැමෝමයි. ඊට පස්සේ ඉන්දල මුල්ලේ හැමෝමයි, ඉන්දල මුල්ල පවුලේ හැමෝමයි එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා.

සිංදු අහන්න මේ පැත්තට කෝල් සෙනවා ගොඩාක් වට්සප් මෙසේජස් එනවා ගොඩාක් මං ඉතින් හැම එකම කොහොමාරි කියවන්න සහ කෝල්ස් ඔය හැම එකම ආන්සර් කරන්න උත්සාහ කරනවා හරි සිංදුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි ෆ්‍රීලන් නිෂ්පාදන ගැන දැන් ෆ්‍රීලන් නිෂ්පාදනත් එක්ක ඔයාලට පුළුවන් ගෙදරදී කිසිම කරදරයක් නැතුව ඉන්දියාව පහදා ගන්න ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය දැන් ඔයාලට බොහොම ලේසියෙන් ගෙදර අරගෙන ගිහිල්ලා ඇලෙන්නේ ඊට පස්සේ බෙරි වෙන්නේ කැඩෙන්නේ නැති වෙන්න හොඳටම ඉන්දියාප හදා ගන්න පුළුවන්. අපි හැමෝම ඉන්දියාප කන්න ආසයි අර ප්‍රොසෙස් එක වැඩි හන්ද ඉන්දියාප වැඩි අපි හදන්නේ නැහෙනේ. හැබැයි ඔයා ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය අරගත්තොතින් ආසාවෙන් නිතර නිතර ඉන්දියාප හදයි. ඒ තරමටම ලේසියෙන් ඉන්දියාප හදා ගන්න chance එක ඔයාලට ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණයත් එක්ක තියෙනවා. රතු කැකුළු හාල් වලින් වගේම තමයි සුදු කැකුළු හාල් වලින් පාට දෙකෙන් වෙන හන්දා පාටින් ඉන්දියාප හදන්න පුළුවන් ඔයා කැමති විදිහට හදා ගන්න පුළුවන් ඒ ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය ගැන මිස්ටර් කතන්දරේ දැන් අද කඩේට ගියාට පස්සේ හවසට රෑට කන්න ඉන්දියාප හදන්න ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණේ වැකට් එකක් අනිවාර්යයෙන්ම ගෙදර අරගෙන යන්න ඒ වගේම විෂන් කෙයා ගැන මතක් කරන්න ඕනි දැන් විෂන් කෙයා නවතම ශාඛාව කඩුවෙල නගරයේදී විවෘත වෙලා තියෙනවා කියලා මතක් කරන්න ඕනි ඔයාට අවශ්‍ය කරන උසස්ම තත්ත්වයේ අක්ෂි සේවාවන් හැම දෙයක්ම දැන් ඔයාට විෂන් කෙයා කඩුවෙල ශාඖාවට ගිහිල්ලත් කරගන්න පුළුවන් නම්බර 511 7 කොළඹ පාර කඩුවෙල ලිපිණේ තමයි නවතම විෂන් කෙයා ශාඛාව තියෙන්නේ

0: பிரியாணி ஏக்க தேதுனுமாவத
1: අනුත්තන කඩම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: සංසාර ජීවිතයේ පින්සාර සිතුවිල්ල ජීවිතයේ නිවන් මඟ පසක් කරලායි.
3: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
4: එක එක දේවල්වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
3: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර ගුවන් දූපත පින්බිම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි.
5: ඔහු ඒ නැතිකර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: මම කාලේ මාපල්ලගම දුමනදාස කෝට්ටේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවණගලේ කමල් බන්දුල මහත්තය කියලා. එහෙ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපිරි කියලා ඇල්වා. කරාපිරින් කියනවා මට එහෙම හට් ඇටැක්ක් නැහැ කියලා. කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
3: කතා කරන්න 0777 300 940.
7: Wake up. Satutu Hormones Alpha Studio.
3: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
7: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
8: Good morning.
7: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
9: නොයිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
12: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit.
0: වෙලාව දැන් 11:45.
13: මේ හස්බන්ඩ්
0: මොකද වයිෆ්?
13: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
0: ඩිනර් එක. රෑනේ.
13: ආදත් වැරද්දුවනේ. ලෝකේ රසම කෑම තියෙන නේද? ලෝකේ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගානක් පොල්.
14: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝපිල් ඔරු මලමුල්ලන් පොගුම් නලගින් නලගින්.
15: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
0: ඊළඟ පැයට යන්න කලින් ටග්ගාලා අපි සින්දුවක් අහන්න හදන්නේ. ඊට කලින් අපි කට්ටිය එකතු කරගමු. මේ සින්දුවට යන්න කලින් මම එකතු කරගන්නවා අපිට WhatsApp message එකක් දාලා තියෙන කට්ටියව. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා බදුල් ඉඳන් රසංක අපිට message එකක් දාලා තිනවා. බදුල්ලේ මීගහ කෙවුල ඉඳන් තමයි message එක දාලා තියෙන්නේ. වසන්ත මල්ලිවත් එකතු කරගන්න කියලා තියෙනවා. ගුණේ මාමව මේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. ඔයා message එක ඔක්කොම කියවන්නේ නෑනේ ජනි. එහෙම කියලා තියෙන්නේ අපේ රාගම ඇත්තම රෝසි හිමාෂා පොඩ්ඩක් ඉන්න මැසේජ් එක කියවන්න. එයාගේ චූටි මැනික එකතු කරගන්න කියලා කියනවා පොළොන්නරුව ජයන්තිපුර ඉන්න චතුරංග. එයා තමයි පණ අපේ රාගම රෝසිගේ. ඊට පස්සේ යාළුවෝ දෙන්න පොළොන්නරුවේ නිමන්ත අයියා මාතර උදේනියක් ඉවත් එකතු කරගන්න කියලා කියනවා. ඒ නම් දෙක අනිවාර්යයෙන්ම කියන්න කියලා කියනවා. දැන් ඉතින් දේදුණු මාව තහන නෙත්තහන හැමෝම දන්නවා පොළොන්නරුවේ ජයන්තිපුර ඉන්න චතුරංග වෙන කාගේවත් නෙමෙයි අපේ රෝසි හිමාෂාගේ විතරයි කියලා. මීගමුවේ ධනංජය බණ්ඩාර අපිට මැසේජ් එකක් දාලා තිනවා. පවුලේ සියලුම දෙනා සෙන් ඇන්තනිස් රෝඩ් එකේ තමයි එයා ඉන්නේ. මීගමුවේ දංකටුවේ ශ්‍රී සුමංගල මාවතේ ඉන්න පවුලේ හැමෝමත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා අපේ කළුතර ඉඳන් රමණි සුමේදා. දෙවුලි ශශි රංජි මාලි අකෙන්යා බාති එක්ක තමයි ඉන්නේ රමණි අක්ක. එකතු කරගන්න කියලා කියනවා කැනඩාවේ ඉන්න චන්න ඇන්ජි මිෂෙල් ඒඩ්‍රියන් ඊට පස්සේ ඒන්ජල් පුංචි ෂොපියා මේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: Net FM, Dedunu Mavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250
4: තරගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එක
5: Don't stop remix remake එකට හැප්පෙන DJ blast එක
4: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
5: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
4: 1, 2, 3, let's go. ලංකාවම දන්න ඊළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
5: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show
6: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
7: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනකල මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747 31 33 540
8: මුදලාලි
9: අනෝනා
8: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක්වත් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
10: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි මෙවත උදව මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
9: විජේ දාන්න ඔක්කොටම
10: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
8: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපිත් අහු වෙනවා
11: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
12: ඉතින් ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
1: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙත මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540
12: තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැයෙන් සමරන්නට
13: නේත්‍රාලෝක වෙසක්
12: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
13: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
12: උදෑසන 8ට ධර්මදේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
13: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලන් කුලමේ ගුණරතන හිමි
12: රාත්‍රී 7 සිට ධර්මදේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
13: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය
12: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටි කුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
13: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න
12: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහොදා අපි ආයෙත් කෝරගල යමු
14: බැති බරදායකත්වය
13: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
7: දැයි නැන පහන් තැල්වුම මාස්ටකයිට් ප්‍රකාශකයෝ වෙතින්.
9: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
14: අම්මකොටද මේ ආචීගෙන නුවාගෙන එක කතාහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
7: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
15: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන
9: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
16: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔයගන්ට මොනවද හිතුනේ?
9: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
15: මේ අලුත් CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
7: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
9: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
17: Brought to you by
7: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
18: ප්‍රයිම් කලූරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අදම කතා කරන්න 13:22 ප්‍රයිම් ලෑන්ඩ්ස්
19: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
20: ඔයත් ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
21: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-76-10.
22: Net FM Algo Town.
23: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yamena hama dana anytime set when a flavor delikiri padamak. Well I know
24: සුබ දහවලක වෙලාව දවල් 12:00.

0: Net News. Net daval dolaha. Obaveta gena enni. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
2: අයිබෝන් අද දවස මැත දවසේ මෙතෙක් රටුතුට සිදුවීම් වාර්තාකරණය නෙත් දවල් දොළහා මම සචිනි සීලවර්ධන ප්‍රවති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: මේ වෙනකම් දවස
2: ලීසිං සීමාව නිසා වාහන මිලත් වෙනස් වෙයිද? නෙත් නිවස් කළ විමසුමා. ඩොලරය තවත් මිල අඩුවේ. විමල් තවමත් තලංගම පොලිසියේ. විද්‍යාඝාතන නඩුවේ මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකු දිවිහානි කරගනී. අතුරුදන් වූ බව කියන අනුරපුර දැරියගේ මව සොයාගනී.
0: නෙත් දවල් 12 ඉර මැදියමේ වාර්තාකරණය.
2: ලීසිං පහසුකම් සඳහා ශ්‍රී ලංකා මහබැංකුව විසින් පනවන ලද නව රෙගුලාසි වාහන බිල මත බලපෑමක් ඇති කරනු ඇතැයි නිත් නිවුස් විමසා බැලීමක් කළා. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ හිදී කියා සිටියේ මෙම රෙගුලාසි නිසා වාහන බිල වෙනස් නොවනු ඇති බවයි. එහෙත් පවතින වෙනත් තත්ත්වයන් මත වාහන බිල වෙනස් විය හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා. මේ අතර ඇතැම් බැංකු හෝ මූල්‍ය ආයතන ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කරන ලද රෙගුලාසි මගහැර යාම සඳහා කූටු උපක්‍රම භාවිත කළ හැකි බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් කියා සිටී. එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමටද අවධානය යෙදිය යුතු බව මෙහිදී අවධාරණය කෙරුණා. මේ ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා.
3: ඇත්තටම රජය විසින් වාහනවල ණය දෙන වටිනාකම සීමාව දැන් ගියේ තව දුරටත් අඩු කෙරුවා. එතන එහාට තව ඊළඟ එක තමයි මේ ණය දෙන ක්‍රමවේදයක් තියෙනවා. තව අපිට සහනයක් දීලා තියෙනවා. නීති හදන දවස වෙනකන් කලින් ණය ලිපියල්ලා තියෙන වාහන පරණ අනුපාතයන්ට කියන්නේ 50% ගන්න පුළුවන් රේස් වාහනයකට එතන එහාට තමයි 40 කරලා තියෙන්නේ. ඉතින් මේක හුදෙක්ම කරන්න හේතුව වාහන ආනයනේ සීමා කරන්න වාහන මිලදී ගෙන අදායමක් කරන්න. දැන් කොත්තන්දි ඊළඟ එක තමයි ලියාපංචික හතරන් පිළිගත් වටිනාකම් දෙන ආයතනයකින් ලංකාවේ තියෙන පිළිගත් ඒගොල්ලන්ගේ වටිනාකම් කරන් ඒකෙන් තමයි 60% දෙන්න ඕනේ අවුරුද්ද පහ වුණා නැත්නම් 40% දෙන්න ඕනේ අවුරුද්දකට අඩු. හැබැයි දැන් බැංකු කරනවා මේ නියමෙන් එළිය පැනලා වාහනවල වැලියුේෂන් අරගෙන තමයි ලීසින් දෙන්නේ. ඒක හරි වැරදි අක්‍රමික වැඩක්. රජය අවශ්‍යතා ඉෂ්ට කිරීම ඒකෙන් වෙන්නේ බැංකුවලටයි පාඩුව. සාධාරණ ඒ කියන්නේ පොලියක් අඩුවෙන් හරි ටිකක් බැංකුවල පොලිය අඩුවෙන් ඉතින් ඒක වගේ තයක් කරගන්න ලීසින් සමාගම සාමාන්‍ය පුද්ගලයට බැරි නම් මේ නියමයන් එක්ක අනවශ්‍ය. එතකොට ඒක මං හිතන්නේ පාලනය කරන්න ඕනේ මහ බැංකුව. එතනින් එහාට ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් මොළයි වෙළඳ පොලේ වටිනාකම සංකේත සැකයක් ඒගොල්ල පෞද්ගලික එක සොයා බලලා කරන්න ඕනේ. ඒක නිසා මේ වගේ අඩුපාඩු හැදෙන්න ඕනේ. ඉතින් රජයේ අවස්ථාව එක නම් අපිත් ඒ වෙනුවෙන් නැති වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා කෙනෙක් මුදල් තියෙනවා නම් ගොඩක් අය සමගි මුදල් ආයෝජනය කරලා වාහන ගන්න පෙළඹෙයි ආයෝජනයක් හැටියට හිතලා. ඉතින් මේක මම හිතන රජයේ හුදෙක්ම ගත්තේ මේ වාහන ආනයන යම් සිපමණක සීමා කරන්න කියලා මම හිතනවා.
4: වාහන වෙලත් තව ඉහළ යන්න පුළුවන්ද?
3: මේතුලින් වාහන මිලේ ඉරහමක් වෙන්නේ නැහැ. වෙළඳපොලේ හැසිරීම ආනයනික විනිමයානුපාතය රජයේ පනවන අලුත් බදුත් එක්ක තමයි ඉහළ පහළ යන්නේ. ඒ කොහොමත් ඉදිරියේදී මේ දැන් තියෙන වෙළඳපොලේ මිලදී සෑහෙන මිලක් ඉහළ යන්න පුළුවන්. ඒ නිසා වාහනයක් ඕඩර් කරලාගෙන සම්ප්‍රදාය දැන් මිදෙන්න වෙනවා පාරිභෝගිකයන්ට. වෙළඳපොලේ තියෙන මිලක් වාහනයක් ගන්න එක ලාභදායි. මම හිතන්නේ වාහනය මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන කෙනෙක්ට.
2: මේ අතර වාහන ණය සහ ලීසින් පහසුකම් සම්බන්ධයෙන් නව සීමා පැනවීමට ශ්‍රී ලංකා මහබැංකුව ගත් තීරණේ ඉතා කාලෝචිත බව ආර්ථික විද්වතුන් පවසනවා. මේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය සුරංගද සිල්වා මහතා ඒ පිළිබඳ දැක්වූ අදහස්.
5: අපි දන්නවා කණිච්ච වල මිල විශාල වශයෙන් ඉහළ ගියා. ඒකම අනිකුත් ආනිකන බාන්දුලත් මිල ඉහළ ගියා. මෙවැනි අවස්ථාවක දූරදර්ශී වැඩ කරන රටක් විදිහට රජයක් විදිහට මෙවැනි පාලනයක් අවශ්‍යයි. මොකද සමහර රටවල් අපිට ආසන්න තියෙන අනිත් රටවලට මේ වගේ ප්‍රශ්න ආවේ නැහැ. මොකද ඒගොල්ලෝගේ රට කාලයක් තිස්සේ ඉදිරියට ගමන් කරමින් දියුණු වෙච්ච රටක් නිසා. විශේෂයෙන් ඉන්දියාව ගත්තොත්. නමුත් ඉන්දියාවේ ඇත්තටම මේ වෙනකොට විශාල ප්‍රමාණයක් වෙලා තියෙන ඉන්දියානු රුපියල. නමුත් මෙදීදී වැදගත් වෙන්නේ රට මූල දීපු තත්වය සහ මේ රජය පටන් ගන්නකොට තිබුණු තත්ත්වය. මේ රට බංකොලොත් රටක් විදිහට තමයි තිබුණේ. ඒ නිසා මේ අවස්ථාවේ රජයට අනිවාර්යයෙන් මේ මැදපෙර යුද්ධය හරහා ඇතිවන මේ විශාල ඔයිල් ෂොක් එක, ඔයිල් ප්‍රයිස් එකේ ෂොක් එක පාලනය කරන්න සිද්ධ වෙනවා. ඒ වෙනුවෙන් ආනයන සීමා කිරීම අත්‍යවශ්‍ය කාර්යභාරයක් වෙනවා. මම හිතනවා ඉදිරි කාලේ
2: රන් පහන් ඩැපේට තබා ලබා දෙන ණය පහසුකම් සඳහා වන උපරිම ණය වටිනාකම් අනුපාතයේද අද සිට සීමා කිරීම සම්බන්ධයෙන්ද මහාචාර්ය සුරංගද සිල්වා මහතා කරුණු දැක්වුවා.
5: ඒකට ප්‍රධාන හේතුව තමයි රත්තරන් තමයි අපි ජාත්‍යන්තර විනිමය මාධ්‍යයක් විදිහට පාවිච්චි කරන්නේ. රත්තරන් තමයි රටක තියෙන ඇසෙට් එක, මත්කම. මේ නිසා රත්තරන් සහ විදේශ විනිමය සහ පොලි අනුපාතය අතර පැහැදිලි සම්බන්ධතාවයක් තියෙනවා. මේ සඳහා තමයි රජයෙන් මේ තීරණය අන්තිමේ. විශේෂයෙන්ම දැන් ඒක ඉන්දියාවත් මේ වෙනකොට කියලා තියෙනවා. මේගෙන් ජනතාවට දීලා තියෙන අවවාද තමයි පුළුවන් තරම් තමන්ගේ අත්‍යවශ්‍ය නොවන නැත්නම් ඉතා තීරණාත්මක පරිභෝජනයන් පාලනය කරන්න කියන එක ඉන්දියාවකටම උදාහරණය. ඉන්දියාව තීරණය කළ තුන රටේ මිනිස්සු දෙලිට යන්නත් එපයි කියලා. එවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව හොඳ තත්ත්වයක ඉන්නවා තාමත් කියන එකයි මගේ අදහස.
2: ශ්‍රී ලංකා මහ බැංකුව වාහන ණය සහ ලිහිසින් පහසුකම් සම්බන්ධයෙන් පැනවූ නව සීමා අද සිට ක්‍රියාත්මකයි. ඒ අනුව මෙම නව නීති අනුව වාහනයක වටිනාකමින් සම්පූර්ණ මුදලට ආසන්න ප්‍රමාණයක් ණය ලෙස ලබා ගැනීමට තවදුරටත් නොහැකි වෙනවා. අලුතින් ලියාපදිංචි කරනු හෝ ලියාපදිංචි කර වසරකට අඩු කාලයක් භාවිත කළ පුද්ගලික වාහන සඳහා ලබා දෙන ණය සහ ලිහිසින් සීමාව 40%ක් දක්වා අඩු කර තිබෙනවා. මේට කාර්, SUV වර්ගයේ වාහන, වෑන් රථ, ක්‍රීඩා රථ සහ යතුරු පැදි ඇතුළත්. ඒ අනුව රුපියල් ලක්ෂ 100ක වටිනාකමක් ඇති කාර් රථයක් මිලදී ගන්නේ නම් බැංකුවකින් හෝ ලීසින් ආයතනයකින් ලබා ගත හැක්කේ ලක්ෂ 40ක් පමණයි. ඉතිරි ලක්ෂ 60 තමන් විසින් ගෙවිය යුතු වෙනවා. මේ අතර ලොරි, සිංගල් කැබ් සහ වෙනත් ප්‍රවාහන වාහන වැනි වාණිජ වාහන සඳහා වාහනේ වටිනාකමින් 60%ක් දක්වා ණය ලබා ගත හැකි බවයි මහ බැංකුව සඳහන් කළේ. එමෙන්ම ලියාපදිංචි කර වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහන සඳහාද උපරිම ණය සීමාව 60%ක් ලෙස නියම කර තිබෙනවා. මහ බැංකුව පවසන්නේ වාහන වෙළඳපොළ වෙත අධික ලෙස ණය මුදල් ගලා යාම පාලනය කිරීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවර භාවය ආරක්ෂා කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි. මේ අතර රන් භාණ්ඩ ඇපේට තබා ලබා දෙන ණය පහසුකම් සඳහා වන උපරිම ණය වටිනාකම් අනුපාතයේද අද සිට සීමා කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ මූල්‍ය පද්ධතියේ ස්ථාවර භාවයේ තහවුරු කිරීම සහ අවදානම් අවම කිරීම අරමුණු කර ගනිමින් එම පීවර ගත් බවයි. ඒ අනුව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු, විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් මගින් රන් භාණ්ඩ ඇපේට තබා ලබා දෙන ණය පහසුකම් එම රන් භාණ්ඩවල වටිනාකමින් 70%ක උපරිම සීමාවකට යටත් විය යුතු වෙනවා. මෙම සීමාව නව ණය පහසුකම් සඳහා මෙන්ම පවතින ණයක් නැවත අලුත් කිරීමේදීද 100 අදාළ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ. මෙම නියෝගයේ සාමාන්‍ය උකස් පහසුකම් රන් ණය සහ රන් භාණ්ඩ ඇපේට තබා ලබා ගැනීමෙන් ලබා දෙන වෙනත් ඕනෑම ආකාරයක ණය හෝ මූල්‍ය පහසුකම් සඳහා වළංගු වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවා. ණය පහසුකම් ලබා දීමේදී ඇපේට ගන්නා රන් භාණ්ඩවල වටිනාකම ලෙස එහි වෙළඳපොළ වටිනාකම සැලකිය යුතු වෙනවා. ඒ සඳහා බැංකු සහ මූල්‍ය සමාගම් දැනට භාවිත කරනු ලබන විචක්ෂණශීලී තක්සේරු කරන ක්‍රමවේදයන් තවදුරටත් අනුගමනය කළ හැකි බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් ණය ලබා දෙන අවස්ථාවේදී සිදු කරන මෙම තක්සේරු කිරීම මගින් අදාළ රන් භාණ්ඩ සඳහා නිවැරදි සහ සාධාරණ වටිනාකමක් ලැබෙන බවට එම ආයතන වග බලා ගත යුතු බවද ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරනු ලබනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණී වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද යළි ශක්තිමත් වී තිබෙනවා. එනුව අද ඇමරිකානු ඩොලරේ ගැනුම් මිල රුපියල් 326.1 වෙන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ. ඒ විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 336.142 ලෙසයි. පසුගිය සිකුරාදා ඇමරිකානු ඩොලරේ ගැනුම් මිල රුපියල් 342.63 සහ විකුණුම් මිල රුපියල් 354.03 ලෙස සටහන් වුණා. තලංගම පොලිස් ස්ථානයේ වෙත පැමිණි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු මාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් සිටිනවා. ඔහු පෙරවරු 10ට පමණ තලංගම පොලිස් ස්ථානයේ වෙත පැමිණි බවයි එහි සිටින net news වාර්තාකරු පැවසුවේ. ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහා තලංගම පොලිසිය විසින් ඔහුට මීට පෙර කරන ලද දැනුම් දීමක් මතයි. රණවිරු සමරු උත්සවයේ පෙරහුරු කටයුතුවලට බාධා කළේ යයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා. දෙවිනි නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් ඉදිර දින කිහිපය තුළ අපේක්ෂා කළ හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දෙවෙනි හරහා නිරිත දිග මෝසම මෙවැනි විට ක්‍රමින් ස්ථාපිත වෙමින් පැවතීම ඊට හේතුව බවයි එම දෙපාර්තමේන්තුවේ අනාවිකකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ.
6: දෙවෙන හරහා නිරිත දිග මෝසම මෙවැනට ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතිනවා. බලාපොරොත්තු වෙන ඉදිරි දින කිහිපය තුළ දෙවෙන හරහා නිරිත දිග මෝසම සම්පූර්ණයෙන්ම වගේ ස්ථාපිත වෙයි කියන එක. මේ නිසා විශේෂයෙන් දෙවෙනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වර්ධනය වීමක් ඉදිරි දින කිහිපය අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධව කාලගුණ දඩපාතේමෙන් තුමගින් නිකුත් කරන ඉදිරි නිවේදන ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියන එක අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටින කැමැතියි. අද දිනේ ගත්තොත් මේ නිරිත දිග මෝසම ප්‍රවාහය ශ්‍රී ලංකාව හරහා පවතින නිසා තවදුරටත් දෙවෙනේ බස්නාහිර සබරගමුව වයඹ පළාත්වලත් ඒ වගේම මහනුවර නුවරඑළිය සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල දවසේ ඕනම අවස්ථාවක විටින් විට වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඇතම් ස්ථානවල මිලිමීටර 75ක් වූ තරමක තද වැසි අපේක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන් රාත්‍රී කාලයේ සහ උදේ කාලයේදී තරමක තද වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙන නිසා ජනතාවගේ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා.
2: දෙවින හරහා විටින් විට හමන තද සුළං සහ දෙවින වටා වෙන බොහෝ කාලගුණ තත්ත්වයේ සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කළා.
6: ඒ වගේම දිවයින හරහා විටින් විට හමන තද සුළං පවතින විශේෂයෙන් දිවයිනේ උතුරු මැද වයඹ පළාත්වල සහයි වගේම මධ්‍යම කඳු කරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් ඒ වගේම දකුණු පළාතේ බොහෝ ප්‍රදේශවලත් විටින් විට හමන තරමක තද සුළං බලාපොරොත්තු වෙන්න පුළුවන් පැයට කිලෝමීටර් 30-40 පමණ. මේ නිසා මේ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරන්න කැමතියි. ඒ වගේම දිවයින වටා මුහුදේ තත්ත්වය ගත්තොත් මේ මූසම් සුළංවල බලපෑම හේතුවෙන් විශේෂයෙන් මන්නාරම සිට පුත්තලම හලාවත ගාල් කොළඹ ගාල්ල මාතර හරහා හම්බ අන්තර දක්වා වෙරළොම් වෙන මුදු ප්‍රදේශවල විටින් විට සුළං වේගයේ පැයට කිලෝමීටර් 50-60 පමණ දක්වා වැඩිවීමේ හැකියාව තියෙන නිසා ධීවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරන්න කැමතියි.
2: සිවලෝග නාදන් විද්‍යාතරිය දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි පුද්ගලයෙකු යාපනය බඳනාගාරයේදී මියගොස් තිබෙනවා. එලෙස මියගොස් සැත්තේ 46 වන වියේ පසු වූ පූබාල සිංහම් ජයකුමාර නැමැත්තේ ඔහු විසින්ම දිවිහානි කරගෙන තැයි මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. මහත් ආන්දෝලනයකට ලක් වූ විද්‍යාඝාතනය සිදු වූයේ ඉකුත් 2015 වසරේදී. ඒ පිළිබඳ නඩුව ත්‍රිපුද්ගල මහදිකන විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලනු අතර ශ්‍රීස් කුමාර් නැමැත්තෙකු ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එහිදී මරණ දඬුවම නියම කෙරුණා. මේ සම්බන්ධයෙන් විත්තිකරුවන් ශ්‍රේෂ්ඨ අධිකරණය වෙත අභියාචනයක් ගොනු කළ නමුත් එය නිෂ්ප්‍රභ කෙරුණු අතර එහි තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ ඉකුත් මැයි 6 වනදායි. එහිදී විත්තිකරුවන් නියම කර තිබූ මරණ දඬුවම යළි තහවුරු කෙරුණා. මෙන්න දැන් ලැබුණු පුවතක්. ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු මාත්‍ය විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තලංගම පොලිසිය විසින් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුවයි. අද දිනේ ප්‍රකාශයක් ලබා දීම සඳහා එම පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙසට ඔහුට මීට පෙර දැනුම් දී තිබුණා. එනෝ විමල් වීරවංශ මහතා අද පෙරවරු 10ට තලංගම පොලිසියට පැමිණි බවයි එහි සිටින net news වාර්තාකරු පැවසුවේ. ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අතවරයට ලක් වූ බව කියන අනුරාධපුර දැරියගේ අතුරුදන් වූ බව කියන මව සොයාගෙන තිබෙනවා. එම කාන්තාව සොයාගෙන ලැබුවේ ඇය පදිංචිව සිටි ප්‍රදේශයට යාත්පදව සිටියදී බවයි පොලිසිය පැවසුවේ. ඇය අතුරුදන් බවට ඊයේ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ පැවසුවේ අදාළ මවගේ ඥාතීන් ඊයේ පෙරවරු 9ට පමණ මැදිවච්චියේ පොලිසියට එලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අනුව එම කාන්තාව සොයාගත් බව පොලිසිය පැවසුවා. විඳිත දැරියගේ මව ඉකුත් සිකුරාදා අපමත මුදා හැරුණා. ඒ අනුරාධපුර මහේස්ත්‍රාත්වරයාගේ නියෝග අනුවයි. net දවල් 12 නිමාව මීලග net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට එතෙක් පැයෙන් පැය මේ පැය රටතට බලාපොරොත්තු වන්න. වැඩිතරතුරු සඳහා පිවිසෙන්න net news.lk වෙබ් අඩවියට.
0: දවල් 12 ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
1: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 863 363 0776 716 7872 ඔබ කුපිතවීම තවෙකෙකුගේ පරමාර්ථය නම් ඊට හසුනවන්න වෛරයෙන් වෛරය නොව අවෛරයෙන්ම වෛරය සංසිඳේ නොපමාව කුසල් දහම්මේ යෙදෙන්න
7: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
8: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
9: හැබැයි අම්ෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්ෘතා. සන්ධි රෝග සති 4න් සෝ කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකය නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0710 397 399 0710 397 399 නැතෙම් දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
10: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රසකර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
7: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540
1: සෙලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250

0: දහයයි නෙවෙයි වෙලාව 12ත් පහු වෙලා.
1: පවුල් පිටින් හවුල යහන්න. ජනි එක දේ තුනු මාවත. දේ තුනු මා

වෙලාව දවල් 12යි විනාඩි 22යි. අපි අද දවසේ දේදුරු මාවතේ අවසාන පැයට හැවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් මේ පැය වෙනකොට කටියට පොඩි බඩගින්නක් දැන් බඩේ දැනෙනවා වෙන්න පුළුවන්. ඒ අතරේ බොහොම මහන්සියෙන් අමාරුවෙන් වැඩ ටික කරගෙන යනවා වෙන්න පුළුවන්. ඔය මහන්සිය නැති වෙන්න තමයි දේදුරු මාවතෙන් ඔයා කැමතිම සින්දු ටික ඔයා වෙනුවෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. කෝල් කරපු කට්ටිය වගේම වට්ස්ඇප් මෙසේජ් එවපු කට්ටිය ගොඩ දෙනෙක් තමන්ගේ නම් කියනකම් බලන් ඉන්න විත්තිය මම හොඳින්ම දන්න හන්ද තමයි. මේ පැය පටන් ගන්නකොටම ඔයගොල්ලන්ගේ නම් ටික කියලා වැඩේ පටන් ගන්න හදන්නේ මම. සුබ දේශනක් කියලා අපිට මෙසේජ් එක දාලා තිනවා 10 හමාරට විතර දැන්නම් ඉතින් සුබ දහවලක් කියලා තමයි කියන්න තියෙන්නේ. හරියටම කිව්වොත් මෙසේජ් එක අපිට දාලා තියෙන්නේ කෑගල් ඉඳන් පුෂ්පාංගණියක්. මහත්තයා නිමල්, පුතා තුෂාර, ඊට පස්සේ චමුදිත, පොඩි අක්කා සුභද්‍රා, කුමාරිදුව මේ හැමෝම එකතු කරගන්න කියලා මෙසේජ් එකේ දාලෙවල තියෙනවා. මකොල්ලලුව රංජිත් දිසානායක අයියාත් මෙසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ අපේ නිලන්තුල්ලු සුහේවාගේ උහන තිස්සපුර ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. දුවයි සුරේෂානිකා, වයි සුමිත්‍රා එකතු කරගන්න කියලා කියනවා. ඊළඟට යන්න හදන්නේ ලංකාවෙන් ටිකක් එලියට්. හරියටම කිව්වොත් එහෙම මම යන්නේ කොහෙටද දන්නවද? සයිප්‍රස් වලට. සුභ සුජීවක් අපිට මෙසේජ් එකක් දාලා තිනවා සයිප්‍රස් සිට. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට හයි, අපිටත් දස්සන සින්දුවක් දෙන්නකෝ. එහෙම කියන්නේ අපේ චාමර ස්ටෝස් එකේ පනාපිටියේ, කළුතර පනාපිටියේ චාමර ස්ටෝස් එකේ අපේ චාමර සහ තනූජ. ගොඩක් ආදරෙන් ඔය දෙන්නවත් මම මේ සින්දුවට එකතු කරගන්නවා. අව්ව වැස්ස සෙල්ලම නම් ඉවර නැහැ තාම. යක්කල ඉඳන් ඉෂානි තමයි එහෙම කියන්නේ. ඉෂානි, ඔයාව ගොඩක් ආදරෙන් මේ සින්දුවට මම එකතු කරගන්නවා. ජනි මල්ලි, අපිත් ඔයාලව අහගෙන ඉන්නේ. අම්පාරට නම් හොඳටම පායනවා. අම්පාර ගල්කන්ද පාරේ මානවඩු තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. වයිෆ් දසනායක, දුව ධරණී, ඊට පස්සේ සුජීවා, මේ වෙලාවේ නිතහන සියලුම දෙනවත් එකතු කරගන්න කියලා තියෙනවා. හයි, ගුඩ් ආෆ්ටර්නූන් ජනි. අපි කැන්ඩි ඉඳන් දීපශිකා, වසන්තා, සත්සර, මෙත්මි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ජනි බ්‍රෝ, පළවෙනි වතාවට තමයි අද ඔයාලට මෙසේජ් එකක් දාන්නේ මම. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා පිළියන්දල SK TV රිපෙයාර් සෙන්ටර් එකේ කට්ටිය අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. රයිට්. දැන් අපිට අඩු වෙලා තිබුණ ඔය ටික තමයි. දැන් අපිට TV එකක් ඇඩුණත් හදාගන්න යන්න දැනක් තියෙනවා පිළියන්දල වැත්තට. ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් ජනි බොස්. කොහොනේ ඔයා ඊයේ කිව්වෙත් නෑ දමිත් සංගගේ සින්දුවක් දෙන්නම් කියලා කව ඒක දුන්නෙත් නෑ. එහෙම කියලා කියන්නේ අපේ අලව්වේ කරු. එයාගේ හොඳම යාළුව රාණිවත් එකතු කරගන්න කියලා කියනවා. අද නම් දෙන්නම්. හොඳේ අද නම් දෙනවා, අනිවාර්යයෙන්ම දෙනවා. ඊට පස්සේ ලස්සන සින්දුවක් දෙන්න අපිට. එහෙම කියලා මෙසේජ් එක දාලා තියෙන්නේ අපිට. හරියටම කිව්වොතින් එහෙම ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන් එකේ සෙට් එක. ඒගොල්ලෝ හදලා තියෙනවලු මොකද්ද මේ ලංකාවේ පොඩිම රත්තරන් විසක් කූඩුව. ගිහිල්ලා බැලුවනම් හරි වගේ. ඔන්න ඒ ගැනත් මතක් කරා. ඊට පස්සේ සුබදහවලක් වේවා ජනිත් මල්ලි. අපි දේදුණු මාවත හගෙන ඉන්නවා රත්තපුරේ ගල් ඇල්ලි ඉඳන් මෙසේජ් එක අපිට දාන්නේ. පොඩ්ඩක් ඉන්න, නම හොයාගන්න. නම දාලා නැද්ද? එකතු කරගන්න කියනවා අම්මා චිත්‍රා, තාත්තා ආර්යරත්න බොතේජු, ඊට පස්සේ අයියා රොමේෂ්, නෑනා සුදර්ශනී, ඊට පස්සේ මහත්තයා චමීර, ඒ වගේ මෙහා ගෙදර මල්ලි එකතු කරගන්න කියලා මෙසේජ් එක දාලා තියෙනවා සශිතා හර්ෂණී. දන්නගෙනේ. රයිට්. එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. ඊළඟට හලෝ කොහොමද ගාමිණී තමයි අපිට මෙසේජ් එක දාන්නේ ජපාන් ඉඳලා. අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්නවා කියලා අපිට මෙසේජ් එකේ දාලා තියෙනවා. යාළුවා නිශාන්ත එකතු කරගන්න කියනවා. යාගේ වයිෆ් අනුරුණ සංජීවනී, පුතා ඔෂද, දුව සේනාශ්‍රී, වගේම තමයි අම්ම සමග ලංකාවේ ගොඩලින්ද ගම යාළුව ඔක්කොම එකතු කරගන්න කියලා තමයි අපිට මෙසේජ් එකේ දාලෙවල තියෙන්නේ. දැන්නම් ටිකක් හති වගේ කෝල් කරපු කට්ටියත් ඉන්නවා. මං ඉස්සරහදී අනිවාර්යෙන් මතක් කරන්නම්. එතකන් ඔයා මේ පැත්තට කෝල් එකක් ගන්නකෝ. 01125533 WhatsApp message එකක් දානවා නම් 0711

ගෙදර හදන කෑම වේල රස කරගන්නවා නම් අනිවාර්යයෙන් මේ ෆ්‍රීලන් නිෂ්පාදන එක තමයි. ලංකාවේ අපේම ගොවියන්ගෙන් අරගන්න අමුද්‍රව්‍ය ටික එකතු කරලා ලංකාවේදීම නිෂ්පාදනය කරන හන්දා අපේ කටට දිවට ගැළපෙනම රස අරගෙන ඉන්නේ ෆ්‍රීලන් නිෂ්පාදන. දැන් ඉතින් ගෙදර ඉන්න හැමෝටම කෑම වේලට ආරාධනා කරන අතර ඒගොල්ලන්ට පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න ඔයා හිතනවා නම් ඔයා ගන්න ඕනි දෙයක් තමයි ෆ්‍රීලන් පවුලට අලුතින්ම එකතු වුණු හෙළ මසාලා පවුඩර්. ලංකාවේ ඕනිම කඩේකට ගියාම ඔයාලට බොහොම ලේසියෙන් ෆ්‍රීලන් නිෂ්පාදන අරගන්න පුළුවන්. ඒ තරමට බෙදාහැරීමේ ජාලයක් ලංකාව පුරාවටම තියෙනවා. ෆ්‍රීලන් නිෂ්පාදන අතරට එකතු වුණු මේ හෙළ මසාලා ගැන මතක් කරනකොට අර අපි කැමති ඉන්දියාවේ රහ මසාලා රහ ඒ විදිහටම අරගෙන එනවා ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එකේ. පාට තුනකින් එනවා. ඒ පාට තුන බලලා හරියට කෑමවලට එකතු කරන්න ඕනේ. එළවලු ಜಾති මොනා හරි හදනවනම් ආ පාවිච්චි කරන්න ඕනි ග්‍රීන් කරි මසාලා පැකට් එක. මාළු වලට එකතු කරන්න ඕනි රෙඩ් කරි මසාලා පැකට් එක. මස් ಜಾතියක් මොනවා හරි හදනවනම් බ්ලැක් කරි මසාලා පැකට් එක එකතු කරන්න. මං කියනවට මෂ්රූම් කරි එකක් හදනකොට එහෙම නැත්නම් පොලොස් කරියක් හදනකොට බ්ලැක් කරි මසාලා එක එකතු කරලා බලන්නකො. ඒ රස දෙගුණ තෙගුණ කරගන්න ඔයාට පුළුවන්. රයිට් සින්දු වහන්න යන කලින් මං කෝල් කරපු කට්ටිය තමයි එකතු කරගන්නේ. සෑහෙන දිනෙක මං හිතන්නේ දැන් ගොඩ වෙලාවක ඉඳන් නම් කියනකම් බලාගෙන ඉන්න කට්ටිය තමයි මම මේ එකතු කරගන්න හදන්නේ. යන්නේ නිවුස් නියර් වලට අපේ ගීතිකා කතා කරා. ඒගොල්ලෝ ඉතින් දලු කඩන ගමන් සද්දට මේ වෙලාවේ දේදුණු මාවත හගෙන ඉන්නවා කියලා තමයි අපිට කතා කරන්නේ.

කිව්වේ. අමර අක්කා, ඊට පස්සේ ශාන්ති අක්කා, ශ්‍රියාමාලා, අන්තෝනි, නයන, දලු කඩන සෙට් එකේ යාළුව හැමෝමයි. ඊට පස්සේ අපි ප්‍රියන්ත මෝටර්ස් එකේ ප්‍රියන්තව, රංග මෝටර්ස් එකේ රංගව, පූජනී සාරංග ෆැෂන් එක එක තියෙන්නේ. හරියටම කිව්වොත් හෙට්ටි මුල්ලෙනි. එතන ඉන්න හැමෝමත් එකතු කරගන්න කියලා කිව්වා. අම්පාරේ සිට කමලා කතා කරා. කතා කරලා කිව්වා අනුජව, සුදුව, ඊට පස්සේ සෙනුරිව, ගයාන්ව, මේ හැමෝම එකතු කරගන්න කියලා. පවුලේ හැමෝමත් එකතු කරගන්න කියලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊළඟට මහරගම සිට චාන්දනී අපිට කෝල් එකක් දුන්නා. අපේ චාන්දනී කතා කරලා කිව්වා එකතු කරගන්න කියලා පවුලේ සියලුම දෙනා. ඉතින් වෙනදා වගේ හස්බන්ඩ් ඉන්නවා, දුව ඉන්නවා, පුතාලා දෙන්නා ඉන්නවා, දික්වැල්ලේ කට්ටිය, ගම්පොල කට්ටිය හැමෝම එකතු කරගන්නවා මේ සින්දුවට. සූර්ය විඳන් අපේ ලියනාරච්චි අයියත් කතා කරා. ඊට පස්සේ උණං වෙටිය පාලමගාව අනුරයියා, එහෙම කිව්වට දන්නේ නැහැ නේ, සුදු බේබි ටැක්සි අනුරයියා කිව්වම නේද දන්නේ. එයාව එකතු කරගන්න ඕනි, වයිෆ් කාන්ති, ඊට පස්සේ පුතා සංජය, දුව කසුන්ත එකතු කරගන්න කියලා කිව්වා. මේ ඩ්‍රයිවර් මහත්තයා මාදවවත් මතක් කරන්න කියලා කිව්වා. ඊට පස්සේ ගණේවත්ත ටයර් කඩේ සෙට් එක, මගහේන ස්ටෝස් එකේ සෙට් එක, ඊට පස්සේ එතන සැලුන් එකක් තියෙනවනේ ඔය උණං වෙටිය පාලමගාව සැලුන් එකේ මල්ලි, ඒ හැමෝම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. කහවත්ත ප්‍රසාද් මෝටර්ස් එකේ ඉඳන් අපේ විනීතක් කතා කරා. පවුලේ හැමෝමයි, මේ වෙලාවේ ෂොප් එකේ වැඩ කරන හැමෝමයි, ෂොප් එකට වඩු ගන්න ඉන්න හැමෝමයි එකතු කරගන්න කියලා තමයි කිව්වේ. වල්බිට මුල්ලේ ඉඳන් අපේ උපාලි කතා කරා. කතා කරලා කිව්වා වයිෆ් දම්මි, ඊට පස්සේ තුෂාන්, මිහිරංග පුතාලා දෙන්නව සින්දුවකට එකතු කරගන්න කියලා. හා WhatsApp එක වැත්ත බලමු නේ, ටග් ගාලා ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නෝනේ නම් ටික කියනක. මං ඉන්නවා දත් අහගෙන. මාපලගම ඉඳන් අපේ PLJ අයියා මැසේජ් එකක් දාලා තිනවා, මං එකතු කරගන්න. ඊළඟට අපිටත් ලස්සන සින්දුවක් දෙන්න බ්‍රෝ. එහෙම කියන්නේ කිරුල්ලපන සෝමාදේවි ප්ලේස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න රංගන ලස්සන සින්දුවක් දෙන්න කියලා කියන හන්ද මම මේ සින්දුවට ඔයාව එකතු කරගන්න. මේ වෙලාවේ අපිටත් ලස්සන හින්දි සින්දුවක් තමයි ඕනේ. එහෙම කියලා මහරගම නිව් තරු ෆැෂන් එකේ සෙට් එක තමයි මැසේජ් එක දාන්නේ. මං හිතන්නේ එසාදිනී වෙන්න ඕනි මැසේජ් එක දාලා තිනවා. ඔයාවත් එකතු කරගත්තා මේ සින්දුවට. තඹුත් ඒගම රජින හන්දියේ ජයමාවතේ ස්ටෝර් වේ කට්ටියත් මේ වෙලාවේ සද්දෙටම මාව අහගෙන ඉන්නවා කියලා මට සනිදු මැසේජ් එකක් දීලා කියනවා. සනිදු ඔයාව එකතු කරගන්නවා. ඊළඟට ගුඩ් ආෆ්ටර්නූන් ජනී, අපිවත් එකතු කරගන්න සින්දුවකට. වටරැක ඔහන්සා කර්ටන් චොප් එකේ ඉඳන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. අනුරයියා, මාලිකා අක්කා, නිල්මිනි අක්කා, දම්මි අක්කා, මේ හැමෝම එකතු කරගන්න කියලා අපිට රසික තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හෙලෝ, කොහොමද? අපිත් net අහගෙන ඉන්නවා වැඩ කරන ගමන්. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ නිමාලි වලස් මුල්ලි ඉඳන්. පවුලේ හැමෝම මම මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව දැන් 12 විනාඩි 39 යි.
4: තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
5: Don't stop. Remix, remake. එකට හැපෙන DJ Blast එක.
6: අංගා ගලේනේ ඉක්නා කුමරියේ
4: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
5: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
4: 1, 2, 3, let's go. Lanka umdanna vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna.
5: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show.
7: Kills within the nominee's pattern is under 8 milak. Govagram siya then rupel 10. Anna sigiriya then rupel 27. Iso madhyam pramani gram siya then rupel 189. Kills neum bavai 8 milai.
8: අලුත් තැන කාටම මිලක් අසංකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගලේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0711 892 1767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
9: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය, පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න අපි ගෙවනවා වාරික 3ක් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited 077-406-4397.
10: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි.
11: අක්මා විතල් ෆැටි ලිවර්, බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
12: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
13: ඔව් මන් දන්නවා, ට්‍රැවල් නෙට්.
12: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3872.
14: හලෝ හලෝ හලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ನೆಸ್ಟಲ್ ಜಿಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: ವಿಸಕ್ ಪೊಹೋದ ಸಂದ ಸಿವನೆ ಕೂರಗಲಿನ್ನೆನ ಸಿವಸುವಂದೆ ಬುದ್ಧು ಗುಣ ಮುಮುನನ ವಿಸಕ್ಕು ದಾನಯ
2: ಪೂಜ್ಯ ವತರ ಕುಮುರೇ ಧಮ್ಮರತನ ಹಿಮಿಯನ್ಗೆ ಅನುಶಾಸಕತ್ವೆ
1: ನೇತ್ರಾಲೋಕ ವಿಸಕ್
2: ವಿಸಕ್ ಪೊಹೋದ ಶ್ವೇತ ಪೂಜಾ ಪಿಂಕಮ್ಮಾಲಾವ
1: ಉತ್ತಮ ಧಾತು ವಂದನಾವ
2: ವಿಸಕ್ ತೋರಣ
1: ಪಹನ್ ಕೋಡೋ
2: ಸದಹಗಿ
1: ಪಿನ್ ಸಿತಿನ್ ಪ್ರತಿಪತ್ತಿ ಪೂಜಾವನ್ ಹಿ ಎದೆ ಸದಹ ಸಿತಿನ್ ಆಮಿಸ ಪೂಜಾ ದಕ ಕುಸಲ್ದಂ ವಡನ್ನಟ
2: ಕೂರಗಲ ನೇತ್ರಾಲೋಕ ವಿಸಕ್ ಕಲಾಪಯ
1: ವಿಸಕ್ ಪೊಹೋದ ಅಪಿ ಆಯತ್ ಕೂರಗಲಯಮು
2: ಕಲತೀ ಪುತು ಪುತಟ ಎಕ್ವನ್ನ ಬಿಂದುವೈ ಹತ್ಸೆ ಹತ್ತೆ ಹತೈ ಹೆಟ ಹಯೈ ಹೆತ್ತೆ ವೈ ಹೆಟ ಹಯ ಅಂಕಯ ಅಮತನ್ನ
3: ಬೆತಿ ಬರದಾಯ ಕತ್ವಯ
4: ಅನುತ್ತನ ಕಾಡುಮ ಮಿಲಕ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಶಾಖಾ ಮಾತಲೆ ಅತುರುಗಿರಿಯ ಮುಲ್ನೇರಿಯಾವ ನಾರಮ್ಮಲ ಗನೆ ಮುಲ ಗಂಪುಲ ಕಸಾಗಲ ಸಮೂಹ ವ್ಯಾಪಾರಿ ವೆತಿನ್
2: ಅವಬೋಧಿನ್ ಸೀಲು ಪಾಸುಕಂ ಸಮಗ ಆರಕ್ಷಿತ ವಂದನಾವಟ ಸುದುಸು ತನ ಟ್ರಾವೆಲ್ ನೆ ತಮತನ್ನ ಬಿಂದು ಏಕೈ ಕೈ ದೆಕೈ ಅಟಸೆ ಹೆಟತುನೆ ತುನ್ಸೆ ಹೆಟತುನ ಬಿಂದು ಹೆತ್ತೆ ಹಯೈ ಹತ್ಸೆ ದಹಸೆ ತಿಸ್ ಸಟೈ ಹೆತ್ತೆ ದೆಕ
5: ನೋಯಿನಸ್ ಅತಿವೇಗಯಕ್ ಸುಪಿರಿಮ ಸಬೆಂದಿಯಾವಕ್ SLT ಮೊಬಿಟೆಲ್ ಫೈಬರ್ ವಿತಿನ್ ದೆನ್ ಅನ್ಲಿಮಿಟೆಡ್ ಪ್ಯಾಕೇಜ್ ರಸಾಕ್ 100 Mbps ಸಿಟ 1000 Mbps ದಕ್ವಾ ಮಸಕಟ ರುಪಿಯಲ್ 5900 ಸಿಟ ಸುಪಿರಿಮ ಅನ್ಲಿಮಿಟೆಡ್ ವೆನಸಾಕ್ ತಿನ್ನಿನ್ನ SLT ಮೊಬಿಟೆಲ್ ಫೈಬರ್ ಕೊಂದೇಸಿ ಅದಾಲವೇ
6: ವೇಲಾವ ඔබ වෙත ගෙන එන්නේ
7: රපුන්සල් වගේ මං නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
9: වෙලාව දැන් 12 විනාඩි 45යි
10: මේ හස්බන්ඩ්
9: මොකද වයිෆ්
10: මගේ යාළුව කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුව කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
9: අහහ
10: මොකද කරන්නේ ඔයා?
9: ආව් ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකේ.
10: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
11: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝ පිළ ඔරු
12: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
9: යන්න වෙලාව එන්න එන්නම කෙටුවට ඇවිල්ලා තියෙන එක හන්ද ටග්ගාලා කට්ටිය එකතු කරගන්න ඕනේ නැත්තම් කට්ටිය බනිනවා මට නම් කිව්වේ නෑ කියලා මම යන්න හදන්නේ කොහෙටද දන්නවද මුලින්ම හයියේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා ගුඩ් ආෆ්ටර්නූන් ජනි කියලා අපිට මැසේජ් එක දාලා තියෙන වටරැංක ඔහන්සා කර්ටන් ෂොප් එකේ සෙට් එක අනුරයියා මාලිකා අක්කා නිල්මිනි අක්කා දම්මි අක්කා එකතු කරගන්න කියලා රසික තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ බෙලිහුල් ඔය රසාන් පැල තවානේ ඉන්න දම්මි නැන්ද ඇතුළු පවුලේ අය දීපාණියක්ක ඇතුළු පවුලේ අය ඉන්ද්‍ර නැන්ද ඇතුළු පවුලේ අය කඩේ නැන්ද ඇතුළු පවුලේ අය නෝන නැන්ද ඇතුළු පවුලේ අය ඉන්දික මල්ලි ඇතුළු පවුලේ අය එයාගේ පවුලේ හස්බන්ඩ් එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා ලොකු තුපුතා තෙනුල් චූටි පුතා යෙනුල් එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා දිනවා අශානි බෙලිහුල් ඔය ඉඳන් ගොඩක් ආදරෙන් එකතු කරගද්දවා හැමෝගේම පවුලේ අය එකතු කරගන්න කියලා දාලා දුන්නා හරි ෂෝක් හයි ජනී මල්ලි ඇහැලියගොඩ ඉෂූ මාතලේ ඉන්න යාගේ අනුරවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි ඉෂූ මැසේජ් එක දාලා තියෙන්නේ ඉෂූ මං එකතු කරගන්න හයි ජනි මම අම්පාරේ මුවන්ගල ඉඳන් රම්‍ය තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ හස්බන්ඩ් සරත් කුමාර පුතා ශෂී පොඩි පුතා සදේව් දුව සමාධි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා ඊළඟට හයි අපිවත් එකතු කරගන්න සින්දුවකට කුරුණෑගල ඉඳන් මල්ෂි තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ ඊළඟට හයි අයියේ මටත් ලස්සන සින්දුවක් ඕනි අකුරැස්සේ තිබ්බටුවාවේ ඉඳන් ජයමාලි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා ඊට පස්සේ මේ වෙලාවේ වෙසක් කූඩු කපල අලවන ගමන් ගිහින් අපේ බදුල්ලේ ඉෂාරා මැසේජ් එකක් දාලා තියෙනවා බදුල්ලේ ඉෂාරා මේ බ්ලාස්ටි වෙලානේ හිටියේ මේ වෙසක් එකට බඳින්න කොහොමත් වෙසක් කෝඩුවක් මම එකතු කරගන්න ඊළඟට හයි ජනි බෝයි සුබ දහවලක් වේවා අපිවත් සින්දුවකට එකතු කරගන්න කඩු ගන්නාවේ දඹගොඩ ලාල් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ සුදුදුව ෂනූෂි වයිෆ් කාන්ති ඒ වගේම තමයි තිලිනවත් එකතු කරගන්න කියලා කියනවා අපි දේදුණු මාවතේ යන්න බලාගෙන ඉන්නේ පොතු අටවන ප්‍රේමසිරි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ මංගලිකා පියුමි රුවිනි චූටි පුතා පුතා නෙවෝන් එකතු කරගන්න කියනවා. ඇයි ජනී ඔයා මගේ මැසේජ් බලන්නවත් නැත්තේ? බලන්න ඇත්තේ නෑනේ මේ දැන් කියන්නේ. කළුවක් ගල නිලන්ති තමයි එහෙම කියන්නේ. නිලන්ති නෙමෙයි නිලංගි. එයාටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ගොඩාක් ආදරෙන් මම මේ සින්දුවට එකතු කරගන්නම් දැනට. අපිවත් කියන්නකෝ අප්පා. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ සීදුවේ ශිෂි. ශසීද දන්නේ අනේ මන්ද ඒ නම කියවගන්න හරි අමාරු. ශේසි වගේ එකක් තමයි තියෙන්නේ. ගොඩක් ආදරෙන් කොහොමාරි එකතු කරගන්නම් සීදු ඉදන් මැසේජ් එක දාලා තියෙන ඔයාව. ඊළඟට මේ ඇවිල්ලා යටියන්තොට ඉදන් අපිට මැසේජ් එකක් දාලා තිනවා ත්‍රිවිල් පාක් එකේ කොල්ලෝ සෙට් එක එකතු කරගන්න කියලා. ලසන්ත තමයි මැසේජ් එක දාලා තින්නේ. අර අපේ ටයිටැනික් සැලූන් එක තියෙන්නේ. එතන ඉස්සරහම තියෙන ත්‍රිවිල් පාක් එකේ තමයි සෙට් එක ඉන්නවා කියන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. සුබ දහවලක් වේවා ජනී මල්ලි. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. රශ්මික මෝටර්ස් දන්නවනේ ඉතින් ඇහැලියගොඩ බෙලිගස් හන්දියේ තියෙන රශ්මික මෝටර්ස් එකේ සෙට් එක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊළඟට මඩපාත ලක්ෂ්මන් මැසේජ් එක දානවා. තමරා නිශානි චේතනා තේජාවෝරියට පස්සේ පුංචි පුතා භාග්‍යවිෂ්ක එක්ක සේරුවාවිල ඉන්න KDA සමරසිංහ එකතු කරගන්න කියලා තමයි කියන්නේ. මේ ගමුවේ ටවුන් එකේ උරලස කණුව ගාව තියෙන ජයසිරි බතික් ෂොප් එකේ ස්ටාෆ් එකේ සෙට් එකත් මේ සින්දුවට මම එකතු කරගන්නවා. සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනි, සුව නොවන රෝගයක් තියෙනව නම් ඒ වෙනුවෙන් යන්න තියෙන හොඳම තැන තමයි සෙවණගල කිරී බණ්ඩාර තියෙන බෝගහාන්දියේ ආයුමා ආයුර්වේද වෙදමෙඳු. කමල් වන්දුල වීරප්පිනෝ වෙද මහත්තයා ඉන්න ඔබව සූපත් කරන්න බලාගෙන සඳුදා හඟහරුවාදා පෝය දවස් හැර ඉතිරි හැම දවසක්ම සෙවණගල කිරී බණ්ඩාර බෝගහාන්දියේ තියෙන ආයුමා ආයුර්වේද ඔයා වෙනුවෙන් විවෘතයි.

ඇවිල්ල ඇවිල්ල ගින්දර හැන්දෑ වර්ගන ගින්දර කෙල්ල ඇවිල්ලයි. ඒනම් ඉතින් මම ගිහිල්ල එන්නම් හෙට උදේ 10ට ආයෙත් හම්බ වෙමු. මේ පැත්තට කෝල් කරපු මැසේජස් යවපු හැමෝටම ස්තුතියි. පරිස්සමින් සන්තෝෂෙන් ඉන්න මම ජනී.

0: FM Anupaha, FM Anuhataraitashma Ata, Net FM.
1: Net FM, Deedunu Mavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250
1: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මතුකා කැස්සට පැනියා සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්.
1: සම්මුදුරු අභිමවමින් අභිමානයෙන්
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
2: හිමහු අරණ ගුරු අමරදේව ගීතාවලිය
3: සංඛ දිනය සාශිකා නිසංසලා සුනීර සුමංගා නුවන් විකාසේනාරත්න අමීෂ මිනෝල්
2: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
3: Tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
4: හොඳම දේ අඩුම විලට තික ව්‍යාප්ත ශාඛා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940. අපමණ පිනකට මග පාදන මේ මිහිපිට පැවැත්වෙන අසතිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාම්බර රාත්‍රිය
5: අසම සම සර්වඥතා මහා ඥාන පූජාව
3: මෛතිහ සෙනසුරාදා වෙසක් පුන් පොහෝදා ඓතිහාසික කූරගල රජ මහා විහාරස්ථානයේදී
5: සර්ව රාත්‍රිකව පැවැත්වෙන මෙම පරම දුර්ලභ පින්කමට සාසම්බන්ධ වේ ඔබත් අපිරිමේය සැපයකට මඟ පාදා ගන්න.
3: මෙහිවීම පූජ්‍යපාද මාපලකම සුසිල වංශ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ.
5: දීපව්‍යාප්ත විකාශය එදින රාත්‍රී 10 සිට නිත්‍ය ෆෙමුසේ සජීවීව.
3: සමගාමී විකාශය නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකා ඔස්සේ සජීවීව. තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට
5: නේත්‍රාලෝක වෙසක්
3: පූජනීය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
5: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
3: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
5: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
3: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
5: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය
3: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
5: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න
3: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු
6: බැති බරදායකත්වය
5: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති
3: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: හයි
9: වෙලාවෙ කයි

0: වටතොට ඔබ වෙතගෙන එන්නේ
1: Yes Fortune Soy
2: අලුත් මරසුගුණ අපි vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy
0: Let loose මේ pay වටතොට pain pay අලුත් වන අලුත් pay විපස්සම
4: අයිබන් මේ පැය රටතට සමගින් මම සචිනි. බොන්රාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩතහනමට ලක්ව සිටින ආපදා සහන සේවා නිලධාරියා අද යළි රක්ෂිත වන්දනාගාර ගත කෙරුණා. ඒ සැකකාරය එම නිලධාරියා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී. එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝධරගම මහතා නියෝග කළේ සැකකරු ලබන ජුනි මාස 9 වනදා දක්වා තවදුරටත් රක්ෂිත වන්දනාගාර ගත කරන ලෙසයි. විත්වා සුලුකුණාට වෙන් නිවාස අහිමි වූ කාන්තාවකට වන්දි ප්‍රදානය කිරීමේදී ඊට අදාළ කටයුතු කිරීම සඳහා ඇයගෙන් රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු පසුගියදා තරංකුවට ගනු ලැබුවා. එයල සෝදූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් කණ්ඩායමක් විසින්.
5: යම්සේ ගනෝකල් පර්වතයක් සතර දෙසින් හමන සුළඟින් කම්පා නොවේද එපරිද්දෙන්ම නුවණැත්තෝ නින්දා ප්‍රශංසා දෙකෙහි කම්පා නොවන්නේය
6: දම් සුවඳින් දිව්‍ය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
7: මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
8: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා
9: සන්ධි රෝග සති 4 සෝකර දින දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න 0710 297 399 0710 297 399
10: කින්දර හැන්දෑවා
11: brought to you by
12: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
13: ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
14: අඩු යදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර 5ක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397
15: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
16: FM 95 94.8

ஹாய், தவால் லிகாய் வினாரே ஹயாய் விலாவோ இத்திங் இத்திங் கோகுமதா ஏரிதா சாத்தியாந்திட பாச அப்பி ஆயும் மும்முனே கேனோ வெடுக்கிறுனா ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න තියෙන සතියක් තමයි පටන් ගන්න. මේ සතියන්තේ බෞද්ධින් විදිහට අපිට ඉතාම විශේෂ සතියන්තයක්. ඉතින් ඒ නිසා කටිය හෝ ගාලා වැඩ කරන අතරම මන් දන්නව රෑනිදි මරාගෙන වෙසක් කොඩ අලවනවා නේද? පුංචි පුංචියට හරි ඒ දේවල් කරනවා නම් ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. ඉගාවට ඔෆිස් එකේ වෙනුවෙන් ඩෙකෝස් කරනවා. ඔය කොම කරන අතරේ වැඩ ටිකත් කරන ගම ඔය අම්මා වහගෙන ඉන්නවා නම් චූටිවත් මහන්සියක් නම් දැනෙන්න එපා මහත්තයෝ. අද අපි ලගේ ගෙදර හන්දාව පටන් ගන්නවා. අලට පුළුවන් 01 1 2 55 33 63. අපි ලගේ හොට්ලයින් නම්බර් එකට කෝල් කරන්න, වට්ස්ඇප් එකට නෙවෙයි. ඒ කියනකොටම තුසිත තරංග. අනේ අම්මේ, වට්ස්ඇප් එකට කෝල් ගන්න එපා අම්මා. 01 1 2 55 33 63 කෝල් ගන්න. වට්ස්ඇප් එකට මෙසේජස් විතරක් එවන්න හරිද? 01 715 95 95 95 නම්බර් එකෙන් වට්ස්ඇප් එකට මෙසේජස් විතරක් එවන්න, කෝල්ස් ගන්න එපා. ඒ වගේම තමයි අදත් ගින්දර හැඳෑව ෆේස්බුක් ෆෑන් පේජ් එකේ. වැරදුනා, නිතිෆිම් ඔෆිෂියල් ෆේස්බුක් ෆෑන් පේජ් එකේ ගින්දර හැඳෑව පෝස්ට් එක අදත් දාලා තියෙනවා. ඒකට ඔගලන්ට පුළුවන් පුරුදු විදියට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අදහල තියෙන මෙන්න මෙහෙම එකක්. හරිද? එකම එක දෙයක් වෙනස් කරගන්න ඔයාට චාන්ස් එකක් ලැබෙනවා නම්, වරමක් ලැබෙනවා නම්, ඔයා මොකක්ද වෙනස් කරගන්නේ? එකම එක දෙයක් ඔයාට වෙනස් කරගන්න චාන්ස් එක ලැබෙනවා නම්, ඔයා මොකද්ද වෙනස් කරගන්නේ? සෑහෙන කමෙන්ට්ස් නම් තියෙනවා. අපි උදේම මේ ටිකක් බලාගෙන ඉමුද? බල්ලමු මොනවද ඇවිල්ලා තියෙන කමෙන්ට්ස් කියලා. අපි කෝඩිත් ඇඩ්මින් කෝඩිත් කියනවා හැමෝගෙම පඩිනම් වැඩි කරගන්නවල. මට තෝණි අද පරණ සින්දුවක් කියලා කියනවා. සින්දුවක් නෙමෙයි, ගොඩාක් අහමු ගොඩාක් අහමු, මික්සිගේ ඔක්කොම අහමු. හරිද? ආදරෙන් එකතු කරගන්නවා කෝඩිතෝ. ඊළඟට අපේ නිලන්ත කුමාර අයියා. හවලක් භාෂේ මන්නම් හැම මනුෂ්‍යයෙක්ම ආර්ථික අතින් සමානාත්මතාවයට පත් කරනවාලෝ. අපිට නිකා එක පාට එහෙම හිතන වුණාට දිගට දිගට දිගට දිගට කල්පනා කරලා බැලුවොතින් ඕකට පොඩ්ඩක් එකඟ වෙන්න බැරි කාරණා තොලුවට නිකා හිතලා බලන්න කහරද? ඉගාවට කාංචන මාලි ලයන වයසක කට්ටියට රටවල් පාලනය කරන්න දෙන එක නතර කරනවා. එයාලා රටවල් පාලනය කරනකොට තරුණයන්ව මතක නෑලෝ. වයසක උන්දලා නේ ගෙදරට වෙලා විශ්‍රාම සොයන් ඉන්න ඕනි නේද? අමේ ඔහේ ඇසේ අරුණෝජනං හිතාගන්න බෑලූ. එකවරයයි නේ දෙන්නේ. එකක් කියලා නෑ ඉතින් කොහොමද එකක් හිතාගන්නේ කියලා අහනවා. එහෙම බෑ, එකක් හිතාගන්න ඕනි. නැතයිද ඒ වරෙත් නැති වෙයි. හංගා ගල්ලන එක ඊඩියම් එක හමුද කියලා අහනෝ. අහන්න බලමු. හරිද? සචින් දස්සනායක නෙත් FM එකේ ජොබ් එකක් හොයාගන්නවලු. අවෝ, එහා පැත්තේ ටේබල් එකට ආදරෙන් පිළිගන්නවා. එයාසේ ලලිත අයියා විවාහය තමයිලු වෙනස් කරගන්නේ. ටිකක් සැර කතාවක්. චෝරි චෝරි, කොයි වෙලාවෙත් නම්බුව ලෙෆ්ට් වෙන එක තමයිලු නැති කරගන්නේ. ඉගාවට දිනෙත් මාහ රාජකරුණා ලක්මාලි ප්‍රියදර්ශනීව මෙන්ෂන් කරලා බලාගෙන ඉන්නවා මොකද්ද මේකට කියන්නේ කියලා. උපල් රංග වයසට අනේක නතර කරගන්නවලු. හොඳයි. මනෙල් බණ්ඩාර හිතාගන්න බෑනේ අප්පා, ඔයා ප්‍රවෘත්ති කියනකට හරිම ලස්සනයි. අර කචකචේද කියලත් හිතෙනවනේ. ආදරේ දෙකක්ලු. හබයි ආදරේ අනේ ආදරේ නිගත කරගන්නම්. හරිද? නිලන්ත අමිත් මේ කාලගුණය වෙනස් කරනවා කියලා කියනවා. ඇත්තටනේ කාලගුණයත් එක්ක, කාලගුණය අයහපත් වීමත් එක්ක ගොඩාක් දෙනෙක්ට මේ වෙද්දි පීඩා වෙලා තියෙනවා. මං හිතනවා මා බිම කාන්ති අම්ම හැම හොඳින් ඇති කියලා. ගොඩක් කටියට ආයම වතාවක් නේද? දිට්ටු ඇවිල්ලා හරිම පුංචි කාලයයි. ආයම ගංවතුරාව කරදර වුණා. කොහොමුණා තික්මන්ට මොය කරදර කාලේ ඉවර වෙලා යන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. ස්වභාවිකව වෙන කරදර නම් අපිට නවත්තන්න බෑනේ නේද? ඊටත් අමතරව වෙන සිත්තවල් නවතින්න නතර වෙන්න කියලා ආදරෙන් මම ප්‍රාර්ථනා කරනවා. ඔහොමම කමෙන්ට්ස් ගොඩාක් තියෙනවා. ඒ අතරට ඔයාටත් ආගේ ජලි කමෙන්ට් එක ඩ්‍රොප් කරගෙන යන්න පුළුවන්. ටිකක් විදියට ජලි විදියට හිතලා ලස්සන කමෙන්ට් එකක් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. හරිද?
හරි එහෙමනම් අපි ලගේ ගින්දර හඳාවෝ මෙන්න මෙහෙම පටන් ගන්නවා. මොංගොහෙ ලගේ ගිනිදැයියා වාශී.

0: FM 95 94.8. Kinder Handava with Bashi.
1: දවල්කයි විනාඩි 14යි වෙලාව. අපි යමු WhatsApp එක පැත්තට. කවුද ඉන්නේ කියලා බලන්න. හයි හයි වස්තු කැටි. වාෂි මණිකා අදත් හසු බුම්මගින හිටි ගමන් ගොරවනවලු. අහන්න බැරි වුණත් කමන්නේ. ඔන්න ඔහේ මෙසේජ් එකක් දැම්මල. කාලෙකින් ඉඳන් අපිට නම් උම්ම නෑ. ඇයි අපිට උම්ම දෙන්නේ නැත්තේ? අපිව දැන් එපාද? එවනාට ඔයාව අපිට ඕනි හොඳේ කියලා කියනවා. ආදරින් පස්සර ශම්බිත පිළි දෙවලේ ශශි ගාවට රංජි මාලි දානිකා කියන අයක සුබිය දක්වා එකතු කරගන්න. ඒ වගේම කැනඩවලින් චන්නන්ජි මිෂෙල් ලේන්ජල් ඒඩ්‍රියන් දෙක පුංචි සොෆියා පැටියවත් එකතු කරගන්නවා. Thank you so much. මෙසේජ් එක දැම්මට ආදත් හරිද? රම්පුතේ සුබ දහමක්. ගින්දර හඳව අපිට අහගෙන ඉන්නේ අහමු ලස්සන සින්දු ටික. ලස්සන උම්ම දෙක දෙන්න ආදරේ හතරක් කියලා කියනෝ. ඔන්න භාෂි අපි ඉන්නවා ඔයා එක්කම. මම දෙමුදර දම්මියා කා දෙමුදර හැමෝමයි නිතහන හැමෝමයි එකතු කරගමු කියලා කියනෝ. දෙමුදර සෑහෙන සෙට් එකක් මාව අහනවා ආදරෙන් එකතු කරගන්නවා දම්මියා කා. Thank you. ජය වේවා. ඊගාවට සමදහවලක් භාෂි නංගි අපිවත් එකතු කරගන්න ඕහෙන තිස්සපුර නිලන්තය දොයිසුරි වයිෆ් සුමිත්‍රා එක්ක කහගෙන ඉන්න. Thank you ආදරෙන් එකතු කරගන්න. ගින්දර හන්දාවට අපි තිනෝ මහරගම දුලානි අක්කා. දුව පුතා හස්බන්ඩ් එකතු කරගන්න කියලා කියන ඕකේ. ඊට පස්සේ හොඳට පායලා තියෙන නිගම්බු දන් කොටුවට කියලා කියන අශෝක නජේම් ශ්‍යාම් මොහොමඩ් තුෂාරේ ඉගාවට රංජනී අනිල් ఐవన్ లోకా మామా ఇగౌట శాంతి గుణవతి మడు మీ కుమల మీకు తకరగాన్ని కిలకినో జాయో వేవా ఉతురం హరియన్నోని మహతయో.

0: इतराज नबे मेक अ डीजे अटैक का
1: नॉन स्टॉप रीमिक्स रीमेक एक द हैप्पीनर डीजे ब्लास्टिका
2: गंगा गले ने इतना कुमारी
0: रेडियो इतिहास से प्रथम वतावटा लांके सुपेरी डीजे थारू मुहुनट मुहुन गेटना डीजे अटैक शोएका
1: नेट एफएम डीजे नाइट फेस टू फेस अटैक शो अटैक शो
0: ලංකාව මුදන්න විලංග DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා අපිට WhatsApp කරන්න.
1: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show.
3: වාර්තා පිට වාර්තා තමන කෝටි අටේ එන්එල්වි තනට තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහමද ලොතරැයියක්වත් ඇදෙනවද මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි
5: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා ඔබට
4: සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0712 892 1767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින් විෂන් කියා නවතම ශාඛාව කඩුවෙල නගරයේදී මේ 14 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක ආක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කන්නාඩි, අව් කන්නාඩි සේවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න. කඩුවෙල කොමර්ෂල් බැංකුව ඉදිරිපිට නම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-383-585.
5: Kiehl's with an end of a Tafeti Thiriak. Fortune R video I lead a Kaksanta, see it of Sipaka Bantama. Renuka Pitical Pulkirigram Tunse Packet Aksanta, see it of Teka Bantama. Ubat Adam Kiehl's Nexus app to download Kripatilabara Sakdinaga. On this site.
6: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්
7: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
8: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
9: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වර
10: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
11: ක්‍රිස්ටිනා කෝච්චිං අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකයින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ
10: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
9: මේ අලුත් ඇපල් CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
8: ඔය ඕන එකකින් update වෙන්න.
10: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් algotaumට tune වෙන්න.
12: Brought to you by
4: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Kampola Kasagala Samuha Vyapare Vetin.
13: Prime Kalura අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අදම කතා කරන්න 13:22 ප්‍රයිම් ලෑන්ඩ්ස් සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
14: ඔයත් ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
15: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න. 0777-76-76-10.
16: Net FM. Algo Town.
17: නේත්‍රාලෝක වෙසක්.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
1: දර හැන්දෑවා විපාශී

தவளைக்காய வினாடி விசை ஹதராய் விழாவ அப்பில அகே கிந்திர ஹந்தாவகே நின் கோல்கிற போயா விகத்துக்கிற கேன தமை ஹதான்னே வால்பிட்டு பொல்லி உப்பாலி ஐயா கதாக்கலா தம்பி துஷான் வீரங்க கட்டியம் எகத்துக்கிற கேன தேங்க்யூ சோ மச் கதாக்கலா ரஹரது இகாவட்ட மகருகும் சாந்தினி அக்க கதாக்கலா ஏ சத்தியம் கான ட்ரைக்கல் ட்ரைக்கல் உன்னது தமை சான்ஸ் கக்கல ආදරෙන් එකතු කරගන්න ඔයාගේ හස්බන්ඩ් නොයි පුතාල දෙන්නවයි දුවයි කෝසල පුතයි ඒ වගේම මහරගමින් නෙත් අහගෙන ඉන්න හැමෝමයි දික්වැල්ලෙන් ගම්පරින් නෙත් අහගෙන ඉන්න ඔක්කොම එකතු කරගන්න තැන්ක් යූ අහගෙන ඉන්නවට හරිද ඉගවට කලගෙඩි හේනි මුණ සිංහ අංකල් කතා කළා එයා කියනවා රත්තරන් දුවේ කටහඬ ඇහුණත් සතුටයිලු අනේ ආදරේ අනේ සෑහෙන දවසක් ට්‍රයි කරලා ට්‍රයි කළා අද තමයි මුලින්ම කතා කරන්න චාන්ස් එක ලැබිලා තේනවාත් එක්ක ඉතින් එයා හරි සන්තෝෂෙන් කතා කළා ආදරෙන් එකතු කරගන්නවා කරන කියන හැම දේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම හරිද ඉගාවට ගල්ලේ සීතාක කතා කළා බොකොතන චන්දිමා නෝඩර්ස්ගේ වැඩ කරන අපේ ජයන්ත අයියා ඇතුළු ජයතිලක සමා වෙන්න ස්ටාෆ් එකේ කොමලම එකතු කරගන්න කියලා කියනවා ආදරෙන් කට්ටියම එකතු කරගන්න ජය වේවා එහෙමම යමු අපි වට්ස්ඇප් එක පැත්තට ඉන්නේ කවුද කියලා බලන්න. හයි ගින්දරි අපි අකල මුදන්නායක වෙළඳ සංකීර්ණයෙන් සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. ජය වේවා ඔක්කොම ළම අතරින් දාගන්නන් සින්දු ඔක්කොම ටිකම අහගෙන යන්න. වාශී හැමදාම වගේ මදත් ගින්දර හඳාව අහගෙන ඉන්නෝ. ඉන්දික ටේලර්ස් ගල්වංගු ඇඹිලි පිටිය. වැඩ කරන කාටවත්ම චූටවත් මහන්සියක් දැනෙන්න එපා අදරෙන් එකතු කරගන්න. ගුඩ් ආෆ්ටර්නූන් වාශි නංගි. අපි කන්නන්තට හෙළගම මේකනේ. රසිකය තමයි මෙසේජ් එක කෙවලා තියෙන්නේ. අද රාජා අයියාත් වැඩලු. ආනන්ද අයියවත් එකතු කරගන්න කියලා කෙනෝ සින්දු ටික අහන්න. ඉගාවට මොල්ඩිව්ස් වල සංගීත මල්ලේ නිලු ගාමන්ටිකේ පැත්ත ඇතුළු සෙට් එක. පැලන් පිටි හිරාණියක්කගේ ෆැමිලි කියොක්කෝ. කෙලි මඩලේ රේනු අක්කා ඉගාවට මත්තමගඩ සුනිල් කඩේ. අයියාක කට්ටිය මේකත කරගන්න කියලා කෙනෝ. බේකරිය වැඩ කරන මගේ කොල්ලෝ ටිකට චූටවත් මහන්සියක් දැනෙන්න එපා. එකතු කරගන්න. හයි භාෂණංගේ අද නම් අපිට පාළු නෑ උම්ම කැටේ ආව හින්දාල ලස්සන සින්දුවක් දෙන්න රසංක බදුල්ල මී ගහ කෙවලෙන් තමයි මෙසේජ් එක වෙලා තියෙන්නේ වසන්ත මල්ලි ගුණමාල් මේ කට්ටියම රේඩියෝ එක ළඟම ඉඳගෙන ඉන්නවලු උම්ම දෙකක් ඕනි අද නම් කියලා කියනෝ එකතු කරගෙන හමු මේ සින්දුව කොටිකා

ஹாய், குட் ஆஃப்டர்நூன் ரோசமலி. அம்மா பிட்ட நான் கபாண்டா தானே லுக்கோ ஹுலகத்தேனோ கஸ்டி குக்கும் அம்பர் கிண்ணலு யானே வா பரிசமட்டி இண்டையா ஷோ அங்க பார்த்து லுக்கோட்ட மகத்தட்ட தேகத்தட்ட நத்தம் ஏ அத்துலட்டமும் எல்லாம் இன்னம்மா எலியிட்ட அன்னி பாருது එයාසෙ විහිළුත් කරනවා මම නේද? එයා කියනවා එයාට මොනාහරි එක දෙයක් වෙනස් කරගන්න වරයක් ලැබෙනවා නම් එයා කියනවා ඒ වරය වෙනස් කරනවලු වර 10ක් විදියට. වර 10ක් විදියට. හූ හූලු. මෙව මොල්ල නෙවෙයි මොල්ල ගෙනාපු නෑ. යශෝනේ ආන්දරින් ඔමයි වගේ ෆැමිලි කෙක්කම එකතු කරගන්න ඉගාවට වැලිමඩ අයිකේ රස ෆුඩ් ප්‍රොඩක්ට්ස් එකේ අපි සද්දට මහගෙන ඉන්න භාෂාව කියලා කියනවා නියමයි ජය වේවා ආදරෙන් එකතු කරගන්නවා මගේ කොල්ලෝ කෙල්ලෝ කොම දෙකම දෙක කාදරේ යුතු රන්න හරියන්න ඕනි මහතේ ඉගාවට ගම්පල ප්‍රියදර්ශනී අක්කගේ මෙසේජ් එක ආදරෙන් එකතු කරගන්නම් තැන්කියු හයි කින්දරේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න මම රිකිලගස්කඩ ලසන්ත මෝටර්ස් එකේ සුදර්ශන රිකිලගස්කඩ ත්‍රිවිල් පාකේ කොල්ලෝ කොමයි ලංකාවේ මහන්සි වෙලාගේ මග ගන්න ත්‍රිවිල් කොල්ලෝ කොමයි එකතු කරගන්න කියලා කියනවා අපේ ගින්දරීට මේ වසරේ හොඳම නිවේදිකාවට හිමි සම්මානය ලැබේවා කියලා කියනවා අනේ එහෙම කියාගන්නයි ගොඩාක් ඉන්නේ ඉන්න අපි අයින් වෙලා පයින් යමු පුතේ ඊගාවට ඔන්න පොද්දනිකන්දේ ආනන්දයිය කවියක් එවලා තියෙනවා හැබැයි ඒක කියන්න ඕනි ඔළුව

හිටගෙන. මොකද හහරහට එවල තියෙන්නේ. වෙසගේ සිරිය අපහට බෙදලා දෙන්න දැඩි වෙහෙසක් දරයි නෙත් පෙරමුණේ ඉන්න. බැතිසිත් උපද්දා ඔබමා හමුවන්න පෝදා කූරගල විහෙරට පැමිණෙන්න. ශාහරේ ලස්සන ආරාධනාවක් කරලා තියෙන්නේ නේද? ඔව්, ඇත්තටම වෙසක් පොහොය වෙනුවෙන් අපි තාම ආදරෙන් නොගලන්ට ආරාධනා කරනවා කූරගලට එන්න කියලා. වැඩි විස්තර මම තව ඉස්සරහට කියන්න. තැන්ක්‍යෝ ආනන්දයි ලස්සන කවියක් ලියලෙව්වට. නුවන් නිමේෂ අමරුද්දීපනේ වගේ මාගේ ආදරණීය ගායනිකා වයිෆත් එකතු කරගන්න ලෑස්ති කළ තියෙන සිංදු සේරම ටික වහන්න. ගුඩ් ආෆ්ටර්නූන් ගිනි ගින්දරියෝ. කච කචේ අහනවා කියලා අයියා බනිනවලු මට. අපිට වහිනවාද? ඔයා හොඳින්ද? උම්ම දෙකා කෝණී ආදරේ කියලා රත්නපුරේ සුභාෂිණී කියනවා. ආදරෙන් එකතුකට ගන්නම් පරිස්සමට ඉන්න හරිද? ඒගවට නිගම්බවල ධනංජය බණ්ඩාරය සෙනන්තනි ශ්‍රෝඩිකින් එකතු කරගන්නවා. ආදරෙන් එකතු කරගන්නවා ඒ කට්ටිය මේ වෙසක් කූඩ හදන ගම සද්දට මාවාහගෙන ඉන්නවලු. එහෙනම් ලස්සන්ට වැඩ ටික කරගෙන යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අජිත් කුකෝ අය, ඒ වගේම ඉටලි මිලාන් වල ඉන්න රිෂේන්, සුබෝධන, මගේ නංගි චන්ද්‍ර, දිමුතු, සුබෝධනී දුව කට්ටිය මේ එකතු කරගන්න කියලා කියන ආදරෙන් ඔක්කොම එකතු කරගන්නවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දැන් වෙලාව දවල් 1:38 විනාඩි 38යි.
3: වසර 27ක විශ්වාසනීයත්වය සමග රසයයි සම්ප්‍රදායයි එකට මුසුකොට ලොවටම රසය බෙදෙන සුසිකෝ බේකර්ස් දැන් රසවත් ආහාර පාන කේටරින් සේවාව සමග විමසීම් 077 44 45 195.
4: වසර 23ක අසමසම සතා හරිත රැකවරණය මිහිපිට ඇති කළ සතා හරිත ප්ලාන්ටේෂන් 24 වන වියට පා තබන්නේ රටටම රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ඇති කරමිනුයි. අසමසම වැටොප් දිරිදීමනා කොමිස් මෙන්ම දක්ෂතාවන්ට සරිලන තනතුරු සමග ජීවිතය තෘප්තිමත් කරන රැකියාවකට ආරාධනා.
5: WhatsApp කරන්න 076 441 1648. ඊමේල් කරන්න careers@sadaharita.com වෙත. සදාහරිත සමග බැඳෙන්න.
6: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
7: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැතිපර දායකත්වය මාතර ෆ්‍රීලන්.
1: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
8: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
9: යහතුන වඩන අපේ රස විජේ.
8: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
10: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
11: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
12: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
11: Yes, yes. එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
12: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
11: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා. WhatsApp 0711 95 95 95. net fm facebook live.
13: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
14: කින්දර හැන්දෑව
15: brought to you by
16: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
17: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
18: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97.
19: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
20: Oh my god, this is original.
21: Nato
22: meka apilage gindara handava bro.
2: දවල්ලිකයි විනාඩි 42යි වෙලාව. කටි ගොඩක් ඉනෝ එකතු කරගන්න. කෝල් කරපු යාර තමයි චාන්ස් එක දෙන්නේ. මාබිම කාන්තියම කතා කළා. ඔන්න ගම් අතර ගේ කිට්ටුවටම ඇවිල්ලා හිමිහිටිම හිමිහිට බැහැගෙන ගියාලු. අම්මා ඇති අන්තම් කරදරයක් වෙලා නැහැ. ආදරින් එකතු කරගන්න. යෙනුක පැටියවයි ගවටි මාලෙවයි මොල්ඩියුසල සංගීතවයි. Thank you call කළාට. යෙනුක පැටියට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කොල්ලට උණ ගැනිලා ඉක්මනට සනීප වෙයි. ඉගාවට මේ රාජාගේ අනුරුද්ධයි කතා කළා. අද නම් යුද්ධයක්ලු කරන්නේ. එක පැත්තකින් කූඩුව අලවනවාලු, අනිත් පැත්තෙන් මේ කෙල්ලට කතා කරන්න ඕන නිසා කෝල් ගන්නවලු. අනිත් පැත්තෙන් කඩේට එන කට්ටියට බඩු විකුණනවලු. කොහොම හරි පාප්ප ටික ගාලා කොලේ අලවන්න කියලා අතර ගන්නකොට මුදලාලි සීනි 500ක්. නේ අපෝයි. කොහොම හරි ආදරෙන් එකතු කරගන්නවා. මගේ අනුරුද්ධ අයව ඉගාවට වගේ ආදරණීය වයිෆ් ගීතංජලියක් චාරුකා තරුක්ෂි සතීෂ් කැටියම ආදරෙන් එකතු කරගන්නා. බදුරලි අශෝක කකා පහුගිය ටිකේම අහන්න ඕනලු. හේතු අහන්න කියලා හදන්නකොටම ගොරවල වහින ගන්නවලු. දැනුත් ඈතින් ඈතින් ගොරවන සද්ද ඇහෙනවලු. මං කිව්වා ගෙරවිලි ළඟටම එනකන් නම් ඉන්නපා කියලා. අපිට ෂුවර් නෑනේ නේ මොකෝ දුවල බේරෙන්නේ. ආදරෙන් එකතු කරගන්නවා හැබැයි පරිස්සමටින්. අපි යන්න හදන්නේ ලස්සන සින්දු ටිකක් අහන්න. ඒ අතරෙ මම ඔයගලන්ට ෆෙම්ස් ඇය ගැන මතක් කරන්න. පීරියඩ්ස් දවස් කොච්චර අමාරුද කියලා අමුතුවෙන් ඔයගලන්ට කියන්න ඕනි නෑනේ නේද? ඉතින් ඒ නිසා මගේ ධෛර්යවන්ත හිත හයිය කාන්තාවන්ට, ගැල් ළමයින්ට, අක්කලාට, නංගිලාට, අම්මලාට මම මතක් කරනවා. ඔයාට ඒ දවස්වලට හොඳ සපෝටිව් පාර්ට්නර් කෙනෙක්, හොඳ පෑඩ් එකක් ඕනිමයි. ඇඳගෙන ඉන්න හොඳට සුවපහසු ඇඳගෙන ඉන්න පුළුවන්, ඒ වගේම ලීක් වෙන්නේ නැති, සහ අපි හැමෝටම දරන්න පුළුවන් ගානකට වෙලඳපළට එන පෑඩ් එකක් ඕනිමයි. අනේ හින්ද තමයි අපේ නීඩ්ස් වලට හරියන්න ෆෙම්ස් ඇය වෙලඳපළට ඇවිල්ලා තියෙන්නේ. SLS ISO තත්ත්ව සහතික දෙකමත් එක තමයි ෆෙම්ස් ඇය එන්නේ. ඉතින් ඒ නිසා බය වෙන්නේ නැතුව ගාන සාධාරණ නිසා ක්වලිටි එක අඩු වෙති කියලා ඉතින් වද විවි ඉන්නේ නැතුව අරගෙන පාවිච්චි කරලා බලන්න. හොඳම ක්වලිටි පෑඩ් එකක් අඩුම ගානකට දෙනව නම් ඒ දෙන්නේ ෆෙම්ස් ඇයම තමයි. ඒ වගේම තමයි කේඩී රයිස් අර පෙට්‍රල් ස්කූටර් එක ගැන මතක් කරන්න ඕනි. ඔග සීමිතයි. හරිද? එහෙනම් ඉක්මන් කරන්න. මොකද ලක්ෂක මිල අඩුවකුත් කළා. ආ ලීස් එකක් දාලා නම් ගන්නේ. ඔයාට පළවෙනි ලීසිං වාරික තුනම මාත් ඔයාව ලීසිං වෙනුවෙන් නිදහස් කරලා, වාරික තුනෙන් නිදහස් කරලා මේ අවස්ථාව ඔයාට දෙනවා නම් දෙන්නේ කේඩි රයිස් වෙතින්ම විතරයි. ඉතින් ඒ නිසා ඉක්මන් කරන්න මේ පෙට්‍රල් ස්කූටර් එක අරගන්න. ඒ වාසිය විතරකුත් නෙවෙයිනේ කේඩි රයිස් වෙතින් අරගෙන එන මම්මේ කියන මේ ලීඩ 125 බයික් එක පෙට්‍රල් සෝඳට පවා දුවන විදිහට හදලා තියෙන්නේ. 125 cc අධි බලයේ එන්ජින් එකක් දාලා තියෙනවා. ඒ වගේම පෙට්‍රල් ඉතිරි කරන AFI ටෙක්නොලොජි එක පාවිච්චි කරලා තමයි හදලා තියෙන්නේ. ඒ හින්දා තමයි මං කියන්නේ තොග අවසන් වෙන්න කලින් ඔයාගේ ස්කූටි එක වෙන් කරගන්න කියලා. සාමාන්‍ය මිල රුපියල් 796500යි. ලක්ෂක මිල අඩුවක් වෙනවා කියන්නේ අට හය ලක්ෂ 96500කට ගන්න පුළුවන්. මං අර කලින් කිව්වා වගේ පළවෙනි මාස තුනේ ලීසිං වාරික තුනත් ඔයා නෙවෙයි ලීසිං කම්පැනි එකට ගෙවන්නේ කේඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් දෙකෙන්. දැම්ම කතා කරන්න විස්තර දැනගන්න 077 406 4397. 076 4394 කතා කරන්න විස්තර කුමටිකව දැනගන්න පුළුවන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හා තවල් එකයි විනාඩි 50යි වෙලාව. අපලක ගින්දර හඳව අහගෙන නොයාට පළවෙනි පැය අහන්න දෙන අන්තිම සින්දුව තමයි අහන්න යන හදන්නේ. ඔක්කොටම කලින් මම ඔයගලන්ට මතක් කරන ඔයගලන්ට සීනි නංග හදන්න. සවරි කළ මදු මේහ හරණී කැප්සියුල්ස් පාවිච්චි කරලා නිකම් පාලනය කරන වෙනුවට නිට්ටාවටම සුව කරගන්න හදන්න. ඒ වගේම තමයි අහන අහන කටියට උණු හචිස් හචිස් යනවා. ගාවට කැස්සෝ ඇඟපත වේදනාව මේ ඔක්කොටම දිව්‍යම අංශයක් තමයි. සවනගල මදෝකා කැස්සට පැනිය කියලා කියන්නේ මෙව්වා ඉතින් ගෙදර පුරුද්දට තියෙන්න ඕනි එව්වා හරිය. ඒ වගේම තමයි අපි අහලා තියෙනවානේ අදනම් කිසිම ඇපිටයිට් නෑ අප මුකුත්ම කන්න හිතෙන්නේ නෑ. බඩ නිකම් පෙපිලා වගේ මේ බලන්න බොරුනම් ඩොන්ඩොන් ගානවා. බඩ කැකුමයි බඩ අජීර්ණගතයයි. එහෙමං 100%ක් ස්වභාවික සවනගල අසුමෝදක ළඟ තියෙන්නම ඕනි. සවනගල ආයුර්වේද නිෂ්පාදන අතර තව තව ගොඩාක් දේවල් තියෙනවා. සවනගල ශ්‍රේයාදේවි හයින් සවනගල ජීව ශක්ති රසායන අට ගැස්ට්‍රයිටිස් නං අට ගෑස් නං බඩේ ගෑස් කියන්නේ නේද. සවනගල ජීව බල අම්ල පිත සෝය. ඒ වගේම සවනගල හන්දි රාජ තෛලය එකී මෙකී නොකේ හැම නිෂ්පාදනයක්ම කමල් බන්දුළු වීරපිරිමු වෛද්‍යතුමාගේ අධීක්ෂණයෙන් තමයි සවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ හැරිම පිළිවෙලට හැදෙන්නේ. ඉතින් ඔයාට ඕනි දේවල් කතා කළා ඕඩි කළා ගෙන ගන්න පුළුවන් මෙන්න නම්බික 047යි 31යි 33යි 540 ට කතා කරන්න. එතකොට වැඩි විස්තර දැනගන්න පුළුවන්. අනේ මේ එවපු කෙනා කවුද කියලා තමයි මට හොයා ගන්න නැත්තේ. හරිද, මට එනවා 1:14 ට WhatsApp එකට මෙසේජ් එකක්. කවුද අනේ අකුරු කියෙව්වේ? මං හිතන්නේ තාත්තද කොහෙද. ඇයි මං එච්චර ඕල්ඩ්? වාෂෝ අදමගේ දුවගේ බර්ත්ඩේ එක. යජිනි රේෂා හංස මාලි අයියල දෙන්න යුමල් පසින්දු ඉගාවට යුමල් කවිඳු අම්මා සුබ පතනවා කියලා කියන මිරිස් උඩු පිලෙන් තමයි මට මෙසේජ් එක එවලා තියෙන්නේ. යජිනි Happy birthday to you. Happy birthday to you. Happy birthday appa. Wage hide thina setum patum balaporutu okkoma ishta wenna niyama birthday ekak wenne kiyala aadarin wish karana menna wage birthday umanka. Jaya weva. Hi Bashiya Kavi Maharaguma Janata Amawa tenna hagini inne. Chamoj Chamaraya Milindaya Mahindanka Igawata Rasanga Hashan Subriyanka wage mawat lasana sindukata ekathu karagannawa kiyala kiyeno. ආදරෙන් එකතු කරගන්නෝ කල්ලනේ. ආදරණීය භාෂි බෝලේ කොමද අද තහගෙන ඉන්නේ උම්මා ආදරේ. මම නාරම්මල කඩහපල කේආර් ටේලර්ස් එකේ රුවිනි. හස්බන්ඩ් කුමාර දුවල දෙන්න දුලන්නේ නිසලී චනුමිනන්. මේ කට්ටිය එකතු කරගන්න කියලා කියනවා. ජය වේවා. ආදරින කොම එකතු කරගන්න. හයි භාෂාකා, ලස්සනයි අනේ ඔය ප්‍රෝග්‍රෑම් එක කරනවා. ඇත්තද? අනේ අවි කොල්ලෝ කොමාරි ගවන් ෆීල්ඩ් එක වැඩ කරන අපේ කොල්ලෝ කිලෝ කොමයි බිස්කට් කන කිලෝ ටිකයි සර්විස් ස්ටේෂන් වල වැඩ කරන කොමයි කොම කොමාරි මහන්සියලාගේ මග ගන්න තහගෙන ඉන්න ඔක්කොම ලම එකතු කරගෙන සින්ද ටිකක් අහමයි කියලා කියනවා. අපේ කොල්ලාත් පරිස්සමට ඉතින් ඉන්නෝනේ. හරිය දෙකක් ආදරේ.

0: वितरक नवे देखो डीजे अटैक का
1: नॉन स्टॉप रीमिक्स रीमेक एक हैप्पीनर डीजे ब्लास्टिका
0: रेडियो इतिहास से प्रथम बतावटा लांकेय सुपेरी डीजे थारु मुहुनट मुहुन गेटना डीजे अटैक शो एका
1: Net FM DJ Night Face to Face Attack Show Attack Show
0: 1 2 3 Let's go Lanka DJ Star in the Kamathinam Oya DJ play karana pahadili video ak dan ma pita WhatsApp karana
1: Binduway 711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show
2: සංදිසෝයට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සංදිසෝය උදා කරගන්න 0710397399 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න.
3: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමකට ගෙන යනු ලබයි.
4: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
5: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි.
6: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනය මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: ඒ ඉරිදා ගිය ඉරිදා වාගෙනවන්න සන්ඩේ බෝනස් ගලපා ඇගි දිනන්න දස දහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න NLB ජය හා දරනිදහනය ලොතරයි පත්මල දීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න.
8: ඇයි ශුග කියන මූනෙල්ල කළ සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540
9: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
10: සංක දිනය සශිකා නිසංසලා
11: සුනීර සුමංගා
12: නුවන්විකා සේනාරත්න
13: අමීෂ මිනුවල්
9: ජූනි 13 සිනමන් ලේක් සයිට් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
14: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
15: හොඳම දේ අඩුම බිලට තිප්ප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාගල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.

0: පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: ආ පැටියෝ කොහොමද
3: සින්දුවක් අහනවද
4: ඉදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා
3: මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: ඇයෝ යන එන හැම තැන එනිටම් සෙට් වෙන ෆ්ලේවර් දෙලකිරි පදමක් වෙලායින ඒ ගැන දැනුවත් වසකල කිරි ෆන් එක පිරි එල කිරි කිරි
7: හයි වෙලාව දෙකයි

0: ඔබ වෙතගෙන එන්නේ
1: Yes Fortune Soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy
0: Let news me pay rotatota Pain pay අලුත් වෙන අලුත් pay විමසුම
4: අයිබන් මේ පැය රට තොට සමගින් මම අසංක. මද්‍රව්‍ය සහ දුම්වැටි ළඟ තබාගෙන සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු එම විශ්වවිද්‍යාලයේ විනය ආරක්ෂක නිලධාරීන් විසින් සියභාරයට ගන්නු ලැබ තිබෙනවා. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයක හදිසිය සිදු කළ පරීක්ෂාවකදී. එෙහිදී එම විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනා සන්තකයේ තිබී හෂිස් මද්‍රව්‍ය මිලිග්‍රෑම් 7530ක් සහ නීති විරෝධී විදෙස් දුම්වැටි 40ක් සොයාගෙන තිබෙනවා. එම සිසුන් දෙදෙනා 23 හැවිරිදිවියේ පසුවන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන දෙදෙනෙක්. ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත බහර දී තිබෙනවා. මිලගනෙත් නිවුස් පස්වරු තුනට.
0: Net News. Be pay what the

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: දෙයි නැන පහන් දල්වන සදහම් සිතිවිල්ල
2: ධර්මය ඇසීම පහසුය එය අන් අයට කියාදීම පහසුය ඒත් ඇසූ ධර්මය තමාට ගලපා ගනිමින් තමා තුළ ඇති වරද දකිමින් සිත දමනය අපහසුවෙන් නුවද කළ යුතුය.
1: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මගවිවර කරන්නේ
3: මේ හඳුන්ගුරුවල්ඩත් ස්ටෑන්ඩ්ස් තියෙනවාද
4: නැතු අපි හුස්ම ගන්න තැන්වල්ම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්සෙල්ලිස් ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා සන්ධිරෝග සති හතරින් සෝකර දෙන දේකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න 0810 297 399 0810 297 399
5: ගින්දර හැන්දෑවා
6: Brought to you by
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
8: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ
9: අඩු වියදමකින් දිගදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397
10: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
11: FM 95 94.8

هوا صديقاي بناري هاياي بلاو අපි ලගේ ගින්දර හඳා වහගෙන ඉන්න දෙවෙනි පැය තමයි මේ පටන් ගන්නෙ. මේ පැයටත් කෝල් කරලා මැසේජ් එකක් එවල එහෙම නැත්නම් chat එකට set වෙලා අපි ලගේ ගින්දර හඳාව Facebook post එකට comment එකක් දාලා like කරලා share කරලා ඕනි විදිහකින් සිංදුවකට කට්ටිය dedicate කරන්න chance එක තියෙනවා. හරිද? හරි අපි වැඩි වෙලා ගන්නේ නැතුව කෝල් කරපු කට්ටියව මතක් කරන්න යමු. මාතලේ හෙට්ටි පොළ ත්‍රිවිල් පාකිකේ අපේ ලීලා රත්න අය කතා කළා. සෑහෙන කාලෙකින් මේ අපි කතා කරේ සෑහෙන කියන්නේ මාස ගානකින්. මං ඇහුව හිටන් තුවාහිනෝද කියලා. නෑලෝ ඒගොල්ලන්ට තද්දටම පායනවලු. හිටපු ගමන් නිකල් අඳුරක් එනවලු. ආපහු අඳුර යනවලු. හොඳටම පායනවලු. කොහමහරි ත්‍රිවිල් පාකිකේ කොල්ලෝ 15ක් 20කට කිට්ටු වෙන්න වගේ ඉන්නවා කියලා කිව්වා. ත්‍රිවිල් පාකිකේ කොල්ලෝ ටික ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමයි කියලා කියනවා. උතුරන්න හරියන්න ඕනි මහත්තයෝ ඉතින් ආදරෙන් එකතුකට ගන්නවා. Thank you so much මම හංගිනෝට. ඉගාවට ගුඩුපිටි කුසුමාවති අම්මා කතා කළා. කුසුමාවති අම්මා කෝල් කළා හෙලෝ කියලා වචන දෙකක් තව කියන්න ඇති ෆෝන් එක කට් වුණා. තව කතා කරන්න තිබ්බනම් ෂෝක්. මම හිතන්නේ ආගේ ෆෝන් එකේ පොඩි පොඩි අවුල් ටිකකුත් තියෙනවා. කොහොම හරි ආදරෙන් එකතුකට ගන්නවා. එයා පරිස්සමට ඉන්න මමුවාට දෙකව දෙකක් ආදරෙයි. හරිද? ඉගාවට යටි අන්තර ටයිටනික් සලෝනිකේ තුෂාරය කතා කළා. සුන්දරම් කමල් යවට යොහාන් ටිරෝන් මේ කට්ටියම ඉන්නවා කියලා. යොහාන් නෙවෙයි රොහාන්නේ. කට්ටියම ඉන්නවා කියලා කිව්වා. ඒ වගේම තමයි මෙයාලගේ සලෝනික ඉස්සරහම ත්‍රිවිල් පාකිකේ ලසන් අයියවත් එකතු කරගන්න කියලා කිව්වා. ලසන් අයියා කවුද? ඔවත් එකතු කරගන්න. ඉගාවට අපේ පැලන් පිටේ හිරාණියක්වත් එකතු කරගන්න කියලා කිව්වා. ජය වෙන්න ඕනි ආදරෙන් ඔක්කොම එකතු කරගන්න. නාරම්මල කිත්සිරි අය කතා කළා චමිලා බේක් හවුස් එකේ වැඩ කරන ගම. චමිලා බේක් හවුස් එකේ වැඩ කරන ඔක්කොම ලටම චෝරියවත් මහන්සියක් දැනෙන්න පා ලස්සන්ට වැඩ ටික කරගෙන යන්න ලැබෙන කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කිත්සිරෑගේ ෆැමිලි කී ඔක්කොමත් එකතු කරගන්න. ඉගාවට මේ කඩවත රංජිනි අම්මා කතා කළා ඔයාගේ අර ලොකෝ ෆැමිලි කී ඔක්කොමලාම එකතු කරගන්න ඕනි. නිරෝධ, පබෝද, රූපිකා, තෙහන්ස, රසුනාදී, ඉගාවට තරු, සඳු, මංජලා, ජයනි, ප්‍රියන්ත, සමරනායක, සමන්, හිමේෂ්, අයිරංගිනි අම්මා, එයාගේ ලේලි අයිරංගිනි, රොහාන් කට්ටිම ආදරෙන් එකතු කරගන්නවා. ආදරේ ආදරේ ආදරේ දෙකම දෙකයි. කඩවත පැතර නම් හොඳ ටෝම වහිනවලු. තව වැස්සක් ඉන්න වගේ ලියන්නේ. කොහොම හරි පරිස්සමට ඉන්න ආදරෙන් ඔක්කොම එකතු කරගන්න. හරි ඔයාට එකම එක දෙයක් වරමක් ලැබෙනවා. ඔයාගේ දෙයක් වෙනස් කරගන්න. එකම එක දෙයයි හැබැයි වෙනස් කරගන්න පුළුවන්. ඔයා වෙනස් කරගන්න මොකද? අපි බලමු ලැබිලා තියෙන කමෙන්ට්ස් මොනවාද කියලා. අයෝධ්‍ය මදුභාෂිනී මගේ ටින්කිරි කට තමයි අනේ ඊගාවට අපේ මේ සුජීව කියනවා එක එක කෑම ජාති මතක් වෙලා හැම වෙලාවම බඩගිනියන එක වෙනස් කර ගන්නවලු. එපා කන්නත් පින තියෙන්න ඕනියේ. එයාස සජිත් සඳ කැලෝ. එයාට වරෙමක් ලැබුණතින් මේ මනුස්සයා කරන්නේ මගේ උස වෙනස් කරන එකලු. භාෂිගේ උස වෙනස් කරන එකලු. හොයෝ ජීවිත කාලෙමටම ලැබෙන එකම වරම මගේ උස වෙනස් කරන්න ඇයි කොල්ලෝ පාවිච්චි කරන්නේ? ඒකින් වෙන මොකක් හරි නේද? එකත් හොඳ ජබ් එකක්, එහෙම නැත්නම් හොඳ ගෑක්, හොඳ වාහනයක් කොයි තියෙන්නේ ඉල්ලන්න මගේ උස වෙනස් කරන්නේ? මේක නම් අනේ වන්නා. දවි දර්ශන ගෙවෙන තප්පර වෙනස් කර ගන්නවා කියලා කියනවා. චරිත නානය කරකිනවා ගින්දර හන්දාව ප්‍රෝග්‍රෑම් එක කවීෂ් සහෝදරයාට බාර දෙනවලු. හා හා ඔයා හිනම් කවීෂ් එක්ක මහගන්න එකයි ඇත්තේ. හා ඊගාවට රංජනී ගම් හේවා ස්ටිකර් කමෙන්ට්ස් වලට thank you. නිමල් නිමල් ස්ටිකර්ස් වලට thank you. අයි නිමලයි කියනවා කාලගුණේ වෙනස් කරනවලු වැස්ස වැඩි භාෂ්‍ය බද්ධකමටි කියලා කියනවා. වැස්ස ජලි තමයි. හැබැයි ඉතින් වැස්ස වැඩියෙන් ලැබෙන මිනිස්සු තමයි ඒකේ රඟේ දන්නේ නේ. කුමාරී ජයවර්ධන ගින්දරියෝ මෙසේජ් දැම්මට අහන්න වෙන එකක් නෑ. අහස සැරටම ගුරවනෝ වහින්නත් එනවා කියලා කියනවා. එහෙනම් සමහර විට මේ වෙලාවේ අහගෙනත් නැතු ඇති ඕක කමන්නේ කමන්නේ. කුමාරී අක්ක තව කියනවා දෙයක් වෙනස් කරගන්න ලැබුණොත් එයා වෙනස් කරගන්නේ මැරෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙන එකලෝ. මොකද ඔයාලව දාල යන්න බෑ.
කියලෝ. අමරණීය වෙන්න ප්‍රාර්ථනා කරනවා කියන තමයි කුමාරයක් කියන්නේ. අනේ වන්දනයෝ. හරි ඕකේ. අටත් පුළුවන් කමෙන්ට් එකක් දාගෙන යන්න, ජලි කමෙන්ට් එකක් ඩ්‍රොප් කරගෙන යන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. ආදරෙන් මං එකතු කරගන්න හරිද? වට්ස්ඇප් එකෙත් සැහෙන කට්ටියක් ඉන්නවා. කීපදෙනෙක්ට හරි චාන්ස් එක දෙන්න බලවෝ. හයි භාෂ, අපි තවම සද්දට හගෙන ඉන්නේ. බෙලිහොල් ඔය රසාන් පැල තවානේ දම්මි නැන්ද ඇතුළු ෆැමිලික ඔක්කොම එකතු කරගන්න කියලා කියනවා. ඔබල දන්නවද, බලංගොඩ පහු කරලා බලංගොඩ ටවුන් එක එහෙම පහු කරලා බෙලිහොල් ඔය පැත්තට එද්දී අර සමනල වැව ප්‍රොජෙක්ට් එක එහෙම තියෙන්නේ. ඔය හරියට නම් මම පුදුම ආසයි. හරි ලස්සනයි අනේ, මට ඒ හින්දා ඊසිරියයි. ඔගල ඉච්චර ලස්සන පැත්තගෙන ඉන්නේ. මට ෂූට් අගේ ගොඩක් හිරිසයයි. කොමහරි දම්මි නැන්ද ඇතුළු ෆැමිලික ඔක්කුමයි, දීපානියක් ඇතුළු ෆැමිලික ඔක්කුමයි, ඉන්ද්‍රාණි නැන්දයි ෆැමිලිකේ කටියයි, ගවට කඩි නැන්ද ඇතුළු ෆැමිලිකේ කටිය, නෝන නැන්දා එයාගේ ෆැමිලික ඔක්කොම, සුද්දායියා ඉගාවට, ඉන්දික මල්ලේ මගේ ෆැමිලික ඔක්කොම, හස්බන් ප්‍රියන්ත ලොකු පුතා තෙනෝ චෝඩියා යනෝ ඔක්කොම එකතු කරගන්න කියලා කියනවා. ඒ වගේම කොළඹ බදුල්ල පාරේ අනේ ඔක්කොමලාවත් ආදරෙන් එකතු කරගන්න කියලා කියනවා. බෙලි හොඩොය අශානේ දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්න ජය වේවා. මේ කාපිල්ලගේ ගින්දර හැඳවුවා.

0: वितरक नवे मेक डीजे अटैक का
1: नॉन स्टॉप रीमिक्स रीमेक एक हैप्पीनर डीजे ब्लास्टिका
0: रेडियो इतिहास से प्रथम बतावटा लांकेय सुपेरी डीजे थारु मुहुनट मुहुन गेटना डीजे अटैक शो एका
1: Net FM DJ Night Face to Face Attack Show Attack Show
0: 1 2 3 let's go Lanka DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma pita WhatsApp karanna
1: Binduway 711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show
2: Sene hasin adarin hadavat sanasala
3: Medoli sam mohotak man rasavat karai
4: Cinderella wage manan inne mama bel ganna kavurut tanakan
5: Ape daruan apata wada idirin itin age kathawa liyanna ayata idaharinna commercial credit
6: Akma vitel fatty liver බයවෙන්න එපා සෙවනගල liver boosting capsule අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
7: කොත්තුවක් ගණන් දාපු geopolitics
8: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
9: යුද්ධ මත හැංගුණ economics
10: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
11: හඳ වටේ රවුම් ගහපු stories
12: ක්‍රිස්ටිනා කෝටිගේ අනායත නීතිවේදකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ
11: සිලිකන් නිම්නයේ top secrets
10: මේ අලුත් apple CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
9: ඔය ඕන එකකින් update වෙන්න.
11: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට tune වෙන්න. Tune වෙන්න.
13: Brought to you by
14: අනුතන කඩම මිලක් කසාගල green super ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
15: Prime Kalura අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අදම කතා කරන්න 13:22 Prime Lands.
16: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
17: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
18: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
19: Net FM Algo Town
20: Netralok Vesak

0: FM 95 94.8 ගින්දර හැන්දෑව විද්භාෂී
1: හවස දෙකයි විනාඩි 26යි වෙලාව. දෙවෙනි පැය පළවෙනි පැය වාගේ මී බලන්න කිවර වෙලානේ. හරි, ඔගලන්ට සිංදු අහන්න දීලා මගේ අතරේ ගියා කෝල් කරන කට්ටිය කවුද කවුද කියලා බලන්න. නිවුස් පියවල ගීතිකාක කතා කළා. දළු කඩන කෙල්ලොන්ගෙන් කෝල් එකක් ආවේ මේ කාලෙකට පස්සේ. හැබැයි මට නම් ඉතින් නිතර දෙවේල මතක් වෙන හොඳේ. අපේ ගීතයක කතා කළ කියලා එයාට වරමක් ලැබෙනව නම් අනම්මනම් මුකුත් නෙවෙයිලා ඉල්ලන්නේ. මහන්සි වෙලා දෑති වීරියෙන් එදා වේල කෑවනම් ඇතිලු. හැබැයි මේ කූඩැල්ලන්ගේ කරදරේ ඉවර කළ දෙන්න කියලා ඉල්ලනවාලු. අනේ එහෙම කියද්දි නම් බඩපපෝ හොස් ගාලා යනවනේ. කොමාරි තුන වෙනකන් දළු කඩන්න තියෙනවා. තව පැය භාගයක් ඉවසගෙන දළු ටික කඩාගෙන යන්න පරිස්සමට දළු කඩන කොම ලඟටම. අනේ මං ඇත්තමයි හදවතින්මයි ප්‍රාර්ථනා කරන්නේ දවසක ඔය දුකට හරියන්න උතුරන්න හරියන්න ඕනි මහතයෝ. ආදරින් නිවුස් මියවල ඉන්න දමයන්තයක ඉගාවට සුමන නැන්ද, නන්ද නැන්ද, ශාන්ති අන්තෝනි, ඉගාවට ශ්‍රියාමාල, සුනීත කට්ටියම එකතු කරගන්නවා දළු කඩන කට්ටිය. ඉගාවට ප්‍රියන්ත මෝටසිකේ ප්‍රියන්ත අයියා, ආලෝක ධර්මී කට්ටියව, අවිස්සාවේ ලෙරන්දු මෝටසිකේ ඔක්කොම, පූජනී සාරංග ෆැෂනිකේ කට්ටියම ආදරෙන් එකතු කරගන්නවා මං ඔක්කොටම දෙකෝ දෙකා කාදරේ. ඉගාවට මාතර මාලිම්බර නිවර්තන කතා කළා. අද හුළඟත් එක්කම වැස්ස තියෙනවලු. අර මම කියන්නේ කන්දක් කුඩි ගයක් තියෙන කට්ටියක් කියලා. මේ වෙලාවේ හරි ලස්සන ඇති. හැබැයි බයත් හිතෙනවා ඉතින් නේද? ඕවෙන් කිසිම ගානක් නෑ අපේ සෙතිනුට නාග. තමයන් නර්සරි යන්නේ චුට්ටෙක් නේ. ඉතින් සරුංගල් හදලා දුන්න කියලා තේරුමක් නෑලු. හරිද? ඉතින් කොල්ලට ෂොපින් බෑගයක් ගැට ගහලා නූලක දාලා දෙනවලු. මෙලෝ සිහියක් නැතුව ගේ වටේ දුව දුව ඕක හරිනවලු. අන්නේ සෙතිනෝ. ආදරෙන් ඕවත් එක

ஹாப்பி பர்த்டே கியானோனி, ஹாப்பி பர்த்டே டு யூ, ஹாப்பி பர்த்டே டு யூ, ஹாப்பி பர்த்டே அனே. ඉතින් සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙලා නිදුක් නිරෝගී සුව ලැබෙනවා. සුබ උපන්දිනයක් වෙන්න කියලා දිලීපට ආදරෙන් wish කරනවා. උතුරන් හරියනෝනි මහතෝ ජය වේවා. ගාලේ ලක්ෂ්මී අම්ම කතා කළා හරිද? හෙලෝ කියලා හෙලෝ එකෙන්නත් ටික වෙලාවක් ගියා. ඊට පස්සේ මොකද කරන්නේ? ඔහොම එකට උත්තර එන්නත් ටික වෙලාවක් ගියා. මට තේරුණා මොනා හරි කනගමන් තමයි කියලා. මං එහොම මොනාද කන්නේ කියලා. බණ්ඩක් කටිකක් තඹගෙන කනවලෝ. බණ්ඩක්ක බාගෙට තඹලා ලුණු ටිකක් දාලා කන්නකො පුදුම රහයි. අද මාළුයලා ඉගාවට හල තෙල් දාලා පරිප්පු හදලා බත් තිනවලෝ. මං ආවත් කවදෝද මං දන්නවා මුට්ටි ඉවර වෙනකම් හරි කවනවා කියලා. අනේ ආදරෙන් ලක්ෂ්මී අම්මම එකතු කරගන්නවා මේක මගින් ඔයාට පරිස්සමට ඉන්න ඕනි. ஓகே அப்ப அம்மா மினிமே சிந்து அஹன்னா குடும்ப கலிங் மங்க உங்களை மதா கிரணும் ஹேமா ஸ்பெடி நடகின ஃபேம்ஸ் ஆயகன் அஹன் ஃபேம்ஸ் ஆய கேல கியன்னே ஒயாண்ட பீரியட்ஸ் காலிட இன்ன சப்போர்ட்டிவ் பார்ட்னர் தை ஹிதன்னுக்கு இஸ்கோல யான நங்கி கினேக்னா මොනහරි ස්පෙෂල් ප්‍රැක්ටිසස් තියෙන දවසක් වෙන්න පුළුවන්. හරියටම එක්සෑම් දවසක් වෙන්නත් පුළුවන්. ඔය කවදට වුණා පීරියඩ්ස් හදුනොත් එහෙම අයෝ අද නොගිහින් ඉන්න තිබ්බනම් කියලා හිතෙනවනේ නේද? එච්චරට පීරියඩ්ස් කියලා කියන්නේ කායිකව සහ මානසිකව අපිව ව්‍යාකූල කරන කාරණාව. ඉතින් ඒ පේන් එක කොහොමද කියලා වෙන කෙනෙක්ට පැහැදිලි කරන්න අපිට වචනත් නැති තරම් නේද? ඉතින් කොහොම හරි අපිට මූණ දෙන්න වෙනවා ඩේ ටු ඩේ ලයිෆ් එකේ හැම දෙයක්ම කරගන්න වෙනවා පීරියඩ්ස් දවස්වලට. අනේ හින්ද තමයි ෆිම්ස් ඇයෝ ඔයාට උදව් කරන්නේ. ලීක් වෙන්නේ නැහැ, දෙකිරින උපරිම පහසුවක් දෙනවා. ඒ වගේම ගෙවන ගාන්ට අතිශය සාධාරණයි. හරිද? නිසා ඔයාට ළඟම ෆාම්සිකේ සුපර් මාකට් එකේ හැම නැත්නම් ග්‍රොසරි ෂොප් එකේ වුණා ෆේම්ස් අය නම කියලා නම බලලම අරගන්න. එතකොට පීරියඩ්ස් දවස් අපහසු අඩු කරගෙන පහු කරන්න පුළුවන්. ඒ වගේම තමයි විෂන් කෑ එක මම උගලන්ට ලස්සන දෙයක් මතක් කරනවා. ඔයා ඔයාගේ අක්ෂි සෞඛ්‍ය ගැන සැලකිලිමත්ද? අන්තිමට මැස් දෙක පරීක්ෂා කරගත්තේ කවද්ද? දැන් ඔන්න විෂන් කෑ එකයි නවලෝක හොස්පිටල් එකයි එකතු වෙලා ඔයා විරුවෙන් අරගෙන එන විෂන් කෑ වෝඩ් ප්ලේස් සෞඛ්‍ය සායනය ආයම පවත්වන්න කටයුතු සූදානම් කරලා තිනෝ. ඔයාට ඇස් පරීක්ෂාවක්, ඇස් පීඩන පරීක්ෂාවක්, හිගාවට රුධිර සීනි පරීක්ෂාවක්, රුධිර පීඩන පරීක්ෂාවක්, BMI දර්ශක නිර්ණය කරගන්න මේ ඔක්කොටම ඉඩ කඩ තියෙනවා මේ මාසේ 27. හරිද? 27 වෙනිදා හවස 2 ඉඳන් 7 වෙනකම් මේ chance එක වාට තියෙනවා. Board Place Colombo 7 කියන තැන තියෙන මිෂන් කියා ශාඛාවට තමයි එන්නේ. ඒ වගේම තමයි එනෝ යාට විශේෂ වටම් ගොඩකුත් ලබා ගන්න පුළුවන් තමයි තියෙනවා. ඇස් කන්නාඩි වෙනුවෙන් ඉතින් ඒ නිසා වෝඩ් ප්ලේස් විෂන් කෑයකට එන්න 27 හවස 2 ඉඳන් 7 වෙනකම් මේ සෞඛ්‍ය සයිනේ තියෙනවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දැන් වේලාව හවස 2:35.
3: වසර 27ක විශ්වාසනීයත්වය සමග රසයයි සම්ප්‍රදායයි එකට මුසුකොට ලොවටම රසය බෙදෙන සුසි කොබේකර්ස්. දැන් රසවත් ආහාර පාන කේටරින් සේවාව සමග විමසීම් 077 44 45 195.
4: හැමෝම බැහැගන්න. රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි.
5: මල්ලි, ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
4: කිරි, තේ, සීනි එක පැක් එකේනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
5: රත්ති ත්‍රීන්වන් පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
4: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
6: රත්ති ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරිතේ.
2: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940. මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි.
7: Wake up. Saturday Hormones Alpha Studio.
2: දවසටම ඕන කරන vitamins Alpha Studio.
7: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
2: රටේම තරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
8: Good morning.
7: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
9: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
10: ගින්දර හැන්දෑව
11: brought to you by
12: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
13: Fems අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
14: අඩු යදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 46 43 97.
15: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
16: Oh my god, this is original.
17: Nako
18: meka apilage gindara handava bro.
2: පාට වරුමක් ලැබෙනවා ජීවිත එකම එක දෙයක් වෙනස් කරගන්න. ඔයා මොනවද කරන්නේ? හරි, අපි බලමු අපි කටිය වුණාද දාලා තියෙන කමෙන්ට්ස් කියලා ෆේස්බුක් එක පැත්තේ. ලක්ෂිත රෝෂන අපි ලකි අය දාලා තියෙන කමෙන්ට් එක. අනේ අම්මේ, ඒක නෑ හිතාගන්න බෑ නංගි. එක්ක මෙහෙමත් හොඳයි, වෙනස් කරන්න ඕනේ නෑ. මේ වගේ රටක ඉපදිච්ච එකම මදෑ ඉතින් ආතල් ආතල් ආතල්. ආදරේ කොල්ලෝ, ආදරෙන් එකතු කරගන්න පරිස්සමට ඉන්න ජගත් චමින්දු කොල්ලෝ ඔලුව කසාගෙන තාම කල්පනා කරනවා. චන්ද්‍රිකා ආරියරත්න, චන්ද්‍රිකා ආරියරත්නගේ දුව භාෂිනී ආරියරත්න. හැ, අලුත් අම්ම කෙනෙක්. අනේ ආදරේ, යනේ ඒ ඇස්සේ කියලා තිනෝ කෙල්ලගේ අම්ම මට අමතයිද දන්නෑලෝ. අනේ පුතේ, දුවගෙන යමින් ඉඳන් මටත් සින්දුවක් දියන්ලෝ. ආදරේ ආදරේ ආදරේ, ආදරෙන් එකතු කරගන්න හැමෝම. ඊගවට ශ්‍රියානි නදීෂා, ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකා ප්‍රෙසිඩන්ට් කරන්න කියලා. හෑ, හොරි අනේ මේ, නැති කරදර ගෙයි අස්සේ දාගන්න එපායි. ඒ වයසක 100ට ඉන්න දෙන්න. රමණි සුවේදා, දන්නවද මගේ වස්තු කැටේ මම විදස් කරගන්නේ මම වගේමයි කියලා? බොක්කෙම උදව් කළා එනගන්න එක. මම බොකෙන් එගල දෙබොක්කෙල්ලු. ඒකම මද නේද? ඉගවට ලසන්ත කුමාරි කියන හිතා ගන්න බෑ කියලා. ඔහිනං ඉතින් වැඩක් නැහැ. අපරාධ වරම හිතාගන්න බෑ කියලා ඉන්න. දීපිකා, දීපා ගුණතිලක මගේ කේන්තිය පාලනය කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවලු. එහෙම මේ මොනවාද නේද කේස් ස්ටඩි එකක් කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද නේද? තමන්ගේ තියෙන අඩුපාඩු ඇත්තටම අපිට පේනවද? Thank you Kumari. Facebook එකේ comments ක දාලා තිනු කොටනවා. යනි කෝල් කරපු අයව මතක් කරන්න. සූර්යවම මුවන් පැලස්සේ ලියන රචයේ කතා කළා. එයා කියන ඔයාට වරමක් ලැබුණොත් ඊයේ ලෝකෙම යුද්ධ නැති වේවා, සාමය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවලු. වෙන්නම නැති දේනේ. ඇත්තට පුළුවන් වුණොත් ෂා. කුසුමාවතේ අම්ම කතා කරා බුරුල්ලම් දෙන්. අහන් ඉන්නවනේ. මට වරමක් ලැබුණොත් ප්‍රාර්ථනා කරනවා මම. මට කට පුරෝලා ආදරේ කියන ඔගොල්ලෝ කොහොම දවසක දැක ගන්න ලැබුණොත්. ඔව් ඔව්. ඇත්තටම මට වරමක් ලැබුණොත් මම ඉල්ලන්නේ ඒ දේ තමයි. මට ඕවද ෆෝන් කතා කරලා පුතේ කියලා කතා කරන ඔගොල්ලෝ කොහොම ආදරෙන් ඇස් දෙකෙන් දැක ගන්න තිබ්බොත්, හෙලෝ නංගී කියලා කතා කරන කොහොම, හෙලෝ අක්කා කියලා කතා කරන කොහොම දැක ගන්න ලැබුණොත් ඒ ඇති මහත්යෝ සන්තෝෂෙන් මැරලා යන්න.

දෙකයි විනාඩී 46යි විලව. වාදු ඉන්දියා පෙරලිකේ නිශාන්තය මවාගෙන ඉන්නවා. ඉන්දියා පෙරලිකේ වැඩ කරන කුම ලව. නිශාන්තය එක්ක මේකතු කරගන්නවා. Thank you so much. අහගෙන ඉන්නවට ජය වේවා. Hi, good afternoon. Vashi, komada? Dingak parakunai. Have I hatra vinakan gahangin nola? Ape wife vatsala do dehan saheshan mali nawe naye chamin naye especially oma mata adrin ekitu kire ganno kile kino. Adre kollo deka. Igawata mapala piyalla ay ahagin inno thank you. Mapala gaming ekitu kire ganna. Igawata dehivala nedimal Anderson road eke chandra stores eke chandra ay chandriya kaya wow. Sumadawala glassara sindrikak denne kila anuraya kino pusalla. එකතු කරගන්න. හයි භාෂේ ලස්සර සින්දුවකට එකතු කරගන්න ඇඹිලි පිටියේ මදු. මදු ආදරෙන් එකතු කරගන්න හැමද. ඊට පස්සේ හැලිගුරු චමින්ද මෝටර්ස් එකේ සෙට් එක බොස් චමින්ද සුදුබබා හෂණියාගේ කැමස එක යාලුව කුම කඩේ වැඩ කරන සනත් රසින්දු කුරුවිට කම්බුරාවෙන් බින්තේ මාලින්ද තනුෂ ශාක්‍යා විහාර කුට්ටපිටියේ නිලෝ සමන්ත මන්දාරා හුලංගස් දළු විචාරිකා රුවන් තරුෂි මැගිනන්දා ප්‍රියංගිකා සමන් පබ්ලිකේ කුම ඒ වගේම වර්ක්ෂොප් එකට බයික් හදාගෙන කුමලත් එකතු කරගන්න කියලා කියනවා. ජය වේවා. හයි භාෂේ සුබ දහවලක්. පුරුදු විදිහට අපිවත් සින්දුවකට එකතු කරගන්න. රේණුකා විශ්මි කවිඳු ඒ වගේම නිතහන කුම එකතු කරගන්න කියලා ජීබි ශාන්ත අයියා කැකද දුරින් කියනවා. ආදරෙන් එකතු කරගන්න. වාෂිනන්ගේ මම අජන්ත කම්පාර වෙරන් කැට ගුඩ ලස්සන සිංදුව කුණි මගේ හස්බන්ඩ් ජයල දුවගේ බබාල දෙන්න යහ ඒගාවට සියස් මේ කටිය මේකතු කරගන්න කියලා කියනවා. ජය වේවා. ඔයා හඳින් නේද වාෂි පුතේ ගාලේ රම්මනී අම්මා. අනේ මම හොඳින් ඉන්නවා. පරිස්සමින් ඉන්න. ආදරෙන් එකතු කරගන්නවා. මන් දෙකක් ආදරේ හරි. හයි ගින්දර භාෂේ අපේ චාමර ස්ටෝස් පනාපිටියේ කල්ලතර. චාමර තනුජා දෙන්නව එකතු කරගන්න කියලා කියන ඔහේ ආදරෙන් එකතු කරගන්න. අපි හැමෝම ඔයා වහගෙන ඉන්නේ ආදරේ කියලා. මොන රාගලින් චේතනා වෙන්නෝනි මෙසේජ් එක ගෙවලා තියෙන්නේ. ජය වේවා. භාෂේ අනේ මං ආසයි. මොකක්ද කියලා තේන්නේ කියලා පොඩ්ඩක් තේරුම් ගන්න අමාරුයි. භාෂ්‍ය බර්ත්ඩේ එකක් තියෙනවා. ස්පෙෂල් විෂ් එකක් දෙන්න මම ෂාන් ටේලර් සිකේ විජේගේ බර්ත්ඩේ එක කියලා කියනවා. හා හා විජේයා හැපි බර්ත්ඩේ ටු යූ. හැපි බර්ත්ඩේ ටු යූ. ජය වේවා. සුබ උපන්දිනයක් වේවා. හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන නියම එකක් වේවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස දෙකයි විනාඩි 53 වෙලාව අපලගේ ගෙදර හන්දෑව වහගෙන ඉන්න දෙවෙනි පැය තුන ඉවර වෙන්නේ යන්නේ. මේ පැයන්තිම සිංදු අහන කලින් මංගලට මතක් කරනවා කේදී රයිස් එකට අරගෙන එන ලීඩ 125 බයික් එක. වාසි කොමත් එක ලක්ෂික මිලාඩුවක් එක්ක වගේම තමයි පළවෙනි මා වාරික තුනම ලීසින් එකෙන් නිදහස්ව ලීසින් කම්පැනි එකට ආගෙවන්න ඕනේ කේදී රයිස් මෝටර් කම්පැනි එකෙන්ම පළවෙනි මාස තුනේ වාරික තුන ගෙවන මේ වාසි කොමත් එක පෙට්‍රල් ස්කූට් එකක් වගේ කරගන්න ඕන නම් තොග්ගව සම්රෙන්න කලින් ඉක්මනටම කේදී රයිස් මෝටර් කම්පැනි එකට කතා කරන්න ඕනි. මෙන්න ෆෝන් නම්බර් එක 077 406 43 97 077 406 43 94 කතා කරන්න ස්පෙයා පාර්ට්ස් ඕන තරම් දිවයින පුරාම ගන්න තියෙනවා. අලෙවි නියෝජිතින් දිවයින පුරාම තියෙනවා. අලෙවියෙන් පස්සෙ සේවාව තාති විශිෂ්ටයි. ඒ වගේම තමයි මේ ස්කූටි ඇවිල්ලා පෙට්‍රල් සුන්දර පවා දුවන නියමකක්. අනේ හින්ද තමයි අඩු පෙට්‍රල් ප්‍රමාණිකින් වැඩි දුරක් යන කවුරුත් කේඩී රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටෙඩ් වෙතින් නැරගෙන එන මෙන්න මේ පෙට්‍රල් ස්කූටි එක ඔගලගේ කරගන්නේ. ඉතින් මං කරනවා. එවගේම සුවනගල ආයුර්වේදයත් එක්ක මම ඔයගලන්ට මතක් කරනවා ෆැටි ලිවර් කියලා කිව්වහම එක පාට බය වෙලා ලොකුවට හිත කලබල කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම දන්නවා සමනින් පෞලි කෙනෙක්ට ඒ වගේ ලෙඩක් කියලා කිව්වෙන් පස්සේ නේද මුල්ලෝ පෞලක්ම කඩාගෙන වැටෙනවා. හැබැයි ඕක නිතරම සුව කරගන්න පුළුවන් සුවනගල මොනාද කියන්නේ ලිවර් බූස්ටින් කැප්සුල්ස් පාවිච්චි කරොත් එහෙම හරිද? මේ ඔක්කොම කමල් බන්දුල විරපිරුම වෛද්‍යතුමාගේ පූර්ණ අධීක්ෂණයත් එක්ක සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ තමයි නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම සෙවනගල හන්දිරාජ තෛලය ගැන මතක් කරනවා. හන්දිපත් කැකුමයි ඉඳගත්තුතින් නැගිටින්න බෑ, නැගිට ගත්තුතින් ඉඳගන්න බෑ නේද? ගොඩක් අය හරි බයයි. ඔය ගොඩක්ම විහාරස්ථානවලට හැම ගියයින් පස්සේ අපිට බිම ඉඳගන්න අමාරුයිනේ. ඉඳගෙන නැගිටින්න බෑ, වයස් ભેදයක් නැතුව අපිට හරියට කැක්කුම් තියෙනවා. අන්න ඒ වගේ දේවල් වලට සෙවනගල හන්දිරාජ තෛලය ගෙදර තියාගෙනම ඉන්න ඕනේ. ඒ වගේම තමයි සෙවනගල ජීව බල අම්ල පිත්ත සෝය. ආසයි සැරජාති කන්න, හැබැයි බෑ ගැස් රයිටීස්. ඉගාවට ආසයි පිටි ජාති දැක්කහම කන්න බෑනේ. අච්චාරු එහෙම කන්නම බෑ, අයෝ මට බඩ දැවිල්ල අල්ලන්න ගන්නවා කියලා ඉන්නවා. ඕක කීකී ඉන්න හොඳ දෙයක්ත් නෙවෙයි. එහෙම ලැජ්ජයි තෙක අනිතක ඕක නිට්ටවට සුව කරගන්න පුළුවන් කම තියෙන අපරාධ නොකර ඉන්නේ. ඉතින් ජීව බල අම්ල පිත්ත සුවය පාවිච්චි කරන්න පුළුවන් තව තව. අපේ දේශීය ආයුර්වේදය ආයුර්වේද උරුමය අපේ වෙදකම පාවිච්චි කළ කරපු නිෂ්පාදන ගොඩාක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කරනවා. ඔක්කොම යගේ අවශ්‍යතාවයට අනුව කතා කරලා ගෙන ගන්න පුළුවන්. 0747 3133 540 කතා කරන වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් ලා ගැන ඉක්මනටම කියන්නම්. අතේ තියෙන ගාන්ට ඔයාගේ බජට් එකට හරියන්න ඔයාගේ ඉඩමේ ඔයාගේ ඉඩමට ගැළපෙන්න ගේ හදාගන්නවන ඒකට ගැළපෙනම තැන තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. අවුරුදු 40කට වැඩි විශ්වාසයත් එක්ක තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් ලා ඔයාට මේ සේවාවන් ඔක්කොම අරගෙන ඉන්නේ. ඉතින් ෆීල්ඩ් එකේ එක්ස්පර්ට් කෙනෙක් ඉඳෙද්දී ඇයි අතන මෙතන ආයතන වලට ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නේද? ඒ හින්දා තමයි ඔගලන්ට කියන්නේ අද කාලේ වියදම් අනුව 150ක් වගේ මුදලකට කාමර දෙකක ගේකත් හදාගන්න පුළුවන්කම තියෙනවා කියලා කැදල් එන්ටර්ප්‍රයිසස් ලා කියලා තියෙන්නේ. ඇයියලව මුණගෙන ගහන්නේ. අනිතක තමයි සම්පූර්ණ ගේ වටිනාකම 150 නම් ඔය 150 එකපාර දෙන්න ඕනි නේ. ටික ටික ගෙවන්න පුළුවන් පොලේ රහිතව. හරිද? ඉතින් ඒ නිසා හැමෝගෙම හිතේ තියෙන ලොකුම හීනයක් තමයි ගෙයක් දොරක් Tamanටම කියලා හදාගන්න එක. ඉතින් ඒ හින්දායි හීනෙට යන පාර දැන් හරීම කෙටි. මෙන්න ෆෝන් නම්බර් එක කතා කරලා පේමන්ට් එකක් දාගෙන යලව මුණ ගැහෙන්න. එතකොට හිතේ තියෙන දෙගිඩියාවල් ඔක්කොම නැති කරගන්න පුළුවන්. 0744 390 3250 0744 390 3250 කතා කරන්න. එහෙම නැත්නම් අන්තිම ඉලක්කම එක විදිහට වෙනස් කරන්න. 0744 390 3250 එකේ නුනත් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: Effe Malupahen, Anu Hatarai Dashamaten, Gindara Handava Vidbashi.
1: Tarangayak Vitarak Nevey, Meka DJ Attack Ekak.
2: Non stop, remix, remake. එකට හැපෙන DJ blast එක
3: අංගා ගලේනේ ඉක්නා කුමරියේ
4: මෙනි අලින්නේ
1: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
2: net fm DJ night face to face Attack Show! Attack Show!
1: 1, 2, 3, let's go! Lanka Vilanga DJ Star in the Kamatinam. Oya DJ play karan pehadili video ak. Then mapita WhatsApp karan.
2: Binduai hatsi ekolhai anupahai anupahai anupaha. Net FM DJ Night. Face to face Attack Show!
5: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777 77 76 10 ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
6: සිහින් හැඩති නිරෝගිමත් ලස්සන සිරුරකට Vijaya Green Tea
5: ප්‍රබෝධමත් ජීවිතයකට Vijaya Black Tea
6: ඔබගේ ජීවිත කාලයත් එක කරන Vijaya Green Tea Bag සහ Black Tea Bag
5: නොවිනස්වන රසවත්ම රසය.
6: Vijaya Green Tea සහ Black Tea.
5: Vijaya Products. අපේ රසය රටේ සැමට.
7: හිමව් අරණ. ගුරු අමරදේව. ගීතාවලිය.
8: සංක දිනය. සශිකා නිසංසලා.
9: සුනීර සුමංගා.
10: නුවන්තිකා සේනාරත්න.
11: අමීෂ මිනෝල්.
12: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී. ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
13: Tickets mytickets.lk within. ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
14: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශක්කා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්
15: හැලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ

කියානු රෝමාන්තික මතක ස්මරණය. නේත්‍රාලෝක වෙසක්.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු.
1: ආ පැටියෝ කොහොමද?
2: සින්දුවක් අහනවද?
3: ඉදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
2: මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
5: Hey yo, yana yana hama tana anytime set when the flavor delakiri padamak. Welai ne gana danuwa.
6: Wasakala kiri fun ekak piri elakiri kiri.
7: Dan velawa 3:04.

0: இருக்கட்ட. ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: net news me pay රටකට pain pay අලුත් වන අලුත් pay විපස්සුම
4: අයිබෝන් මේ පැය රට තුට සමගින් මම අසංක. යතුරුපැදියකින් ගොස් කාන්තාවකගේ ගෙලබැඳි රන්මාල කොල්ලකා පලා ගොස් සැඟව සිටි කොල්ලකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ටාසයේ පොලිස් කණ්ඩායමක් විසින්. සැකකරු සන්තකයේ තිබී කොල්ලකන් රද රන්මාල 18ක් යතුරුපැදි දෙකක් සහ අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 17යි මිලිග්‍රෑම් 800ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. සැකකරු මහරගම මීගොඩ කොට්ටාව සහ මාළඹේ යන පොලිස් වසම්වලදී යතුරුපැදිවලින් ගමන් කරමින් සිටි කාන්තාවන්ගේ ගෙලබැඳි රන්මාල එලෙස කොල්ලකා පලා ගොස් තිබෙනවා. මිලගනෙත් නිවුස් පස්වරු 4ට.
0: net news මේ පැය රටතොට.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: දැයි නැන පහන් දල්වන සඳහම් සිතිවිල්ල.
2: තමාට සරණ තමාම පමණි. කොතෙක් බාහිරින් සහනය පැතුවද අවසානයේ ඒ උදාවන්නේ තමා විසින්ම තමාගේ සිත සාදාගැනීමිනි.
1: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මගවිවර කරන්නේ
3: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා. සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10ක වට්ටමක් දිනා ගන්න. 0710 297 399 0710 297 399
5: ගින්දර හැන්දෑව
6: brought to you by
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
8: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
9: අඩුවියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397.
10: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.

0: इतिहास से प्रथम वतावट लांके सुपेरी डीजे थारु मुहुनट मुहुन गेटना डीजे अटैक शो का
1: नेट एफएम डीजे नाइट फेस टू फेस अटैक शो अटैक शो
0: ලංකාව මුදන්න ඊළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
1: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show.
2: සෙලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0111 437 1250
0: දැන් හැමෝම ගන්නේ KD Rice Lead 1-5 Petrol Bike එක මිල රුපියල් 796500යි ලක්ෂක ඩිස්කවුන්ට් එකක් මුල් ලීසින් වාරික තුන අපි ගෙවනවා තොග්ගවසන් වෙනතුරු පමණයි KD Rice Motor Company Private Limited 0777 406 4397
3: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747 21 33 540
4: නේත්‍රාලෝක වෙසක්

0: பிரியட
1: ஓ சத்தனா வினாடி விசிறதுக்காக விழாவ அப்படி என்ன தானே ஃபிளாஷ்பேக் லாகே நான் ஸ்டாப்பிக்காக மிகா அந்த கலையங் கால் கருப்பு கட்டியாக்கினு வைக்கத்துக்குறேங்க கேகல்ல வகாதிவலி இந்திராணி அம்மா கதாக்கலாம் கங்குலிவாய் டானியவாய் டானியாகே அம்மாவாய் ஆதரின் எக்கத்துக்குறேன் கிளக்கியோ ஈகலு மாலு பேதல பறிப்பு அதுல கொலு மேலும் அதுல உண்ணு உண்ணு கேம கேவலோ மாலு வெதல பொல் சம்போலாய் பத்தோய் த்ராயினே தும்மேலட்டும் தூண்ணாத் பொல் சம்போலுனங்க அனிஹா ஆதரிங்க எக்கத்துக்குறேன் ஜாயமே வா ரமணியாக்கிறேன் ලීක් වෙන්නේ නැති ඇඳගෙන ඉඳ පහසු ගෙවන ගානට උපරිම සාධාරණයක් කරන සැනිටරි නැප්කින් එකක් ආතෝරනවා නම් ඒ ෆෙම්ස් ඇයුම තමයි මෙච්චර සාධාරණ පෑඩ් එකක් නම් මාකට් එකේ නෑ වෙළඳපළේ නෑ හරිද ඉතින් SLS ISO තත්ත්ව සහතික දෙකත් එක්කම එන ෆෙම්ස් ඇය ඉස්කෝලේ යන නංගිල වගේම ඔෆිස් යන ක්‍රවුඩ් එකට ගෙදර ඉන්න අම්මලට කාටත් ගැළපෙනවා ඉතින් නම් කියලා නම් බලලා ඕනම ෆාමසි එකක සුපර් මාකට් එකක ග්‍රොසරි ෂොප් එකක ගන්න තියෙනව අරගම අපි WhatsApp එකෙන් මෙන්න මේ කටිය වදාගමු මේ non stop එක හන්න යන්න නෝරෙලියන් මිලාන් මල්ලේ පුතා ප්‍රමිත කටිය වේගත කරගන්න කියලා කියනවා ජය වේවා භාෂා කියෝ අනිමවත් කියන්නකෝ මම සීදුවේ ෂෙසි හරිද මම කිව්වා අපි වැඩ කරන කමං ඔබ අහගෙන ඉන්නේ කියලා කියනවා නියමයි ජය වේවා ආදරෙන් එකතු කරගන්න රත්නපුරේ සුභාෂිනියක් කියනවා අහන්න උනේ නෑ මැනිකේ ගොරව ගොරව වහිනවලු අහපොයි එහෙනම් මාව නෑ හොට කමනේ පරිස්සමිටින් අහරද මටත් සින්දුවක් දෙන්නම් පරි කම්මලා අනුජ සුදු ඇතුළු කොමලම එකතු කරගන්න කියලා කියනවා ජය වේවා ආදරෙන් එකතු කරගන්න හයි භාෂියෝ ලස්සන්ට ප්‍රෝග්‍රෑම් එක කරනවා මට හැමදාම මාත් හැමදාම මෙත් තමයි අහන්නේ කියලා කියනවා මෙසේජ් කරලා බලනවත් නෑලු අද ජනිට මෙසේජ් එකක් දැම්මලු බලනවත් නෑලු අහපොයි කොමරිල්ලල් තිනෝ සින්නවා මම දෙන්න බලන්නම් ඒක තිනවද කියලා හරි කලුවක් ගිල නිලන්ති ආදරින් එකතු කරගන්නම් තැන්ක්යූ මෙසේජ් එකක් දැම්මට භාෂිය කොහමද හොඳින් නේද මමත් සින්දුට එකතු කරගන්න කියලා කියනවා ආදරේ කියලා ටෙක් ලක්ක කියනවා අනේ ආදරයෝනේ ආදරෙන් එකතු කරගන්නයි ඊට පස්සේ ඉන්දර නංගි අපිවත් සින්දු ටිකකට එකතු කරගන්න අපි අටියන්තට පීපල්ස් බැංක් එක ගාව ත්‍රිවිල් පාකිකි කොල්ල සෙට් එක මම ලසන්ත අපේ ටයිටනික් සලෝන්නිකේ ඉස්සරහා නේද තුෂාර අයියලගේ සලෝන්නිකේ ඉස්සරහා ලසන්ත අයිය වෙන්න ඕනේ මෙසේජ් එකක් කියවල තියෙන අපේ සෙට් එකම එකතු කරගන්න ඔයාගේ කටනම් මරලෝ හයර්ස් වැඩි වේවා ජය වේවා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දැන් වෙලාව හවස 3යි විනාඩි 30යි.
3: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
4: වසර 27ක විශ්වාසනීයත්වය සමග රසයයි සම්ප්‍රදායයි එකට මුසුකොට ලොවටම රසය බෙදෙන සුසිකෝ බේකර්ස් දැන් රසවත් ආහාර පාන කේටරින් සේවාව සමග විමසීම් 0774 44 95 195.
2: අලුතෙන කාටම මිලක් අසංකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0711 892 1767 කසාගල ව්‍යාපාරයේ වෙතින්.
5: රපුන්සල් වගේ මන්නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
7: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැතිබර දායකත්වය. මාතර ෆ්‍රීලැන්ඩ්.

0: ගල් පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතියේ දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ
3: කින්දර හැන්දෑවා
4: brought to you by
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
6: ෆ්‍රෙම්ස් අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
7: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
8: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33-540
3: කනට සැපට ගින්දර හැන්දෑවා විත් පාෂි අතිවිශේෂ රසවින්දනයට පමණයි
9: හවසතන විනාඩි 33යි වෙලාව. අපි ලගේ ගින්දර හැන්දෑවහන අන්තිම පැය භාගයේ විනාඩි තමයි මේ යන්නේ. හදබ මට කෝල් කළා මේ අපි බොරලස්ගම රන්දි ක්‍රාෆ්ට් එකේ විමල් ලංක. එයා අර පොඩි තැනකදී ෂොප් එක තියෙන ඉතින් ඒ නිසා මේ ගින්දර හැන්දෑවහනයි කියන ඒවා කනේ තිබ්බ වගේ කොමඩි ගම හගෙන ඉන්නවලු. එයාට හරි ආසයිලු මම දකින්න. හදබ එයා මේ ළඟදි වෙඩින් එකකට ගිහිල්ලා ඒත් එයා කල්පනා කරවලු අනේ මේ වෙඩින් එකකටවත් නේද වෙඩින් එකකදිවත් වාශිව හම්බ වෙනවනම් මට ගිහිල්ල වචන දෙකක් කතා කරන්න කියලා. අනේ අනේ අපි ඊට කලින් හම්බ වෙමු. හරිද? ආදරෙන් ආදරෙන් ආදරෙන් ආදරෙන් ඔව් එකතු කරගන්න.

Run, gala. Katie dan Scooty negelano nang mi kali tawai kiamu kali muko mahatyo rupiah laksayak mila adukan lo gelan telavena. Ewa gibet apa lease kag dalan nangane? Palevidi masa tu ne leasing company kete leasing wari kete no oyane we gewani Katie dan Scooty Company Private Limited. Sya. Mewa vihilu neve hariya. Mewa villa. Ettatuma wow kiyala hitena mara chance toga simithai hadama leader 1 to 5 KD nice leader 1 to 5 bike ekak thamai wata me vidihata me vasiya komai koma araganna puluwan kama thiyena meka petrol scooter ekak habai mataka thiya gana meka petrol suwandata pawa duwana niyama ekak ithin e nisa kawuruth ganna mokada adu tel pramanikin wedi durak yanna puluwan hinda samanya milawune rupiyal 796500 oke lakshaya kaduna කියන්නේ 696500කට ඔගලන්ට ගන්න පුළුවන් මාර කලින් කිව්වා වගේ පළවෙනි මාස තුනේ ලීසින් වාරික තුනත් ඔය නෙවෙයි ගවන්නේ KD Rice කිම්මයි වැඩි විස්තර දැනගන්න ඕනේ KD Rice Motor Company Private Limited ඩිකට කතා කරන්න පුළුවන් 077 46 93 97 ඔගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන් ඒ වගේම තමයි සෙවනගල ආයුර්වේදය ගැන මතක් කරන්න ඕනේ වාට සීනි නං අනම්මනම් පෙතිගිලින එකෙන් මොකද්ද වෙන්නේ සීනි නිකන් පාලනය වෙන එක විතරයි නේද හැබැයි තාවකාලිකව ඒක පාලනය කරා වුණාට මට අංස දෙයක් කන්න බෑ හැම වෙලම හරි බයෙන් ඉන්න ඕනි පොඩි හරි තුවාලයක් වුණොත් නේද ඒක ඊට වඩා බයයි තුවාල වලින් ජර්ම්ස් ගිහිල්ලා අපි දන්නවනේ නේද අපි ආදරය කරන කී දෙනෙක්ට නම් කරදර වෙලා තියෙනවද ඉතින් ඒ නිසා මම ඕගලන්ට කියනවා සීනි කියන්නේ සෙල්ලම් කරන්න ඕනි දෙයක් නෙවෙයි ඒ නිසා සෙවනගල මධුමේහ හරණී කැප්සියුල්ස් පාවිච්චි කරලා මට සීනි නැති කරගන්න පුළුවන් ඒ වගේම තමයි මේ දවස්වල හනහන කට්ටියට හෙම්බිරිසාව උන කැස ඇඟපතට දෙන්න ගන්න ඔය ඔක්කොටම දිව්‍යමය ඖෂධයක් තමයි සෙවනගල මධුකා කැස්සට පැනිය වාට ෆැටි ලිවර් නම් සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල්ස් පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම තමයි බඩ පිපිල කැක්කුම දානවනම් කැමති කිසිම ඇපිටයිට් නැත්නම් බඩ අජීර්ණයි වගේ නම් සෙවනගල සමෝධිගම් පාවිච්චි කරන්න. ඒත් ඇතුළු සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ තව බොහෝ දේවල් නිෂ්පාදනය කරනවා. ඒ හැම දෙම වට කතා කළ විස්තර දැනගෙන ගෙන ගන්න පුළුවන්. මෙන්න නම්බර් 1. 047 31 33 540 කතා කරන්න වැඩි විස්තර දැනගන්න. හරි. අපි යමු කටයුතු එකතු කරගන්න. WhatsApp එකට තමයි යන්නේ. හයි භාෂිනගේ මම ඉබගමේ නුවන් අයියා. නුවන් නයින් වර්ක්ස් එකෙන් තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ. ගොඩ දවසකින් මෙසේජ් කරන්න බැරි වුණාලු කොහොමද ආන්ටි කියලා අහනවා මම හොඳින් ඉන්නවා. මම හිතනවා නුවන් අයියා අතල කොමලත් හොඳින් ඉන්නවා කියලා. කොමාරි නුවන් මහින්ද ඊට පස්සේ වයිෆ් ප්‍රියංගේ දුව යනුල්ලි ඉෂිකා පුතා ඉක්ෂේක ඉකේෂ වසන්ත ඉකේෂ මේ වයි ෆුල් ස්ටොප් කමානම් මනන්නේ. ඒ හින්දා සිදුවන අපහසුතාවයන් ගැන සමාවෙන්න. වසන්ත අයගේ ෆැමිලිකේ ඔක්කොමයි සුගන්ධගේ ෆැමිලිකේ ඔක්කොමයි නාමල්ගේ ෆැමිලිකේ කට්ටිය අපි ඉගාවට තරංග මේ කට්ටිය මේකත කරගන්න කියලා කියනවා. ජය වේවා. Good afternoon, Bashinangi Jaya Veva kela message ekak kevala thiyenawa. Tibbatu goda Nadisha ka yalu okkoma tek ekata kiri ganna.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස 3:47. අනේ මට යන්න වෙලාව ඇවිල්ලානේ. අදට යන්න. අපව හෙට එන්න හරිද? හරි. එක දිගට ඔගලන්ගේ කන් දෙකට නිවනක් කොන් නැතා සවාවින්න ඉතින් ආදරේට ටිවී ඔක්කොම මැට්ට යන්න කලින් ඇත්තරමෝ දෙයක් මතක් කරන්න තියෙනවා. අපි මේ හිනා වෙලා මොනා කරලා හිටියා. ඇත්තටම ජීවිතේ සැනසීමක් නම් ලැබෙන්නේ පොඩ්ඩක් පන්සලකට එහෙම නැත්තම් අපේ ආගම අනුව පල්ලියකට කොපිලකට ගියාමනේ. බෞද්ධයින්ට නම් උතුම් පෝය, වැදගත්ම පෝය හොන්න ළඟ ළඟ එනවා. අපේ උතුම් බුදුරජාණන් වහන්සේගේ ප්‍රදීම බුදුවීම පිරිනිවන් පෑම මේ තෙමගුල සිහි කරනවා අපි වෙසක් පොහොය දවසේදී. ඉතින් වෙසක් පොහොයට අපි ආදරෙන් ආරාධනා කරනවා 2023 වර්ෂයේදී වගේම එන්න අපි යමු කූරගලට. කූරගල විශේෂ නේත්‍රාලෝක වෙසක් මංගල්‍ය පවත්වන සියලු කටයුතු ලහි ලහි සූදානම් කරන ගමන් තමයි තියෙන්නේ. පොහොය දවසේ ශ්වේත පූජා පින්කම් මාලාව උදේ 6ට සිල් සමාදන් කරවීමෙන් ආරම්භ වෙනවා. ඉතින් මේ සියල්ලම මනුපහින 9.8 නෙත අහගිනින් ඕගලන්ට සජීවීවම ශ්‍රවණය කරන්න සීල සමාදානයට නිවසේ ඉඳන්මත් එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මතක් කරනවා ඉඩකඩක් තියෙනවා නම් කූරගලට නැවිත් ඉන්න එපා. හරිද? පූජනීය මහින්ද හාමුදුරුව, වල්පොළ ගෝතම හාමුදුරුව, කුට්ටිකුලමි ප්‍රේමාලංකාර හාමුදුරුව, පූජ්‍යපාද මොළමුරේ සුජාත හාමුදුරුව, පූජ්‍යපාද භගවන්තලාවි රාහුල හාමුදුරුව, පූජ්‍යපාද මහබලංකුලමේ ගුණරත්න හාමුදුරුව, වෙසක් පොහොය දවස වගේම තමයි ඊට පහුවදා ධර්මදේශනාවලට වැඩම කරවන්න අපි සියලු කටයුතු සූදානම් කළේ. තිනිතින් පොහොය දවසේ 10 ඉඳන් පහුවෙනිදා උදේ 6 වෙනකම් ලෝතුරු අරණ සනරාමරු රාත්‍රී ධර්මදේශනාව ශ්‍රවණය කරන්න ඔගලන්ට පුළුවන්කම තියෙනවා. ඒ වගේම කූරගලට ඉන්න ඔබට වටිනා ධර්ම ග්‍රන්ථයක් නොමිලේම ලබා දෙන්නත් කටයුතු සූදානම්. ඒ වගේම විචිත්‍රව තාලෝක රටායකර නේත්‍රාලෝක විසක් කලාපය ක්‍රියාත්මක වෙනවා. විසක් තොරණ ලස්සන පහන් කෝඩු මේ වගේ ගොඩාක් දේවල් දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම කූරගල සුගන්ධ කුටියේ වැඩවාසය කරන ධාතුන් වහන්සේ ඔබ නෙත් තුළින් දැක වන්දනා කරන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේ මේ උත්තම ධාතුන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජා පවත්වන අවස්ථාවක් ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. රංජිත්‍ර තමයි ඒ වෙනුවෙන් කතා කරන්න ඕනි ඉඩක් වෙන් කරගන්න. මෙන්න නම්බර් එක 0777 6676 6676 කතා කරන්න. මේ පාර වෙසක් පොයින්ට් අපි ආයෙමු කූරගල යමු. හරි, යන්න කලින් වට්ස්ඇප් එකේ ගොඩාක් කටි ඉන්නෝ. එකතු කර ගම ගින්දර භාෂේ හපුතලේට නම් වැස්සත් නෑ ඌවත් නෑ, ටිකක් සීතලයි කියලා කියනවා. ලකි හෝම් ස්ටේ අප බ්ලැක්වුඩ් හපුත්තලේ සිංදු හනුක්කුමලම එකතු කරගන්න සේනාය ඉගාවට ටිමි කලුකොල්ලා මේකල රහා මාල ඩෙවල් එකක් හදනවාලෝ. මටත් තෝනි උන්නු උන්නු බත් එකක් එක්ක නේනෝද ජය වේවා. මේ ගින්දරි අපි තාම අහගෙන ඉන්නේ. හරිද? ලස්සන සිඳුව කෝණී බෝකුන්දර 10 කනුවේ මංගලි ෆැෂන් ඇන් ගාමන්ට් එකේ සාලිය මංගලි ශ්‍රන්ති සංජීව මහේෂ් ලක්මතු මදුවන්ත කටිය මාදරින් එකතු කරගන්න. අපේ ලලිත් සොයිසංකර් අනි ආදරින් ඔවත් එකතු කරගන්න. බදුල්ල කෝටිගුඩ ගීතිකාකගේ මෙසේජ් එක අපිවත් එකතු කරගන්න. ආදරණීය හස්බන්ඩ් අසංක පැටව දෙන්න සෙඩු චෙඩු අම්මා ශීලා තාත්තා ජයන්තේ ගාමට මහියංගනේ අම්මා මල්ලි නංගි නංගිගේ පැටව දෙන්න අකිගේ ෆැමිලිකේ ඔක්කොම මල්ලිගේ ෆැමිලිකේ ඔක්කොම ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ පිටබැද්දට සුජීත් තිලිනි නංගේ ඉස්සරු අය කැටිය මේකත කරගන්න කියලා කියනවා. ඔකේ ආදරෙන් එකතු කරගන්න. හයි සදු මිහට නම් ගින්දර වගේ කියලා කියනවා. අම්පාරට වාහින් නැද්ද? තිවංග සම්පත් ආදරෙන් එකතු කරගන්න. ලස්සන්ට වැඩේ කරනවා අපි මුරුන්තුඩුවෙන් රොෂාන් ශාමාෂ් සෙනුක රුක්ෂිකායික ලක්ෂ්මන් ජයවේවා. විජේ තලපතිට හුඹට නිගන්න ලැබුණු තින් ඇතිලු වරමෙන් කොමාර අපි තාල වහගෙන ඉන්නේ ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන්ස් ගම් පහ අවව තුරන් හරියන්න ඕනේ කඩු ගන්නාවේ දඹකට ලාල් අපි දැන් නැතාගෙන ඉන්නේ මගේ වයිෆ් කාන්ති සුදුදුව ෂනෝෂි එකතු කරගන්න කියලා කියනවා අදරින් එකතු කරගන්න තව මෙසේජස් නම් ගොඩාක් තිනෝ සමා වෙන්න කියව ගන්න බැරි වෙනවට වෙලාව මදිනේ හැබැයි මං ඔගලකුට මාදරි මේ නම් කියන්න බැරි වුණ ඔයාට හිටා දවල් එක වෙනකොට මෙසේජ් එකක් දාලා තියන්න අද කියන්න බැරි වුණා නම් කලින්ම මෙසේජ් එකක් කියවන්න

0: वितरक नवे देखो डीजे अटैक का
1: नॉन स्टॉप रीमिक्स रीमेक एक हैप्पीनर डीजे ब्लास्टिका
0: रेडियो इतिहास से प्रथम बतावटा लांकेय सुपेरी डीजे थारु मुहुनट मुहुन गेटना डीजे अटैक शो एका
1: Net FM DJ Night Face to Face Attack Show Attack Show
0: 1 2 3 let's go Lanka umadanna vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna
1: Binduway 711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show
2: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර ගුවන් දූපත පින්බිම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි. අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: Yes, fortune soy.
4: Alutma rasaguna api vibe ekata set vela.
2: Kemathima vidiyakata oonama velawaka me fortune soy.
5: Hello. Hello. Hello. Mata hanu godak dewal thibunata. Eyata kiyanna mukuthma thibila naha.

0: ಜಾರ್ಜಿಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: ಅಪ್ಪಮ್ಮನ ಪಿನಕಟ ಮಗ ಪಾದನ ಮೇ ಮಿಹಿಪಿತ ಪವತ್ವೆನ ಅಸತಿಸ ಮಹಾಪುಣ್ಯ ಕರ್ಮಯ ಶ್ರೀ ಅರಣ ವಿಹಾರ ಸನ ರಾಮರ ರಾತ್ರಿಯ
0: ಅಸಮ ಸಮ ಸರ್ವಜ್ಞತಾ ಮಹಾಜ್ಞಾನ ಪೂಜಾವ
1: ಮೈತಿಹ ಸೆನಸುರಾದಾ ವಿಸಕ್ ಪುನ್ ಪೋದಾ ಐತಿಹಾಸಿಕ ಕೂರಗಲ ರಾಜ ಮಹಾವಿಹಾರ ಸ್ಥಾನೇದೇ
0: ಸರ್ವ ರಾತ್ರಿಕೋ ಪವತ್ವೆನ ಮೆಮ ಪರಮ ದುರ್ಲಭ ಪಿನ್ ಕಮಟ ಸಾ ಸಂಬಂಧವೇ ඔබත් අපරිමේය සැපයකට මග පාදා ගන්න.
1: මෙහෙවීම පූජ්‍යපාද මාපලකම සුසිල වංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.
0: දීපව්‍යාප්ත විකාශය එදින රාත්‍රී 10 සිට නෙත්‍යෆෙම් ඔස්සේ සජීවීව.
1: සමකාමී විකාශය නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකා ඔස්සේ සජීවීව.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: Hey yo, යමේන හැමතැන anytime fit වෙන flavor දෙලකිරි පදමක්. වෙලයි නේ ගන දනුවා. මලේ වසකල කිරි fun එක පිරි එලකිරි කිරි.
4: සුබ සන්දේවක්. හවස 4යි දැන්.

0: නැත්නම් මේ පැයි රටතොට ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: නැත්නම් මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සුම
4: අයිබෝවන් මේ පැය රටතොට සමගින් මම තරංග තලංගම් පොලිසිය විසින් හතරදන් ගොඩගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මතයි. පසුගිය 18 වෙනිදා බතරමුල්ල රණවිරු ස්මාරක ඇසල ඇති බොනසන්සුන් තත්වයට දාලව ප්‍රකාශයක් ලබා දීම සඳහා විමල් වීරවංශ මහතා අද උදෑසන තලංගම් පොලිසිය වෙත කැඳවා තිබුණා. ඒ දේවි මල්විර වංශ මහතා තලංගම් පොලිසිය මගින් අතරන් කොටගෙන අද පස්වරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කෙරුණා. මෙම නඩුව ලබන අගෝස්තු 25 වනදා යලි කැඳවීමට නියමිතයි. මිලඟනෙත් නිවුස් පස්වරු පහට.
0: net news bpay rotatota

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: දැයි නැන පහන් දල්වන සදහම් සිතිවිල්ල
2: ඇවිත් යන්නටා මේ සංසාර ගමනේ අතරමක හමුවන සියල්ලන්ම සතුටින් තැබීමට උත්සාහ දරන්න. ඒ ඔබේ සතුට වේ කොතැනකදී හෝ ඔබටම හමුවනු ඇත.
1: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
3: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා. සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10ක වට්ටමක් දිනා ගන්න. 0810 297 399 0810 297 399
5: හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
6: කැඩුව දැම්මක් කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
5: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
7: ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

සුබසන්දාව කවස හතරයි විනාඩි 9යි වෙලාව අපි හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ අලුත් සතියක. ඉතින් කොහොමද සඳුද අවසේ හවසාරු වෙරිටි කිවර කරලා ඉවල් වලට යන්න ලෑස්ති වෙලා ඉන්න ගමන් එමන් නැතන් තාම වැඩ ගොඩක් අස්සේ හිර වෙලා ඉන්න ගමන් ගෙදර වෙරිටි කිවර කරලා පොඩ්ඩක් නිදහසේ තේකක් බොන ගමන් මාව අහගෙන ඉන්න ඔයාට අලුත් සතිය පටන් ගන්නකොටම හවස්වරුවේ ලස්සනම සින්දු අහන්න තියෙන පැය දෙක තමයි පටන් අරගෙන තියෙන්නේ. කතා කරලා මෙසේජ් කරලා ඊට පස්සේ Facebook එකේ wall post එකේ comment කරලා ගන්න නොදන්න හැමෝම මේ පැත්තෙන් time එක තමයි මේක. ඒ නිසා 0711 95 95 95 නම්බර් එක තියෙනවා අපිට WhatsApp එකේ ඇති තරම් මෙසේජ් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉරිදා දවසට අපි හම්බ වෙන්නේ නැහැ නේ. එන්සයි තින් දවසක දේවල් හරිද දවසක නෙමෙයි දවස් දෙකක විතර දේවල් අපිට කතා කරන්න තියෙනවානේ. ඒ නිසා වාට ඕන තරම් මෙසේජ් කරන්න පුළුවන්. හවස 6 වෙනකන් වාට 0711 95 95 95 නම්බර් එක තියෙනවා. ඉතින් ඒ නිසා අපි මෙසේජ් කරන ගමන් සින්දු අහන ගමන් නේද කොච්චර දේවල් කරන්න තියෙනවද. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ පැතර ඇවිල්ලා ඉන්න මතක් කරන්න එපා. කෝල් එකක් ගන්නවා නම් හොට්ලයින් නම්බර් එකට ටග්ගල කෝල් එකක් ගන්න. අද Facebook live එකක් එනවා. හරිද? අද පොඩ්ඩක් සතිය පටන් ගන්නකොටමනේ කට්ටිය පොඩ්ඩක් ලෑස්ති වෙලා තින්න නිසා ඔබ Facebook live එකකින් මං හම්බ වෙන්නත් බලාගෙන ඉන්නවා. ඉතින් එන්සන් FM official Facebook page එක like කරලා follow කරලා තියාගන්න. Okay? Right. අපිට නම් වැඩ ටික පටන් ගන්න තියෙන්නේ. ඔයාලට මතක් කරන්නම තියෙන දේ තමයි දැන් ඔයා දන්නවනේ Net FM DJ night එක මේ දවස්වල සෑහෙන කට්ටියක් අහනවා බලනවනේ. අන්න ඒ නිසා තමයි ගොඩක් අය අපෙන් අහලා තියෙනවා. අසා අපිට බැයිද Net FM DJ night එකට play කරන්න. අපිට කොහොමද chance එකක් හම්බ වෙන්නේ කියලා. අන්න ඒ නිසාම තමයි අපි ඔයාලට පහුගිය දවස් කීපෙම මතක් කරේ Net FM DJ night එකත් එක්ක ඔයාලට set වෙන්න දැන් chance එක තියෙනවා. ඒ තමයි අපි අලුතෙන්ම අරගෙන එන Net FM DJ night face to face attack show එක. ඒ කියන්නේ මුහුණට මුහුණ ලංකාවේ ජනප්‍රියම ඒ වගේම දක්ෂම ඔයා ලංකාවේ අස්සක මුල්ලක කොහේ හිටියත් ඔයා දක්ෂයි නම් වැඩකාරෙක් නම් ඔයාලට chance එක දෙන්න අපි අරගෙන එන අලුත්ම concept එක තමයි Net FM DJ night face to face attack show කියලා කියන්නේ. ඒ කියන්නේ තරඟකරුවන් දෙන්නෙක් මුහුණට මුහුණ DJ play කරනවා. එතකොට ජයග්‍රහණය කරන හරිද වැඩිම මනාප සංඛ්‍යාවකින් ජයග්‍රහණය කරන කෙනාට අපි සූදානම් වෙලා ඉන්නවා ජයග්‍රහණය ලබා දෙන්න. ඉතින් නිසා ඔයා මේකට අයදුම් කරනවා නම් ඔයාලට අපි පහුගිය දවස් ටිකෙන් මතක් කරා වගේ අපේ Facebook එකේ wall post එකකුත් දාලා තිනවා. ඊට පස්සේ ඔයා අපි වහගෙන නම් ඉන්නේ මේ වෙලාවේ ඔයාට පුළුවන් 0711 95 95 95ට හරිද ඔයා play කරන පැහැදිලි වීඩියෝ එකක් quality audio එකක් quality video එකක් මේ පැත්තට එවුවා නම් ඔයාලට පුළුවන් Net FM DJ night face to face attack show එකට එකතු වෙන්න. හරිද? ඒ නිසා මේ chance එක miss කරගන්න එපා. ඔයා දන්න දක්ෂ DJ artist line ඉන්නවා නම් players line ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ ගැන දැනුවත් කරන්න. හරිද? Right. අපි වැඩේ පටන් ගන්න තමයි හදන්නේ. හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. තේන්සයි ටිකක් මතක් කරලම සින්දුවකට ගියාම අපිට ටිකක් වැඩිපුර වෙලා සින්දු අහන්න පුළුවන් නේද? Right. ඒ නිසාම තමයි මම මේ වෙලාවේ ඔයාලට මතක් කරන්න හදන්නේ. දැන් සාමාන්‍යයෙන් හරිද? මං ඔයාලට නිතරම කියන දෙයක් තමයි නිරෝගීව ඉන්න ඕන. මොකද අපි ටාගට් එකක් තියාගෙන වැඩ කරනවා නම් හරිද අපි මහන්සි වෙනා එනං අපිට අපේ නිරෝගීකම ගැන හොයන්න බලන්න වෙලාවක් නැහැ කියලා අතහැරලා දාලා ඉන්නවා නම් ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක් නේ. ඔය සමහර වෙලාවට හිතන්නේ නැතුව එකපාරට ලෙඩ රෝග හැදෙන්නේ. අපි ඒක ගැන ලොකු අවබෝධයකින් ඉන්න නිසා නෙමෙයිනේ. දැන් හිතන්නේ එකපාරට මොකක් කරලා ලෙඩක් දුකක් හැදෙන්න කලින් හරිද ඒක චෙකප් එකක් කරලා හරිද පැහැදිලිව කලින් දැනුවත් වෙලා හිටියා නම් ඒකට අවශ්‍ය ප්‍රතිකාර කරලා රෝගී උත්සන්න වෙන්න කලින් අපිට අඳුනාගෙන ප්‍රතිකාර කරලා මේ රෝගේ නැති කර ගන්න පුළුවන් නේද? අන්නේ නිසා තමයි මම ඔයාලට කියන්නේ නිරෝගී පුද්ගලයෙක් වුණත් අඩුමතරමේ මාස 6කට සැරයක් තමන්ගේ ෆුල් බඩි චෙකප් එකක් කරගන්න ඕන නේද? ඔයාට මේක මොකක්ම හරි නිසා ඔයාගේ කාර්යබහුල ජීවිතේ නිසා ඔයාට මිස් වෙලා තියෙනවා නම් දැන් ඔන්න ඔයාට අවස්ථාව තියෙනවා විෂන් කෙයා එක නවලෝක හොස්පිටල් එකකට එකතු වෙලා ඔයා වෙනුවෙන් අරගෙන එන විෂන් කෙයා වෝඩ් ප්ලේස් සෞඛ්‍ය සායනයට එකතු වෙන්න. ඒ කියන්නේ වෝඩ් ප්ලේස් එකේ තියෙන විෂන් කෙයා ශාඛාවට ගිහිල්ලා ඔයාට පුළුවන් මේ සෞඛ්‍ය සායනයට සහභාගී වෙන්න මේ මාසේ 27 වෙනිදා. හරිද? ඇස් පරීක්ෂාව ඊට පස්සේ ඇස් පීඩන පරීක්ෂාව ඒ වගේම රුධිර සීනි පරීක්ෂාව ඊට පස්සේ රුධිර පීඩන පරීක්ෂාව ඒ වගේම BMI දර්ශක නිර්ණය මේ වගේ දේවල් ඔයාලට නොමිලේම පරීක්ෂාවට ලක් කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා අමතක කරන්න එපා මේ මාසේ 27 වෙනිදා දවල් දෙකේ ඉඳලා රෑ 7 වෙනකන් ඔන්න කොළඹ 7 වෝඩ් ප්ලේස් වල තියෙන විෂන් කෙයා ශාඛාවට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ පරීක්ෂාවන් සියල්ල කරගන්න. ඉතින් ඒ නිසා ඔයාගේ ඇස් සෞඛ්‍ය රැකගන්නවා වගේම ඔයාගේ සෞඛ්‍ය පිළිබඳ මොනවාම හරි ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා නම් ඒ පිළිබඳව දැනුවත් වෙන්න මේ දවසට අනිවාර්යෙන් යන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම මේ මාසේ 27 වෙනිදා මේ පරීක්ෂාවන්ට එකතු වෙන ඔයාට, ඒ කියන්නේ මේ වැඩසටහනට සම්බන්ධ වෙන ඔයාට හිතාගන්න බැරි තරම් විශේෂ දීමන වට්ටම් රැසක් හරිද ඔයාගේ ඇස් කණ්ණාඩි වලට, ඊට පස්සේ රෝග
පරීක්ෂාවන්ට මේ හැමදේටම ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ chance එක miss කරගන්න එපා. vision kia workplace තියෙන සෞඛ්‍ය සායනයට යන්න අමතක කරන්න එපා. මේ මාසේ 27 වෙනිදා මේක ඔයාලට අරගෙන එන්නේ vision kia එක්ක නවලෝක රෝහලකට එකතු වෙලා තමයි මේ වැඩසටහන අරගෙන එන්නේ. ඉතින් ඒ නිසා මාව අහගෙන ඉන්න ඔයාලට මුලින්ම මේක ගැන මතක් කරලා ලස්සන සින්දු ටිකක් එක්ක හවස 6 වෙනකන් මාතෙක ඉන්න chance එක තියෙනවා. දන්නවනේ මම DJ Azhar.

සුබසන්ධ්‍යාවක් හේවා ඩීජේ ආසා අපේ චූටි පුතා රයෝන් සින්දුවකට එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා රයෝන් ඊට පස්සේ මේ වෙලාවේ සිනලි තිනුලි පවුලේ ගට්ටියම්ම වහගෙන ඉන්නවා කියලා මට ආරංචියක් ආවා Thank you ජය වේවායි වගේම හයි කොහොමද ආසා අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ මට සඳලි තමයි මැසේජ් කරලා තියෙන්නේ Thank you සඳලි ආ උදේ පාන්දර මැසේජ් එකක් දාලානේ හරිද ඔහොන තිස්සපුර නිලන්ත මේ වෙලාවේ සුබසන්ධ්‍යාවක් වේවා ආසා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් කරලා තියෙනවා අද ලස්සන ළමයි වැඩි මේ පැත්තට ඇවිල්ලා නදීෂිකා හයි කොහොමද රුවන්වැල්ලෙන් මා වහගෙන ඉන්නවා කියලා තිනවා Thank you උදාර විදිහට මැසේජ් කරපු සෙට් එක මුලින්ම සින්දුවකට එකතු කරගෙන මේ පැත්තට යන්න හදන්නේ තාම ඔයා මැසේජ් එකක් දැම්මේ නැත්නම් අද 6 වෙනකම් වෙලාව තියෙනවනේ 0711 95 95 95ට ටග්ගල මැසේජ් එකක් දාන්න

0: Halsa Hadaray, binali bisi Hadaray.
1: Hangi akvitrak ne bey? Baker, DJ, attack the cock.
2: Non-stop, remix, remake. Ekatta happena DJ blast ekak
3: anga galene igna kumariye
1: radio itihase prathama vatavata lankaya superi DJ taru muhunata muhuna gatana DJ attack show eka
2: net fm DJ night face to face Attack show.
1: Attack show. One, two, three, let's go. Lanka DJ star in the Kamatinam. Oya DJ play karana pehadili video ak. Then maapita WhatsApp karana.
2: Binduai hatsi ekolhai anupahai anupahai anupaha. Net FM DJ night. Face to face attack show.
4: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනඩි තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
5: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
6: අනුත්තන කඩම මිලක් කසකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසකල ග්‍රීන් සුපර් කසකල සමූහ ව්‍යාපාරය වෙතින්
7: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්
8: මන් රපුන්සල් දනන කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා පේර ගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
10: මාසෙ මැද මෙච්චර බඩු ගන්නෙ කොහමද ලොතරැයියක් වත් ඇදුනද මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි
11: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්
12: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න 0112125125 මතන්න BYD කරුසරු කොන්දේසි සහිතයි.
13: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
14: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
15: මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
16: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
17: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
18: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
19: ක්‍රිස්ටිනා කෝටින් හනයි තනියට වෙකම කාන්දා නියෝජනය හනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉන්න අපේ පෘථුවිය දකිද්දි ඔබන්ට මොනවද හිතුනේ?
18: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
17: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
16: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
18: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
15: Brought to you by
6: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mula Gampola Kasagala Samuha Vyapare Vetin
2: Prime Kalura Abhimanavat Kaluterin Sial Sapiri Nivasa Samuhayata Obat Ekathu Wenna Adama Katha Karanna 13:22 ට Prime Lands
6: Sadaharita Vivasayita Sineeta Adalak Sadakalika Ayojanayak
4: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
13: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10
2: FM

0: Hatera Aten, Sindu Ehenä, Net FM, Hatera Wade.
1: හවස 4යි විනාඩි 34යි වෙලාව. අපි Facebook live එකක් ඇවිල්ලා ඉන්නේ. කියන්නෙම නැතුව එකපාරට ආවදී පොඩ්ඩක් ආව කන්ෆියුස් උංග බංග කරලා ගන්න ඕනේ හන්ද. හරිද? හැබැයි උනට අප්සරා මේ වෙලාවේ live එකට ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ ඉෂාරා කරුණාරත්න ඉන්නවා. හයි කියලා දිනවා දෙන්නම. හයි කොහොමද? රයිට්. තාම ඔයා මේ පැත්තට ආවේ නැත්නම් ටග් ගාලා Net FM official Facebook page එක like

කල ලෝකල ලයිව එක පැත්තට සෙට් වෙන්න ඕනේ. හරිද? ඔයා ලයිව් එකට එනකන් මම ලයිව් එකේ ඉන්න කට්ටියට ඊට පස්සේ මම වහගෙන ඉන්න කට්ටියට මතක් කරන්න හදන්නේ. සාමාන්‍යයෙන් ගයක් හදනවා කියන එක ඔයාලටයි මටයි දෙන්නටම තියෙන හීනයක් නෙනේ. ගොඩක් කලාවට අපි සල්ලි ටිකක් හම්බ කරලා අපේම කියලා තැනකට යන්න අපි මාර ආසයි. හරිද? වියදම් කරන හදන ගියේ සාමාන්‍යයෙන් කෙනෙක්ට ආස හිතෙන විදියට. හරිද? අද කාලේට ගැළපෙන විදියට අති නවීන තාක්ෂණයත් එක්ක නේද? දැක්ක ගමන් කෙනෙක් ශාමාරු ගයක් මේක නියමයි කියලා කියන්න හිතෙන විදියට හදාගන්න තියෙනවා නම් ඒක අපි ගොඩක් මාස දෙයක් නේද? ඉතින් අන්න ඒ නිසාම තමයි අපි ගයක් හදනකොට ගෙදරට ගේන ගෘහ භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ, අනම් මනම් හැමදේම අද කාලේට ගැළපෙන විදියට ගෙදරට මැච් කරලා ගේන්න, ඊට පස්සේ ලස්සනට තියාගන්න, ගෙදර ඇතුළේ ලස්සනට තියාගන්න අපි උපරිම ට්‍රයි කරන්නේ අන්න ඒ නිසානේ. හැබැයි ඒ වුණාට ගොඩක් අයට මිස් වෙන දෙයක් තමයි සාමාන්‍යයෙන් ගෙදර වහල ලස්සනට තියෙන්න ඕන කියන එක ගොඩක් අයට මිස් වෙනවා. හරිද? ඕක දන්න කියන කට්ටිය කරන්නේ වහලට කලර් රූෆින් ෂීට් එකක් දාන එක නේද? හැබැයි වුණාට මෙතනදී වරද්ද ගන්න පොඩි කේස් එකක් තියෙනවා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරිද? වහලට කලර් රූෆින් ෂීට් එකක් දාන්න ඕන කියලා ගොඩාක් අය කරන දෙයක් තමයි ගෙදර වහලට සාමාන්‍ය රූෆින් ෂීට් එකක් දාලා මේක ඊට පස්සේ පේන්ට් කරනවා. හරිද? ඕක කරාට පස්සේ ටික දවසක් ගියාම මොකද වෙන්නේ? ගෙදර වහලය, හරිද, මේ ගාලා තියෙන මේ පේන්ට් එක නියමිත ප්‍රමිතියෙන් තියෙන එකක් නෙමෙයිනේ. ටික කාලයක් ගියාට පස්සේ කලර් එක ෆේඩ් වෙලා යනවා. හරිද? ඊට පස්සේ සමහර වෙලාවට මේ කලර් එකේ මේ පේන්ට් එකේ පොතු ගැලවිලා යනවා. මොකද ලංකාවේ දේශගුණයේ නිරන්තරයෙන් වෙනස් වෙනවා. අවුවට වැස්සට අහු වෙනවා. ෂීට් එක අහු වුණාට පස්සේ කලර් එක ෆේඩ් වෙලා යනවා. එහෙම නැත්නම් ගාලා තියෙන පේන්ට් එකේ පොතු ගැලවිලා යනවා. ඊට පස්සේ ෂීට් එක කළු පාට වෙන්න ගන්නවා. ආයි මාසයක් දෙකක් ගියාට පස්සේ ආයි පේන්ට් එකකට යන්න වෙනවා. ඔහොම ඉතින් ජීවිත කාලෙම කරන්න වෙනවා නේද? ගයක් හදන්නේ ජීවිත කාලෙම අලුත් අඩියා කර කර ඉන්න නෙමෙයිනේ. එකපාර වැඩේ කොට දාගන්නනේ අපි ට්‍රයි කරන්නේ නේද? අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ ගේ ලස්සන්ට හදනවා නම් ඔයා ලස්සන්ට වහලය තියාගන්න ඕනේ නම් ඔයා අනිවාර්යෙන් රූෆින් ෂීට් දානවා නම් කලර් ඔෆ් රූෆින් ෂීට් එක තමයි ඔයාට තියෙන හොඳම තේරීම. හරිද? මතුපිට තින්තාලේපණය සඳහා වසර 5ක වගකීමක් විශ්වාසයක් එක්ක දෙන එකම රූෆින් ෂීට් එක තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් කියලා කියන්නේ. අනිත් එක තමයි මේකේ කලර් එක ෆේඩ් වෙන්නේ නැහැ, ඊට පස්සේ පාට ගැලවෙන්නේ නැහැ, පොතු ගැලවිලා යන්නේ නැහැ, ඊට පස්සේ දුර්වර්ණ වෙන්නේ නැහැ. කාලයක් යනකම් ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදිහට නිෂ්පාදනය කරලා තියෙන නිසා කාලයක් යනකම් බය නැතුව ඔයාලට මේක වහලේ ෂීට් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මොනවාම හරි හේතුවක් නිසා ටික කාලෙකින් කලර් එකේ පොඩි හරි ඩැමේජ් එකක් මේගොල්ලන්ට කියලා වාට රීපේන්ට් එකකට යන්න පුළුවන් වගකීමක් සහිතව. හරිද? ඉතින් ඒ නිසා වියදම් කරලා හදන ගෙදරට වහලයට විතරක් නිකන් අමුතු සැලකිලි දෙන්න ඕනේ නැහැ. ඔයා එකපාරින්ම කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දාන්න. එතකොට ඉතින් ජීවිත කාලයට මේකයි. හරිද? ඔයාගේ ගෙදරට අවශ්‍ය ඕනම කලහයක මිලදී ගන්න අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම මේක නිෂ්පාදනය කරද්දී ප්‍රොටෙක්ටිව් අන්ඩර්ලේයර් එකක්, ඒ වගේම ප්‍රීමියම් කෝටින් එකක් වගේම ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන, හරිද, ටොප් කෝටින් එකක් සහිතව දින 90ක විතර ප්‍රොසෙස් එකකින් ඔයාගේ අතට පත් වෙන නිසා දිගු කාලීන පැවැත්ම ස්ථීර කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ආයෙත්ින් දෙතුන් පාරක් ඔයාලට මේක අලුත් වැඩියා කර කර ඉන්න දෙයක් නැහැ. එකපාරින්ම වැඩේ කොට දාගන්න නම් ඔයා අනිවාර්යෙන් කලර් ඔෆ් රූෆින් ෂීට් එකකට තමයි යන්න ඕනේ. හරිද? කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන් 0115යි 748යි 738ට 0115යි 748යි 738ට කතා කරත් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. Right, මේ වෙලාවේ Facebook Live එකට උතුරන්න කට්ටිය ඇවිල්ලා ඉන්නවා. හප්සරා ඉන්නවා, ඊට පස්සේ මයුරි ඉන්නවා, ඊට පස්සේ ඉෂාරා ඉන්නවා. සෑහෙන කට්ටියක් කමෙන්ට් කරගෙන කරගෙන කරගෙන කරගෙන යනවා. ඔයා තාම Facebook Live එකට ආවෙ නැත්නම් ටග් ගාලා මේ පැත්තට එන්න. WhatsApp එකේ ඉන්න කට්ටියටත් මම සෑහෙන chance එක දෙනවා කියලාද මම කිව්වනේ නේද? Hi, කොහොමද සා? අපි මේ වෙලාවේ මඩපත ලක්ෂ්මන් එක්ක තමරා, නිශානි, චේතනා, තේජා අවෝර් සෙට් එකම වහගෙන ඉන්නවා කියලා තියෙනවා. අනිවාර්යෙන් උදාර විදිහට සෙට් එකව එකතු කරගන්නම්. ඊට පස්සේ හෙලෝ අයිය, කොහොමද? අපි තෝ අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. හැබැයි වුණාට ඔයා කවුද කියලා ඉවල නැහැ. හරිද? ඊට පස්සේ අපිට ලස්සන සින්දුවක් දෙන්නකෝ සා. මම සුජිත්, පිටබැද්දර ඉඳලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. Thank you සුජිත්. ඔයාවත් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මම එකතු කරගන්නම්. දිගටම ආව අහගෙන ඉන්න ඕන. අපි ලස්සන සින්දු ටිකක් එක්ක Facebook Live එකේ ඉන්න ගමන් මේ පැත්තේ වැඩ ගොඩක් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඔයත් අක්ගාලා මේ පැත්තට එන්න ඕනේ. හරිද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: සුබසන්නවක් හවස 4 විනාඩි 45යි දැන්.
3: සදා හරිත ප්ලාන්ටේෂන් වෙතින් ඔබටත් අසම සම රැකියාව ස්ථා රැසක් අධ්‍යාපන පුහුණුව රැකියාවේ අත්දැකීම් ඔබ සතුද ඔබ එන්න සුදුසුකම් සහ දක්ෂතාවන් මත ඉහළ වැටුප් ගෞරවාන්විතව ව්‍යාපාරික ලෝකය දික්විජය කළ සදා හරිත ප්ලාන්ටේෂන් වෙත
4: වට්සප් කරන්න 0674411048 ඊමේල් කරන්න careers@sadaharita.com වෙත සදා කාලිකව ජීවිතේ විඳින්න සදා හරිත සමග බැඳෙන්න.
5: මේ හඳුන් කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
6: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
8: ඔබට යහපත් වන යමක් තවත් කෙනෙකුට අයහපතක් විය හැකිය. එබැවින් වඩාත් යහපත් දේ පමනක් කරන්න.
7: නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
9: පෑහෙනවා කියන්නේ පොතේ ගැළපෙනා කියන එකනේ.
10: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
9: කොහොමද බෙරිවිලා?
10: බෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
9: මේක හදලා බලන්නකො. මං හදන්නා විජය කිරිමාළු කරි.
11: බෙරි වෙන්නේ ඇලෙන නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු.
12: අපේ රසය රටේ සැමට
13: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා
14: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
15: යනවහලෝ යන්න තමන්ගේ අම්මවයි තාත්තවයි පාර්ට් වටල එනව මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න ඔක්කොටම කලින් මගෙන් ගත්තු ණයකවල ඉන්නෝ
1: ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබ පමණක් නොවේ ඔබේ දෙමාපියන්ටත් යන්නේ මන් නැති වේවි ඔබ සමාජයෙන් කොන් වේවි ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි අවසන් ගමනට ඉක්මන් නොවන්න ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට් වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ
7: ඇයි ෂුගර් කියලා මූණෙන්නකල සෙවනකල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747-31-3540 මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි
16: නේත්‍රාලෝක

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු.
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
2: හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
3: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
4: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ
5: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
6: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
7: කවදත් අලුත් කාගෙත් නෙත්
8: හවස 4:49 වෙලාව අපි අලුත් පැයකට යන්නත් ඕන හැබැයි යන්න කලින් මේ වෙලාවේ මතක් කරන්න සෑහෙන කට්ටියක් ඉන්නවා. හයි ගෝමද සායි අපි මේ වෙලාව වාව අහගෙන ඉන්නවා කියලා මට විරාජ් මැසේජ් කරලා තිනවා. තැන්කියු විරාජ් මං වාවත් එකතු කරගන්නම්. ඒ වගේම පහන් අයියා අපි මේ වෙලාව වාව අහගෙන ඉන්නවා. අසා හැමදාම අපි වාව අහන ගමන් තමයි ඉන්නේ. අදත් ඒ වගේම වාව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එක දාලා තින්නේ සුජී. වාවත් එකතු කරගන්නම්. ඒ වගේම කවුද මේ ඉන්නේ අකුරැස්සෙන් යශෝ මං ඔයාවත් එකතු කරගන්නම් යශෝ ලෑස්ති කරගෙන තියෙන සින්දුවට තැන්කියු ජය වේවා මේ සෙට් එක එකතු කරගෙන මම සින්දුවකට යන්න කලින් මේ මතක් කරන්න හදන්නේ විෂන් කියා ඔන්න නවලෝක හොස්පිටල් එකත් එක්ක එකතු වෙලා ඔයා වෙනුවෙන්ම අරගෙන එන විෂන් කියා වෝඩ් ප්ලේස් සෞඛ්‍ය සායනය ගැන හරිද ඔයාට නොමිලේම ඇස් පරීක්ෂාව ඇස් පීඩන පරීක්ෂාව රුධිර සීනි පරීක්ෂාව ඊට පස්සේ රුධිර පීඩන පරීක්ෂාව එක්ක BMI දර්ශක නිර්ණය කියන සියලුම පරීක්ෂණයන් හරි විදිහට නොමිලේම කරගන්න නම් මේ මාසේ 27 වෙනිදා දවල් 2 ඉඳලා හවස 7 වෙනකම් කොළඹ 7 වෝඩ් ප්‍රදේශයේ තියෙන විෂන් කියා ශාඛාවට යන්න අමතක කරන්න එපා. ඉතින් එන්සෝ වාගේ අසෞඛ්‍ය රැකගන්න, වාගේ නිරෝගීකම පවත්වා ගන්න විෂන් කියා වෝඩ් ප්ලේස් සෞඛ්‍ය සායනයට යන්න අමතක කරන්න එපා. හරිද? ඉතින් එන්සෝ මේ වැඩසටහනට සහභාගී වෙන ඔබට විෂන් කියා වෙතින් දීමනා රසක්, වට්ටම් රසක් හම්බ වෙනවා. විශේෂයෙන් මස් කන්නාඩි මිලදී ගන්න කට්ටියට මේ විෂන් කියා තමයි තියෙන හොඳම තැන. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ අනිවාර්යෙන් මේ මාසේ 27 වෙනිදා ඒ පැත්තට යන්න අමතක කරන්න එපා. ඊට පස්සේ මම මේ මතක් කරන්න හදන්නේ ජාතියේ මහා ධන සම්පත ධන නිදානේ ලොතරැයි ඔයාගේ ජීවිතයේ සීනේ යථාර්ථයක් බවට පත් කරන ලොතරැයි කියලා ඔයා දන්නවා. ඉතින් ඒ නිසා වෙනදා ඔයාට හම්බ වෙන අති දැවැන්ත තෑගි වලට අමතරව දැන් ධන නිදානේ ලොතරැයි අරගත්තොත් ඔයාට සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රාහකෙක් වෙලා රුපියල් 10,000 තෑගි රසක් දිනා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ සන්ඩේ බෝනස් අවස්ථාව අරගෙන ආපු දවසේ ඉඳලා මේ වෙනකන් ගත්තාම يعني මේ මාස කිහිපයක් නෙවෙන්නේ තාම. එතකොට මේ වෙදි රුපියල් 10,000 තෑගිලාබින් 581 දෙනෙක් බිහි කරන්න ධන නිදානේ ලොතරැයියට හැකියාව ලැබුණා. හරිද? ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔයාලට කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන ගමන්ම සුපුරුදු තෑගි වලට අමතරව හැම ඉරිද දවසකම සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රාහකෙක් වෙන්න නම් වැඩි වැඩියෙන් ඔයා ධන නිදානේ ලොතරැයිය අරගන්න ඕනේ. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. තේන්සයි ගැනත් මතක තියාගෙන හයි කොහමද සා අපිත් මේ වෙලාව ආව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා තාරු. තාරු ආවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න අපි සින්දුවක් අහලා මේ පැත්තරෙමු.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාවල යන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: තරගයක් විතරක් නෙවෙයි, මේක DJ Attack එකක්.
4: Don't stop. Remix, remake. එකට හැපෙන DJ Blast එක.
5: අංගා ගලේනේ. ඉක්නා කුමරියේ.
6: Remi, අලෙන්නේ.
3: Radio ඉතිහාසයේ ප්‍රථම වතාවට. ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
4: NetFM DJ Night Face to Face Attack Show.
7: Attack Show.
8: 1, 2, 3, let's go.
3: ලංකාවම දන්න වීලඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
4: 0711 95 95 95. NetFM DJ Night Face to Face Attack Show.
9: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
10: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
11: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
12: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777-77-76-10.
13: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
14: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. Speed, budget, usage, lifestyle. ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
15: අලුතැන කටුම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාවන ආරම්භල ගනේ මුල ගම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0711 892 1767 කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
16: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැතිබර දායකත්වය. මාතර ෆ්‍රීලැන්ඩ්.
17: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540.
18: හලෝ හලෝ හලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: kas maranaya.
1: Vesak pohoda sand sevane, kooragalin nena sevasuvane, buddhu guna mumunana vesakku danaya.
2: Pujya Vatarakumbure Dhammaratana Himiyange anushasakatwe.
1: Netra loka Vesak.
2: Vesak pohoda sweta pooja pinkam malava.
1: Uttama dhatu vandanava.
2: Vesak torana.
1: Pahan kodo.
2: Sedhegi.
1: Pin sitin pratipatti pooja vanhi yedi. Sedhesitin amisa pooja deka kusaldam vadannata.
2: Kooragala netraloka vesak kalapaya.
1: Vesak pohoda api ayat kooragalayamu.
2: පුතු පුතට එක්වන්න 0777 66 70 66 අංකය අමතන්න.
3: බැති බර දායකත්වය
4: අනුත්තනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්න තමතන්න 0112-863-363 0776-716-3672
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: Hey yo yama yana hama tana anytime set when a flavor delikiri padamak will I make gonna danwa wasakala kiri fun එක piri elakiri kiri
7: සුබ සන්දේවක් හවස 5යි විනාඩියකයි දැන්

0: ஒட்டத்தோட ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: let news me pay ratakota pain pay අලුත්වන අලුත් pay විපස්සුම
4: අයිබෝවන් මේ pay රටතොට සමගින් මම තරංක ප්‍රාචි ලේකණ ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂි වීරවංශ මහත්මයට එරෙහිව කුණු කර ඇති නඩුවක වැඩිදුර සාක්ෂි විභාගයේ ජූලි මාස 24 වනදා කැඳවල ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අද නියම කළා. AM පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී එම අවස්ථාවේදී අපමත මුදාහැර සිටින විත්තිකාර ශෂි වීරවංශ මහත්මිය අධිකරණයේ පෙනී සිටියා. මීට පෙර දින එම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂි මෙහෙයවීමට පෙර නඩු කරට දාල පරිගණක උත්පාදිත ලේඛන සම්බන්ධ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට තමාට අවශ්‍ය බව පැවසුවා. මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට කරුණු දක්වමින් විත්තිය විසින් සඳහන් කරන ලේඛන පරිගණක උත්පාදිත ලේඛන නොවන බවයි එම ලේඛන ස්කෑන් කොට දත්ත පද්ධතිය තුළ ගබඩා කර තිබීම පමණක් සිදු කර තිබෙන බවත් ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් විත්තිය ඉල්ලා සිටින ආකාරයට අදාළ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රවේශය ලබා ගැනීම සඳහා වන සාක්ෂි විශේෂ විධිවිධාන පනතය යටතේ වූ නොතේසිය අද දින අධිකරණයට ලබා දෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියා. ඒ අනුව මෙම නඩුව වැඩිදුර විභාගය සඳහා ජූලි මාස 24 වනදා කැඳවන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සව 6:30ට බලාපොරොත්තු වන්න.
5: ඔබ කුපිත වීම තවෙකෙකුගේ පරමාර්ථය නම් ඊට හසුනවන්න වෛරයෙන් වෛරය නොව අවෛරයෙන්ම වෛරය සංසිඳේ නොපමාව කුසල දහම් යෙදෙන්න
6: දම් සුවඳින් දිව්‍ය සුවඳවත් කරන්නට ඔබට මග විවර කරන්නේ
7: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
8: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා. සම්බි රෝග සති 4න් සෝ කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැනෝම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0710 297 299 0710 297 299
9: දනෝමෙ

0: Hatara Aten, Sindu Ähinä, Net FM, Hatara Wate.
1: සුබ සන්ධ්‍යාවක් හවස 5 විනාඩි 13යි අපි හතරවටේ අහගෙන ඉන්න දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ දෙවනි පැය පටන් ගන්නකොටම මම WhatsApp එකට යන්න තමයි හදන්නේ මොකද සෑහෙන කට්ටියක් මට WhatsApp message කරලා තිනවා දැන් WhatsApp එකට යන ගමන් මම ඔයාලට මතක් කරන්නේ ඔයාලට Net FM DJ Night face to face attack show එකට apply කරන්න chance එක තියෙනවා ඔයාලට කරන්න තියෙන්නේ ඔයා හොඳට play කරන video එකක් පැහැදිලි audio quality එකක් තියෙන පැහැදිලි video එකක් 0711 95 95 95 WhatsApp කරන්න අපේ Facebook එකේ wall post එකක් දාලා තිනවා ඔයාලට වැඩි විස්තර දැනගන්න chance එක තියෙනවා ඒකෙන් හරිද එතකොට මේ සිකුරාදාවේ අපි ලෑස්ති වෙලා ඉන්නවා පළවෙනි face to face attack එක ඔයාලට අරගෙන එන්න කොහෙන්ද කවුද කිඳමන්දි කියලා දැම්ම කියන්නේ ලෑස්ති වෙලා ඉන්න ඔයා මේකට apply කරන්න කැමති නම් දැම්ම ඔයාගේ video එකක් 0711 95 95 95ට එවන්න ඕනේ හරිද මාකෝල ගල්පොත්ත පැතර යන තමයි හදන්නේ මේ වෙලාවේ සපුගහකන්ද ඉඳලා මාව අහගෙන ඉන්නවා ප්‍රියන්ත සමරවීර ඔයාවත් එකතු කරගන්නම් ඊට පස්සේ මෙහෙට ධාරානි පාත වැස්සක් එනවා හරිද හැබැයි උනාට වැස්සෙත් ඔයාව අහගෙන ඉන්නවා කියලා මට සිදුවෙන් ෂීස් නේද හරි නේද මන් නම කිව්වා ඔයාව එකතු කරගන්නම් ඒ වගේ මසායි කොහොමද අද මගේ මැසේජ් එක අනිවාර්යෙන් කියන්න අද මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක එයාට ගොඩාක් ආදරෙන් විෂ් කරනවා කියලා ආයේෂා අධිකාරී මැසේජ් එක දාලා තියෙන්නේ සෝරි උඩුනුවරි නචිනි හද සමාවෙන්න අචිනි එයාගේ හස්බන්ඩ්ගේ අද බර්ත්ඩේ එකලු හැපි බර්ත්ඩේ මම ගොඩාක් ආදරෙන් විෂ් කරනවා ඊට පස්සේ අද ලයිව් එක බලන්න බැරි වුණානේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා ලක්මාලි කඩවතින් මැසේජ් කරලා තිනවා කමන්නෑ යන්නේ වා ඉන්නවනේ දිගටම මාව අහගෙන නේද තඹුත් ඒකම රජනහන්දියේ ජයමාවත ස්ටෝරුවේ කට්ටිය මාව අහගෙන ඉන්නවා කියලා තිනවා සනිදු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ඒ වගේම හයි කොහමද සා අපි හැමදාම වාව අහනවා අද තමයි මැසේජ් කරේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කුරුවිටින් සුනේත්‍රා මැසේජ් කරලා තිනවා තෑන්කියු සුනේත්‍රා වාවත් එකතු කරගන්නම් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට හරි අපි යන්න හදන්නේ ලස්සන සින්දුවකට මතක් කරන්න දේවල් සෑහෙන්න තියෙනවා කියන්න දේවල් සෑහෙන්න තියෙනවා කෝල් කරන කට්ටියව මතක් කරන්න ඕන ඒ නිසා ඉතින් අනිවාර්යෙන් ඔයාලට හවස 6 වෙනකම් වෙලාව තියෙනවනේ මැසේජ් කරලා කෝල් කරලා මේ පැත්තට වෙලා ඉන්න මතක් කරන්න එපා ඔයා ටග් ගාලා Net FM DJ Night face to face attack show එකට apply කරන්න කැමති නම් ටග් ගාලා ඔයාගේ වීඩියෝ එකක් එවන්න මතක් කරන්නත් එපා වා වැඩෙක් වගේ වැඩේ කරලා ඇවිත් හරියටම ඔයාලට chance එක හම්බ වෙනවා

0: Attack with Rak Nevey. Make a DJ attack attack.
1: Non-stop remix remake. Ekatta happena DJ blast eka.
2: Anga galene igna kumari.
0: Radio itihas se pratham vatavata Lankaya superi DJ Tharu muhunata muhuna gatana DJ attack show eka.
1: Net FM DJ Night face to face attack show. Attack show.
0: 1, 2, 3, let's go. Lanka vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna.
1: 0711 95 95 95. Net FM DJ Night face to face attack show.
3: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
4: Meltol හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol Paracetamol විශේෂයකි.
5: Hey yo yana yana hamadana anytime set when a flavor delikiri padamak will I make gana danu kalakiri fun ekak piri elakiri kiri
6: then hemo magani kd rice lead 125 petrol bike ekak mila rupiyal 796500 lakshaka discount ekak mul leasing wadika tuna api gewanawa toga wasan wenuthura pamanai kd rice motor company private limited 077 706 43 97.
7: novinus adivegayak supirima sabediyawak slt mobitel fiber within then unlimited package rasak 100 mbps sita 1000 mbps dakwa masakata rupiyal 5900 සිට සුපිරිම unlimited වෙනසක් දෙනින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
8: නබලු කුරුහල සමගාමීව විෂන් කෑ ප්‍රධාන ශාකා විසින් සංවිධානය කරනු ලබන ඩොමිලේ සෞඛ්‍ය සායනය මැයි 27 දින පසර දෙකේ සිට ශාකා පරිශ්‍රයේදී පැවැත්වේ. එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා නොම්බර 6 වෝට් පෙදෙස කොළඹ 7 ශාකාවට පැමිණෙන්න. අමතන්න 077 02 35 375.
9: Yes, fortune soy.
10: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා.
11: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy.
12: Crime Kalora. අභිමානවත් කළුතරින් swimming pool, gym, indoor cricket, kids play area සමගින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වන්න. Prime Kalora. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක්. රුපියල් මිලියන 19 සිට කළුතර නගර සීමාවෙන්. Prime Kalora. අතම කතා කරන්න 13:22ට. Prime Land.
13: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පිංබිම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි.
14: ඒ ඉරිදා ගිය ඉරිදා වාගෙනවන්න සන්ඩේ බෝනස් ගලපා ඇගි දිනන්න දසදහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න එන්එල්බී ජය හා දරනිදහනය ලොතරයි පත්මල දීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න.
15: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
16: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්විකා සේනාරත්න අමීෂ මිනවල්
15: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
16: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
17: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්
15: නේත්‍රාලෝක.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු.
1: හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
2: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
3: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
4: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

0: Hatara Aten, Sindu Ähenä, Net FM, Hatara Wate.
1: අවසපහයි විනාඩි 29යි අපි හතර වලට අහගෙන ඉන්න ගම මම වාට ලයිව් මික්ස් අප් එකක් අහන්න දෙන්න තමයි ලෑස්ති වෙන්නේ හැබැයි ඊට කලින් මට මැසේජ් කරන සෙට් එකක් ඉන්නවා එකතු කර ගන්න හයි කොහොමද සහ අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා කියලා මට පීපල්ස් බැංක් එක ළඟ යටියන්තොට ත්‍රිවිල් පාක් එකේ සෙට් එක මැසේජ් කරලා තියෙනවා සෙට් එකම එකතු කර ගන්නම් කොල්ලෝ සෙට් එකටම ජය වේවා ඊට පස්සේ වැඩේ ලස්සනටම යනවා අපිත් මේ වෙලාවේ මොරොන්තුඩුවෙන් ආව අහගෙන ඉන්නේ කියලා මට රොෂාන් ශාමා සෙනුක ෘෂිකායික ලක්ෂ්මන් මැසේජ් කරලා තිනවා තැන්ක් යූ ඒ වගේම කළුතර වැත්තර ගියාම අවන්දි හයි ගෝමද ඩාලින් ආවත් ගොඩක් ආදරෙන් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට

අනිවාරෙන් අරගන්න ඕනේ මොකද දැන් ගොඩක් අය ගේ ලස්සන්ට හදලා ඉවරලා ගෙදර ඇතුළත ලස්සන නිමාවක් බලාපොරොත්තු වෙලා ඊට පස්සේ හැමදේම කළා ඉවරුණාට පස්සේ තීරණය කරනවා වහලට ෂීට් දාන්න ඕනේ හරිද ඊට පස්සේ ගේ වහල හදලා ඔක්කොම කළා පළ දෙකකට හරි තුනකට හරි හදලා ඉවරලා ෂීට් දාන්න ඕනේ දැන් ගොඩක් වෙලාවට දැකලා තියෙනවා අපි මේ කල කරපු ෂීට් එකක් තමයි දාන්නේ ඉතින් එතකොට මේක බලාගෙන ඉඳලා සමහර කට්ටිය ගිහිල්ලා කල ෂීට් එකක් දාන්න කියලා හිතාගෙන සාමාන්‍ය රූපින් ෂීට් එකක් වහලට දාලා ඊට පස්සේ මොකක් හරි පේන්ට් ගෙනල්ලා ගානවා හරිද මාසයක් දෙකක් ගියාට පස්සේ මොකද වෙන්නේ මේ කලයක ෆේඩ් වෙලා යනවා එහෙමත් නැත්නම් අර අවුවට වැස්සට කලයක ෆේඩ් වෙලා යනවා වගේම තමයි ටික කාලයක් ගියාම මේක පතුරු වගේ ගැලවෙන්න ගන්නවා හරිද ඊට පස්සේ ඕක තෙමුණාට පස්සේ කළු පාට පාසි වගේ බැඳලා සීට් එක කැත වෙනවා නේද ඊට පස්සේ මොකද කරන්න වෙන්නේ මාස දෙක තුනක් ගිහිලා ආයි මේක පේන්ට් කරන්න වෙනවා ඔහොම ඔහොම ජීවිත කාලෙම කරන්න වෙනවනේ අනිත් එක හිතන්නකො නේද එහෙම අර කළු වෙලා ගිය ෂීට් එකේන වහලක් දැක්කහම අපිට gedara තියෙන ලස්සනත් නැති වෙලා යනවනේ අන්න ඒ නිසා තමයි මම කියන්නේ මේ ප්‍රශ්න ඔක්කොටම තියෙන හොඳම උත්තරේ තමයි color of roofing sheet එක කියලා කියන්නේ මොකද color of roofing sheet එක නිෂ්පාදනය කරන්නෙම දිගුකාලීන පැවැත්ම තහවුරු කරලා හරිද මේක දින 90ක් විතර යන ලොකු process එකකින් පස්සේනේ වාගේ අතට හම්බ වෙන්නේ වා හිතන්නකෝ එතකොට අති නවීන තාක්ෂණය භාවිතා කරලා දිගුකාලීන පැවැත්ම වෙනුවෙන් විශේෂඥ දැනුම පාවිච්චි කරලා තමයි මේ color of roofing sheet එක නිර්මාණය කරන්නේ වා කියන්නේ විශ්වාසයේ කොච්චරද කියනනම් වසර 5ක වගකීමකුත් හම්බ වෙනවා මේක කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ කලයක කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ කියලා වසර 5ක වගකීමක් හම්බ වෙනවා. අවුරුදු 6ක් 7ක් ගිහිල්ලා නිකන් හරි මොන හරි කල ඩැමේජ් එකක් වුණොත් ඔයාට පුළුවන් මේක ලොන්ට කියලා ආයි 3 paint එකක් කරගන්න. වගකීමක් සහිතව. ඉතින් ඒ නිසා ගෙදරට ගැලපෙන පාට ගණනාවකින් එන color of roofing sheet එක දැම්මොත් ඔයාට ජීවිත කාලෙටම එකපාරයි ඔය ආයෝජනයක් විදිහට කරන වාගේ නිවස. හරිද? ඒ කියන්නේ ජීවිත කාලෙටම කරන ලොකුම ආයෝජනයෙන් නිවසක් හදා ගන්නවා කියලා කියන්නේ. ඒකට හරියටම හරියන තීරණේ තමයි color of roofing ෂීට් වහලට දානවා කියන එක. ඉතින් ඒ නිසා දෙපාරක් හිතන්න එපා. ඔය වහල ලස්සනට තියාගන්න ඕන නම්, ගෙදරට ලස්සන පෙනුමක් ඕන නම්, නිමාවක් ඕන නම්, කලර් ඔෆ් රූෆින් ෂීට් දාන්න මතක් කරන්න එපා. ඊට පස්සේ මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ ධන නිදානේ ලොතරැය්‍ය ගැන. ජීවිතේ වාසනාව උදා කරගන්න ඔයාලට තියෙන හොඳම තේරීම තමයි ධන නිදානේ ලොතරැය්‍යක් අරගන්න එක. හරිද? දැන් සාමාන්‍යයෙන් ධන නිදානේ ලොතරැය්‍ය ගන්න කෙනෙක් දන්නවා ඔයාලට එදිනෙදා ලොකු තෑගි හම්බ වෙනවනේ. අපි දන්න කාලේ ඉඳලා ලොකු තෑගි හම්බ වෙනවා. මේ තෑගි ගොන්නට එකතු වෙච්ච අලුත්ම තෑග්ග තමයි Sunday bonus වාසනාවන්ත අවස්ථාව කියලා කියන්නේ. රුපියල් 10,000 බැගින්. හරිද? හැම ඉරිදා දවසකම රුපියල් 10,000 බැගින් දිනා ගන්න තියෙන හොඳම අවස්ථාව අරගෙන තමයි ධන නිදානේ ලොතරැය්‍ය එන්නේ. ඔයාලට වෙනදට හම්බ වෙන තෑගි වලට අමතර මුදල් තෑගි වලට අමතරව ඔයාලට රුපියල් 10,000 බැගින් දිනා ගන්න නම් ඔයාලට කරන්න තියෙන ඉලක්කම් හතරකින් සමන්විත අංකය පිළිවෙලින් ගලපා ගන්න එක විතරමයි. හරිද? මේ පහුගිය කාල සීමාව ඇතුලේ, ඒ කියන්නේ 2026 අවුරුද්ද පටන් ගත්ත දවසේ ඉඳලා මේ ගෙවිච්ච කාල සීමාව ඇතුලේ රුපියල් 120,000 ප්‍රථම ත්‍යාගලාභීන් 18 දෙනෙක් බිහි කරන්නේ. ඒ වගේම තමයි මාර්තු මාසෙ ඉඳලා එකතු වුණු Sunday bonus වාසනාවන්ත ජයග්‍රහකීන් 581 දෙනෙක් බිහි කරන්නත් දන්නේ ලොතරැය්‍යට හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසා ඔයා මේ චාන්ස් එක මිස් කරගන්න එපා. ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරන ධන නිදානේ ලොතරැය්‍ය වැඩි වැඩියෙන් අරගන්න. හරිද? ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. හරි. ඒ ගැනත් මතක් කරලා ඊට පස්සේ හයි කොහොමද සායියේ අපිව කියන්නේ නැද්ද කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ? මට මැසේජ් එකේ වල තින්නේ සුජීවා. මම ඔයාවත් එකතු කරගන්නම්. අසා කොහොමද අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා. ලස්සන සින්දුවක් දෙන්න කියලා අම්පාරෙන් සඳලී මැසේජ් කරලා තිනවා. Thank you. ඒ වගේම චමිඳ මෝටර්ස්ගේ සෙට් එක ඔක්කොම එකතු කරගන්න ලෑස්ති කරගෙන තියෙන මෙන්න මේ මික්ස් අප් එකට අපි මේක අහලා මේ පැත්තටම

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: පිටින් හවුල යහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
2: මාරයිනි
4: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
3: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ
5: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
6: ඒයි
5: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
6: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
5: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් අය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
7: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
8: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි.
3: යහපත් මිතුරන් නිසා ඔබ යහපත් වනවාසේම පවිටු මිතුරන් ඔබේ ජීවිතය විනාශයට ඇද දමනු ලබයි.
8: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
9: එක එක දේවල්වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිම සෙට්
10: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777-7676-10
11: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටී ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
12: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
13: අක්මා විතෙල් ෆැටි ලිව බයවෙන්න එපා සෙවනගල ලිව බූස්ටින් කැප්සුල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
14: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක? ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට්ලව හම්බ වෙන්න. කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලිනේ මහරගම ඇල්හින රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස්ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ ලක්ෂ 50ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට හදලා ලක්ෂ 50කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774-390-3250. එහෙම නැත්නම් ගන්න 0774-390-3251.
8: තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහැයින් සමරන්නට
3: නේත්‍රාලෝක වෙසක්
8: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
3: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
8: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
3: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලන් කුලමේ ගුණරතන හිමි
8: රාත්‍රී 7:00 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
3: රාත්‍රී 10:00 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය
8: පොහොය දිනට පසුදා රාත්‍රී 7:00 සිට පූජනීය කුට්ටි කුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
3: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76-66 අංකය අමතන්න
8: පිළිවෙත් පුරන්න 10
15: මෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු. අපි ආයෙත් කූරගෙන යමු.
16: බැති බරදායකත්වය සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
15: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
17: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටෙඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටෙඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.

0: with Rak Neve. Make a DJ a tactical.
1: Non stop remix remake. Ekatta happena DJ blast eka.
2: Anga galene igna kumari.
0: Radio itihas se prathama vatavata Lankaya superi DJ taru muhunata muhuna gatana DJ attack show eka.
1: Net FM DJ night face to face attack show. Attack show.
3: 1 2 3 let's go.
0: Lankawama danna vilanga DJ star in the kematinam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna.
1: 0711 95 95 95 Net FM DJ night face to face attack show.
4: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි.
5: සංදි සෝයට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුළින් නොවරතින සංදි සෝය උදා කරගන්න 0710 397 399 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න.
7: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 863 363 076 16 16 36 72.
8: ඒ ඉරිදා ගිය ඉරිදා වාඩි නොවන්න සන්ඩේ බෝනස් ගලපා ඇගි දිනන්න දස දහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න NLB ජය හා දර නිධානය ලොතරැයි පත්මලි දීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න.
9: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට ඇදඳමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
10: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
11: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
12: සංක දිනය සාශිකා නිසංසලා
13: සුනීර සුමංගා
14: නුවන් විකාස සේනාරත්න
15: අමීෂ මිනෝල්
16: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
17: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
18: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
5: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
19: හලෝ හලෝ හලෝ
20: මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ನೊಸ್ಟಾಲ್ಜಿಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: ವೇಳಾವ ಒಬ್ಬ ಬೆತ್ತಗೆನೆ ಎನ್ನೇ
2: ಸಿಂಗರೆಲ್ಲಾಗೆ ಮನ್ನಂ ಇನ್ನೆ ಮಾವ ಬೇರಗಣ್ಣ ಕೌರುತ್ ತನಕ
3: ಅಪೇ ದರುವನ್ ಅಪಟ ವಡಂ ಇದಿರೇನ್ ಇತಿನ್ ಅಗೆ ಕಥಾವಲಿಯನ್ನ ಅಯಟ ಇದಹರಿನ್ನ ಕಮರ್ಷಿಯಲ್ ಕ್ರೆಡಿಟ್
4: ಸುಭಸನ್ನೇ ವಕಾವಸ ಪಹೈ ವಿನಾಡಿ 57යි
5: ಹತರ ವಾಟೇ
6: ಹತರ ವಾಟೇ
5: ඔබ වෙත ගෙන එන්නේ
7: කැඩුව දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
8: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිති
9: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
10: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
5: FM 95.8 Net FM Divaina Pura
4: රයිට් වෙලාව හවස 5යි විනාඩි 58යි මට යන්න වෙලාව තමයි අවිල්ල තියෙන්නේ අද සෑහෙන බිසි වුණානේ Facebook live එකකුත් ආවනේ නේද ඉතින් ඒ නිසා මැසේජ් කරපු කෝල් කරපු කට්ටිය හැමෝටම thank you කියලා කියන ගමන් අදට මම යන්න හදන්නේ යන්න කලින් තව කට්ටියක් ඉන්න මතක් කරලා යන්න හරිද අම්මෝ නැත්තම් ඉතින් හෙට ඉවරයි නේද good evening asal asan sindukata mawai mage hondama yaluwa indrani mawai ekathu karaganna kiyala mata karu message karala thina okay aniwaryen mama ekathu karagannam ita passe hi kohomada sa mama papili avalin tarika mawai husband indunil wa ekathu karaganna kiyala thina okay aniwaryen ekathu karaganna lasan sindukata mawat ekathu karaganna ranjit disanayake thamai message karala thiyenne hi kohomada sa apita lasan sinduwa denna kiyala chamara stores panapitiya kalutara set ekak message karala thiyena aniwaryen mama ekathu karagannam e wage ma hi kohomada sa ayi අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා මට මැසේජ් කරලා තියෙනවා දුව ශනුල්ලයවයි ඊට පස්සේ මේ පෞලි කට්ටියව එකතු කරගන්න කියලා ෂර්මි අනිවාර්යෙන් ඔයාවත් එකතු කරගන්නම් thank you ෂර්මි මං හිතන්නේ ඔක්කොම මැසේජ් කරපු කට්ටියව නම් කිව්වා කෝල් කරපු කට්ටිය පොඩ්ඩක් මිස් වුණා නම් sorry වෙන්න ඕනේ හරිද right එහෙනම් ඉතින් හදට යන්න කියලා හදන්නේ අපි ආයෙත් හම්බ වෙන්නේ හෙට හවස 4ට එතකම් පරිස්සමින් ඉන්න ගිහලා නම් ඡාය වේවා මම DJ අසා good night

අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: ඇය ගානක් ඩ්‍රයිව් කල්ලා ඔෆිස් එකෙත් බිසි වුණහම එන කොන්දෙ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
3: එක එක දේවල්වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට්. SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
4: Kiehl's within then up to Fetty Thiriak. Fortune R video oil leader Kaksanta Seatum Sipaka Bantama. Renuka Pitical Pulkirigram Tunse Packet Kaksanta Seatum Sipaka Bantama. Ubat Adama Kiehl's Nexus app to download Kirk Pratilabara Sakdinaga. Kondis Saitai.
5: නොයිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
6: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
7: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන්, රසයෙන්, ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
8: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ. ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහල් කුරුදු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම් මනිපදවයි.
7: මුළු තැන් ගෙටම විජය.
8: විජය තුන පහ අපේ රසය රටේ සැමට.
3: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට්. SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
9: මෙවර වෙසක්පුර පසළොස්වක පොහෝදා නේත්‍රාලෝක වෙසක් කලාපය ක්‍රියාත්මක වන්නේ ඓතිහාසික කෝරගල රාජ මහ විහාරස්ථානයේදී. එෙහිදී ඔබට මේ පිට පැවැත්වෙන අසදිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාමර රාත්‍රී යර්ථේ අසමසම සර්වඥතා මහා ඥාන පූජාව දකින්නට ඒ පූජාවෙහි යෙදෙන්නට හැකියාව තිබෙනවා. වෙසක්පුර පසළොස්වක පොහෝදා රාත්‍රී 10 සිට පසුදා 5 වනතුරු මේ දුර්ලභ පින්කමට ඔබට සහභාගි වෙන්නට හැකි. පූජනීය මාපලගම සුසිලවංශ ස්වාමී වහන්සේ විසිනුයි මෙවරත් මේ අසම සම සර්වඥතා මහාඥාන පූජාව පැවැත්වෙන්නේ. සහභාගිවන ඔබට ඉතාම වටිනා ග්‍රන්ථයක් නොමිලේම ලබා ගන්නටත් හැකියාව තිබෙන බව අපි මතක් කරන්න ඕනේ. නෙතෙෆෙම් රේඩියෝ ඔස්සේත් සජීවීව මේ පින්කම ශ්‍රවණය කරන්න පුළුවන් බවත් අපි මතක් කරනවා. ඒවගේම නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකාව ඔස්සේ ඔබට මේ පින්කම දකින්නටත් පුළුවන්. අපි ආරාධනා කරනවා එන්න කෝරගල රාජමහා විහාරයට.
10: වෙසක් පොහෝදා සඳ සෙවනේ කෝරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
11: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
10: නේත්‍රාලෝක වෙසක්. නේත්‍රාලෝක වෙසක්.
11: වෙසක් පොහෝදා ශ්වේත පූජා පින්කම් මාලාව
10: උත්තම ධාතු වන්දනාව
11: වෙසක් තොරණ
10: පහන් කෝඩෝ
11: සදහැගි
10: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදේ සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
11: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය.
10: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
11: කූරගලදී පුතු පුතට එක්වන්න 0777

0: තැන ට්‍රවල්න තම තන්න බිඳුව එකයි එකයි දෙකයි අටසේ හැටතුන තුන්සේ හැටතුන බිඳුව හැත්තේ හයයි හත්සේ දහසේ ඇති සටයි හැත්තෑ දෙක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නෑ.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
0: Net News.
3: අයිබෝවන් දවසේ පුවත් පෙළ ගැස්ම Net News හවස 6:30 සමගින් මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණයේ සමන්ත කුමාර ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
3: වැටුණු රුපියල යලි නැගිටි. පොලිසියට ඉන්දියාවෙන් කැබ්. රණවිරු ස්මාරකයේ අසල සිද්ධියට අත්අඩංගුවට ගත් විමල්ට ඇප. ශෂි වීරවංශගේ නඩුවත් කල්යයි. සාමයේ බලාපොරොත්තු මැද ලෝක වෙළඳපොලේ ඉන්ධන මිලත් පහළට.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්. Net News. Net News.
3: අමරිකානු ඩොලරයට සාපේක්ෂව අව ප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද දිනේ වන විට තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. යනු අද දිනේදී අමරිකානු ඩොලරේ ගණුම් මිල රුපියල් 326.1% ලෙස වාර්තා වූ අතර ඒ විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 336.42% ලෙසයි. පසුගිය සිකුරාදා දිනේ අමරිකානු ඩොලරේක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 353.17% ලෙසයි. පසුගිය 22 ඇමරිකානු ඩොලරයක ගණුම් මිල රුපියල් 342.63% ලෙස වාර්තා වූ අතර ඩොලරයක විකුණුම් මිල වාර්තා වූයේ රුපියල් 354.3% ලෙසයි. එය 2023 වර්ෂයේ මාර්තු මාස දෙවනදායින් පසු ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරේ වාර්තා වූ ඉහළම ගණුම් සහ විකුණුම් මිල ලෙසටයි වාර්තා වුණේ. තලංගම් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා රුපියල් 105ක ෂර රැපයක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුදුදාස මහතා අද නියෝග කළා. පසුගිය 18 වනදා බත්තරමුල්ල රණවිරු ස්මාරක භූමියට අයුතු ලෙස ඇතුළු වී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා විමල් වීරවංශ මහතා අද පෙරවරුවේ තලංගම පොලිසියට කැඳවා තිබුණා. ඔහු අත්අඩංගුවට ගනුනේ එම අවස්ථාවේදී. රාජකාරී එදී සිටි පොලිස් නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරයේ පෑම සහ චෝදනාවේ යටතේ සැකරු අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කර තිබුණා. ලබන අගෝස්තු 25 වනදා මෙම නඩුව යළි කැඳවීම නියමිතයි. මේ අතර ඇප ලැබීමෙන් අනතුරුව අධිකරණ පරිශ්‍රයෙන් පිටපැන අවස්ථාවේදී විමල් වීරවංශ මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළේ මෙලෙසයි.
4: පසුගිය මැයි දින රැලියකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා ලබන මැයි මාසේ 25 වෙනිදා අත්පොලසන්න ගන්න සූදානම් වෙලා ඉන්න කියලා මුළු රටටම ඇහෙන්න කිරිලියේ තියෙන නඩු ආර ගැන කතා කරමින් තමයි එක එක්කෙනාට තියෙන නඩු ගැන කතා කරමින් තමයි එතුමායි දිනේ කිව්වේ. එයින් එතුමා අදහස් කරේ වෙන මොකක්වත් නෙවෙයි විරුද්ධ පක්ෂයේ කිසියම් දේශපාලඥයෙකුට අදාළ යම් කිසි අධිකරණ තීරණයක් ගැනනවයි කියන්නේ. දැන් අද පොලිසිය මේ මැයි 18 වෙනිදා අපි රණවිරු ස්මාරකයේට මල්ටික තියන්න ගියාම ඒක වළක්වලා අද පොලිසිය මෙතනට ඇවිල්ලා පැමිණිලි කළේ අපිව ජූලි 3 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්න. එතකොට එහෙම වුණා නම් අනුර කුමාර ජනාධිපතිවරයා හිතනවා ඇති එයාගේ ගෝල බාලයොන්ට අත්පොලසන් ගැහිමට අද හේතුවක් නිර්මාණය වෙනවයි කියලා. නමුත් ගරු අධිකරණය ඒ සතුට ඔවුන්ට ලබා දෙන අන්දමේ තීරණයක් දුන්නේ නැහැ. ඉදිරිපත් කරලා තිබිච්ච චෝදනාවන් සලකා බලලා ඇප ලබා දීම සිදු කරනු ලැබුවා. අපි සූදානම් අධිකරණය හමුවේ අපට වෙච්ච වැරද්ද. අපි දැනටමත් මානව හිමිකම් කොමිසමේ මේ ගැන පැමිණිලි කරලා තියෙනවා. ඒ වගේම මේ අධිකරණ කෘත්‍යය ඇතුළේ පිට වෙච්ච අසාධාරණයේ සහ

0: වැරද්ද ඔප්පු කර පෙන්වන්න අපි සූදානම්. අපි කියන්නේ ආණ්ඩුව මේ තරම් පහත් තත්වයකට ඇද වැටෙන්නේ ආයු කාලය අවසන් වෙන්න නියමිත නිසා.
1: ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳවන ශෂි වීරවංශ මහත්මයට එරෙහිව ගොනු කර දෙන නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය ජූලි මාස 24 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. එමෙන් පැමිණිල්ල කොළඹ අතුරේක මහේස්ත්‍රාත් ලියන් වරසවිතාන මහතා ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදී එම අවස්ථාවේදී අපමත මුදාහැර සිටින විත්තිකාර ශෂි වීරවංශ මහත්මිය අධිකරණයේ පෙනී සිටියා. මීට පෙර දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාරයේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂි මෙහෙයවීමට පෙර අධිකරණයට නඩුකරයට අදාළව පරිගණක උත්පාදිත ලේඛන සම්බන්ධ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට තමාට අවශ්‍ය බව පැවසුවා. සාක්ෂි ආඥා පනත යටතේ තමන්ට එවැනි ප්‍රවේශයක් මේ දක්වා ලබා දෙන්න නොමැති බැවින් මෙම නඩුව ඉදිරියට විභාග කර නොහැකි බවත් නීතිඥවරයා සඳහන් කළා. එහෙත් මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ විත්තිය විසින් සඳහන් කරන ලේඛන පරිගණක උද්භාවිත ලේඛන නොවන බවයි. එම ලේඛන ස්කෑන් කොට දත්ත පද්ධතිය තුළ ගබඩා කිරීම පමණක් සිදු කර ඇති බව ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් විත්තිය ඉල්ලා සිටින ආකාරයට අදාළ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රවේශය ලබා දීම සඳහා වන සාක්ෂි විශේෂ විධිවිධාන පනත යටතේ වූ නොතේසිය අද දින අධිකරණය ලබා දෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මීට අදාළව මෝසමක් මාර්ගයෙන් කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවයි. ඒ අනුව මෙම නඩුව වැඩිදුර විභාගය සඳහා ජූලි මාස 24 වෙනිදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළා. ශ්‍රී ලංකා පොලිසියේ පරිහරණය සඳහා ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්ව වැඩසටහන යටතේ ඉන්දියන් රජය විසින් පරිත්‍යාග කරන ලද කැබ් රථ 134ක් නිල වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත බාර දීම අද සිදු කෙරුණා. ඒ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී ඉන්දියන් රජය මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 300ක් මෙම කැබ් රථ උතුරු පළාතේ පොලිස් ස්ථාන වෙත බාර දීමට නියමිතයි. එම අවස්ථාවට එක්වමින් ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසුවේ ඉදිරියටත් මෙවැනි ආධාර ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බවයි. ඉන්දියන් රජය විසින් සිදු කරන ලද මෙම පරිත්‍යාගයෙන් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා වෙත සම්මුර්තිලිනයක් ප්‍රදානය කිරීමද එහිදී සිදු කෙරුණා. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකල, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවි සෙන්රත්නතුල් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එහි 2012 මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා.
2: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු මිත්‍ර සබඳතාවයක් පවත්වාගෙන යනවා. ඒ වගේම මහජන ආරක්ෂක ඇමතිවරයා හැටියට අපිට නිරන්තරයෙන් ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධයෙන් ඉන්දියානු රජය විශේෂ අනුග්‍රහයන් දක්වලා තියෙනවා. විවිධ පුහුණු පාඨමාලා වගේම යටිතල පහසුකම් ඒ වගේම මේ වගේ කැප් රථ ලබා දීම හරහා ශ්‍රී ලංකා ජනතාවට සුවිශේෂ සේවාවක් සැපීමට හැකියාව ඇතිවන අයුරින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වැඩි දියුණු කිරීම සඳහා සංවර්ධන කිරීම ද අවශ්‍ය පියවර සහය නිරන්තරයෙන් ඉන්දියානු රජය විසින් අපිට ලබා දෙනවා. මේ පිළිබඳව විශේෂ ස්තුතියක් මම මේ අවස්ථාවේ ඉන්දිය රජයට කරන්න කැමැති. ඒ වගේම ඉන්දියානු තානාපත් කාර්යාලයේ හයි කමිෂනර් සන්තෝෂ් ජා මහතා මේ අවස්ථාවට සම්බන්ධ වීමත් අපිට ශක්තියක් ධෛර්යයක්. නැවතත් ඉන්දියානු රජයටත් ඉන්දියානු මහ කොමසාරිස්තුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා වෙතත් අපේ කෘතඥතාවය මේ අවස්ථාවේ පුද කරනවා.
1: මෙම වසරේදී පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට නොහැකි බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේ කුමන පදනමක් මතදැයි සමගි ජනබලවේගය ප්‍රශ්න කරනවා. එම් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතායි සම්බන්ධයෙන් අද මාධ්‍යවේද දහස් පළ කළේ මෙලෙසයි.
3: එදා ඡන්ද සිටියම අකුල ගත්තයි කියලා හිටපු පාලකයන්ට නිතරම විවේචනයට ලක් කරා ඒගොල්ලන්. එතකොට අද එහෙම විවේචනයට ලක් කරපු උදවිය අද බලයට ඇවිල්ලා අද මේ ආණ්ඩුව නියෝජනය කරන ඒකේ පාර්ශ්ව කාර්යයක් හැටියට ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්තුමා කියනවා ඡන්දේ පවත්න්නේ විදියක් නැහැ මේ අවුරුද්දේ කියන එක. පළවෙනිම දේ තමයි ටිල්වින් සිල්වා ජනතා විමුක්ති පෙරමුණ ලේකම්තුමා මේ ආණ්ඩුවේ මොකද්ද ඔහු දරන තනතුරු. ඔහු පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා රාජ්‍ය යාන්ත්‍රණයේ තනතුරක ඉන්නවද? එහෙම කිසිම තනතුරක නැහැ. ඒතකොට එහෙම තනතුරක නැති කෙනෙක් ඇවිල්ලා කියනවා ඡන්දේ තියන්නේ නැහැයි කියලා. ඒක ඉතාම බරපතලයි. අනිත් දේ තමයි දැන් පක්ෂයේ ලේකම්වරයා ඔහු මැතිවරණ කොමිෂමේ සමාජිකයෙක්ද? එහෙමත් නැහැ. එතකොට ඔහු කිසිදු ආකාරයේ නිරතනතුරක් ආණ්ඩුව පැත්තෙන් ඔහු දරන්නේත් නැහැ. නමුත් ඔහු ඇවිල්ලා ප්‍රකාශ කරනවා ඡන්දේ තියන්නේ නැහැයි කියලා. ඉතින් මං හිතනවා මේක තමයි පෞගේ කාලේ පුරාම අපි කිව්වේ මේ රට දැන් පාලනය වෙන්නේ පළවත්තෙන් කියන්නේ.
1: රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. මේ පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගරකාරීව සම්මහතා.
4: මේ රටේ ජනාධිපතිතුමා බරපතල ප්‍රශ්නයක් ආර්ථික ප්‍රශ්නයක් රටේ ඇති වෙලා තියෙනකොට මේ රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරිය මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න ඕනේ. අගමැතිවරිය මොකද්ද කරන්නේ? අගමැතිවරිය විදේශ සංචාර. අගමැතිවරිය එංගලන්තයේ සංචාරයක් කරනවා. එතුමියට වගකීමක් තියෙනවා මේ රටේ ආර්ථිකය කඩාවැටලා තියෙන වෙලාවේ එතුමිය එංගලන්තයේ කරේ විනෝද සංචාරයක්ද? එහෙම නැත්නම් රටේ ආර්ථිකයට මොකක් හරි දායකත්වයක් දෙන එංගලන්තයෙන් කිසියම් හෝ ආයෝජකයෙක් ගෙනේන, එහෙම නැත්නම් අලුතෙන් යමක් ගෙනේන මේ රටට ආයෝජනයක්, එහෙම නැත්නම් මේ රටට ප්‍රතිලාභයක් ගෙනේන කිසියම් හෝ ගිවිසුමක් අත්සන් කරාද, කිසියම් හෝ දෙයකට යෙදුණු නාද කියන කාරණය මහ ජනතාවට හෙළිදරව් කරනවා. මොකද අග්‍රාමාත්‍යවරිය රට වැටිලා තියෙද්දි එංගලන්තේ සංචාරය කරනවා. අපේ රටේ ජනාධිපතිතුමා රට වැටිගෙන යද්දි අරුගම්බෙ ගිහිල්ලා අපි දකිනවා නිවාඩු ගන්න. මේ වෙලාවට ජනාධිපතිවරයා හැටියට ඔබතුමා මුණ ගැහෙන්න ඕනේ. මේ රටේ ඉන්න ආර්ථික විශේෂඥයින් විද්වතුන් මුණ ගැහෙන්න ඕනේ.
1: ඉදිරි දින දෙකෙන් පසුව වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අපේක්ෂිත කාලගුණ නවකීය කාර්යනිතු කාලගුණ විද්‍යාඥ අජිත් විදේමාන මහතාගෙන්
5: එවැනි හරහා නිර්තදිග මෝසම ක්‍රමක්‍රමයෙන් ස්ථාපිත වෙමින් තමයි තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින දෙක තුනදී වගේ සම්පූර්ණයෙන්ම දිවෙන හරහා නිර්තදිග මෝසම ස්ථාපිත වේවි කියලා. අපි දකිනවා ඉහළ වායු ගෝලයේ දායකත්වය, ඉහළ වායු ගෝලයේ හැසිරීම තවමත් නිර්තදිග මෝසමට සක්‍රීය දායකත්වයක් දක්වන්නේ නැහැ. නමුත් ඉදිරි දින දෙක තුනදීම නිසි ආකාර වර්ගයෙන් අපි හිතනවා දිවෙන හරහා නිර්තදිග මෝසම ස්ථාපිත වේවි කියලා. කෙසේ වෙතත් අපි හෙට දිනේ බලාපොරොත්තු වෙනවා බස්නාහිර සබරගමුව වයඹ පළාත්වලත් වගේම ගාල්ල මාතර සහ නුවර එළිය නුවර මහනුවර දිස්ත්‍රික්කවල විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි කියලා. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානයක මිලිමීටර් 100 දක්වා වගේ තද වැසිත් අපි හෙට දිනේ අපේක්ෂා කරනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේ නිර්තදිග මෝසම ස්ථාපිත වීමත් සමග අපි ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වෙනවා. ඉදිරි දින කිහිපයේදී පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් වැඩිවීමක් අපේක්ෂා කරනවා. ඒ වගේම ඌව පළාතෙත් මඩකලපුව අම්පාර වගේ දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ වැසියෝ ගිගුරුම් සහිත වැසි සල්ප ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල තරමක තද සුළං පවතිවි මේ හේතුවෙන්.
1: ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද දිනේ වන විට පහළ ගොස් තිබෙනවා. ඒ ඇමරිකාව සහ ඊශ්‍රායලයේ ඉරානයේ සමග පවතින යුදමය වාතාවරණය අවසන් කිරීම සඳහා සාමකාමී එකඟතාවකට පැමිණීමේ බලාපොරොත්තු ඉහළ යමත් සමගයි. ලෝක තෙල් මිල තීරණය කරන ප්‍රධාන දර්ශකයක් වන බ්‍රෙන්ට් බොරතෙල් වෙළඳපොළේ බැරලයක මිල අද දිනේ සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 97.94ක් ලෙසයි. මෙය පසුගිය මාසයට සාපේක්ෂව 9% පමණ පහළ යාමක් වනවා. කෙසේ වෙතත් යුද්ධය ආරම්භ කිරීමට පෙර පැවති මිලට වඩා තවමත් 30%කට වඩා වැඩි අගයක්. මේ අතර මෙම සාමකාමී වාතාවරණය හේතුවෙන් ජපානයේ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ වාර්තාගත ඉහළම අගය සලකුණු කර ඇති බවද විදෙස් වාර්තාවල දැක්වෙනවා. Net News. Net News Timawa. Milaga Net News eta udasana 6:45ට. Etek navatam toraturu sandaha Net News Total ke apage webadaviyata pivisenna. Subaratriyak.
6: Net News. Oba wenuen divihimien. Net News. Oba weta genahave.
7: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
8: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 011-2-863-376-776-1672.
9: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
10: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
11: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
12: ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සංවිත අමතන්න 0112-200.
13: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ් ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්.
14: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
15: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780 WhatsApp කරන්න.
16: අපමණ පිනකට මග පාදන මේ මිහිපිට පැවැත්වෙන අසතිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාම්බර රාත්‍රිය
17: අසම සම සර්වඥතා මහා ඥාන පූජාව
16: මෛතිහ සෙනසුරාදා වෙසක් පුන් පොහෝදා ඓතිහාසික කූරකල රජ මහා විහාරස්ථානයේදී
17: සර්ව රාත්‍රිකව පැවැත්වෙන මෙම පරම දුර්ලභ පින්කමට සාසම්බන්ධ වේ ඔබත් අපරිමේය සැපයකට මග පාදා ගන්න.
16: මෙහිවීම පූජ්‍යපාද මාපලකම සුසිල වංශ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ.
17: දීපව්‍යාප්ත විකාශය එදින රාත්‍රියේ 10 සිට නිත්‍ය ෆෙමොස්සේ සජීවීව.
16: සමගාමී විකාශය නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකා ඔස්සේ සජීවීව. තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහැයෙන් සමරන්නට
17: නේත්‍රාලෝක වෙසක්
16: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
17: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
16: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
17: සවස 5දී ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
16: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
17: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය.
16: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
17: කෝරගලදී පුතු පුතට එක්වන්න 0.77766 අංකය අමතන්න.
16: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. අපි ආයෙත් කූරගල යමු.
18: බැති බරදායකත්වය
17: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
16: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

මතකලු යමේද තාම නෑ මං ඇහුවේ මතක හේදිලා යන්න කාලයක් යනවනේ කාලය තමයි හොඳම උත්තර දෙන්නේ මතකලු යමේ නම් ඉවසීමෙන්

අද මොනවද අපි කතා කරන්නේ? කාගෙන්වත් අහන්න එපා. ඔයාගේ හෘද සාක්ෂිය. ඔයාට අවංකයිද? ඔයා ඔයාගෙන් අහලා කියන්න. 0711 95 95 95 එන්න නෙත් FM Facebook පිටුවට.

ආදරණීය තරංගා වෙත මට මෙහෙම දෙයක් ඉල්ලීමක් කියන්න හිතුණා. මේක අපි හැමෝම වෙනුවෙන් මගේ ආදරණීය හයසක ඉල්ලීමක්. මොකද්ද ඉතින් දන්නවද? අපි ඉතින් හැමදාම අහන කතා කරන මන්දාරම් රාත්‍රී වැඩසටහනේ අහිංසක ආදරණීය යාළුවෝ වෙමු. ඉතින් අපි වෙනුවෙන් මන්දාරම් රෑ මීටප් එකක් තියන්න පුළුවන්ද? මීටප් හමුව ගැන ලස්සන කවියක් ලියන් එන්න කියලා වලාකුළු ආදරවන්තියට කියන්න. මම එහෙම කිව්වා කියලා. අනේ මන්ද, මම හරිද වැරදිද දන්නේ නැහැ. අහිංසක හුරු බුහුටි නිත්‍ය සමාජික ආදරවන්තයෝනේ අපි ඔයාගේ වැඩසටහනට ඉන්න. ඉන්දික කුමාරසිරි සඳ ලංකාවේ ඉඳලා තමයි මැසේජ් එක දෙන්නේ. ඔව්, අපි අපේ ඉහළ කළමනාකාරීත්වයත් එක්ක කතා කරලා බලමු. එහෙම ලස්සන දවසක් හොයාගන්න. ස්තුතියි ඉන්දික, ගොඩක් ස්තුතියි.

0: ரேடியோ இத்திஹாஸ் சே பிரதம வதாவட லாங்கேய சுப்பிரி டிஜே தாரு முகுன்னட முகுன கேட்டனா டிஜே அட்டாக் ஷோயகா
1: நெட் எஃப்எம் டிஜே நைட் ஃபேஸ் டு ஃபேஸ் அட்டாக் ஷோ அட்டாக் ஷோ 1 2 3
0: ලංකාව මුදන්න වීලංග ඩීජේ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා ඩීජේ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
1: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show.
2: අලුත්තන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: ඔහු ඒ නැතිකර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ ඔබගේ ජීවිතයයි දරුවන්ගේ අනාගතයයි ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: හිමහු අරණ ගුරු අමරදේව ගීතාවලිය
5: සංඛ දිනය සාශිකා නිසංසලා සුනීර සුමංගා නුවන් විකාසේ නරත්න අමීෂ මිනෝල්
4: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
5: Tickets mytickets.lk within Sri Lanka Vidyut Vikashakeenge Sansadaye Idiripat Kirimak Anugrahaya
6: හොඳම දේ අඩුම මිලට තේක ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් කසාගල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්
5: Vesak Pohoda Sand Sivane Kooragalin nena Sivasuwane Buddha guna mumunana Vesak Udanaya
7: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
5: නේත්‍රාලෝක විසක්
7: විසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
5: උත්තම ධාතු වන්දනාව
7: විසක් තොරණ
5: පහන් කෝඩෝ
7: සදැහැගි
5: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
7: ඌරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
5: වෙසක් පොහෝදා අපි ආයෙත් ඌරගලයේ
7: පුතු පුතට එක්වන්න 0777 66 70 66 අංකය අමතන්න
8: බැති බරදායකත්වය
6: අනුත්තන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
7: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්න තමතන්න 0112-863-363 0776-716-3872
9: ආදරණීය තරංගාට තිත්ත හදවත් සාක්ෂියක් අඟලක් කිස්සන ඇස් පියන්නස්සේ තිබ්බේ හදවත් ගැස්සෙන මරියානා ආගාද ඇස් ඇස්සුනා තිත්ත හදවතක් දැනුණ ඔය කියන බටර්ෆ්ලයි ෆීලිං එක සෙල්ලක්කාර පිරිමි බැල්මකට අවුනාට පස්සේ තිත්ත හදවත ඉල්ලුවෙම පිරිමිකාර පපුවක් හරි අමාරුයි අයිති නැති පිරිමිකාර පපුවකට ආදරය කරන්න ආදරේ කරන්න කරන්න බිඳෙනවා හදවත් බිඳෙන්න බිඳෙන්න කරන්නෙත් ආදරේ පැරලයිස් වෙච්ච හදවත් ආගන්තුකෙක් අතින් මරාගෙන අහනවලු පුළුවන් ද ආදරේ කරන්න සින්නක් කර නැති හදවතකට ඉතින් එකකඳ මං මගේ තිත්ත හදවත් සාක්කියට ඉතින් එකකඳ මං මගේ තිත්ත හදවත් සාක්කියට මම්මගේ මහනවා නේද? වලාකුළු අතරවන්තේ

සුබමන්දාරම් රැයක් අක්කා. අනිවාරෙන් ඔව්. මං කවදත් තව කෙනෙක්ට බොරුවක් කරලා නැහනේ. සමහර විට මට වරදින්නත් පුළුවන්. ඒත් මම මට අවංකයේ හින්දා. ඒ තමයි මගේ හිතේ තියෙන හැම දෙයක්ම හරිම විවෘතව ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන් හැඟීම. අවංක කෙනෙක්ට විතරයි ඒක කරන්න පුළුවන්. හෘද සාක්ෂිය අවංකයි කියන්නේ ලස්සන පබෝ නිදහසේ ජීවත් වෙන්න පුළුවන්.

හදවතක් නැති මට මගේ හෘද සාක්ෂිය ඔබයි. ඒ හැම ස්පන්දනයක්ම ඔබට අවංකයි. සම්පා

0: සදාතනික විශ්වාසයක්, සදා හරිත විසිතුම් වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ශනීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානනීය 23 වන වසර මෙසේ සමරමු.
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
4: නේත්‍රාලෝක වෙසක්.

වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.

කාටවත් බොරුවට ආදරය කරන්න එපා. මොකද තමන්ට එක සෙල්ලම් බඩුවක් වුණාට අනිත් කෙනාට තමාගේ ජීවිතේම වෙන්න පුළුවන්. මනෝජේ

සන්නසක් ලැබිය. ඇත්තටම හිතාගන්නත් බැරි විදිහකට ඒ රූරජිනකගෙන් ඔහු කඩුපුල් මලකට රූරජිනකගෙන් සන්නසක්. සන්නසේ සටහන සඳ කුමරු එක වරලා පැලී මිය යයි. සඳ සිසිල නැහැවනු සුවඳ වෙනුවට දුක්සුසුම් මැව්වා. එකමක රැයක් ජීවත් වෙන්න කඩුපුල් පෙති ඇසලිය වෙලා තිබ්බා. ආදරෙක මරණ සහතිකයක්. රෑරජින සුසුමක් සුළඟට එව්වා. ඒකත් සේපාලිකාවක් අත. මම පිපුනම උඹට සුවඳ දෙන්න. උඹ මැලවුනේ මට පණ දෙන්නද? සේපාලිකා ගහක් යට සුදු පාට මල් හැලෙන්නේ නැතුව කඳුළු හැලෙනවා දැක්කා. ලය පැලෙන තරම් වේදනාවක්. සඳ කුමරුට ඒකත් ශෝකයට මුල ප්‍රභවයක් නැතුවම කඩුපුල් මල නිරුත්තරයි. නිහඬවම මැලවිලා. දැන් හැම මහ රැකම මම ජනේලෙන් එබී බලනවා. තව සන්නසක් ලැබෙන තුරු ඒ රෑ රැජිනගෙන් නෙවෙයි ලය පැලුණ කුමාරයාගෙන් මම තවම හුස්ම ගන්නවා. සඳ, ඉතින් හිතවත ඔය කොයි මලත් කියන කතාව සත්‍යයක්. ඔයාට පුළුවනි පිළිගන්න. ඒ විදිහටම මාස ගානක් ඈතට මම මියදුනා. මගේ නමට මලක් මිලක් තියලා ජනනි භවන්තිකා.

පොරොන්තු වෙනවාද? ඔබ මල් ළඟම ඉන්නවා කියලා? ඔබ කහෙද මං එතන? මං කහෙද ඔබ එතන? වාදා කරෝ චි. සුනියනා. වාදා කරෝ.

0: mandaram rehatai vinadi 47.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
5: Non-stop remix remake ekata happena DJ blast eka
6: anga galene igna kumariye premi
4: alavende radio itihase prathama vatavata lankaya superi dj taru muhunata muhuna gatena dj attack show eka
5: NetFM DJ Night Face to Face Attack Show Attack Show
4: 1 2 3 let's go ලංකාවම දන්න ඊළඟ DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එකක් දැන් මා පිට WhatsApp කරන්න
5: 0711 95 95 95 NetFM DJ Night Face to Face Attack Show
7: මේ හඳුන් කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
8: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
9: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
10: සම්දි රෝග සති 4න් සෝ කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0710 297 399 0710 297 399 අලුතෙන කාටු මුමිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාවන ආරම්භල ගලේ මුල කම්පොල ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0711 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්

කියවන්න නොදන්න පිරිමියෙකු අතට නොලැබීමේ නොලැබීම යුතු පොතයි ගැහණිය. කියවන්න නොදන්නා පිරිමියෙකු අතට නොලැබිය යුතුම පොතයි ගැහණිය. හේරත්.

සිදෙන තැන්වල කඳුළු වැටුණත් පෙන් කරපු හිත් තිගැස්සූ පපුව ඇතුළෙන් දැනෙන හැඟුමට ප්‍රේම කරනවා මිනිස්සු. පස්සරින් නදී.

සමහර වෙලාවට මිනිස්සුන්ට ඕන අහුන්කන්දීම විතරයි. තමන් ආස තමන් ආදරෙම කෙනා එක කතා කර කර ඉන්න විතරමයි. ආදරෙන් කතා කරන එක වචනයක්, ඒ වචනයකින් සැනසීමක් විතරමයි. මහා ලොකු දේවල් ඕනේ නෑ. මිනිස්සුන්ට ඕනේ දැනුණ පපුවක් අස්සෙ තියෙන සැනසීමෙන් ඩිංගිත්තක් විතරයි. නිර්නාමිකයි.

දන්නවද පුංචිලාමයෝ, මට කලින් හැමදාමත් මගේ හදවත ඔයාව දුරතියා හඳුනගන්නවා. මගේ හදවත අමුතුම රිද්මයකට ගැහෙන නිසා, ඒ ඔයාට විතරක් වෙන්වුණු නිසා. ඔයා අද ලස්සන රුබ්රෝසියා නම් මලක් එක්ක ඉන්නවා. ඕ මන් දැක්කා. අද ඔයා ලස්සන රුබ්රෝසියා මලක් එක්ක ඉන්නවා දැක්කා. පුංචිම පුංචි රුබ්රෝසියා මලටවත් අවංකව ආදරය කරන්න මන් තරහ නැහැ. රසාංගිකා.

ආදරණීය තරංගා, අද ඔයා අහන්නේ තමන්ගේ හෘද සාක්ෂිය තමන්ට අවංකද කියලානේ. ඔව් මං අහන්නේ ඒකම තමයි. ඔයාගේ හෘද සාක්ෂිය ඔයා ළඟදී ඔයාට අවංකව ඔයා කවුද කියලා කියනවා. මටත් මගේ හෘද සාක්ෂිය මං ළඟදී මං කවුද කියලා කියනවා. අන්න එතකොට ඔයාගේ හෘද සාක්ෂිය කියනවාද ඔයා අවංකයි කියලා. ඇත්තටම මම ඕන වටත් වඩා අවංක වුණා තරංගා. ඒත් අදත් හිටි ගමන් අතීත මතක හිතාසි සැරිසරද්දී හිතන ඇයි අනෙක් අය එහෙම නොවුනේ කියලා. විශේෂයෙන් ආදරයේදී හෘද සාක්ෂියට අවංක වුණා නම් හදවත පිපිරිලා මිය යන්නෙත් නැහැ. මම වෙනකෙකුගේ වෙන්නෙත් නැහැ. පසුතැවීමක් නෙවෙයි තරංග. ඒ වුණත් ජීවිතේ හොඳම කාලේ ජීවිතේ නැති වුණු එකේ දුකක් තියෙනවා මැරෙන කල්ම. නම කියන්නේ පා වස්තුවේ, නැහැ කියන්නේ නැහැ වස්තුවේ. ඒකත් හෘද සාක්ෂියම කොටසක් හිතවති, නැත්නම් හිතවත. ඔබ අනන්‍යතාවයේ රකින්න එක ඒක මගේ යුතුකම.

0: மந்தாரம் ரேர் வித் தரங்கா. மந்தாரம் ரேர், மந்தாரம் ரேர். අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසාගල ග්‍රීන් සුපර්, කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
1: Yes, Fortune Soy.
2: Alutma rasaguna api vibe ekata set vela.
0: Kamathima vidiyakata oonaama velawaka me Fortune Soy.
3: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න 0777 76 76 10.
4: සදාතනික විශ්වාසය, සදා හරිත 23 වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු.

0: Nandahaya Bella.
1: Paul Pitting Haulehan. Jani Ek De Tunu Mavata. Satya Davaswala Ude Dahayata.
0: Jani Ek Ready Bella.
2: Visak Pohoda Sandha Sivane. Kooragalin Nena Sil Suande. Buddhu Guna Mumunana. Visakudanaya.
3: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
2: නේත්‍රාලෝක විසක්
3: විසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
2: උත්තම ධාතු වන්දනාව
3: විසක් තොරණ
2: පහන් කෝඩෝ
3: සදහැගි
2: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
3: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
2: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
3: කූරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න
4: බැති බරදායකත්වය
5: අලුත් තැන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
6: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්නෙ තම තන්න 0112-863-363-076-716-3672
7: ඉඩ දෙන්න අපේ මතක හොර රහසේ එපා යලි පණ දෙන්න ඒ මතක සිත ඇතුළේ රිදෙන සිත ළඟම රිදුම් දෙන්නට ආයෙනම් එපා නොබෙන්න තරංග හර්ෂණී මාදිපොලින්

ඔබේ හිතට ඔබ කියන්න මිහිරියා පසු යන්න කියා. ආදරේ තියෙන බරපතලකම තමයි තමන්ට අයිති හදවත වෙන කෙනෙකුට නතුවීම. නතුවීමම නොවේ නතු කරදීම. ඒක කර්මානුරූපීව සිද්ධ වුණාට පස්සේ කෙනෙකුට තියෙවිද ගැලවීමක්? ඒකයි මං ඇහුවේ. ආයෙත් ඔබේ හදවත ඔබේ ළඟට ගෙනාවු මොහොතක ඇස් දෙක පියාගෙන ඔබ ඔබෙන් මහල බලන්න, ඔබේ හෘද සාක්ෂියෙන් අහන්න ඔයා අවංකයිද කියලා. ඔබේ හෘද සාක්ෂිය ඔබට අවංක නම් මට ඔබ ගැන හිතා ගන්න පුළුවන්. එහෙම මිනිස්සු අදහන්න වටින අය. අහිමි වීමක වේදනාවක්, මගහැරීමක පසුතැවීමක්, ප්‍රේමයක විරහවක්, කිසිදු හදවතකට නොදැනේවා ලලනී.

සුබමන්දාරම් රාත්‍රියක් වේවා තරංගක්කේ. රුධි සාක්ෂිය ළඟ මේ ලෝකේ මිනිස්සු අවංකනම් මේ ලෝකේ කොච්චර ලස්සන වෙන්න ඉඩ තිබුණාද තේයනේ. එහෙනම් මේ ආදර කතා දික්කසාද නඩු උසාවි නොතිබෙන්න ඉඩ තිබුණනේ. ඒකටකට අවංකකම කියන්නේ අපූරු පාඩමක්. වීර කැටියෙන් දුලා.

0: පටවේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවන කළ මදෝකා කැස්සට පැනිය. සෙවන කළ ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද. 0447 31 33 540.
1: වැදගත් රැකියාවක් සොයනවාද? අමතර ආදායමක් ලැබීමට හැකි අවස්ථාවක් සොයනවාද? උපාධියට රැකියාවක් ලැබෙනතුරු රැකියාවක් සොයනවාද? මෙන්න ඔබට ඉහළ වැටුප් සහ තවත් දීමනා රසක් සමග ඔබ සොයන රැකියාව අපෙන්. වසර 23ක ව්‍යාපාරික ලෝකයේ අභිමානනීය සදාහරිත ප්ලාන්ටේෂන් සොයන්නේ ඔබයි.
0: WhatsApp කරන්න 0676 441 1648. ඊමේල් කරන්න careers@sadaharita.com. සදාහරිත සමග බැඳෙන්න.
2: කැස්සේ ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ.
4: Wake up. Subtitle hormones. Alpha Studio.
0: දවසටම ඕන කරන විටමින්ස්. Alpha Studio.
4: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
0: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
5: Good morning.
4: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
0: ලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට
6: නේත්‍රාලෝක වෙසක්
0: පූජනීය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
6: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
0: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
6: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
0: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
6: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
0: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
6: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න.
0: පිළිවෙත් පුරන්න. දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු. අපි ආයෙත් කූරගෙන යමු.
7: බැති බරදායකත්වය
6: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

ආපස්සට ඇස් දෙක පියාගෙනම මගෙන් අහනවා. මගේ හෘද සාක්ෂිය ඇතුළේ ඉන්න ඔයා අවංකයිද කියලා. යෂෝ

මේලෝකෙ කිසික ආදක් නැති කිසි කොන්දේසයක් නැති ආපස්සට කිසිම දෙයක් බලාපොරොත්තු නොවෙන ආදරය තමයි අම්මගේ තාත්තගේ ආදරේ. එහෙම කියන්නේ සුමේදා. මිරාව කියන්නේ කෙනෙක් නැතිවීම නෙවෙයි, එයා ඉදදි තිබුණ මම නැතිවීම. ඇස් දෙක වහගත්තම මත කෙන එක සාමාන්‍ය, ඒත් ඇස් දෙක අරගෙනත් ඔයාවම පේන එක හේ මොකද්ද? කතා නොකර ඉන්න පුළුවන්, මතක් නොකර ඉන්න බෑ. ආදරේ ලස්සනයි කියලා මට ගැන ඔයා විරාවේ තරම් රිදෙනවා කියලා මට තේරුවෙත් ඔයාමයි. ඩොක්ටර් දින.

0: मन धर्म रे अठाई विनादी हतलिस हताए
1: वेलाव ओब बेत गेन एन्ने
2: सिंडरेला वागे मन्ना इन्ने माओ बेल गान्न कावरूत तनका
3: अपे दरुवन अपट वडा इदिरेन इतिन एगे खतावली अन्न एयट इदहरिन्न कमर्शियल क्रेडिट
4: විතරක් නෙවෙයි මේක DJ attack එක
5: Don't stop remix remake එකට happen DJ blast එක
6: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
4: ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
5: net fm DJ night face to face attack show attack show
4: 1 2 3 let's go ලංකාවම දන්න ඊළඟ DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා පිට WhatsApp කරන්න
5: බිඳුවයි හත්සිය එකොළහයි අනූපහයි අනූපහයි අනූපහ නැත් FM DJ night face to face attack show
7: අලුතැන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාවන ආරම්භල ගනේ මුල ගම්පොල ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 071-892-1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
8: මල් සුවඳින් සිල් සුවඳින් ඔබේ යහපත් වූ සිතුවිලි සුවඳවත් වේවා
9: දෙයි නැන පහන් දැල්වුම Master Guide ප්‍රකාශකයෝ වෙතින්
10: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
7: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
11: අව එස්.ඩබ්ලිව් තරංගා කුමාරි චර්ම රෝගියක් කියලා අවුරුදු 10ක් විතර මං දුක් විඳලා හැම තැනින්ම බේත් ගත්තයි පණිතු වුණා ડોක්ටර් ගෙන ආරංචි වෙන ඇසිස්ටන්ට් ගිහී එතන බේත් වලින් මට හොඳටම හොඳ වුණා මට ජීවිතේ පාවා වෙලා තිබුණේ ડોක්ටර් සා තමයි ජීවත් වෙලා ඉන්නේ තේන ડોක්ටර් මීට දෙවියෙක් වගේ
7: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 077-379-940
12: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
13: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්
12: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
13: tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
7: හොඳම දේ අඩුම බිලට තිප ව්‍යාප්ත ශක ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්
13: අපමණ පිනකට මග පාදන මේ මිහි පිට පැවැත්වෙන අසතිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාම්බර රාත්‍රිය
14: අසම සම සර්වඥතා මහා ඥාන පූජාව
13: මෛතිහ සෙනසුරාදා වෙසක් පුන් පොහෝදා ඓතිහාසික කූරකල රජ මහා විහාරස්ථානයේදී
14: සර්ව රාත්‍රිකව පැවැත්වෙන මෙම පරම දුර්ලභ පින්කමට සහසම්බන්ධ වේ ඔබත් අපරිමේය සැපයකට මඟ පාදා ගන්න
13: මෙහෙවීම පූජ්‍යපාද මාපලකම සුසිල වංශ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ
14: දීප ව්‍යාප්ත විකාශය එදින රාත්‍රියේ 10 සිට නෙත්‍යෆේ මුස්සේ සජීවීව
13: සමගාමී විකාශය නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකා ඔස්සේ සජීවීව

කබිනා කැහෙන අල්විදා කවදාවත් සමුගැනිමේ නොකියන්න ඔබ මගේ උදෑසන දහවල මගේ රාත්‍රිය මගේ ජීවිතේ මගේමළු ආත්මයම ඉතින් කෙලෙසද සමුගැනීමක් ගැන පවසන්නේ

සිහිනයක දැවටියන්න සමදා රාත්‍රිය හදේ දැවීන්න දොළොස් මහේ පහනසේ නානාකාර ආදරණීය තරංග අවංකකම කියලා මට හිතෙන්නේ තම තමන් දිහැ බලන කැඩපතක් විදියට එක එක්කෙන රූපෙන් නැනගුණයෙන් විවිධාකාර වෙනවා අවංක බවෙනුත් එහෙමයි රූපය හදවතේ කැඩපත නම් අවංක බව හදවතේ වටිනාකම් වැඩි කරවන ලොකුම සාධකය හරි වටිනා දහසක් ඔබ කවුද කියලා ලියලා නැහනේ ආදරණීය තරංගා හිත නිවන ආදරණීයම ගෙවුණු වෙලාව හරිම ලෝබයි වෙලාව නතර වෙනවා නම් කියලා හිතෙනවා යටි අන්තටින් රෝසි මට එහෙම කියන්නේ බලන්න ඔබ මට අරන් ආව සතුට අවසාන මොහොතේ

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Tharange Akvitra Neve Make DJ Attack Cock
2: Don't stop Remix Remake එකට හැපෙන DJ blast එක
3: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
4: එනි අලෙන්නේ
1: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
2: Net FM DJ night face to face Attack show! Attack show!
1: ලංකාවම දන්න ඊළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එකක් දැන්ම අපිට WhatsApp කරන්න.
2: 0711 95 95 95 Net FM DJ night face to face Attack show.
5: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
6: Wake up. Saturday hormones Alpha Studio.
7: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
6: Yes, yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
7: රටේම තරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
8: Good morning.
6: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasumi and Lehansa WhatsApp 0711 95 95 95 Net FM Facebook Live
5: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
9: නේත්‍රාලෝක වෙසක්

0: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා
1: ආයුබෝවන්. අදත් මේ සූදානම් වන්නේ නෙතෙෆම් රේඩියෝවේ සඳුදා නෙතෙෆම් ධර්මදක්ෂිණා ධර්මදේශනා ආරම්භ කිරීම සඳහායි. අද මේ උතුම් ධර්මදේශනා ආරම්භ කරන්නට පෙර ඔබට සිහිපත් කරන්නට ඕනේ මේ මාසේ 30 දිනට යෙදෙන වෙසක් පුරපසළොස්වක පොහෝදා නෙතෙෆම් රේඩියෝවේ නේත්‍රාලෝක වෙසක් කලාපය මෙවර අපි පවත්වනු ලබන්නේ ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍යභූමිය කේන්ද්‍ර කරගෙන. අතිපූජනීය වතුරකුඹුරේ ධම්මරතන අපේ හාමුදුරන් වහන්සේගේ අවවාදානුශාසනා පරිදි වෙසක් පුර පසළොස්වක පොහෝදා ශ්වේත පූජා සජීවී වැඩසටහනත් මේ පුණ්‍යභූමියේ සිටයි දවස පුරා විකාශය කිරීම සිද්ධ කරනු ලබන්නේ. රාත්‍රී 10 සිට පසුදා 5 වනතුරු සනරාමර රාත්‍රියේ උතුම් වූ ධර්මදේශනාව සමගින් එක්කාසු වන්නට පුළුවන්. රාත්‍රී 10 සිට පසුදා උදෑසන 6 දක්වා පැවැත්වෙන මේ උතුම් වූ ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩමවීම සිද්ධ වන්නේ අතිපූජනීය මාපලගම සුසිලවංශ ස්වාමීන් වහන්සේ. ඉතින් මෙහිදී ලෞතුරු වර්ණ කණ්ඩායම විසින් මේ උතුම් වූ පින්කම්මාලාව සඳහා එක්කාසු වන ඔබ සියලු දෙනාට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසමසම සර්වඥතා මහා ඥාන පූජාව අඩංගු ඥාන සියයකින් සමන්විත ඉතාමත්ම දුර්ලභ ග්‍රන්ථයක් නොමිලේ ඔබට ප්‍රදානය කරන්නට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ සියලු පින් කටයුතු සමගින් එක්කාසු වන්න ඔබ සියලු දෙනා මෙවර නේත්‍රාලෝක වෙසක් කලාපයට කූරගල පින්බිමට පැමිණෙන්න කියලා. ඉතින් සුගන්ධ කුටියේදී ඔබට පුළුවන් කමක් තිබෙනවා ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවකේශ ධාතුන් වහන්සේ, සර්වජ ධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න. ඒ වගේමයි වෙසක් සිරිය අසිරිය විඳින්නටත් පුළුවන් කමක් තිබෙනවා. තොරන් රාජයා ඇතුළු සියලු වෙසක් නිර්මාණ දැක බලා ගන්නටත් පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම සම්බුද්ධ කුටියේ පූජාවන් සඳහා දායකත්වයක් කාසු කරන්න මේ පින්කම් මාලාව සඳහා දායකත්වයන් දක්වන්නට 07736607676 කියන දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන් කමක් තිබෙනවා. ඉතින් පසුදා නැත්නම් මේ මාසේ 31 සවස 5:30 ආශිර්වාද පූජාව ආරම්භ කරනවා. එදින රාත්‍රී 7 ධර්මදේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමීන් වහන්සේ. එනිසා පවුලේ සියලු දෙනා සමගින් මෙවර 2026 වර්ෂයේ වෙසක් අසිරිය විඳින්න ඓතිහාසික බලන්ගොඩ කූරගල පින්බිමට පැමිණෙන්න කියලයි අපි ආරාධනා කරන්නේ මැයි මාසේ 30 අපි ආරාධනා කරමු ධර්මදේශනාව ඔබ වෙනුවෙන් දේශනා කරන්නට අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදාම් පදනමේ නිර්මාතෘ හොරණ දික්ඛේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීපපේ හාමුදුරන් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස සාදුහු සාදුහු සාදුහු.

0: ධමසවන කාලෝ අයංබදන්තා ධමසවන කාලෝ අයංබදන්තා නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද සඳුදා ධර්ම දක්ෂිනා උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නයි ඔබ හැම දිනාම සූදානම් වෙන්නේ. අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන්නේ නොම්බර 52-1 හොරණපාර කැස්බෑව පිළියන්දල ලිපිනේ පදිංචි චමත්කා සූර්යාරච්චි දියණිය විසින්. ඉතින් එතුමියටත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණයත් ධර්ම දානමේ පිණත් නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා.
1: වෙසක් පුන් පොහොය අපේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් තමයි බුද්ධ වර්ෂය ආරම්භ වෙන්නේ. දැන් මේ ගත වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2570. සාමාන්‍යයෙන් අපි උපන්දිනයක්නි කතා කරන්නේ. අපේ බෝසතාණන් වහන්සේ වෙසක් පුන් පොහොය දවසකමයි පින්වන්ත මහාමායා දේවිය කුසින් ලෝකයට බිහිවේ. උන්වහන්සේ ලෝකේ පහළ වෙන්නේ වෙසක් පුන් පොහොය දවසකමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටියේදී කිසිම දේශනාවක අපිට මහණෙනි අද මගේ උපන්දිනේ බුදුහාමුදුරුවෝ එහෙම උපන්දිනේ වෙනුවෙන් විශේෂ පින්කමක් කරා කියලාවා. ඒ කාලේ බුදුහාමුදුරුවෝ ගැන අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් හිටියේ අනාථපිණ්ඩික සිටුතුමා විසාකා මහෝපාසිකාව අග්‍රදායක කාරකාදී එකතු වෙලා උපන්දිනේ වෙනුවෙන් විශේෂ පින්කම් ලෑස්ති කරා කියලාවත් කොහෙවත් එහෙම නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ සම්මා සම්බුද්ධත්වය බුද්ධත්වයේ වැදගත්මදී උන්වහන්සේගේ බුද්ධත්වයේ ගැන ඒ බුද්ධත්වයේ සමරන්න බුදු වෙලා දැන් අවුරුදු 5යි. පස්වෙනි බුද්ධත්ව සැමරුම් උත්සවය එහෙම කොහෙවත් තිබිලා නැහැ. බුදු වෙලා අවුරුදු 10ක් වුණා කියලා විශේෂ උත්සවයක් කොහෙවත් එහෙම තිබිලත් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ වෙසක් පුන් පොහොය දවසකමයි. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මහරහතන් වහන්සේලා තමයි ශාසනික කටයුතු වෙනුවෙන් අදට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාසයයි. අදට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3යි. ඔබ දන්නවා මාස 3ක් ගිය තැන තමයි පළවෙනි ධර්ම සංගායනාවට කටයුතු යොදාගන්නේ. අදට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුද්දයි 2යි. ඔය විදිහට ගණනය කරගෙන කරගෙන බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාල අවුරුදු 100ක් ගත වෙච්ච තැන දෙවනි ධර්ම සංගායනාවට කටයුතු යොදාගත්. ඔන්න ඔය ගණන් කිරීම තමයි බුද්ධ වර්ෂය හැටියට භාවිතාවට ආවේ. එතකොට බුද්ධ වර්ෂ 2570 කියන්නේ උන්වහන්සේගේ ඉපදීමෙන් වත් සම්බුද්ධත්වයෙන්වත් ගණන් ගැනෙන ගණන් කිරීමක් නෙමෙයි. පිරිනිවන් පෑවේ. පින්තුනි වෙසක් පුන් පෝය අපිට ඉතාම වැදගත් පුන් පෝව දවසක්. වෙසක් පෝයට යෙදෙන විශේෂිත මොහොතක් තියෙනවා. විසානක අපේ බෝසතාණන් වහන්සේ මෞකුසින් බිහි වෙන්නේ සහජාත වස්තු පහළ වෙන්නේ භූමි ඒ මොහොතේ. අපේ බෝසතාණන් වහන්සේ මෞකුසින් බිහි වෙන්නේ විසානකතිම්මයි වජිරාසනී ළඟින් බෝධියේ බෝවංකුරේ පහළ වෙන්නේ. කවුරුවත් රෝපණය කරනවා නෙමෙයි. දැන් මේ තුන් ලෝකේ අපි මේ ඉන්න ලෝක ධාතුවේ මේ ලෝකේ බලවත්ම තැන මොකද්ද කියලා ඔබෙන් අහුව පොතන කියලාද හිතා. අද වෙනකොට ධාතුන් වහන්සේලා වැඩිම ඉන්න බොහොම බලවත් පූජනීයම තැන රුවන්වැලි මහසෑය. ඒක ධාතුන් වහන්සේලාගේ පැත්ත. හැබැයි මේ භූමියේ මහ පොළොවේ මේ විශ්වයේ බලවත්ම තැනක් තියෙනවා. මධ්‍ය දේශේ මධ්‍ය භූමිය හැටියට හඳුන්වන බුද්ධගයා වජිරාසනය. ඔබ අහලා ඇති බුද්ධ දේශන අතර ලෝක ධාතුවක් විනාශ වෙලා යන ආකාරය. සත්ත්ව සූර්යෝද්ගමන සූත්‍රය අහලා ඇති. මේ සූර්යා වගේම කාලයක් යනකොට තවත් සූර්යාවගේ ආලෝකේ පෘථිවියට වැටෙනවා කියලා. ඔහොම ඔහොම සූර්යාවන්ගේ ආලෝකේ දෙක තුන වෙනකොට ඉතින් මේ ඔක්කොම ගිනිගෙන දැවිලා විනාශ වෙනවා. එතකොට මේ ලෝක ධාතුව විනාශ වෙනකොට අවසානයේ විනාශ වෙන තැන තමයි කියන බුද්ධගයා වජිරාසනී පිහිටන තැන. ඊළඟට ලෝක ධාතුවක් එහෙම විනාශ වෙලා කාලයකට පස්සේ ආයෙමත් අලුතෙන් හැදෙනවා. හැබැයි සත්‍යයන්ගේ අවසානයක් වෙනවද ලෝක ධාතු විනාශ වුණා කියලා? නැහැ. ආවස්තර නමින් අහසි පාවි පාවි ආයමත් පෘථුවියක් මේ ලෝක ධාතු හැදෙනකම් අහසි පාවි පාවි ඉන්නවා කියන ආවස්තර නම් මේ ලෝක ධාතුවක් ආයමත් හට ගන්න ආකාරය ගැන තියෙනවා දීඝනිකායේ අග්ගඤ්ඤ කියන සූත්‍රය. ඒ දේශනාවත් ඔබ අහලා ඇති. ඉස්සල්ලාම පෘථුවි පෘෂ්ඨයේ හටගන්නේ අර කිරිවල යොදේ වගේ කියලා. අර අහසි පාවි පාවි ඉන්න ආවස්තර නමින් පාවි පාවි ඉන්න අය ටික ටික මේ පෘථුවි පෘෂ්ඨයේ ඉස්සල්ලා ආග්‍රහණය කරනවා. ඊට පස්සේ ඒකේ සුවඳ ආග්‍රහණය කරනකොට ටිකක් ශරීර ඝන වෙනවා. ඊළඟට ඒක ටික ටික ආහාර කරගන්නවා කියන කිරිවල යෝදේ වගේ කියන. ওই වගේ දේශනාවක් තියෙනවා. මේ ලෝක ධාතුවක් ආයමත් හට ගන්නකොට අපේ අටුවා පොත්වල සඳහන් වෙනවා බුද්ධගයා වජිරාසනේ පිහිටන තැන ඉඳන් තමයි කියන පෘථුවිය ආයමත් හැදෙන්න පටන් ගන්න. එතකොට මේකේ එක දෙයක් අපිට පේනවා. එහෙමනම් මේ විශ්වය මේ ලෝකියම් බලයක් තියෙන බලවත් තැනක් කියන. දඹදිව මධ්‍ය දේශේ මධ්‍ය භූමිය කියන බුද්ධ ශූන්‍ය කාල මේ ලෝකේ ගොඩාක් තියෙන කල්ප 100000 ගණන් ගත වෙන්නේ බුද්ධ ශූන්‍ය කාල. ඒ බුද්ධ ශූන්‍ය කාලිකවත් ඒ වජිනාසනිය පිහිටන තැන වෙන කවුරුවත් අපිරිසිදු කරගෙන ගෙවල් හදාගෙන ටොයිලට් වලවල් හදාගෙන එහෙම නැහැ. මහා කැලයක් හැටියට ඒ භූමිය වනාන්තරයක් හැටියට ආරක්ෂා වෙලා තියෙනවා කියන. එතනට ඉහළ අහසින් දෙව් බඹුන් ගියත් ඒ අයට ඒක පේනවා. ඒ අය දන්නවා. එතනට වන්දනා කරගෙන කියන අහසින් යන දෙවියන් බ්‍රහ්මයන් ඒ භූමිය. කල්පයක් අවසන් වෙලා මහා කල්පයක් ආරම්භ වෙනකොට දෙව් බඹුන් ඒ වජිරාසනේ පිහිටන තැන දිහා අහසේ ඉඳන් බලනවා. ඒ බලනකොට ඒ භූමියෙන් එක නෙළුම් මලක් පහළ වෙලා දෙව් බඹුන්ට පේනවා නම් එක නෙළුම් මලක්. ඒකේ තේරුම තමයි කියනවා මේ කල්පේ එක බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා කියන පණවිඩය. ඒක තමයි දෙව් බඹුන් දැනගන්නේ මේ කල්පේ බුදු කෙනෙක් පහළ වෙනවා කියලා කල්ප ආරම්භයේදීම දැනගන්න සංඥාවක් තමයි වජිරාසනේ ළඟින් නෙළුම් මලක් පහළ වෙනවා. කල්පයක් අවසන් වෙලා කල්පයක් ආරම්භ වෙනකොට මේ වජිරාසනේ ළඟින් නෙළුම් මල් දෙකක් පහළ වෙලා පෙවුනොත් ඒකේ තේරුම ඒ කල්පේ බුදුවරු දෙනමක් පහළ වෙනවා කියන කාරණ. දැන් අපි මේ ඉන්න කල්පෙට ධර්මයේ හඳුන්වන්නේ මහා භද්‍ර කල්ප. කල්පයක් තුල උපරිම පහළ වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේලා පස් නමයි. මේ කල්පේ ආරම්භ වෙනකොට දෙව් බඹුන් අහසේ ඉඳන් වජිරාසනේ දිහා බලද්දී නෙළුම් මල් පහක් දෙව් බඹුන්ට පේන්න පටන් ගත්තා. දෙවියන් බ්‍රහ්මයන් සාදුකාර දිදී සතුටු වුණා කියන බුදුවරු පස් නමක් පහළ වේ. මහා භද්‍ර කල්පයක් උදා වෙනවා කියලා. පින්වතුනි මේ මහා භද්‍ර කල්පේ කකුසඳ බෝසතාණන් වහන්සේ පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳගෙන උන්වහන්සේ මව් කුසින් බිහි වෙනකොටමයි වජිරාසනේ ළඟින් මහරි බෝධියේ බෝවංකුරේ පහළ වෙන්නේ. ඒ මොහොතේම විසානකතිම්මයි. කවුරුත් දෙවියෙක්වත් මිනිස්සෙක්වත් කවුරුත් ඇවිල්ලා රෝපණය කරනවා නෙමෙයි. ඒ බුදුවරු වෙනුවෙන් ඒ බුදුරජාණන් වහන්සේලාට අදාළ බෝධීන් වහන්සේ උන්වහන්සේ මව් කුසින් බිහි වෙනකොටම වජිරාසනේ ළඟින් පැන නගින. උන්වහන්සේට බෝධිය බවට පත් වුනේ මහරි බෝධීන් වහන්සේ. කොණාගමන බෝසතාණන් වහන්සේ මව් කුසින් බිහි වෙනකොටම දිඹුල් බෝධියේ බෝ අංකුරේ පහළ වුණා. කාශ්‍යප බෝසතාණන් වහන්සේ මව් කුසින් බිහි වෙනකොටම නුග බෝධියේ බෝ අංකුරේ පහළ වුණා. අපේ බෝසතාණන් වහන්සේ ප්‍රඥාදීක බෝසතාණන් වහන්සේ නම. ඒ නිසා උන්වහන්සේ පාරමී පුරලා තියෙන්නේ සාරා සංකේය කල්පලක්ෂය. සද්ධාදීක බෝසතාණන් වහන්සේලා අටා සංකේය කල්පලක්ෂයක් දස පාරමී පුරනවා. ඊළඟට ලෞතුරා බුද්ධත්වයට පත් වෙන මෛත්‍රී බුදුහාඳුරෝ වීරියාදීක බුදුකේ සොලසා සංකේය කල්පලක්ෂයක් දස පාරමී පුරලා තමයි වීරියාදීක බුදුවරු බුද්ධත්වේ ලබන්නේ. එහෙමනම් අපේ බුදුහාඳුරෝ පළවෙනියටම දීපංකර පාදමූලේ විවරණ ගන්න අසංකේය 12කට කලින් තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ විවරණ අරන් පාරමී පුරන්න පටන් ගන්න තියෙනවා. අපේ බෝසතාණන් වහන්සේ දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, කන්ති, සච්ච, අදිඨාන, මෛත්‍රී, උපේක්ඛා කියන මේ දස පාරමිතා පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරලා උන්වහන්සේ දෙව්ලොව ඉපදුනා. තුසිත දෙව්ලොව තමයි බෝසතාණන් වහන්සේලා පහළ වෙන්නේ. පාරමී පුරාගෙන යන ගමනේ වැඩිපුරම පාරමී පුරන්න උපකාර කරන්නේ සත්ත්ව දෙවියන් කියලා. බොහෝ ජාතක පොත් අහන්සේගේ කතාවන් බලන්න උන්වහන්සේට පාරමී පුරන්න සමහල්ලාට මනුලොවට ආරාධනා කරන්න සක්‍රදෙවි. උන්වහන්සේ පරමත්ත පාරමිතාව පුරන්න හිතනකොට වෙස් වලාගෙන සමහල්ලාට යකෙක් විදියට වෙස් වලාගෙන ඉන්න. දැන් දහම්සුඬ ජාතකේ. මහා යක්ෂයෙක් විදියට වෙස් වලාගෙන ධර්මීය හොය හොයා ඇවිදගෙන යනකොට ඒ වෙලාවේ උන්වහන්සේ ජීවිතේ පූජා කළා ධර්මයේ වෙනුවෙන් බණපදයක් වෙනුවෙන් අර මහා පර්වතයේ උඩට නැගලා අතීතේ වැඩ සිටිය බුදු කෙනෙකුගේ බණපදයක් මට ඇසේවා. ඒ ධර්මයේ වෙනුවෙන් මගේ ජීවිතේ පූජා වේවා කියලා පැන්න පල්ලෙහා. අර යකා වගේ කට ඇරගෙන හිටිය විශාල යක්ෂ ස්වරූපයක් මවාගෙන සක්‍ර දෙවිය. ඒ පණිනකොටම යක්ෂ ස්වරූපේ අතුරුදහන් කරලා දිව්‍ය ස්වරූපෙන් අහසට පැන නැගලා දෑතින් අහසෙදිම පිළිගත්. දෙව්ලොවටම එක්කන් ගෙනහිල්ලා අතීත බුදුවරුන්ගේ ධර්මයේ කියලා ආපහු ගෙනහලා රාජ්‍ය පිහිටෙව්. දැන් වෙස්සන්තර කතාව හිතන්න. අපේ බෝසතාණන් වහන්සේ පාරමී පුරලා තුසිත දෙව්ලොව ඉපදුනා පාරමී සම්පූර්ණයි කියලා හිතාගෙන. සප්‍රදවිඳු බැලුවා. බෝසතාණන් වහන්සේගේ අනිත් පාරමී සියල්ල සම්පූර්ණයි. දාන පාරමිතාවේ තව කොටසක් ඉතිරි වෙලා. පරමත්ත පාරමිතා කොටසක් ඉතිරි වෙලා තියෙනවා. ඒ වෙලාවේ සක්‍ර දෙවියන් බෝසතාණන් වහන්සේට ආරාධනා කරා. ඊට කලින් තුසිත දෙව්ලොව හිටියා කල්ප ලක්ෂයක් පාරමී පුරනවා බුදු වෙන ආත්මෙ පිය පදවිය ප්‍රාර්ථනා කරන කෙනා. ආරාධනා කරා මනුලොවට යන්න සංජේතේන රජුරු හැටියට ගිහින් උපදින්න කියලා. සක්‍ර දෙවියන්ගේ අගමෙහිසිකාව වෙලා දිව්‍ය ලෝකෙ ඉපදිලා හිටියේ බුදු වෙන ආත්මෙ මව් පදවිය ප්‍රාර්ථනා කරගෙන යන පින්වන්ත මහාමාය දේවියට. සක්‍ර දෙවියන් විධාන කරා දේවිය ඔබ මනුලොවට යන්න. ඒ අවස්ථරේ මනුලොවට ආව කුසතී දේවිය හැටියට ඉපදුණු. ඒ අය නිසි වයසේ රාජ්‍ය කරනකොට සක්‍ර දෙවියන් බෝසතාණන් වහන්සේට ආරාධනා කරා මහාවීරයන් වහන්සේ ඔබ වහන්සේගේ දාන පාරමිතාවේ පරමත්ත පාරමී කොටසක් ඉතිරි වෙලා. බුද්ධත්වයේ පිනිස ඒ සම්පූර්ණ කරන්න මනුලොවට යන්න කාලයයි. කුසතී දේවියගේ කුස ගිහි පිළිසිඳ ගන්න කියලා. ඒ අවසරෙන් දෙව්ලොවින් චුත වෙනකොට 60,000 දෙවිවරු චුත වුණා කියන එකම දවසේ එකම මොහොතේ. ඒ නගරේම අම්මාවරුන්ගේ කුසවල්වල පිළිසිඳ ගත්තා අර දෙව්ලොවින් ආපු 60,000 පාරමී පුරන පින් ඇති පිරිස. ඒ තමයි වෙස්සන්තරාත්මි. මේ වෙස්සන්තරාත්මි සම්පූර්ණයෙන් බලාගෙන යනකොට දෙවියන්ගේ උපකාරති. සමහර ඒවා නිකන් කරදර වගේ පෙවුනට පාරමී පුරන්න දෙවියන් තමයි ඒ උපකාර කරන්නේ. එහෙම නැතුව පාරමිතා පුරා ගන්න අමාරු. වීරිය පාරමිතා, අදිස්ථාන පාරමිතා, කාන්ති ඉවසී, හරදර ආවෙ නැත්නම් කොහොමද ඉවසීමක් පුරුදු කරන්නේ? දැන් අර කලාබු රජ්ජුරුව වගේ පෞකාරයේ කම්බුන් නැත්නම් සාන්තිවාදී තාපසයා ඔබ අහලා ඇතිනේ පණ පිටින් අතපය කැපුවා. කස පහර ගහලා කිසිම වැරද්දකර නෙමෙයි, ඉවසීම නිසා. කස පහර ගහලා ඇහුව තාමත් උඹ ඉවසනවාද? පණ පිටින් අතක් කැපුවා. ලේ ගලන අත කකුලෙන් පාගල ඇහුව තාමත් උඹ ඉවසනවාද? රජතුමා සුවපත් වේවා කියනකොට අනිත් අතත් කපන්න කියන. ඒ තරම් දුෂ්ට රජවරු, හතුරෝ, තරහකාරියෝ මේ සංසාර ගමනේ මුණ නොගැහුණා නම් කොහොමද පාරමී පුරන්නේ? සමහර වෙලාවට දැන් බෝසතාණන් වහන්සේ ඔය වෙස්සන්තර කතාවේ එක දන්සැලකට දීලා දානි බෙදලා අනිත් දන්සැලට යනකොට පණ්ඩර නම් සුදෝ සුදුපාට හස්තියා පිට නැගලා තමන්ට විරුද්ධ රාජ්‍යක පිරිසක් ඇවිල්ලා ජයගෝසා කළ ඇතා ඉල්ලුවා. සර්වාභරණින් සරසපු මේ හස්තියා තමයි රාජ්‍යයේම සෞභාග්‍ය සංකේතය. අකලට වැසි වස්සවන්න පුළුවන් කියන මේ හස්තියට ආභරණ වලින් සරසලා නගරේ වීදි සංචාරය කරවද්දී වැසි වහිනවා කියන. ඒ තරම් පින්වන්ත දිව්‍යමය හස්තියෙක්. රටේම මිනිස්සුන්ගේ විශ්වාසය මේ හස්තිය රටටම සෞභාග්‍යයක්. දැන් වෙස්සන්තර රජුරුවන්ගෙන් ඇතා ඉල්ලන. ඉල්ලුවා විතරයි ඇතා පිටින් බැහැලා හොඬ වැල අරගෙන ඒ අයගේ අත උඩ තියලා පැන් කෙන්ඩියෙන් පැන් වැඩුවා. මේ ආකාශචාරී, මේ හස්තිය අද මන් දන් දෙනවා. මේ ඇතා දන් දීමේ පිණින් මට මතු ලෝතුරා බුද්ධ රාජ්‍ය ලැබේවා කියලා ඇතා දන් දුන්නු. ඇතා දන් දීලා බොහෝම සතුටින් මාලිගාවට ඇවිල්ලා තමන්ගේ යාළු මිත්‍රාර පිරිසත් එක්ක කරපු පින කිය කියා හිටියා. මෙන්න ටික වෙලාවක් යනකොට නගරේ මිනිස්සු කුපිත වුණා. ඒක දේශනාවේ තියෙන්නේ දේවාවිස්තයකින් නගරවාසීන් කුපිත වුණා කියලා. මිනිස්සු කුපිත වෙලා මාලිගාව වට කරා. වටකරලා කියා හිටිය පියරජ්ජුරුවන්ට මේ වෙස්සන්තරය තියාගන්න එපා කිව්වා. යකෙකුට හරි අපිවත් දන් දෙයි කිව්වා. පමණ නොදැන දන් දෙන මේ වෙස්සන්තර නම් තියාගන්න එපා කිව්වා. වහාම වංකගිරියට පන්නලා දාන්න කියලා මිනිස්සු මාලිගා වටකරලා උද්ඝෝෂණ කරා. දැන් හිතන්න දානයක් දීලා දීපු දානීට විරුද්ධව නගරවාසීන් උද්ඝෝෂණයක්. ඒ වෙලාවේ පියරජ්ජුරුව පණවිඩයක් කිව්වා හෙටම වංකගිරියට යන්න සූදානම් වෙන්න. රටේ මිනිස්සුන්ගේ උද්ඝෝෂණය එන්න එන්න ප්‍රබලයි මාලිගාව වට කරලා. ඒ වෙලාවේ ඒ පණවිඩේ දැනගත්ත වෙලේම සාදුකාර දුන්නා. මට හිතේ හැටියට මේ රාජ්‍ය පින්කම් කරන්න බැයි නම් වංකගිරියට ගිහිල්ලා තවුස්දම් පුරණ එක මට සැපයි කියලා කිව්වා පියරජතුමනි. අද නෙමෙයි මං හෙට යන්නම් කියලා. කියලා තමන්ට තිබිච්ච දෑවැද්දට හම්බෙච්ච මේ වස්තු ඔක්කොම තමන්ගේ ඔක්කොම කරත්තවල පටවගෙන යන්නකම් මග දිගට දන් දී කියා. එතකොට ඔහොම ගිහිල්ලා ඔබ වෙස්සන්තර කතාව අහලා තියෙනවා. එතකොට බලන්න අර ජූතක බමුණ පාර වරද්දලා වංකගිරියට එව්වේ දෙවියන්. එතකොට ඒ වගේ උන්වහන්සේට පාරමී පුරන්න වැඩිපුරම උපකාර කරන්නේ දෙවියන්. සක්‍ර දෙවියන් තමයි අවසානයේ බ්‍රාහ්මණ වේශයක් මවාගෙන ඇවිල්ලා දේවිය ඉල්ලන. එතකොට තමන්ගේ දේවිය දන් දෙන්නේ සක්‍ර දෙවියන්. බමුණු වේශ මවාගෙන ඉන්නේ. අවසානයේ දන් දුන්නාට පස්සේ සක්‍ර දෙවිය කියනවා දැන් ඔබේ පාරමී සම්පූර්ණයි. දැන් දේවිය මම ඔබටම දෙනවා. ආයි කාටවත් දන් දෙන්න අවශ්‍ය නැහැ. ඔබේ පාරමිතා සියල්ල සම්පූර්ණයි. එතකොට මේ වගේ සක් දෙවිඳු තමයි මේ පාරමී පුරාගෙන යන ගමනේ වැඩිපුරම උන්වහන්සේට උපකාර කරලා තියෙන පාරමිතා පුරාගෙන. එනිසා පින්නතුනි ඒ විදියට පාරමී පුරාගෙන ඇවිල්ලා උන්වහන්සේ වෙසක් පුන් පොහෝ දවසක පාරමී සම්පූර්ණ කරලා තිබුණත් ඒ සක්‍ර දෙවිය තමයි ආරාධනා කරන්නේ. ඔක්කොම සම්පූර්ණ වෙලා තුසිත දෙව්ලොව ඉන්නකොට ආරාධනා කරන කාලෝ යන්ති මහාවීරයන් වහන්සේ දැන් ඔබ වහන්සේට කාලය උපජ්ජ මාතු කුච්චියන් මිනිස් මව කුසක ගිහින් උපදී දෙව් මිනිස් ලෝකයා සංසාර දුකින් එතර කරවන්න කාලය. එතකොට එහෙම දිව්‍ය ලෝකේ මනුලොවට දෙවියන්ගේ ආරාධනෙන් ඇවිල්ලා පින්වන්ත මහා මායා දේවිය කුස පිළිසිඳ ගන්න. ඒ වෙලාවෙම සතරවරක් දෙවියන් හතර දෙනා තමන්ගේ වෙන කවුරුත් එවන්නේ. දිව්‍ය අමාත්‍යවරු ඉන්නවා, දිව්‍ය පුත්තු ඉන්නවා, සේනාධිපතිවරු ඉන්නවා. හැබැයි සතර දිසාවෙම ආරක්ෂාව පිහිටවලා තමන්ම බෝසත් අම්මගේ හතර පැත්තේ මාස 10ම සතරවරන් දෙවියන් හතර දිනාම වැඩෙයි. වෙසක් පුන් පොහෝ දවසේ විසා නැකතින් අපේ බෝසතාණන් වහන්සේ මව කුසින් බිහි වෙනකොට කවුද ඉස්සල්ලාම අතින් පිළිගත්තේ? සක්‍ර දෙවියන් රන් දැලකින් බෝසතාණන් වහන්සේ පිළිගන්නේ. ඊට පස්සේ සතරවරන් දෙවියන්ගේ අතට පත් කරලා තමයි අම්මගේ අතට දෙන්නේ. දේවිය බොහෝම සතුටටපත් වෙයි. මහා පින්වන්ත කුමාරයෙක් ලෝකේ පහළ වුණා කියලා. එතකොට මේ බුද්ධ ශාසනයත් එක්ක දෙවියන්ගේ කොච්චර බැඳීමක් මේ බුද්ධ ශාසනයත් එක්ක තියෙනවද? දැන් ඒ වෙසක් පුන් පොහෝ දවසේමයි වජිරාසනේ ළඟින් ඇසතු බෝධියේ බෝ අංකුරේ පහළ වෙන්නේ විසා නැකත. අපේ බෝසතාණන් වහන්සේ වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට ගිහි ජීවිත ගත කරා. මහා අබිනිෂ්ක්‍රමණය කරා. ඒ අබිනිෂ්ක්‍රමණය කරද්දී එදා මනුස්ස ලෝකේ කවුරුත් දන්නේ ඡන්ද දන්නෙත් නැහැ කොහෙටද එක්කයි යන්නේ. නගරේ ප්‍රධාන දොරටු අරින්න ආරක්ෂිත දොරටු අරින්න ඉතා ශක්ති සම්පන්න යෝධයන් වගේ ශක්ති සම්පන්න සිය දෙනෙක් අවශ්‍යයි කියේ. ඒ දොරටුව ළඟට එනකොට දේවානුභාවයෙන් ඉබේම දොරටුව විවෘත වුණා කියේ. දැන් උන්වහන්සේ මේ සියල්ල අතහැරලා බොහෝ දුරක් ගිහිල්ලා අනෝමා නදියෙන් එතර වෙලා අවසානයේ උන්වහන්සේගේ කෙස් වැටියේ කපල අහසට විසි කරපු වෙලාවේ ඒ මුළු කේශ ධාතුන් වහන්සේලා සියල් බෝසතාණන් වහන්සේගේ මුළු කෙස් වැටියම කරඬුවකින් පිළිගෙන දෙවියන් එක්ක සාදුකාර දෙමින් දෙව්ලොවට ගිහිල්ලා දොළොස් යොදුනක් විශාල චෛත්‍යයක් මැවුවේ සක්‍ර දෙවියෝ. මේ විශ්වයේ මේ ලෝක ධාතුවේ උන්වහන්සේ වෙනුවෙන් බුදු වෙන්නක් කලින්ම පළවෙනිම චෛත්‍ය දෙව්ලොව සිළුමිණි මහා සෑය සක්‍ර දෙවියන් මවන මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරා. ඊට පස්සේ තමයි ගටිකාර බ්‍රහ්මිය අහසින් ඇවිල්ලා අටපිරිකර පූජා කරන්නේ. ඒ සිවුරු පිරිකර දරාගෙන ඇඳගෙන හිටිය වස්ත්‍රයුගල අතීතියාගෙන සත්‍යක්‍රියා කරා. අර කිස් සැටිය වගේ මට ඒ කාන්තින් බුද්ධත්වේ ලැබේ නම් මේ වස්ත්‍රයුගලත් පොළොවට නොවැටේවා. අහසි රැඳේවා කියලා අහසට විසිකරි. යොදුණක් ඉහළ අහසට පැන නැගලා අහසි රැඳුණා කියලා. ගටේකාර බ්‍රහ්ම දෙවියන් කරඩුවකින් පිළිගෙන බඹලවට ගිහිල්ලා සුද්ධාවාස බඹලව චෛත්‍යයක් මවන. ඒ තමයි සලුමිණි මහා සෑය. එතකොට අපේ බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන දවසේමයි දෙව්ලොව සලුමිණි සෑයත් බඹලව සලුමිණි මහා සෑයත් උන්වහන්සේ වෙනුවෙන් දෙව් බඹුන් මවාගෙන වන්දනා කරා. මනුස්ස ලෝකයයි දන්නෙත් නෑ. අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරා. දුෂ්කර ක්‍රියාව අතහරිද්දිම බුදු වෙයි කියලා බලාගෙන හිටපු අය අතර වප්පබද්දිය මහනාමස්සජී නම් කමක් නෑ කියලා පැත්තක දාමු. කොණ්ණඤ්ඤ කියන කෙනා අර එක ඇඟිල්ලක් උස්සලා මහා පුරුෂ ලක්ෂණ බලලා ඒකාන්තයෙන් බුදු වෙනවා කියපු කෙනා නේද මේ? එතකොට එයත් අවසානයේ අර කට්ටියත් එක්ක බැන බැන උන්වහන්සේ වතහැලා ගියාද නැද? ගියා. දුෂ්කර ක්‍රියාව අතහැරියා විතරයි උන්වහන්සේ වතහැලා ගියා බැන බැන. උන්වහන්සේ නෙමේ වීරිය අතහැරියා. එතකොට අපි කවුරුත් දන්නවා වෙසක් පුන් පොහෝ දවසේ එදා සුජාතාවගේ කිරිපිටු දානි වරන්දලා සොත්තිය බමුණා දීපු කුසතන මිටියටත් අරගෙන ඇසතු බෝධීන් වහන්සේ අභියසට උන්වහන්සේ වඩිනකොට උන්වහන්සේගේ වයස හරියටම අවුරුදු 35. උන්වහන්සේ වෙනුවෙන් පහළ වෙච්ච බෝධීන් වහන්සේගේ වයසත් හරියටම අවුරුදු 35යි. ඒ බෝධීන් වහන්සේ සෙවණින් නැගෙනහිර දිසාවට කුසතන ඉලලා චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ සිටි. මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමින් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුයද මරුණත් නැගිටින්නේ. මේ ධර්මය අවබෝධ කරන්නේ නැතුව අද මේ ආසනෙ මම මරුණත් නැගිටින්නේ. ඒ අදිස්ථානින් වැඩ ඉන්නකොටම කලබල වුණේ කවුද? වසවර්ති මාරය. මේ කාම ලෝකේම අධිපති මාරයා පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන. එතන තමයි මේ විශ්වයේ තියෙන බලවත් ශක්තිය තියෙන තැන. හැම බුදු කෙනෙක්ම දස බිම්බරක් මාර සේනා පරදවලා කෙලෙස් යුද්ධේ ජයගන්නේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ වජිරාසනේ මත. එතන තමයි මාරයා පරදින තැන. දැන් මාර පරාජය ගැන ගොඩක් ඒවා බහලා ඇතිනේ. ඉතින් මාරයා පරාජය වෙත් හැටි ඇවිල්ලා කරදර කරපු හැටි. උන්වහන්සේ දස බිම්බරක් මාර සේනා පරදවලා අවසානයේ තමන් පුරපු පාරමීම සිහි කරලා මහ පොළවට ශ්‍රී හස්තයේ තියලා දිවුරුවා කිය. පොළව ගිගුරුන් දෙමින් සෙල වුණා කිය. මාර සේනාවත් එක්ක මාරයා පලා ගියා. එතකොට මාරයා පරදවලා උන්වහන්සේ මාර පරාජය කරපු තැන තමයි වජිරාසන. උන්වහන්සේ රාත්‍රී පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, දෙවනි යාමේ චුතෝපපාත ඥානෙ, තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙද්දී උදෑසන අරුණෝදය සමග නැගෙනහිරට මුහුණලා හිත කෙලිසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. දැන් මේ විශ්වයේ මේ ලෝක ධාතුවේ තියෙන බලවත්ම තැන වජිරාසන. උන්වහන්සේ බුදු වෙලා සතියක් ඒ බෝධි මූලයේ විමුක්ති සුව විඳින්මින් වැඩ සිටියා. දෙවනි සතිය බෝධීන් වහන්සේ දෙසම නේත්‍ර පූජාවකින් පූජාවක් කරා. ඔච්චර බුදුහාමුදුරන්ගේ බුද්ධ ශක්තිය පිහිටවපු නේත්‍ර පූජාවකින් පූජාවක් කර බුදු වෙලා සතියක් වැඩ හිටිය සියලු බුදවරු බුදු වෙන ඔය බලවත්ම තැන මම මේ ටික ඔක්කොම ඔබට කියාගෙන ආවි මතක තියාගන්න. මේ විශ්වයේ හැමදාම බලය කියන දේ එකම තැන එකම විදියට රැඳෙන්නේ නැහැ. එතනටත් විනාශයක් කරන්න පුළුවන් වෙලාවක් විශ්වයෙන් එනවා. ඔය තරම් බලවත් වජිරාසනී ළඟ බෝධියක් තුන් පාරක් වෙනසුවා. සසංක කියලා රජෙක් ඇවිල්ලා බෝධිය කොටස් 6කට කපලා ගිනි තිබ්බා ඉතින්. මේ විශ්වයේම මාර බලවේගි බලවත් වෙලා ඒ භූමිය රකින්න දෙවියන්ගේ ආරක්ෂාව යටපත් වෙලා එතනට විපතක් කරන්න වෙලාවක් ආවා. ඒ තරම් බලවත් බෝධියක් කපලා ගිනි තිබ්බා. ඒක ආරංචි වෙච්ච සද්ධාවන්ත රජ කෙනෙක් කඳුළු වගුරෝමින් කිරියල දෙන්නු 500ක් අරගෙන ඇවිල්ලා කිරි දෝලා ඒ කිරි වලින් එතන දෝණී කළ සත්‍යක්‍රියාවක් කරා. එහෙම සත්‍යක්‍රියා කරනකොට අර ගිනි දැල් අතරින් ආයෙමත් බෝ අංකුරයක් එතනින් මතුවෙලා බලාගෙන ඉන්නදී අතුදලු රිකිලි වැඩිලා බෝධීන් වහන්සේ හටගත්තා. ඊළඟට ඔබ අහලා ඇති ධර්මාශෝක රජුරුවන්ගේ බිසව

බෝධීන් වහන්සේ ආයමත් ඒ භූමී පහළ කරලා ගත්තා. තවත් රජ කෙනෙක් ඊටත් පස්සේ ඇවිල්ලා තුන්වෙනි වතාවටත් එතන මුල් ඉඳන් උගුරෝලා බෝධීන් වහන්සේ පිහිටපු තැන ගිනි තිබ්බා කියලා. එතකොට බලන්න ඔය තරම් විපත් කරාගේ පම බෝධියට එතනටනේ. ඒක තමයි ලෝකී ස්වභාවය. මේ විශ්වයේ තියෙන බලවත්ම තැනට පවා පහරක් දෙන්න පුළුවන්, විනාශ කරන්න පුළුවන්, ගිනි තියලා විනාශ කරන්න පුළුවන් වෙලාවක් මේ විශ්වයේ මායමත් මාර බලවේග අසුර බලවේග බලවත් වෙලා දෙවියන්ගේ බලේ යට ගිහිලා හැදෙත්. අද බුද්ධගයාවේ තියෙන බෝධීන් වහන්සේ ඒ තුන්වෙනි හතරවෙනි පරපුරේ ආපහු හටගත් බෝධීන් වහන්සේ ළඟින් බෝධීන් වහන්සේ නමක් වැඩෙයි. හැබැයි ඒ කිසිම විනාශයකට පත් කරන්න පෙරම බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච ඒ උතුම් ජයශ්‍රී මහා බෝධියේම දක්ෂින සාකා බෝධීන් වහන්සේ තමයි අද අනුරාධපුර මහමෙවුනා උයනේ වැඩෙයි. එතකොට බුද්ධ අදිෂ්ඨානින් අපේ බුදුහාමුදුරෝ පිරිනිවන් පානකොට මහා අදිෂ්ඨාන පහක් කරගන්න. ඒ අදිෂ්ඨාන පහෙන් අදිෂ්ඨාන තුනක් ජයශ්‍රී මහා බෝධියත් එක්ක සම්බන්ධයි. ඒක මහා පරිනිබ්බාන අටකතාවේ සඳහන් වෙනවා. බුද්ධ අදිෂ්ඨාන පහක් ගැන එකක් තමයි බුදුහාමුදුරෝ පිරිනිවන් පාල අවුරුදු 230 ගානකට පස්සේ ධර්මාශෝක නම් රජ කෙනෙක් පහළ වෙලා ඒ ජයශ්‍රී මහා බෝධියේ දක්ෂින සාකාව ලංකාවට වැඩම වීම පිණිස රන් කටාරමක් අරගෙන බොහෝ භික්ෂුන් වහන්සේලා මහරහතුන් පිරිවරාගෙන මේ භූමියට එන බුදුහාමුදුරෝ බුදුවැසින් මේ අනාගතය දැකලා අදිෂ්ඨාන කරනවා බෝධියේ දක්ෂින සාකාව තමන් විසින්ම වෙන් වෙලා මුල් විහිදුවාගෙන අහසට පැන නැගලා කටාරමී පිහිටාවා කියලා අදිෂ්ඨානයක් කරා පිරිනිවන් පාන්න කලින්. ඒ කියන්නේ එහෙනම් ධර්මාශෝක රජුරු නිකන් කපලා හිටවලා එහෙම රෝපණය කළා බෝධියේ වුණ නෙමෙයි. රජුරුව කරේ එතනට ගිහිල්ලා මොග්ගලී පුත්ත තිස්ස මහරහතන් වහන්සේ කියා හිටි රජතුමනි මේ රත්තරන් තුඩකින් මෙන්න මෙතනින් ලකුණක් තියන්න. බුද්ධ අදිෂ්ඨානී යම්සේද එසේම සිදු වේවා කියලා සත්‍යක්‍රියාවක් කරමු. භික්ෂුන් වහන්සේලාත් බුද්ධ අදිෂ්ඨාන සිහි කරා රජ්ජුරෝ ඒ අදිෂ්ඨාන සිහි කළ බෝධියට වඳිනකොට අර ලකුණක් තියපු තැනින් දක්ෂින සාකාව ඉබේම වෙන් වෙලා මුල් විහිදුවාගෙන අහසට පැන නැගලා කටාරමී පිහිටියා කියලා. ඒ ප්‍රාතිහාර්ය දැකලා ධර්මාශෝක රජ්ජුරෝ ඔටුනු ගලවලා තියලා මුළු දඹදිව රාජ්‍යෙම බෝධියට පූජා කරා කියලා. ඒ පළවෙනි අදිෂ්ඨාන. දෙවෙනි අදිෂ්ඨානේ තමයි බෝධින් වහන්සේ පාත්‍රී පිහිටියට පසුව අහසට පැන නැගලා සතියක් වලා ගැබ අතර දෙව් බමුණන්ගේ වන්දනා ලැබමින් අහසි වැඩ සිටිත්වා කියලා අදිෂ්ඨානයක් කරා. ඊළඟට ඒ දක්ෂින සාකා බෝධියේ බෝපත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි විහිදේවා කියලා අදිෂ්ඨානයක් කරා. ඒ විදිහටම දක්ෂින සාකාව රන් කටාරමේ පිහිටියට පස්සේ බෝපත් වලින් බුද්ධ රශ්මි විහිදුනා කියලා. සතියක් කටාරමත් එක්ක බෝධිය අහසි වැඩ හිටියා කියලා. ඔය පෙළහර දැක්ක රජුරු තුන් වතාවක් මුළු දඹදිව රාජ්‍යම බෝධියට පූජා කරා. එතකොට ඒ බෝධින් වහන්සේ තමයි ලංකා භූමියට වඩම්මලා අනුරාධපුර මහමෙවුනා වේ නිරෝපණය කරේ. අදටත් වැඩේ. හැබැයි අපේ රටෙත් මතක තියාගන්න එක පිස්සේ. සිහි කල්පනාව තියෙන කෙනෙක් නෙමෙයි. ගිහිල්ලා ඔය බෝධිය අත්තක් කැපුවා. අහලා නැද්ද? ඔබ බලන්න අන්තර්ජාලයට ගිහිල්ලා. ඒ බෝධින් වහන්සේගේ කඳේ එක අත්තක් කපලා තියෙනවා. එතකොට ඒ මිනිස්සයා පිස්සුවෙන් ගිහිල්ලා ඒ කාලේ උඩට යන්න පුළුවන්කම තිබිලා තියෙනවා. ගිහිල්ලා ඉවර වෙලා පිහියක් අරගෙන ගිහිල්ලා කොටාගෙන කොටාගෙන ගිහිල්ලා අත්තක් කපනවා. එතකොට බලන්න කෙනෙකුට මාරාවේසකින් හරි යක්ෂාවේසකින් හරි කපන්න අතු ඇත්තෙම නැතුවදනේ. ඒ එතනට ගිහිල්ලා ඒ බෝධියටම අත්තක් කපන්න හරි මේ විශ්වේ එහෙම විපතක් හැරකෙන. ඒ නිසා මතක තියාගන්න. දැන් බලන්න මේ ලෝකේ බලවත්මදි අද අපි රුවන්වැලි නිසා ගැන ඉතින් අපි කවුරු අද වෙනකොට මේ තුන් ලෝකේ වැඩිම ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මහා සෑය රුවන්වැලි මහා සෑය ඔබ අන්තර්ජාලයට ගිහිල්ලා රුවන්වැලි සෑය කියලා හොයාගෙන යන්න. 1860 ගණන් වල වගේ මීට අවුරුදු ගානකට කලින් ආපහු හොයාගන්නකොට කැලේ මැද්දේ පස් කන්දක් අවුරුදු 400ක් වගේ කාලයක් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි යුගවල රුවන්වැලි මහා සෑය ගරා වැටිලා වඳින්න තියා එක මිනිස්සෙක් නෑ කැලේකින් වැහිලා ගියා ඔක්කොම අටමස්ථාන පූජනීය භූමි. කාලිංග මාග චන්ද්‍රබාන විශාල හමුදාවක් එක්ක බෞද්ධය හොය හොය අතපය කැපුවා කියලා. මිනිස්සු අනුරාධපුර පොළොන්නරුව අතහැලා ගියා. ඒවා ඔක්කොම මහා කැලේකින් වැහුණා. වඳින්න කෙනෙක් නෑ අවුරුදු 100 ගාන.
එතකොට අපේ මුතුන් මිත්තන්

0: ගේ කාලවල රුවන්වැලි මහා සෑය මේ පූජනීය භූමිය අවුරුදු සියගානක් මහ කැලයක් මැද්දෙ වැහිලා තිබ්බ වඳින්නවත් මිනිස්සෙක් නැතු. කාලෙකට තුන් ලෝකෙම බැබලෙනවා. අද ගිහින් බලන්න කොච්චර පින්කම් කරනවද කිය. අද සාමාන්‍ය මිදහසේ පින්කමක් කරන්න කියත් කොච්චර පිරිසක් පින්කම් කරනවා බුදු ගුණ කිය කී යනවා තැන් තැන්වල එක එක කණ්ඩායම් සෙන්සුරායිදර විශාල පිරිසක් මළුවේ පොය දවස්වලට පුදුම සෙනඟ. අද සමහර මේ රටවල්වල ඉඳන් යනවා. ඒ අන්නෙම සතියක් විතර ගිහිල්ලා මහා සෑය වැඳලා රුවන්වැලි සෑය වැඳලා ටිකක් භාවනා කරලා ඒ වෙනුවෙන්ම යන. හැබැයි කාලයක් අපේ රටේ ඒ පූජනීය පින්බිමම වඳින්නවත් මිනිස්සෙක් නැතුව මහ කැලේකින් වැහිලා තිබ්බා. ඒක තමයි ලෝක ස්වභාවය. කාලයකට ධර්මයේ බලවත් වෙනවා. පූජනීය සිද්ධාස්ථාන පුණ්‍ය භූමි පවා බලවත් වෙනවා. මිනිස්සු පිරෙනවා, පින්කම් කරනවා, වඳිනවා, සාදු කියනවා. කාලයකට අධර්ම බලවේග බලවත් වෙනවා. ඒවා එහෙම යටපත් වෙනවා. අධර්මී මතු වෙනවා. විහෙර විහාර කඩලා බිඳලා විනාශ කරනවා, ගිනි තියනවා. බුදුහාමුදුරු පිරිනිවන් පාල අවුරුදු 400ක් යනකොට දඹදිව ධර්මාශෝක රජුරුවන්ගේ 84,000ක් විහෙර විහාර කෙළවරක ඉඳන් ගිනි තිය තිය භික්ෂූන් මර මර ගිහිල්ලා කොම කඩලා බිඳලා විනාශ කරා. ඉන්දියාවේ බුද්ධ ශාසනයේ අතුරුදහන් කෙරේ. භික්ෂුවක් හොයාගන්නවත් නැති මට්ටමට පත් වුණා. අපේ රටෙත් එහෙම කාල තිබිලා නැද්ද? රාජසිංහ රජුරු, සීතාවක රාජසිංහ රජුරු කෙළවරක ඉඳන් භික්ෂූන් වහන්සේලා මරන්න අන කරා කියලා. එතකොට භික්ෂූන් විතරක් නෙමෙයි පින්කම් කරන්න ගිය සීල්ගත් මිනිස්සුත් රාජභටියෝ අල්ලලා මැරුවා කියලා අපේ ඉතිහාසෙ තියෙනවා. අවසානයේ එක භික්ෂුවක් සිවුරක් දාගෙන ඉන්න එක හාමුදුර කෙනෙක් රටේ හොයාගන්න බැරි කාලයක් ආවා. ගණින්නාන්සේලාගේ යුගයක් බිහි වුණා කියලා. එතකොට බලන්න දහස් ගණන් රහතුන් වැඩ හිටියේ රටේම ආයි කාලයක් යනකොට එක භික්ෂුවක් නැති කාලයක් ආයෙත් එනවා. ඒ තරමට අධර්මයේ මත් බලවත් වෙලායි. භික්ෂූන් හොය හොය මරණ පොත්පත් හොය හොය ගිනි තිබ්බා කියලා. ඒ කාලේ අනාගත පරපුරට ධර්මය රකින්න ඕන නිසාම බොහෝ පිරිසක් සිවුරු ඇරලා හැබැයි අතේ විතරක් පටි කෑල්ලක් කහපාට ගැට ගහගත්ත කියන කෙනෙකුට තමන් කවුද කියලා හොයාගා. ඒ අය අතරව කුඹුරු වතු පිටි කරගෙන දහම් පොට්ටි කරගෙන ගිහිල්ලා සමහරු ඒවා ගස් බෙනවල හැංගුවා කියලා මැටි ගහලා වහලවල් වල තියලා බැන්දා කියලා පරාලවල අතරින් තියලා හොයන්න බැරි වෙයි. ඇයි මේ බණ පොත් හොය හොය ගිනි තියන. එතකොට අනාගතේටවත් මේක නැති වෙලා යන. එතකොට ඔහොම කාල තිබිලා තියෙන. බැමිණි ඉතිහාසය ගැන හිතන් අපේ රටේ. ඒ ඉතිහාසය ඔබ කියෙව්වා නම් පුදුම හිතේ මේ අපේ රටද කියලා. භික්ෂූන් වහන්සේලා මරාගෙන මස් කාලා තියෙන මිනිස්සු. ඉතිහාසෙ තියෙන. එක තැනක තියෙනවා පිරිසක් මේ වදයක් කඩාගෙන යනකොට ඒ පන්සලේ ඉන්නේ තරුණ හාමුදුරු කෙනෙකුයි වයෝවෘද හාමුදුරුවෝ. අනිත් අය ඈත දුමක් පේනවා ගම්මාන මිනිස්සු එකතු වෙලා එක තැනක. බයයි ඉන්න මිනි මස් කන කණ්ඩායම් හැමතැනම. අර පිරිස එතනින් යනකොට මේ හාමුදුරන්ට ඇවිද ගන්නවත් පණ නැහැ තරුණ හාමුදුරන්. ඇයි දවස් ගානකින් ආහාරයක් කන්න බොන්න දෙයක් නැහැ. උන්වහන්සේ බඩගාගෙන ගිහිල්ලා චෛත්‍ය මළුවේ අර කොළ අතින් අස්කර කර මළුව බුදුගුණ සිහි කර කර තනකොළ උගුල් උගුල සාමණේර ස්වාමීන් වහන්සේ නම මළුව පිරිසිදු කර. අර මේ වදේ කඩාගෙන යන අය එතනින් යන ගමන් කියනවා ස්වාමීන් වහන්සේ ඇයි මේ මෙතන? මේ හරිය භයානකයි මිනිමස් කණයි ඉන්නවා. අන්න අර ඈතින් දුමක් පේන්නේ. එතන මිනිස්සු ටිකක් ඉන්නවා එතනට එන්න කියලා. ඔබ වහන්සේට ටිකක් කාය ශක්තිය නැත්නම් මේ වදේ කොටසක් දෙන්න. ඒක වළඳලා වඩින්න කියලා. ඊට පස්සේ කියනවා මට නායක හාමුදුරුවෝ ඉන්නවා වයෝ වෘද්ධයි. උන්වහන්සේටත් මම මේ වදේ ටිකක් වළඳන්න දීලා උන්වහන්සේත් එක්ක කොහොමාරි හිමින් එන්නම් කියලා. අර මේ වදේ චුට්ටක් මිරිකලා උගුරට දාගෙන ඉතුරු ටික අරගෙන නායක හාමුදුරන්ගේ ආවාසය ළඟට යනකොට නායක හාමුදුරන්ව මිනි මස් කන කීප දෙනෙක් ඇවිල්ලා ඇදගෙන ගිහිල්ලා කියලා. ඕක තමයි අපේ ඉතිහාසය. එතකොට එහෙම ඇවිල්ලා අවසානයේ ධර්මය ආරක්ෂා කරගෙන බහල ඇති අපේ රටේ භික්ෂූන් වහන්සේලා අවසානයේ ත්‍රිපිටක ධර්මයේ කටපාඩමින් හිටපු ටික දෙනෙක් කල්පනා කරා මේ ලංකාවේ ඉඳලා මේක බේරගන්න බැරි වෙයි. ඉන්දියාවේ කාංචීපුර කියලා පැත්තකට පාරවල නැගලා ගියා. එහෙ ඉඳන් ත්‍රිපිටකේ සජ්ජහායනා කර කර බේරගත්. ටික දෙනෙක් කිව්වා ඔය යන ගමනේ මගදී හරි බෝට්ටුවක් පාරුවක් පෙරළුනොත් ඒ නිසා අපි මුහුදු වෙරළ අයිනට වෙලා වැටකෙයිය ඉස්ම තියෙනවා ඉච්චරයි වෙන මොකුත් නැහැ මුහුදු වතුරයි වැටකෙයිය ඉස්ම. වැටකෙයිය ඉස්ම ටිකක් මිරිකල දිවට දාගන්න. නැගිටලා ඇවිද ගන්න පණ නැහැ. උඩුබැලි අතට වැතිරිලා ත්‍රිපිටකේ සජ්ජහායනා කරනවා. අවුරුදු 12ක් නියඟය අවසන් වෙනකල් ඔය වගේ දුක් විඳගෙන ත්‍රිපිටකේ සජ්ජායනා කර කර රැක්කා කියලා. ඊට පස්සේ තමයි නියඟේ දුරු වුණාට පස්සේ ආයෙමත් වැසි වැස්සට පස්සේ සාමාන්‍ය වුණාට පස්සේ අර ඉන්දියාවට වැඩම කර පිරිසත් ඇවිල්ලා අර ලංකාවේ ධර්මයේ රැකගෙන සජ්ජායනා කර කර පුට්ටිකත් එක්ක එකතු වෙලා උන්වහන්සේලාත් එක්ක සාකච්ඡා කරලා ධර්මයේ ලියලා තියමු කියන තැනට එතකන් සජ්ජායනා කර කර බුදුහාමුදුරන්ගේ ක්‍රමේ පොත්වල ලියාගෙන යන ක්‍රමේ නෙමෙයි. බුදුහාමුදුර අපිට උගන්වලා තියෙන සූතා හොඳට අහන්. දත ඇසුදී ධාරණී කරගන්න. වචසා පරිචිතා. ඒක වචනේ පුරුදු කරා. මනසානුපෙක්කිතා නිතර නුවණින් විමසන්න යෝනිසෝ මානසිකාරයේ දෙන්න. අන්න එතකොට ඒක දිට්ඨියා සුප්පටි විදා තමන්ගේ අවබෝධයක් හැටියට තමන්ට වැටහෙනවා. ඒ වගේම ධර්මයේ හොඳට මතක හිටිනවා. ඒ නිසා සජ්ජහායනා කරමේ කටපාඩම් කරගෙන යන ක්‍රමයක් තමයි ධර්මයේ අපිට පෙන්නේ. හැබැයි ඔය බැමිණිතියා සායෙන් පස්සේ තමයි උන්වහන්සේලා තීරණය කරේ අනාගතේ මීට වඩා නියඟයක් දුර්භික්ෂයක් ආවොත් මේ කටපාඩමින් අරගෙන යන ක්‍රමේ සුදුසු නැහැ. ඒ නිසා අපි මේක ලියමු. ලියන්න තීරණය කර අපේ රටේ ඒ වෙනකොට වැඩ හිටියේ ස්වාමීන් වහන්සේලා. එතකොට උන්වහන්සේලා පාලි භාෂාවෙන් ධර්මයේ කටපාඩම් ඒවේ අර්ථ සිංහලෙන් දන්න. හැබැයි පාලි අකුරු දන්නේ නැහැ. ඒ නිසා පාලි භාෂාව උනාට සිංහල අකුරෙන් ලිව්වා. ඒවා මේ සුතම්. ඒ යන්න වයන්න බින්දුව. සිංහල අකුරු. එතකොට පාලි භාෂාව සිංහල අක්ෂර වලින් ලියලා පුස්කොළ පොත්වල ලියලා ධර්මයේ පොත්වලට ගත්තා. ওই වගේම ධර්මාශෝක රජුරුවන්ගේ ධර්ම ප්‍රචාරෙත් එක්ක බොරුමෙට ගියාය. ඒ අය කිරිගරුඬ ගල්වල ලියලා තිබ්බා. ආයිලන්ත වගේ රටවලට ගියා. ඒවා එහෙ ලියලා තිබ්බා. සමහර රත්තරන් පත්තිරුවල ලියලා තිබ්බා. එතකොට ඔය වගේ කොහොම හරි මේ ධර්ම ප්‍රචාරය තුළ ලෝකේ රට රටවල් වලට ගියා එකින් කොහෙන් හරි මේ ත්‍රිපිටක ධර්ම ආරක්ෂා වුණා. ඒ ඔක්කොම අරගෙන සංසන්දනේ කරලා ඒවත් එක්ක තමයි අද මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් වහන්සේලා අතරට මේ ධර්ම අරගෙන තියෙන්නේ. ඒ නිසා පින්වතුනි අද දැන් ඔය ඉතිහාසයේ අතීතය දිහා බලද්දි එක පැත්තකින් අද අපි වාසනාවන්තයි. ඒ තමයි අපිට ධර්මයේ අද හොඳට ලැබෙනවා. අද අන්තර්ජාලයට ගිහිල්ලා එක සූත්‍රයක් හොයනකොට පොත් ගණන් පෙරලා පෙරලා දඟලන්න දෙයක් නැහැ. සැනින් එක තප්පරින් සූත්‍රේන අතර. ඒක සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද ඔබට කැමති භාෂාවකින් කියවන්න පුළුවන්. ඒ නිසා අද මුළු ත්‍රිපිටකයේම එක CD එකක පෙන් එකක ෆෝන් එකක දාගෙන කියවන්න පුළුවන්. ටැබ් එකක තියාගෙන. ඒ නිසා අපි දැන් මේට අවුරුදු 20කට විතර කලින් අපි ওই ත්‍රිපිටකයේ ඉගෙන ගන්න කාලේ අපිට ඒ කාලේ පියදස්සන කියලා හාමුදුරු කෙනෙක් හිටියා. උන්වහන්සේ තමයි ගොඩක් අපිට සූත්‍ර ත්‍රිපිටකය කියන්නේ. ඉතින් ඒ නායක හාමුදුරු ළඟට අපි ගිහිල්ලා අහනවා මේ සමහර දැන් මට සූත්‍රයක් හොයන්න ඕනේ. දැන් මේක කරුණු ටික දන්නවා. දැන් මේක තියෙන්නේ කොතනද කියලා මතක නැහැ. ඉතින් තැන් තැන් වලින් මතකයි. අපි හිතුව නිකන් පහරාද සූත්‍රේ. දැන් මතකයි මේ මොහොත උපමා කරගෙන බුදුහාමුදුරු දේශනා කරපු ආශ්චර්ය කරුණු තියෙන සූත්‍රය. ඉතින් මං ගිහිල්ලා අහන නායක හාමුදුරුවෝ මේ කාරණා තියෙන සූත්‍රය. ඕක ආයෂ්මතුම් දීඝනිකාය ගිහින් කියවන්න කියලා. දැන් දීඝනිකාය පොත් ටික ගෙනිහිල්ලා කියවනවා බලනවා පෙරලනවා නැහැ. ඊට පස්සේ ගිහින් ආයි දවස් ගානකින් ගිහින් අහනවා නායක හාමුදුරුවෝ මේ පොත්වල නැහැ. එහෙමනම් සංයුක්ත නිකාය බලන්න කියලා. සංයුක්ත නිකාය සූත්‍ර 8000 ගානක් තියෙනවා. දැන් ඕක පෙරලලා පෙරලලා හොයනවා බලනවා ඒ ටික බලලා බලලා ඒත් නැහැ. සතියක් දෙකක් හොයනවා සූත්‍රේ හොයාගන්න බැහැ. ඊට පස්සේ ආයි සති දෙක තුනකට පස්සේ ගිහිල්ලා අහනකොට කියනවා ඕක තිබ්බේ අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ සූත්‍ර 9000 ගානක් තියෙනවා. කොහොම තමයි අපි ධර්මී ඉගෙන ගත්තේ. ඒ නිසා අර ත්‍රිපිටක පොත් තියාගෙන පෙරල පෙරල හැබැයි මේ නායක හාමුදුර නොදන්නව නෙමෙයි. අපිව පොත් කියවන්න යොමු කරේ. ඔක කෙලින්ම කිව්වා නම් අපි සූත්‍ර පිටුව පෙරලුවා කියෙව්වා එච්චරයි. ඒ නිසා ඒ වගේ අපි ධර්ම එතකොට මතක හිටිනවා ධාරණී වේ. අද ඔබට ඉතාම ලේසි ධර්ම ඉගෙන ගන්න. ඔබට අවශ්‍ය ඕනෙම අභිධර්ම වචනයක් වේවා සූත්‍රයේ තියෙන වචනයක් වේවා ඒ වචනේ අද අන්තර්ජාලයෙන් හොයනකොට ඒකට තියෙන අර්ථ ත්‍රිපිටකයේ අටුවාවල අභිධර්ම පොත්වල ඕන භාෂාවකින් ඔබට කියවන්න පුළුවන්. අද ධර්මී අපේ අතේ තියෙනවා. මේට අවුරුදු 20කට 30කට කලින් මියපරලව ගිය අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ගැන හිතන්න. ඒ අය ඉස්සර බණ හැටියට එකල බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුරෝ. ඕවා තමයි වැඩිපුර දන්නේ. ජාතක කතාව. තුන් සූත්‍ර කටපාඩම් එක්ක පිරිත් පොත අතේ තිබ්බා. මෙච්චර සූත්‍ර බණ දේශනා අහලා තිබුණේ නැහැ. මෙහෙම පින්කම් කරන්න එච්චර ලොකු වාසනාවක් තිබෙත් නෑ. ඉස්සර ලංකාවේ ගම්වල මිනිස්සු අටමස්ථානේ වදින්න කී ඉඩ කඩල් ලියලා ආපහු එයිද විශ්වාසත් නෑ. සමහරු සිරිපාද ගිහිල්ලා තියෙනෙත් එහෙම. ආපහු එයිද විශ්වාසයක් නෑ. ඒ නිසා අද අපි මොනතරම් ඒ අතින් ගත්තොත් ධර්මය අපිට ලැබිලා. හැබැයි ඒ ධර්මය බලවත් වෙනවා වගේමයි අධර්මය බලවත් වෙනවා. ඒ ධර්මය විනාශ කරන බලවේගය ඒ වගේම බලවත් වෙනවා. ඒ තාක්ෂණයම අනිත් පැත්තට පාවිච්චි වෙනවා. ඒ ධර්මය විනාශ කරන්න විකෘති කරන්න යොදාගන්නෙත් අර ධර්මය බලවත් කරන තාක්ෂණයමයි. ඒ නිසා මේ සියල්ලත් එක්ක ධර්මය හොයන කෙනාට ධර්මය හම්බෙනවා. එනිසා පින්වතුනි ධර්මයට ආස කරන්න ධම්මකාමෝ බවං හෝති. ධර්මයට ගෞරව කරන්න ධර්මයට කැමති වෙන්න ධර්මයට ආස වෙන්න. එතකොට යාට ධර්මයේ පිහිටනවා දවසින් දවස ධර්මයේ වැඩෙනවා. මේ බණ අහනකොට ධර්ම ගෞරවයක් තියාගන්න. දැන් ඔබ මේ වාඩි වෙලා බොහොම ගෞරවයෙන් බණ අහන. අපි බණ පොතක් කියෙව්වත් පොතට වැඳලා නේද කියෙව්වේ. නිකන් නව කතා පොත් වගේ නෙමෙයි ඉන්නේ. ඔය පිළිකන්නේ පිංගන් රාහකේ පොත් දැම්මේ නැහැ නේ. බණ පොත කියවලා වැඳලා තමයි පොත උස්තැනක අරන් තිබ්බේ. ඒ ධර්ම ගෞරවය එක්ක තමයි ධර්මයේ පිහිටන්නේ. ධම්මකාමෝ භවං හෝති. ඒ ධර්මයට යමෙක් අගෞරව කරනවද ගරහනවද ධම්මදෙස්සී පරාභව. ධර්මයට අගෞරව කරන කෙනා ධර්මයට ගරහන කෙනා මෙලව පරලව දෙකින්ම පිරිහිලා පිරිහිලා පිරිහිලා යනවා. කොච්චර බණ ඇහුවත් පිහිටන්නේ. ඒ ධර්මයේ ජීවිතේට ගන්න බැරි වෙනවා. ඒ නිසා මොනතරම් බණ ඇහුවත් මොනතරම් ධර්මයේ ඇහෙන තැනක හිටියත් ධර්ම ගෞරවයක් නැත්නම් ධර්මී පිහිටන් නැතුව යන. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච අවස්ථාවේ කොහොම හරි තමන් කවුරුත් දෙන්නේ නැ ඔබ වේරගන්න. ඒ නිසා රටේ කුණකොඩවල් එක එක කෙනාය කුණකොඩවල් ඒවයි ඒ අය අරගෙන යන දිහා කියයි. ඒ කුණකොඩ අස්සෙම්ම තමයි නැගිටින්න තියෙන වෙන තැනක් නැහැ. බුදුහාමුදුරු උන්වහන්සේගේ ශ්‍රාවකයා ගැන පෙන්නුවේ යතා සංඛාර දානස්මින් උජ්ජිතස්මින් මහාපතේ පදුමන් තත්ත ජායේත සුචිගන්ධම් මනෝරම ඒවං සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුජ්ජනි අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශ්‍රාවකෝ. හරියට කුණු එච්ච පාර අයිනේ තියෙන මඩවල මඩ ගොඩක් ඔය කුණු ගඳ ගන්න මඩ ගොඩේම තමයි නෙළුම පිපේ. ඒ නෙළුම මඩෙන් උඩට ඇවිල්ලා සුචිගන්ධම් මනෝරම බොහොම ලස්සනට බැබලෙන සුවඳවත් වෙන. හැබැයි මඩ තවර ගන්න නැතුව මඩේ තමයි ඉන්න තියෙන්නේ වෙන තැනක් නැහැ. එතනින්ම තමයි උඩට මතුවේ. අන්න ඒ වගේ තමයි කීවා මේ අන්ධ බාල පෘථග්ජන සමාජේ විකෘති වෙච්ච ලෝකයේ තුලම තමයි ජීවත් වෙන්නේ. වෙන කොහේ ඉන්නද අපි නේ? මේකෙම තමයි ඉන්න තියෙන්නේ. හැබැයි එතනම ඉඳගෙන බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයා මඩෙන් උඩට ආපු නෙළුමක් වගේ තමන්ගේ ගුණ ටික රැකගෙන තමන් ආරක්ෂා වෙලා තමන්ගේ ආරක්ෂාව තමන් හදාගෙන තමන් බබලෙන්නවා. ලෝකයාම වැරදි කියලා අපිට කරන්න දෙයක් නැහැ. ලෝකෙම නොමග ගියත් අපිට කරන්න දෙයක් නැහැ. ඔබට දැඩි අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ ලෝකයාම වැරදි වුණත් මම තනියෙන් හරි බුදුහාමුදුරන්ගේ ධර්මී පැත්තේ හිටගන්න. එච්චරයි. හැමෝම දුස්සීල වුණත් මම තනියෙන් හරි පුළුවන් විදිහට මේක එල්ලිලා කොහොම හරි මේ ධර්මයේ තුල සීලයක් ගුණයක් රැකගෙන ඉස්සරහට යනවා. ඒ නිසා සමාජෙ මෙහෙමයි මිනිස්සු මෙහෙමයි අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි ඒ ඔක්කොම ඒ අය අරගෙන යන දිහාක යයි. ඒ නිසා තම තමන් කරගන්න දේ තම තමන් අරගෙන යන්න. කවුරුත් දෙන්නේ අපි බේරගන්න නැතම් මාතා පිතා කයි අම්මා තාත්තට උගෝ බේරන්නත් බෑ. අන්‍යේ වාපිත ඥාතක අන්‍යෝ නෑදෑයන්ට ඥාතීන්ට අපිව බේරන්නත් බෑ. සම්මා පණීහිතං චිත්ත තමන් උත්සාහයෙන් වීරියෙන් ධර්මයේ දියුණු කරගත්තොත් තමන්ට බේරෙන්න පුළුවන්. දැන් බලන්න නිකන් මෙහෙම හිතන්න බුදුහාමුදුරන්ගෙම නෑදෑයෝ ටික යසෝදරාගේ පැත්තෙන් නිකන් බලමු අපි. තමන්ගේ ස්වාමියා වෙච්ච කෙනා ගිහි ජීවිතේ අතහැරලා ගිහිල්ලා ලෝතුරා බුදු කෙනෙක් බවට පත් වුණා. තමන්ගේ කුසෙන් බිහි කරපු දරුවා ශික්ෂාකාමී භික්ෂූන් අතර අග්‍රස්ථානෙ ලැබුවා. තමන්ගේම තාත්තා පොළොව පලාගෙන අපායට ගියා. සුප්‍රබුද්ධ රජු තමන්ගේ සහෝදරයා පොඩි කාලේ මාලිගාවේ අයියේ නංගියේ කියාගෙන සෙල්ලම් කර කර ඉකට හැදෙන්නේ නැති. බුදුහාමුදුරන්ට පරම හතුරෙක් හැටියට උන්වහන්සේගෙන් පලිගන්න උපක්‍රම යොදලා යොදලා පොළොව පලාගෙන අපායට ගියා. සිවුර දාගත්තා. දේවදත්ත. එතකොට බලන්න පවුලේ කීප දෙනෙක් නිවන් දකින්නකොට කීප දෙනෙක් අපායි. අපේ පවුල් වල ගත්තත් ඕක තමයි හැමෝම අරන් යන්න බෑ. බුදුහාඳුනේ කාලෙත් එහෙමයි. සමහර එක සිදුවීමම ඒකට මුල් වෙච්ච 4-5 දෙනා එක එක පැත්තට විසි කරලා දානවා. අර මණිකාර කුළුපගතිස්ස කතාව අහලා තින්නේ අර මැණි උපදාන කෙනෙක්ගේ අර මැණිකක් කොස්වාලිගිනිය කිලපු කතාව. ඒක මුල් කරගෙන බුදුහාඳුරෝ දේශනා කරා ගබ්බමේකේ උප්පජ්ජಂತಿ නිරයම් පාපකම්පිනෝ සග්ග සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසව. ඒ සිදුවීමට මුල් වෙච්ච එක්කෙනෙක් අර මැණික් උපදාපු කෙනා නිරේ වැටුණා අනන්ත යකුසලයක් කරගෙන. එයාගෙන බිරිඳ ඒ ගෙදරට වැඩම කරපු ස්වාමීන් වහන්සේට සද්ධාවෙන් දන් දීලා ඒ පිනෙන් මරණින් මත්තේ දෙව්ලොව ගියා. ඒ කොස්සහලීනිය මැරිලා ඒ බිරිඳගේ කුසේ දරුවෙක් වෙලා ඉපදුණා. ඒ රහතන් වහන්සේ සිදුවීමෙන් පිරිනිවන් පෑ. එකම සිදුවීමකට එක්කෙනෙක් නිරේට ගියා, එක්කෙනෙක් පිරිනිවන් පෑවා. ඊට පස්සේ සිදුවීමේ මුල් වෙච්ච අනිත් දෙන්නගෙන් එක්කෙනෙක් මිය ගිහිල්ලා අර බිරිඳගේ කුසේ ඉපදුණා. බිරිඳ පයිසෙට ගිහිල්ලා දන් දීපු පිනෙන් දෙව්ලොව ගියා. ඒ නිසා අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ ආයමත් ඒ විදිහට මේ අම්මා තාත්තා ඒ සහෝදරයෝ අයියා අක්කා එහෙම ආයි හම්බෙන්නේ නැහැ. 10 ආකාරයකට යන සංසාර ගමන. ඔක හොඳට හිතන්න. හිතලා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය ඔබට ගොඩාක් පිං කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් අද දවසේ වෙසක් පෝයත් එක්ක මේ ධර්ම දේශනාව යොදාගෙන තිබිච්ච නිසා බුදුහාමුදුරන්ගේ ජීවිතය ගැන කාරණා කීපයක් එක්ක මේ ධර්ම දේශනාව ඔබට කරේ. ඉතින් මේ හැම දෙයක්ම එක්ක ඔබ හිතන්න අපිට දුර්ලභ බුද්ධ ශාසනය ලැබුණා. බුදුහාමුදුරුවෝ හැමදාම භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු අවවාදය. ඒකට ධර්මී කියන්නේ සුගතෝ වාදය. දුර්ලභෝ බුද්ධෝත්පාදෝ. මහණෙනි බුද්ධෝත්පාදේ දුර්ලභයි. හිතන්න සාරා සංඛේය කල්ප ලක්ෂයේතම 15 වෙනි බුදවරු 24 නමයි. මහා කල්ප අසංකේය 4කුත් කල්ප ලක්ෂයක් ගෙවුනා බුදුවරු 15 වුනේ 24යි. සූවිසි විවරණ ලැබුවා කියලා අහලා ඇති දීපංකර බුදුහාමුදුරන්ගෙන් පස්සේ. අපේ බෝසතාණන් වහන්සේ දසපාරමී පුරපු කාලය තුල සමහර කාල මහා කල්ප අසංකේය බැගින් තිබිලා තියෙන බුද්ධ ශූන්‍යයි. බුද්ධ කියන වචනේවත් අහන්න නැහැ. ඒ නිසා බුදු කෙනෙක් 15 වෙනවා කියලා කියන්නේ අතිශයින්ම දුර්ලභ කාරණා. දුර්ලභෝ මනුස්ස පටිලාභෝ. මනුස්ස ජීවිතයත් දුර්ලභයි. ඒක අපිට මෙහෙම තේරෙන්නේ නැහැ. ඇයි බැලුව බැලුවත් මිනිස්සු ඉන්නවා. අපි නිකන් බැලුවත් නිකන් හිතෙන්නේ ලෝක ජනගහණය වැඩි වෙනවා. දැන් 800 බැනලා. ඒවනේ අපිට හිතේ. මනුස්ස ජීවිතේ දුර්ලභයි කියලා බලන්න ඕනේ ලෝකේ ඉන්න අනිත් සත්වයොත් එක්ක ගලපලා. එතකොටයි මේක තේරෙන්නේ. දැන් ගලපන්න අපි හිතමු මෙහෙම සතර අපාය. ඕකෙන් 3ක් පේන්නෙම නැහැ ගලපනවා තියා. නිරේ කවුරු සංගණනයක් කරාද? දන්නවද අපි? නෑ. ප්‍රේත අපායි. කවුරු සංගණනයක් කරාද? පෙරේතයෝ මෙච්චරක් ඉන්නවා කියලා. ඒක දන්නෙත් නෑ. ඊළඟට අසුර අපායි. ඒක දන්නෙත් නෑ. මහා සාගරේ අසුරයන් අසුර විමාන තියනවා කියලා පහරාද සූත්‍රෙම තියෙනවා. එතකොට සතර අපායෙ නිරය, තිරිසන් අපායෙ, ප්‍රේත අපායෙ, අසුර අපායෙ. පේන්නේ මොකද්ද? තිරිසන් ලෝකෙ විතරයි. ඔය හතරෙන් එකයි ඇහැට පේන්නේ. ඒ පේන ටික නිකන් මෙහෙම හිතන් කරණීමිත සූත්‍රයෙන් බලමු. දීගාව දීර්ඝ ශරීර ඇති සත්තුයි. මහන්තාව මහත ශරීර ඇති සත්තුයි. මජ්ක්‍ධිමාව මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්තුයි. රස්ස කුඩා සත්තු ඉන්න පුංචි පුංචි සත්තු ඉන්න. අනුක තූලාව. අනුක කියන්නේ ඇහැට පේන්නේ නැහැ. අන්වීක්ෂයෙන් බලනකොට පේනවා අපිට. ඇහැට පේන්නේ නැහැ. පියවි ඇහැට නොපෙනේ. නමුනුස්සයෝ නෙමෙයි තිරිසන් සත්තු ගැන මේ කියන්නේ. තිරිසන් සත්තු ඉන්නවා පියවි ඇහැට පේන්නේ නැති තූලාව වටකුරු හැඩින් යුක්ත සත්තු ඉන්න. දිත්තාවා ඒ වද්දිත්ත දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදකපු සත්තු ඉන්න. කූමි ගුලක් ගත්තත් වේය ගුලක් ගත්තත් අඹ ගෙඩියක් කුණු වෙන්න තියලා බලන්න ඉන්න පණුව ටික. තිරිසන් අපාය එහෙමනම් දවසක් අනුරුද්ධ මහරහතන් වහන්සේ උන්වහන්සේ දිවස්ලාභයෙන් අතර අග්‍ර. උන්වහන්සේ පැන් එකක් ගත්ත වළඳන් සත්තු ඉන්න. බුදුහාමුදුරන් කියන ස්වාමීනි මේ ජලයේ ජීවීන් ඉන්න සත්තු ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ අනුරුද්ධ පෙරහංකඩෙන් පෙරලා වළඳන් කියන. උන්වහන්සේ පෙරහංකඩේ අරගෙන පැන් එක පෙරුවා. ඒ කියන්නේ අටපිරිකට පෙරහංකඩයක් තියෙන්නේ. පැන් එක පෙරුවා. පෙරලා අරගෙන වලඳන් අරගෙන දිවසින් බැලුවා බලනකොට තවත් ඉන්නවා. උන්වහන්සේ වදාළ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තාවත් ඉන්නවනේ පුංචි පුංචි සත්තු. බුදුරජාණන් වහන්සේ වදාළ අනුරුද්ධ දිවසින් බලන්න එපා. පියවි අහින් බලලා වළඳන්න කියලා. දිවසින් බැලුවොත් වතුර ටිකක්වත් බී ගන්න බෑ. එතකොට ඒකයි සත්ත්ව ලෝකය. ඔය අමනුෂ්‍යෝ නිරේ පෙරේතයෝ නැතුවෝය. එහෙමනම් මනුස්ස ජීවිත ලැබලා ඉන්නේ කීයද? අපිට බින්දු ගානෙන් කියන්න පුළුවන් කෝටි ගානෙන් හරි කෝටි 800ක් කියන. ඔක තවත් වැඩි කරලම දාගමු අපි 900යි කියමුනේ. නිකන් හිතේ බුදුහාඳුරු ඒකයි පෙන්වන්නේ සතර අපායේ ඉන්න පිරිස මහ පොළොවේ පස් වගේ නම් මනුස්ස ජීවිත ලැබලා ඉන්නේ මෙච්චරයි කියන. නියසීලට පස් ටිකක් අරගෙන කෝටි 800 නියසීලට ගත්ත පස් ටික වගේ. ඒ නිසා බුදුහාමුදුරු පෙන්වුවා දුර්ලභෝ මනුස්ස පටිලාව මනුස්ස ජීවිතයක් ඉතාම දුර්ලභයි. දුර්ලභාශන සම්පatti. එතකොට මනුස්ස ජීවිත ලැබලා කෝටි 800ක් හිටියත් උතනින් කීයෙන් කී දෙනාද බුද්ධ ශාසනයට පහදින් බණ අහලා හිත පැහැදිලා අනේ මට කොහොම හරි මේ ධර්මය අවබෝධ කරන්න ඕනේ කියන අවංක උත්සාහය වීර්ය ඇති වෙනවා නම් ෂණ සම්පatti. ඒක ඊටත් වැඩිය දුර්ලභයි. ඒ දුර්ලභ පින දැන් ඔබට ලැබිලාද නැද්ද? ඒකනේ අද මේ ඇවිල්ලා වාඩි වෙලා බණක් අහන්නේ. සීල් ගන්න ඉන්නේ පන්සලට එන්නේ. නැත්නම් ඕන තරම් යන්න ඕන දේවල් එළිය ඇතිනේ නේ. ඒ ඔක්කොම දාලා පන්සලට එන්නේ බණ අහන්නේ පින්කම් කරන්නේ. ඇයි? ධර්මයේ ගැන හිත පැහැදිලා. දුර්ලභ ෂණ සම්පත්තියක් දැන් ඔබට තියෙනවා. ඔය අතරිනුත් දුර්ලභා පබ්බංචා කෙනෙකුට පැවිදි වෙන්න හිතෙනවා කියන්නේ. ඒක ඊටත් වඩා දුර්ලභයි. ඒ නිසා මහණෙනි අප්‍රමාදී වෙන්න අප්‍රමාදීන සම්පාදේත කියන. බුදුහාමුදුරන්ගේ අන්තිම බුද්ධ වචනේ මොකද්ද? අවුරුදු 45ක් වැඩ ඉඳලා දවසේ පැය දෙකකටත් අඩු කාලයක් සිංහසීයාවෙන් සැතපුනේ. අනිත් හැම වෙලාවෙම දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් ලෝකෙ දිහා බැලුවේ. උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරලා පිරිනිවන් මංචකේ වැඩ ඉඳලා පිරිනිවන් පාන වේලාවේ අවසාන වශයෙන් දේශනා කරේ වය ධම්මා සංඛාරා මහණෙනි මේ සියලු සංස්කාර අනිත්‍යයි හැමදේම හටගෙන පැවතිලා නැති වී යන ස්වභාවයෙන් යුක්තයි අප්‍රමාදීන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්න කියන අප්‍රමාදීව කුසල් වඩන්න කියන ඒකම හිතට ගන්න අන්තිම බුද්ධ වචනේ හිතන් ඒ බුද්ධ වචනේ කියලා තමයි උන්වහන්සේ දැස් පියාගෙන සමාපත්තියකට සමවැදිලා අනුපාදිශේෂ පරිනිර්වාණය පිරිනිවන් පෑය. ඒ විදිහට පිරිනිවන් පාපු ඔබ මම සරණ ගිය අපේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2570. පොඩි කාලයක් නෙමෙයි. අවුරුදු 2570. හැබැයි අපිට තාම ධර්මය ඇහෙනවා. බුදු ගුණ ඇහෙනවා. පින් කරගන්න පුළුවන් වාසනාව තාමත් ඉතිරි වෙලා තියෙනවලු. කාලයකට පිරිහෙනවා කාලයකට ටිකක් මතුවෙනවා ආයි පිරිහෙනවා ආයි මතුවෙනවා එහෙම තමයි මේ කියන්නේ ඒ අතරේ ඔබ මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ වටිනාකම තේරුම් අරගෙන අප්‍රමාදී ඔබ හැම දිනාටම සද්ධාදී ගුණ දියුණු කරගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ අවසන් වෙන්න පෙර අප්‍රමාදීව බුදුහාමුදුරුවන්ගේ මුළු ධර්මයේම කැටි කරත් අපිට උන්වහන්සේ පෙන්වුවේ සම්බ පාපස්සකරණ සියලු පාපී අකුසල් වලින් වළකී කුසලස්ස උපසම්පදා පුළුවන් තරම් පින් කරන්න කුසල් වඩ සචිත්ත පරියෝධපන තමන්ගේ හිත දමණය කර සමත විදර්ශනා භාවනාවක යෙදෙන ඒ තම්බුද්ධානුශාසනයි තමයි බුදුරුන්ගේ අනුශාසන. එහෙමනම් ඔබ හැම දිනාටමත් ඒ උතුම් බුද්ධානුශාසනාව තුල පිහිටලා අප්‍රමාදී උතුම් ධර්මීයම දියුණු කරගන්න වාසනාවම ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු.
1: අද පින්බර දායකත්වයෙන් දරන්නට යෙදුනේ නම්බර 52 එක හොරණ පාර කැස්බෑව පිළියන්දල ලිපිණේ පදිංචි චමත්කා සූර්යාරච්චි දියණිය. එතුමියගේ ප්‍රධානම අරමුණ තමයි 2026 පළවෙනි මාසේ 12 දින ජන්මදිනයේ සැමරු චන්ද්‍රරත්න සූර්යාරච්චි ආදරණීය පියාණන්ට ආශිර්වාද කිරීම. 2026 පස්වෙනි මාසේ 7 දින ජන්මදිනයේ සැමරු විජිනී වික්‍රමසිංහ ආදරණීය මෑණියන්ට ආශිර්වාද කිරීම. ඉතින් ඒ තමන්ගේ දෙමාපියන්ට පුණ්‍යවන්ත ඒ ජන්මදින සැමරුවේ දෙමාපියන්ට නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පත්තියම සැලසේවා උතුම් ධර්මාවබෝධයේ චතුරාර්ය සත්‍ය අවබෝධයම ලැබේවා කිනුතුම් ප්‍රාර්ථනාවයි එදියණියගේ උතුම් අරමුණු අතර සඳහන් වෙන්නේ. දායකත්වයේ දරූ ඒ සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරපු හැම දෙනාටමත් උතුම් ධර්ම අවබෝධයේ චතුරාර්ය සත්‍ය අවබෝධයම ලැබේවා. ධර්මදේශකයන්න් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීමත්, නෙත් කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් උතුම් ධර්ම අවබෝධයේ නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් එහෙමනම් ඔබ හැම දෙනාටමත් සුවසේම ධර්ම අවබෝධයේ පිණිස මේ ධර්ම දානමේ පිණත්, ධර්ම ශ්‍රවණමේ පිණත් ආශිර්වාදයක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
2: සාදුහු සාදුහු සාදුහු. අද මේ උතුම් ධර්මදේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදුහනක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබට අපි විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේ බොහෝ කාලයකට පස්සේ උන්න කොළඹ හත බෞද්ධාලෝක මාවතේ පිහිටි බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී ජුනි මාසයේ 7 වනදා ඉරිදා දවසේ උදෑසන 8 සිට දහවල් 12 දක්වා උතුම් වූ භාවනා වැඩසටහන මෙහෙයවන්නට වැඩමවීම සිද්ධ කරනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා කොළඹ හත බෞද්ධාලෝක මාවතේ පිහිටි බෞද්ධ මහා සම්මේලන ශාලාවට ජුනි මාසයේ 7 වනදා ඉරිදා උදෑසන 8ට පෙර එන්න කියලා අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් මෙහෙයවීමෙන් පවත්වන භාවනා වැඩසටහන සමගින් එක්කාසු වීම සඳහා. ඉතින් මේ මාසයේ 30 වන දිනට යෙදෙන වෙසක් පුරපසළොස්වක පොහෝදා නෙතෆම් රේඩියෝවේ නේත්‍රාලෝක වෙසක් කලාපය මෙවර අපි පවත්වනු ලබන්නේ ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍යභූමිය කේන්ද්‍ර කරගෙන. අතිපූජනීය වතුරුකුඹුරේ ධම්මරතන අපේ හාමුදුරන් වහන්සේගේ අවවාදානුශාසනා පරිදි වෙසක් පුර පසළොස්වක පොහෝදා ශ්වේත පූජා සජීවී වැඩසටහනත් මේ පුණ්‍යභූමියේ සිටයි දවස පුරා විකාශය කිරීම සිද්ධ කරනු ලබන්නේ. උදැසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් ආරම්භ කරන මේ උතුම් වැඩසටහනේදී අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ වැඩමවා උදැසන 8ට සජීවී ධර්ම දේශනාව සිදු කරන්නට නියමිතයි. ඉන් අනතුරු උදැසන 9:15 සිට ඔබට සජීවී ශ්‍රේත පූජා ධර්ම සාකච්ඡාව සමගින් එක්කාසු වන්නට පුළුවන් අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩමවනවා. ඉන් අනතුරුව පෙරවරු 11:00 දහවල සම්බුද්ධ පූජාව පවත්වා පස්වරු 2:00 දහවල් සජීවී ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පස්වරු 4:00 ශ්වේත පූජා සවස ධර්මදේශනාව සජීවී ලෙසින් පවත්වන්නට මෙවර ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍යභූමියට වැඩමවන්නේ අතිපූජනීය භගවන්තලාවේ රාහුල ස්වාමීන් වහන්සේ. අතිපූජනීය මහබුලන්කොළමේ ගුණරතන ස්වාමීන් වහන්සේගේ මදුරහනින් පවත්වන ආශිර්වාද පූජාව සවස 5:30 ආරම්භ කරනවා. සජීවීව ඔබ සීලු දෙනාට ඒ පූජාව සමගින් එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. රාත්‍රී 7:00 රාත්‍රී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍යභූමියට පැමිණෙන්න කියලා. රාත්‍රී 10:00 සිට පසුදා 5:00 සනරාමර රාත්‍රියේ උතුම් වූ ධර්මදේශනාව සමගින් එක්කාසු වන්නට පුළුවන්. තුන්යම් රැයක් පුරාවට රාත්‍රී 10:00 සිට පසුදා 5:00 නැත්නම් උදෑසන 6:00 දක්වා පැවැත්වෙන මේ උතුම් වූ ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩමවීම සිද්ධ වන්නේ අතිපූජනීය මාපලගම සුසිලවංශ ස්වාමීන් වහන්සේ. ඉතින් මෙහිදී ලෞතුරු වර්ණ කණ්ඩායම විසින් මේ උතුම් වූ පින්කම් මාලාව සඳහා නේත්‍රාලෝක වෙසක් කලාපය සඳහා එක්කාසු වන ඔබ සියලු දෙනාට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසම සම සර්වඥතා මහා ඥාන පූජාව අඩංගු ඥාන සියයකින් සමන්විත ඉතාමත්ම දුර්ලභ ග්‍රන්ථයක් නොමිලේ ඔබට ප්‍රදානය කරන්න අවශ්‍ය කරන කටයුතු සූදානම් කරලා තියෙන්නේ. එනිසා අපි ආරාධනා කරනවා මේ සියලු පින් කටයුතු සමගින් එක්කාසුවන්න ඔබ සියලු දෙනා මෙවර නේත්‍රාලෝක වෙසක් කලාපයට කූරගල පින්බිමට පැමිණෙන්න කියලා. ඉතින් සුගන්ධ කුටියේදී ඔබට පුළුවන් කමක් තිබෙනවා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවකේශ ධාතුන් වහන්සේ, සර්වජ ධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න. ඒ වගේමයි වෙසක් සිරිය විඳින්නටත් පුළුවන් කමක් තිබෙනවා. තොරන් රාජය ඇතුළු සියලු වෙසක් නිර්මාණ දැක බලා ගන්නටත් පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම සම්බුද්ධ කුටියේ පූජාවන් සඳහා දායකත්වයේ කාසු කරන්න මේ පින්කම් මාලාව සඳහා දායකත්වයන් දක්වන්නට 0773667066 0773667066 කියන දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන් කමක් තිබෙනවා. ඉතින් පසුදා නැත්නම් මේ මාසේ 31 වෙනිදා සවස 5:30ට ආශිර්වාද පූජාව ආරම්භ කරනවා. එදින රාත්‍රී 7ට ධර්ම දේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නේ අති පූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමීන් වහන්සේ. එනිසා පවුලේ සියලු දෙනා සමගින් මෙවර 2026 වර්ෂයේ වෙසක් අසිරිය විඳින්න ඓතිහාසික බලන්ගොඩ කූරගල පින්බිමට පැමිණෙන්න කියලයි අපි ආරාධනා කරන්නේ මැයි මාසේ 30 වෙනිදා. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳ ගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්. කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න. 0162-863-363 ඒ වගේම 0776-7163-872 0776-7163-872 තමයි දුරකථන අංක. අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව නැවත මුණ ගැසෙන්නේ සඳුදා net fm ධර්ම දක්ෂිනා ධර්ම සාකච්ඡාව සමගින්.
3: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
2: නැවත වතාවක් අපි සියලු දෙනාට තෙරුවනේ ආශිර්වාදය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නැත්නම් තුන්රුවනේ ආශිර්වාදය තුලින් ඔබේ ජීවිතය සූපත් වෙන්න කියන ප්‍රාර්ථනාව තමයි මුලින්ම සිද්ධ කරන්නේ. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබට අපි විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේ බොහෝ කාලයකට පස්සේ උන්න කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී ජුනි මාසයේ 7 වෙනිදා ඉරිදා දවසේ උදෑසන 8 සිට දහවල් 12 දක්වා උතුම් වූ භාවනා වැඩසටහන මෙහෙයවන්නට වැඩමවීම සිද්ධ කරනවා. එනිසා අපි ආරාධනා කරනවා කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි බෞද්ධ මහා සම්මේලන ශාලාවට ජුනි මාසයේ 7 වෙනිදා ඉරිදා උදෑසන 8ට පෙර එන්න කියලා අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් මෙහෙයවීමෙන් පවත්වන භාවනා වැඩසටහන සමගින් එක්කාසු වීම සඳහා සූදානම් වන්නේ සඳුදා දිනේ net fm ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවෙන් අනතුරුව ආරම්භ කරන ධර්ම සාකච්ඡාව මෙලෙසින් පටන් ගන්න ආරම්භ කරන්න ඔබට සමීප කරන්න ඒ වෙනුවෙන්ද සුපුරුදු පරිදි වැඩමවීම සිද්ධ කරන්නේ අතුරුගිරිය තිසර මාවත ශ්‍රී සදාම්පදනමේ නිර්මාතෘ හොරණ දෙක්ඛේනපුර සිලසු ආරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානීය අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේ මුලින්ම අපි හාමුදුරන් වහන්සේ ගෞරවයෙන් නමස්කාර පූර්වකව මේ සාකච්ඡාව වෙනුවෙන් පිළිගැනීම සිද්ධ කරමු. අවසරයි අපේ හාමුදුරනේ.
4: හැම දිනාටම නැවත වතාවක් තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දිනාම හෝරාවක් පුරා ඔබේ ජීවිතයේ ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ධර්ම දේශනාව තුළ ශ්‍රවණය කරන්නට යෙදුණා. ඒ ධර්ම දේශනාව අවසානයේ ඔබ සූදානම් වෙන්නේ තවත් හෝරාවක් ඔබේ ජීවිතයට මේ උතුම් දහම් සාකච්ඡාව තුළින් තවත් ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ජීවිතයට එකතු කරගන්න. මේ සාකච්ඡාවත් ඔබ හැම දෙනාටම සද්ධා දී ගුණ වැඩෙන නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා සාකච්ඡාව ආරම්භයේදී හැම දිනාටම හදවතින් ආශිර්වාද කරනවා.
2: ඒ ආශිර්වාදයේ අපි සියලු දෙනා සාදු සිතින් යුක්තව අනුමෝදන් වෙමු. එලෙස අනුමෝදන් වෙන ගමන් ඔබට සිහිපත් කරන්නට ඕනේ මේ මාසයේ 30 වනදා අපේ රජය යොදාගත් පරිදි වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය යෙදিলা තිබෙනවා. ඉතින් ඒ උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් ලංකාවේ වෙහෙර විහාරස්ථානවල විවිධ පින්කම් සංවිධානය කරනවා. ඒ අතර අති පූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේ කේන්ද්‍ර කරගෙන මේ මහා සෑ පුණ්‍ය භූමියේදී මේ මාසයේ 30-31 සහ ජුනි පළමු වනදා කියන දින තුන පුරාවටම ඔබට වෙසක් පින්කම් මාලාව සමගින් එක්කාසුවන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ අතර විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ මේ මාසයේ 30 වනදා වෙසක් පුර පසළොස්වක පොහෝදා බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේගේ ධාතු ගර්භයේ වැඩ සිටින උතුම් ධාතුන් වහන්සේ තාමත්ම ගෞරවයෙන් මහත් හරසරින් වැඩම කිරීම සිද්ධ කරනවා තුරුගිරිය ශ්‍රී සදහම් පදනමට. එහිදී පස්වරු තුනේ සිට ඔබට පසුදා පහන් වනතුරු මේ උතුම් ධාතුන් වහන්සේ නමස්කාර කරන්න වඳින්න පුදන්න ගෞරව සත්කාර සම්මන්න දක්වන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් ඒ වෙනුවෙන් එක්කාසු වන්න කියන පණිවිඩය අපි සිහිපත් කරන ගමන් ඒ අතර මේ මාසේ නිමාවට පත් වූ අයින් අනතුරුව ලබන මාසයේදී ඔබට පුළුවන් කමක් තිබෙනවා ජුනි මාසයේ 13 වනදා සෙනසුරාදා පසරු තුනේ පමණ සිට අපි රාත්‍රී 10 දක්වා අති පූජනීය ගලිගමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේගේ වැඩමවීමෙන් මෙහෙවීමෙන් සිද්ධ කරන තූපාරාම මහා සෑ වන්දනාව සමගින් එක්කාසු වන්න ඔබ සියලු දෙනා පසරු තුන පමණ වෙන විට මේ උතුම් වූ ඓතිහාසික තූපාරාම මහා පුණ්‍ය භූමියට පැමිණෙන්න. ඉන් අනතුරුව විවිධ පින්කම් තිබෙනවා කංචුක පූජා, අලුක පූජා, ශබ්ද පූජා, පුෂ්ප පූජා සහ චතුමෙන්දුර දැහත් බෙහෙත් අෂ්ටපාන ගිලන්පස සම්බුද්ධ පූජාව සහ විචිත්‍රවත් වූ තූපාරාම මහා සෑරද වන්දනා ධර්මදේශනා පින්කම් මාලාව සිද්ධ කරනවා. එනිසා ලක්ෂ සංඛ්‍යාත සදහවතුන් පිරිසක් ඔබ දන්නවා අති පූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේගේ වැඩමවීමෙන් සිද්ධ කරන මේ පින්කම් මාලාව වෙනුවෙන් පැමිණෙන වග ඔබ සියලු දෙනා කල්වේලා ඇතිව ජුනි මාසේ 13 වනදා සෙනසුරාදා ඓතිහාසික අනුරාධපුර තූපාරාම පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලයි අපි මෙලෙස ආරාධනා කරන්නේ නැවත නැවතත් සිහිපත් කරන්නේ. එලෙස සිහිපත් කරමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ කදම්බය පිළිබඳව අපි වැඩියෙන් සිහිපත් කරන කාල සීමාවක්, ඒ ගුණයන් පිළිබඳව අපි කතාබහ කරනවා, ඒ වෙනුවෙන් නැපවෙනවා, කැපවෙනවා, විවිධ පින්කම් සිද්ධ කරනවා. ඉතින් අපි අද දවසේදීත් මේ ධර්මදේශනාව තුළ අපේ හාමුදුරන් වහන්සේ ඉතාමත්ම හොඳින් මේ පිළිබඳව සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඔබට දේශනා කරන්නට යෙදුන ඉතාමත්ම වටිනා ධර්මදේශනාවක් කලාතුරකින් ඔබට දෙසවනට සමීප වන ඔබට අහන්න ලැබෙන ධර්මදේශනාවක් තමයි අපේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේ සඳුදා දිනේ නෙත් FM ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව තුලින් ඔබට සිහිපත් කරන්නට යෙදුනේ. එනිසා ධර්ම සාකච්ඡාව තුලදී තාමත්ම කෙටි ප්‍රශ්න කිහිපයකින් හාමුදුරන් වහන්සේගේ මේ ධර්මානුකූල විවරණයත් එක්ක පැහැදිලි කිරීමත් එක්ක දීර්ඝ පැහැදිලි කිරීමක් කරගන්නට බලාපොරොත්තු වෙනවා. මොකද අපි සියලු දෙනා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා හඳුන්වනවා අපේ ශාස්ත්‍රූවරයාණන් වහන්සේව. ඇත්තනම අපේ හාමුදුරුවනේ අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැත්නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ කාටද? ඇයි බුදුරජාණන් වහන්සේ කියලා හඳුන්වන්නේ? අපි සාකච්ඡාව තුළින් පැහැදිලි කර දීමක් සිද්ධ කරමු.
4: හැම දිනාටම නැවතත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. හැත්තෙම ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේට ඇයි සම්මා සම්බුද්ධ කියලා අපි හඳුන්වන්නේ? බුදුරජාණන් වහන්සේම උන්වහන්සේ ගැන මේ ලෝකයාට පෙන්නලා දුන්නා. දැන් වෙන කවුරුවත් උන්වහන්සේට එක එක අර්ථකථන දුන්නා නෙමෙයි. බුදුරජාණන් වහන්සේමයි උන්වහන්සේ තුළ තියෙන ගුණ ලෝකයට සිංහනාදයක් වගේ බුදුරජාණන් වහන්සේමයි පෙන්නලා දුන්නේ. තථාගතෝ භික්කවේ අරහං, මහණෙනි තථාගතයන් වහන්සේ අරහං නික්ලෙස් කෙනෙක්. තථාගතෝ භික්කවේ සම්මා සම්බුද්ධෝ, මහණෙනි තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි. සම්මා සම්බුද්ධයි කියන්නේ උන්වහන්සේ ගුරු උපදේශ රහිතව මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් අපි කියනවා තිපරිවට්ටන් ද්වාදසාකාරං, මෙන්න මේ විදිහට අවබෝධ කරලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඒ නිසා උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියනවා. තථාගතෝ භික්කවේ උන්වහන්සේ පෙන්වුවා විජ්ජාචන සම්පන්නෝ, තථාගතෝ භික්ඛවි විජ්ජාචරණ සම්පන්න උන්වහන්සේගේ අවබෝධය. විජ්ජා කියන්නේ අවබෝධඥාන. චරණ කියන්නේ උන්වහන්සේ තුළ තියෙන හැසිරීම. එතකොට පුබ්බේ නිවාසානුස්සති ඥාන, චතුූපපාත ඥානෙ, ආසවක්ඛේ ඥානෙ, දිබ්බ චක්කු, දිබ්බ සෝත, පරචිත්ත විජානන, ඉන්ද්‍රිය පරව පරියත්තේ ඥාන, බුදු කෙනෙකුගේ අවබෝධඥානෙ අනන්තයි අපමීයයි කියනවා. එතකොට අනන්ත වූ බුද්ධ ඥානයන්ගෙන් යුක්තයි. බුදුවරුන්ට පමණක් සාධාරණ ඥානයන් තියෙනවා. කිසිම විදිහකට ශ්‍රාවකයෙකුට සමාන වෙන්නේ නැති. එතකොට මේ අනන්ත බුද්ධ ඥානයන්ගෙන් යුක්ත අපි තවත් ක්‍රමයකට කියන අෂ්ට විද්‍යා, පසොළොස් චරණ, ওই විදිහටත් අපි වෙන වෙනම හඳුන්වනවා. එතකොට මෙන්න මේ අවබෝධයට ගැළපෙන සිල්වත් ජීවිතයක් ගත කරපු නිසා උන්වහන්සේට කියන විජ්ජා චරණ සම්පන්න. ඊළඟට තථාගතෝ භික්ඛවේ සුගතෝ, මහණෙනි තථාගතයන් වහන්සේ සුගත. මේ ලෝකේ නොඑක් මාර්ග තියෙනවා. දිව්‍ය ලෝකයට යන මඟ, බ්‍රහ්ම ලෝකයට භාවනා කළ සමාධිය වඩලා බඹලෝ උපදින මාර්ගේ, අකුසල් කරලා අපාය යන මාර්ග තියෙනවා, නිරේගාමී මාර්ග තියෙනවා. මේ සියලු මාර්ගයන් අතර සුන්දරම මඟ ආර්ය අෂ්ටාංගික මඟ, නිවන් මඟ. ඒ නිවන් මඟ තමන් වහන්සේ විසින්ම හොයාගෙන ඒ මඟ ගමන් කරලා උතුම් නිවනටපත් වුණා. ඒ නිසා අපි කියන සුගතෝ.
2: එහෙමයි.
4: ඊළඟට තථාගතෝ භික්ඛවේ ලෝකවිදු. මහණෙනි තථාගතයන් වහන්සේ ලෝකවිදු. මේ විශ්වය ගැන, ලෝකේ ගැන, සත්ත්ව ලෝක ගැන, සත්වයන් උපදින තල පිළිබඳව, අනන්ත වූ විශ්ව ධාතුව පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ඇති කෙනෙක්. ඒ නිසා අපි කියන ලෝකවිදු. තථාගතෝ භික්ඛවේ විජ්ජාචරණ සම්පන්නෝ. බුදුහාමුදුරුවෝමයි උන්වහන්සේ හඳුන්වලා දුන්නේ, මහණෙනි තථාගතයන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න. එතකොට උන්වහන්සේගේ ඒ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාර, අනුත්තර පුරිස ධම්මසාරති. දැන් අනුත්තරෝ පුරිස ධම්මසාරති කියනක අපි කොටස් තුනකට බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. උන්වහන්සේ අනුශාසනා ප්‍රාතිහාරයෙන් කෙනෙක් දමනය කරනවා, ආදේශනා ප්‍රාතිහාරයෙන් කෙනෙක් දමනය කරනවා, ඊළඟට ඉර්ධි ප්‍රාතිහාරයෙන් කෙනෙක් දමනය කරනවා. මේ ලෝකේ මිනිස්සු වගේම දෙව් මිනිසුන් නිවන පිණිස හික්මවන්න දක්ෂයි. අනුත්තර පුරිස ධම්මසාරති, මේ පුරුෂයන් දමනය කරන ධම්මසාරති. එතකොට දෙව් මිනිසුන් නිවන පිණිස හික්මවන ක්‍රමේ. එතකොට මේ අතර බුදුරජාණන් වහන්සේ කැමැතිම ක්‍රමේ කියනවා අනුශාසනාව. ඒක ප්‍රාතිහාරයක්, මේ ධර්මයේ කියලා දීම. කුසල් අකුසල්, හොඳ නරක, පිම්පව්, දහම් දෙසීම තුල කෙනෙක් ධර්මයට යොමු වෙනවා. එතකොට පෙර පින් තියෙන කෙනෙක් ඉන්නවා, හැබැයි මොකක් හෝ අකුසලයක් නිසා එයා එකපාරට ධර්මයට යොමු වෙන්නේ නැහැ, බොහොම මාන්න අධිකයි. එතකොට බුදුරජාණන් වහන්සේ ආදේශනා ප්‍රාතිහාරය යොදා ගන්නවා. ඒ කියන්නේ කෙනෙක්ගේ හිත කියවනවා. ඒ හිත කියවීම තුල එයා යම් මට්ටමකට මේ කෙනා මං හිතන හිතන දේ දකින්නවනේ, මගේ හිත දකින්නවනේ කියලා එයා දමණය වෙනවා. ඊට පස්සේ බුදුහාඳුර එයාට දහම් දෙසනවා. එතකොට ඒ ක්‍රමයට කෙනෙක් නිවන පිණිස හික්මෝලා දමණය කරනකට කියනවා ආදේශනා ප්‍රාතිහාරය. ඊළඟට එහෙමත් අමාරු කාර්යෝ ඉන්නවා. දැන් ওই අඟුලිමාල වගේ අය, ඊළඟට සාච්චක, ওই වගේ බොහෝ පිරිසක් හිටියා. ඒ වගේ අය බුදුහාඳුරෝ සමහර අය දැන් මේ බුද්ධ ශාසනය තුල උන්වහන්සේ ඉර්ධි ප්‍රාතිහාරයෙන් දමනය කරපු අවස්ථා තියෙනවා. ඒ කියන්නේ දැන් අඟුලිමාලව දමනය කර එහෙමනේ. අඟුලිමාල අවසානයේ කඩුව අරගෙන උන්වහන්සේ පසුපස පැන්නුවා ඉටු මහන කියලා. බුදුරජාණන් වහන්සේ දුවනවනේ, මේ උන්වහන්සේ බොහෝම හිමින් වඩිනවා. සාමාන්‍ය විදිහට උන්වහන්සේ සිරිපා තබමින් වඩිනවා. හැබැයි අඟුලිමාල එක තැන දුවනවා. වේගෙන් දුවනවා, ලං වෙන්න බෑ. ඒ වගේ ප්‍රාතිහාරයක් දැක්වුවා. එතකොට මේ වගේ සමහර අයට බුදුරජාන් වහන්සේ එක්ක බුද්ධ රශ්මි ධාරාවක් වෙන්න පුළුවන්. උන්වහන්සේ පෙළහර පාල බුදු කෙනෙකුට පමණක් කළ හැකි ප්‍රාතිහාර්ය තියෙනවා. යමා මහ පෙළහර පෑව. දැන් ඔබ දන්නවා ශාක්‍ය වංශිකයන් දමනය කරේ කොහොමද කියලා. ඒ අය බොහොම මාන්න අධිකයි. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ ශාක්‍ය වංශිකයන්ගේ මානි දුරු කරන්න යමා මහ පෙළහර පෑව. ඒ විදිහට තමයි ඒ අය දමනය කරේ. එතකොට කෙනෙක්ව ධර්මය තුල නිවන පිණිස හික්මවනකොට ආදේශනා ප්‍රාතිහාරෙන්, අනුශාසනා ප්‍රාතිහාරෙන්, ඉර්ධි ප්‍රාතිහාරෙන් මේ ක්‍රම තුනෙන් කෙනෙක් දමනය කරනවා. එනිසා අනුත්තර පුරිස ධම්ම සාරති. ඊළඟට සත්තා දේව මනුස්සාන, දේව මිනිසුන්ගේ ගුරුවරයා. දැන් අපේ විතරක් නෙමෙයි, දැන් බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා බුදුහාමුදුරුවෝ පහළ වුණේ මිනිස්යන්ට විතරයි, දෙවියන් මොනවා කරන්නද. මේ මිනිස් ලෝකේ බුදුහාමුදුරුවෝ පහළ වුණේ, ඉපදුනේ, බුදු වුණේ, පිරිනිවන් පෑවේ
1: මේ ඔක්කොම මිනිස්සුන්ට සිව්වනක් ශ්‍රාවකයෝ මනුස්ස ලෝකයට. හැබැයි බුදු කෙනෙක් පහළ වෙන්නේ දෙව් මිනිස් ලෝකයාටමයි. සත්තා දේව් මනුස්සාන සත්තා කියන ශාස්ත්‍රුන් වහන්සේ කාගෙද? දෙව් මිනිසුන්ගේම. දැන් ඔබ හිතන්න, දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි එනම් බුදුහාමුදුරු මනුස්ස ලෝකෙ පහළ වෙන්නේ කියලා. දැන් මනුස්ස ලෝකේ බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ දෙවියන්ටත් ඇවිල්ලා බණ අහලා එන්න පුළුවන්. උන්වහන්සේ දහම් දේශන සූදානම් වෙනකොට දෙව් බඹුන් අහසෙ පිරීලා ඉතිරිලා යනවා. දැන් පළවෙනි දේශනාවම හිතන්න ධම්සප්පවතුන් සූත්‍රේ. මනුස්ස ලෝකේ පස් දෙනයි බණ ඇහුවේ. කොණ්ණඤ්ඤ, වප්ප, බද්දිය, මහානාමස්සජී. හැබැයි දස දහසක් ලෝක ධාතුල දෙවියන් අහසෙ අතුරු සිදුරු නැතුව පිරීලා ගියා කියනවා. මේ දේශනාව අවසන් වෙනකොට 18 කෝටියක් දෙවියන් මගපල් ලැබුවා කියලා ධම්මචක්ක දේශනාවේ අට කතාවේ සඳහන් වෙනවා. එතකොට බුදුහාමුදුරුව සුගන්ධ කුටියේ කාට හරි බණ කිව්වත්, කොහේ හරි ගමකට වැඩම කළ දහම් දෙසුවත්, ධම්සභා මණ්ඩපේ බණ කිව්වත්, දෙවියන් ඒ සැනින් හිතන සැනින් දෙව්ලොවින් බණහන තැනට එන්න පුළුවන්. දෙවියන්ගේ දේවානුභාවයක් ඉරිදිමේ හැකියාවක් දෙවියන්ට තියෙනවා. බ්‍රහ්මයන්ටත් එහෙමයි. හැබැයි බුදුහාමුදුරුව දෙව්ලොව පහළ වුණාන මනුස්ස ලෝකයේ අය කොහොමද ගිහිල්ලා බණ අහලයි? ඒ නිසා බුදු කෙනෙක් මනුලෝ පහළවීම තුළ දැන් උන්වහන්සේ දිව්‍ය ලෝකෙටත් වැඩම කළ දහම් දේශපු අවස්ථා තියෙනවා. දැන් අපි ධර්ම දේශනාව කරන්නේ බුදුහාඳුරු දෙව්ලොවදී, මනුලොවදී නෙමෙයි. ඒ වගේ දෙවියන්ට දහම් දෙසන්න දෙව්ලොවටත් වඩිනවා. හැබැයි මිනිස්සයන්ට දිව්‍ය ලෝකෙට ගිහිලා බණ අහලා ඉන්න බෑනේ සාමාන්‍ය මිනිස්සුන්ට. ඒ නිසා බුදු කෙනෙක් මනුලෝ පහළ වෙනකොට දෙව් මිනිස් ලෝකයාටම නිවන් දොර විවර වෙනවා. ඒ නිසා සත්තා දේව මනුස්සානම් කියනවා. ඊළඟට තථාගතෝ භික්කවේ බුද්ධෝ කියන, එතන බුද්ධ කියන්නේ දැන් අපි සම්මා සම්බුද්ධ කියන එකක්.
2: එහෙමයි.
1: සම්මා සම්බුද්ධ කියන්නේ උන්වහන්සේ ගුරු උපදේශ රහිතව චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරා. ඒ නිසා සම්මා සම්බුද්ධ. මෙතන බුද්ධ කියලා කියන්නේ තමන් අර අවබෝධ කරගත් ධර්මය දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් දේශනා කරා. උන්වහන්සේ දවසේ පැය දෙකකටත් අඩු කාලයක් කිනො සිංහසෙයාවෙන් සැතපෙන්. හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනවා, කාට දද මං පිහිට වෙන්නේ, කාට දද මේ ධර්ම දේශනා කරන්නේ. ඒ අය හොයාගෙන යොදුන් ගණන් වඩිනවා සමහරලාවට. ඊළඟට හවස් වරුවේ 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවැදිලා බුදු ඇසින් බලනවා. අද ධම්සභා මණ්ඩපේ හවස් වරුවේ රාත්‍රියේ කාලේ කවුද ධර්ම අවබෝධය ලබන්නේ? මිනිස්සු විතරක් නෙමෙයි දෙවියන් අතරින් පවා බණහන අයගේ නිවන් දකින්නේ කවුද? එතකොට මේ කාරණා බුදු ඇසින් බලමින් අවබෝධ කරගත් ධර්මී දැන් උන්වහන්සේ ගුරු මුෂ්ටියක් තියාගෙන නෙවෙයි දහම් දෙසුවේ කියලා බුදුහාමුදුරුවම බුදුමුවින්ම මහා පරිනිබ්බාන සූත්‍රයේ අවස්ථා ගණනාවක දේශනා කරන ආනන්ද හාමුදුරන්ට කියන ආනන්ද, තථාගතයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළා තියෙන්නේ ගුරුවරයාගේ කොටස කියලා යමක් හංගගෙන නෙවෙයි කියන. අවබෝධ කළ යුතු යමක් ඇද්ද? ඒ අවබෝධ කරගන්න අවශ්‍ය කරන සියල්ල බුදුහාඳුරු දේශනා කළ අවසානයි කියන. ඒ නිසායි උන්වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා ආයු සංස්කාර අතහැරලා පිරිනිවන් පාන අදිෂ්ඨාන කරන්නේ. එතකොට ඒ අවබෝධ කරගන්න අවශ්‍ය, දැන් මේ ලෝකේ ගොඩාක් දේවල් තියෙනවා. දැන් බුදුහාඳුරන්ගේ බුදුනුවනට හසු වෙච්ච උන්වහන්සේගේ අවබෝධය ඒක දේශනා කරනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. මොකද අපිට දේශනාවලම බුදුහාමුදුරුවම දේශනා කරන මහණෙනි බුදු කෙනෙකුගේ බුදු ගුණ මේ ලෝකේ රහතන් වහන්සේ කෙනෙකුටවත්, 80 මහ ශ්‍රාවකයන්ටවත්, අග්‍ර ශ්‍රාවක දෙනමටවත් පරිපූර්ණව වැටහෙන්නේ නැහැ කියලා. තවත් බුදු කෙනෙකුට පමණයි කියන බුදු කෙනෙක්ගේ බුදු ගුණ සම්පූර්ණයෙන් වැටහෙන්නේ. එතකොට එක බුදු කෙනෙක් කල්පයක් පුරාම වෙන කිසිම දෙයක් දේශනා නොකර බුදු කෙනෙකුගේ බුදු ගුණම දේශනා කරත් කල්පේ අවසන් වෙනවා මිසක් බුදු ගුණ අවසන් වෙන්නේ නැහැ
2: කියලා.
1: එහෙමනම් හිතන්න, අද බුදුහාමුදුරුවෝ දැන් කෙනෙකුට නොඑක් දේවල් මේ විශ්වයේ ගැන, ලෝක ධාතු ගැන, පිටසක්වල ගැන එක එක අදහස් තර්ක විතර්ක තියෙන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරන්ගේ බුදු නුවණට මේ සියල්ල විශ්වයේ ගැන පරිපූර්ණ අවබෝධ වුණා. සමහර අවස්ථාවල බුදුහාමුදුරන්ගෙන් ඇතැමුන් මේ ලෝකේ ගැන, විශ්වයේ ගැන මේකේ කෙලවරක් තියෙනවද නැද්ද? බුදුහාමුදුරුයි හැම අවස්ථාවකම ඒවත් නිවනට උපකාර වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න, ලෝකේ ගැන, විද්‍යාවන් ගැන, තාක්ෂණයේ ගැන, විශ්වයේ ගැන, අතීතය ගැන, අනාගතය ගැන පරිපූර්ණ අවබෝධ කරත් බුදු කෙනෙක් අපිට දේශනා කරේ
4: හරියට තෝරලා බේරලා අපේ නුවණට ධර්මාවබෝධයට අවශ්‍ය ටික, නිවනට අවශ්‍ය ටික, සසරෙන් මිදෙන්න අවශ්‍ය ටික, අන්නේ අදාළම නිවන් මඟට අදාළ මේ සංසාරයෙන් මිදෙන්න අවශ්‍ය සියලුම දේවල් බුදුහාමුදුරුව අපිට දේශනා කරා. අන්නේ නිසා අපි උන්වහන්සේට කියන බුද්ධ කියලා. ඊළඟ අවසාන ගුණේ දැන් නව අරහදි බුදු ගුණ අතර ගත්තොත් භගවා. මේ භගවා කියන එක මේ ලෝකේ පහළ වෙච්ච භාග්‍යවන්තම කෙනා, පින්වන්තම කෙනා. අර අපි කියපු සියලු බුදු ගුණ, අරහං, සම්මා සම්බුද්ධ, විජ්ජාචරණ සම්පන්න, සුගත, ලෝකවිදු, අනුත්තරෝ පුරිස ධම්මසාරති, සත්තා දේව මනුස්සානම් බුද්ධ, ඔය ඔක්කොම ගුණ දරන්න මේ ලෝකේ ඉන්න භාග්‍යවන්ත පින්වන්තම කෙනා. තව ඒ විතරක් නෙමෙයි, චතුවිසාරද ඥාන, තිසැත්තෑ ඥාන, සූවිසි ප්‍රත්‍යඥාන, අනන්ත බුද්ධ ඥානයන්ගේ ඉත්ත, මේ සියලු බුදුගුණ දරන්න තරම් ලෝකේ ඉන්න භාග්‍යවන්ත පින්වන්තම කෙනා. ඒ නිසා උන්වහන්සේට අපි භගවා කියන. එතකොට මේ කියපු ගුණ ටික මේ ලෝකේ කවුරුවත් දෙවියෙක් කියපු එකක්වත්, බ්‍රහ්මී කියපු එකක්වත්, කවුරු හරි බුදුහාඳුර ගැන පැහැදිච්ච කෙනෙක් ඇවිල්ලා කියලා ගියේ දේවල් නෙමෙයි. බුදු මුවින්ම උන්වහන්සේ මහණෙනි තථාගතයන් වහන්සේ මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා උන්වහන්සේ විසින්ම අපිට දේශනා කරපු බුදු මුවින් වදාළ උන්වහන්සේ තුල තිබිච්ච ගුණ. දැන් මේ ගුණ දේශනා කරද්දී ඔබ මතක තියාගන්න, සාමාන්‍ය සමාජ ස්වභාවය තමයි බුදුහාමුදුරන්ටත් වෛර කරපු විශාල පිරිසක් එදා ඒ සමාජෙ හිටියනේ. ඒක තමයි ලෝකෙ ස්වභාවය. බුදු කෙනෙක් පහළ වුණත් ඒ බුදුහාමුදුරන්ට වෛර කරන, බුදුහාමුදුරු විනාශ කරන්න සැලසුම් කරන, ධර්මී විනාශ කරන්න, භික්ෂූන්ට හිරිහැර කරන විශාල පිරිසක් කුමන්ත්‍රණකාරයෝ එදා හිටියා. ඒ අය මේ බුදු ගුණවලට අභියෝග කරමින් නොයෙක් කුමන්ත්‍රණ දියත් කරා. හැබැයි ඒ හැම වෙලාවකම බුදුහාඳුරන්ගේ බුදු ගුණමනේ මතුනේ. දැන් උන්වහන්සේ ලෝකෙට දේශනා කරා මහණෙනි තථාගතයන් වහන්සේ නිකෙලෙස් කෙනෙක්, අරහං. දැන් දේවදත්ත නොයේක් විදිහ උපක්‍රම යෙදුවා, මරන්න සැලසුම් කරා, දුණු ශිල්පීන් යෙදුව, නාලාගිරි ඇතා, ඔය හැම වෙලාවකම ලෝකෙට මතුවලා පෙනුනේ බුදුහාඳුරන්ගේ බුදු ගුණ. දැන් නාලාගිරි ඇතා එනකොට උන්වහන්සේ පැනලා දිව්වේ නෑනේ.
5: එහෙමයි.
4: එතකොට උන්වහන්සේට බිය තැති ගැනීම ඇති වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ කෙලෙස් වලින් රැකවරණයක් හොයන්නේ කියන බුදුවරු. ඒ නිසා උන්වහන්සේ දැන් තමන්ගේ ආරක්ෂාවට කියලාවත් වෙන ආරක්ෂකයෝ ආයුධ තියාගත්තද කොහෙවත් නැහැ. මොනතරම් කුමන්ත්‍රණාවක් උන්වහන්සේගේ හැම වෙලාවකම බුදුහාමුදුරන්ගේ බුදු ගුණම තමයි මතුවේවි ලෝකෙට බැබලෙන්න පටන් ගත්තේ. ඒ නිසා ඒ බුදු කෙනෙක්ගේ දැන් මේ වෙසක් පුන් පොහොය එනකොට, දැන් අපිට මේ අවුරුද්ද නිකන් වෙසක් පැටලිලා ගියානේ
5: නේ.
4: එතකොට සාමාන්‍යයෙන් අපි පොහොයක් හඳුන්වනකොට දැන් පොය ඊළඟ ඒ මාසෙම පොය දෙකක් ආවොත් දෙවෙනි පොය අපි අදි පොය කියලා ගත්තේ. එතකොට මේ පාර පළවෙනි පෝය අදි පෝය කරලා ඊළඟ එක වෙසක් පෝය කරා. ඉතින් කොහොම හරි කමක් නැහැ. ඉතින් ඒ දිච්ච විදිහට ඉතින් අපි ඒ යෙදෙන පුන් පොහෝ දවස වෙසක් පෝය හැටියට අපි බුදුහාමුදුරන්ගේ උන්වහන්සේගේ සම්බුදු තෙමගුල සිහි කරමින්. ඒ තෙමගුල අතරත් වැදගත්ම දෙයනි බුද්ධත්වෙනි. බුදු කෙනෙක්ගේ ජීවිතයේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම මේවා සිහි කරන අතරතුර වැදගත්ම දේ ලෝතුරා සම්මා සම්බුද්ධත්. ඒ වෙනුවෙන් උන්වහන්සේ සසර මොනතරම් කැපකිරීම කරාද? උන්වහන්සේ 20 අසංකේය කල්පලක්ෂයක්, මේ සාරාසංකේය කල්පලක්ෂය නෙමෙයි, සාරාසංකේය කල්පලක්ෂය කියන්නේ දස පාරමී පුරපු කාලේ විතරයි. දීපංකර පාදමූලයේ සුමේද තාපසයන් හැටියට විවරණ ගත්ත තැන ඉඳන් දස පාරමී පුරපු කාලේ තමයි සාරාසංකේය කල්පලක්ෂයක් වෙන්නේ. ඒ වෙනුවෙන් මනෝ ප්‍රනිධානය, වාක් ප්‍රනිධානය පිරුව සොලොසා සංකීය කල්පලක්ෂයක්. මනසින් බුදුබව ප්‍රාර්ථනා කර කර සසර පින් කරා සත් අසංකීය කල්පලක්ෂයක්. වචනෙන් බුදුබව ප්‍රාර්ථනා කර කර සංසාරේ පින් කරා නවා සංකීය කල්පලක්ෂයක්. එතකොට ওই විදිහට වාක් ප්‍රනිධානය, මනෝ ප්‍රනිධානය පුරලා අෂ්ට ධර්ම සමවධානයෙන් තමයි බුදු කෙනෙක් ඉදිරියේ විවරණයක් ගන්න. ඒ විවරණ ගත්ත තැන ඉඳන් බුදු වීම පිණිස දසපාරමී විතරක් සම්පූර්ණ කරා සාරා සංකේ කල්පලක්ෂයක්. එතකොට ඔය ඔක්කොම කාලෙ ගත්තොත් 20 අසංකේ කල්පලක්ෂයක් සම්බුද්ධත්වය ගැන හිතට සිතුවිල්ලක් ආපු තැන ඉඳන් කැපකිරීම කරා. ඒ කරලා බුදු වෙනාත්මෙත් ඔබ හිතන අවුරුදු 6කට ආසන්න කාලයක් කොච්චර දුෂ්කර ක්‍රියාවක් කරාද කියලා. ඒ අවසාන ආත්මේ බුදු වෙන්නත්නේ ආරමී සම්පූර්ණ කළා තිබුණා. ඒ නිසා උන්වහන්සේ මේ සසරේ අපි වෙනුවෙන්, ලෝක සත්‍යය වෙනුවෙන්, මේ සත්වයන් සංසාර දුකින් එතර කරවත්
1: මේ තරම් මහා කැපකිරීමක් කරලා ඇස්සිස් මස්ලේ දන් දීලා ජීවිත පරිත්‍යාගෙන් පරමත්ත පාරමිතා පුරලා බුදු වෙච්ච ඒ බුදු කෙනෙක් වෙනුවෙන් වෙසක් පෝය දවසේ ඔබට ඉදිරි ජීන වෙසක් පෝයත් එක්ක අපට නොයෙක් පින්කම් කරන්න. ඉතින් ඒ නිසා ආමිසයෙන් බොහෝ පින්කම් කෙරෙනවා. හැබැයි ඔබ ඒ අතර ප්‍රතිපක්ති පූජාවට මුල් තැන දෙන්න. බුදුහාඳුරෝ පවා පිරිනිවන් පාන වෙලාවේ අහසේ දෙවියන් මදාරාමල් ලිහිනවා. අකලට සල්මල් පිපිල මල් බුදුහාමුදුරුව දෙසට අතු නැවිලා කඩා හැලෙනවා. බුදුහාමුදුරුව වදාලා ආනන්ද මේ සිත් පිට නැති සල්ගස්වල පවා අකලට මල් පිපිලා බුදුහාමුදුරන් පූජා පවත්වනවා. අහසි දෙවියන් පිරිලා මදාරාමල් ලිසිනවා. ඒ බුදු කෙනෙකුට කරන පූජාවක් තමයි. හැබැයි නියම පූජාවෙන්නේ බුදුහාමුදුරුව වදාළ ධර්මය අවබෝධ

0: වහන්සේ ගැනීම. ති ඒ පූජාව ඔබේ ජීවිතයේ තුළ ආමිසයෙන් වගේම ප්‍රතිපත්තියනුත් බුදුහාමුදුරුවන්ට පූජා පවත්වන්න මේ වෙසක් පෝය එළඹෙන ඔබේ ජීවිතයේ අර්ථවත් කරගන්න උත්සාහයක් ගන්න.
1: ජීවිතය අර්ථවත් කරගන්නවා වගේම මේ වෙසක් පුරපසළොස්වක පොහෝ දිනේ ආමිස පූජාවන්ට වගේම ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනක් දීලා ඔබේ ජීවිතය යහපත් මාර්ගයකට අරගෙන නිවනම ඉලක්ක කරගෙන ඔබට ඔබ සිදු කරන ලද සියලු පින් කටයුතු සිද්ධ කරන්න සහ සිදු කරන්නට බලාපොරොත්තු වෙන සියලු පින් කටයුතු ඒ වෙනුවෙන්ම නැත්නම් නිවනම ඉලක්ක කරගෙන නිවනම අරමුණු කරගෙන සිද්ධ කරන්න කියන පණිවිඩේ අපි ඔබට සිහිපත් කරනවා, මතක් කරනවා. හාමුදුරනේ, දැන් අපි කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වශයෙන් හඳුන්වනවා. දැන් කකුසඳ කියලා අපි නිකන් කියන්නේ කකුසඳ බුදුරජාණන් වහන්සේ, කෝණාගමන බුදුරජාණන් වහන්සේ, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ, ගෞතම බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ අපි කතා බහ කරනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කියලා. ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ කියන නාමය නැත්නම් මේ ඔබ වහන්සේගේ තිබෙන ශාසනික කියවීමත් එක්ක අපේ හාමුදුරනේ අපි දැන් අනිත් ආගම් දිහා බලපුවම අපිට මේ වගේ හැඳින්වීමක් දකින්නට ඉඩක් නැහැ. නමුත් අපේ බෞද්ධ දර්ශනය තුළ අපි ඉපදුණු දවස, ඊට පස්සේ බුදුවීම සහ සම්බුද්ධ පරිනිර්වාණය පිළිබඳව කතා බහ කරන්නේ එකම දිනයක් වශයෙන්. දැන් අපේ උපන්දිනේ එක දවසක අපි ඇතැම් විට මිය ගියාට පස්සේ අපි කවදා මැරෙනවද කියලා දන්නේ නැහැ. අපි සුජීවත් වෙලා ඉන්නකොට හිතමු අපේ හැමදෙරෙනි වෙන කෙනෙක් මරනවාම අපි දන්නවා ආ මෙයා ඉපදිලා තියෙන්නේ මරණ දැනීම කියද්දි මේ දවසේ තමයි මේ ගිහිල්ලා තියෙන්නේ මෙච්චර අවුරුදු ප්‍රමාණයක් ජීවත් වෙලා ඉන්නවා කියලා දන්නවා. එතකොට සමහර විට කලාතුරකින් ඉපදුණු දවසයි මරුණ දවසයි එකම දවසේ වෙනවා, හැබැයි මාස වෙනස් වෙනවා. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉපදීම නැත්නම් බෝසත් කුමාරයෙක් හැටියට ඉපදිලා ඊට පස්සේ බෝසත් ආත්මය ගත කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඊට පස්සේ සම්බුද්ධ පරිනිර්වාණය සිද්ධ වීම සිද්ධවන්නේත් එකම දිනයක. මෙතරම් වූ අසිරියක් තියෙන නිසාවෙන්ද අපේ හාමුදුරනේ මේ නාමයන්ට බුදුරජාණන් වහන්සේ කියන ගෞරව නාමයෙන් හැඳින්වීම සිද්ධ කරලා තියෙන්නේ? කොහොමද මේක ස්ථාපිත වෙලා තියෙන්නේ? මං හිතන්නේ බෞද්ධයන්ට ඉතාමත්ම වැදගත්තේ මේ තියෙන ශ්‍රද්ධාව, ගෞරවය සහ ඒ කටයුතු ඉදිරියට කරගෙන යන්න මේ පැහැදිලි කිරීම. කොහොමද හාමුදුරනේ මේ ගැන ඔබ වහන්සේට පැහැදිලි කිරීම සිද්ධ කරන්නට පුළුවන් කමක් තියෙන්නේ?
0: ඔව්, අපි සම්බුදු තෙමකුල යෙදිච්ච ඒ වෙසක් පෝය ගැන අපි ගත්තොත් ඇත්තට දැන් කෙනෙකු බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් ඔයි. දැන් සමහරු මෙහෙම හිතනවා, දැන් වෙසක් පෝය බුදුහා දැන් බුදුහාඳුරන්ගේ ඉප දැන් අපේ උපන්දිනේ ගත්තහම දැන් ඔබ හිතමු දැන් සාමාන්‍ය මගේ ජන්මදිනේ ගත්තොත් පෙබරවාරි 21 අපි පින්කම් කරන හැම අවුරුද්දෙන් පෙබරවාරි 21 වෙනිදා. එතකොට කෙනෙකුගේ මේ බණහන ඔබ ඕන කෙනෙක්ගේ ජන්මදිනය ඇහුවොත් ඔබ දිනයක් කියයි, එක්ක මාර්තු පළවෙනිදා කියයි, අප්‍රේල් 5 වෙනිදා කියයි. ඔබට මොකක් හරි අවුරුද්දේ එක දවසක් තියෙනවා. හැබැයි බුදුහාමුදුරන්ගේ ජන්මදිනය අපි ඉපදීම කතා කරන ඉපදීම බුදුවීම පිරිනිවන් පෑම. එතකොට මැයි මාසේ මේ එක එක දවස්වලට එහාට මෙහාට මාරු වෙනවානේ. දැන් මැයි 15 දකින්න, සමහරව 30 දකින්න, දැන් ගිය අවුරුද්ද ගත්තොත් වෙන දිනයක්, ඊළඟ අවුරුද්දක වෙන දිනයක්. ඇයි මෙහෙම වුනේ කියලා ඇත්තටම වැඩේ වරද්දගෙන තියෙන්නේ අපි.
1: එහෙමයි,
0: වෙන කවුරුත් නෙමෙයි. දැන් ඔබ හිතන්න, ඉස්සර මිනිස්සු භාවිතා කරපු වර්ෂයක් තමයි චන්ද්‍ර වර්ෂ ක්‍රමය. චන්ද්‍රයා මුල් කරගෙන චන්ද්‍ර වර්ෂ ක්‍රමයක් භාවිතා කරා. ඒක තමයි ඔය සූර්යා මීන රාශිය මේෂ රාශියට සංක්‍රමණය වීමත් එක්ක සූර්ය වර්ෂයේ ඒ සූර්ය වර්ෂ ක්‍රමේ භාවිතා වුණා. දැන් ඒක භාවිතයක් නෑ. ඊළඟට චන්ද්‍ර වර්ෂ ක්‍රමේ, කියන්නේ දින 28ට මේ චන්ද්‍රය උදා වීමත් එක්ක පුන් පෝයත් එක්ක දෙන චන්ද්‍ර වර්ෂ ක්‍රමේ. එතකොට ඒ හරියටම ඔබ බලන්න හඳ පායන්නේ දවස් 28කට පස්සේනේ. එතකොට දින 28න් 28ට ඒ චන්ද්‍ර මාසය උදා
1: වෙනවා.
0: එතකොට ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ චන්ද්‍ර මාසකමේ තමයි බුදුහාඳුරගේ කාලේ ඉඳන් භාවිතාවට ගත්තේ. එතකොට උන්වහන්සේ මෞකුසින් බිහි වෙන්නේ ඒ මැයි මාසේ ආපු ඒ චන්ද්‍ර මාසයත් එක්ක ආපු වෙසක් පුන් පෝය කියලා අපි හඳුන්වන්නේ ඒ 15ක පුන් පොහෝ දවසේ. ඊළඟට උන්වහන්සේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයේ ලබන්නේ ඒ වෙසක් පුන් පෝය, ඒ පුර පුන් පොහොය දවසේ, ඒ හඳ පායපු පුන් පොහෝ දවසේමයි. උන්වහන්සේ පිරිනිවන් පාන්නෙත් ඒ මැයි මාසේ දිච්ච ඒ පුන් පොහෝ දවසේමයි. එතකොට දැන් හිතන්න ඒක හරියටම දවස්

0: 38 28ට තමයි මේ චන්ද්‍රයා ඒ චන්ද්‍ර මාස ක්‍රමයේ යෙදෙන්නේ. හැබැයි අද අපි මේ භාවිතා කරන්නේ ක්‍රිස්තු වර්ෂයේ. මේ ක්‍රිස්තු වර්ෂ කැලැන්ඩරේ අනුව ගත්තහම මේකට පිළිවෙලක් නැහැනේ. සමහර මාස දින 30 මාස තියෙනවා. සමහර පෙබරවාරි වගේ දින 28 මාස එනවා. එතකොට කලාතුරකින් ඔන්න අධික අවුරුද්දක් වෙනකොට ඒක තව එක දවසක් වැඩි වෙනවා. සමහර මාස දින 31 මාස එනවා. එතකොට ඔය විදිහට දින 30, 31, 28 ඔය වගේ මාසෙන් මාසෙ දින ගණන් ඔක්කොම වෙනස් වෙලා යනවා. එතකොට ඔය විදිහට ගිහිල්ලා අපි දින 365ක් අපි හදාගන්නවා. ඔන්න ඕකනේ දැන් සයින් සාමාන්‍ය ගත්තාම අපි දසමාසී උරේ කත්වා කියලා අපි අම්මට වඳින ගාථාවි ගත්තා දසමාසයක් කුසීතිය. හැබැයි අද ගත්තාම අද මේ අපි යන මාස ක්‍රමයට ගත්තට පස්සේ මාස 9 දරුව උපදින්. හැබැයි හරියට බලන්න චන්ද්‍ර මාස ක්‍රමෙන් ගත්තොත් මාස 10ක් මව කුසක දරුවෙක් වැඩෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ දැන් අපේ උපන්දිනේ තමයි මේ යන මේ ක්‍රිස්තු වර්ෂ කැලැන්ඩරයත් එක්ක අපි දාගත්ත එහෙට මෙහෙට මාරු වෙලා තියෙන. හැබැයි බුදුහාමුදුරන්ගේ උන්වහන්සේගේ ජීවිතයේ තුල මේ එකම දවසක් මුල් කරගෙන මේ චන්ද්‍රයා මේ ගේ ඒ උදාවත් එක්ක එන පුන් පෝය දවස. ඇත්තටම මේ මැයි මාසයේ එනවා විශේෂිත පුන් පොහොයක්. ඒක විසා නැකතක් හිදෙනවා. ඒ විසා නැකතෙන් තමයි කියන අපේ බෝසතාණන් වහන්සේ මෞකුසින් බිහිවෙන්. ඒ එදාම තමයි සහජාත වස්තු පහළ වුණේ. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පහළවීම, ඊළඟට චන් ඇමතියා, ওই කාන්තක අස්සයා, යසෝදරාව, උන්වහන්සේ වෙනුවෙන් සතර මහා නිධානයක් මතු වුණා කියනවා. එතකොට මේ සියල්ල අර වෙසක් පුන් පොහෝ දවසේ විසා නැකතින් පහළ වෙච්ච සහජාත වස්තු හැටියට තමයි ධර්මයේ පෙන්වන්නේ. මේ වෙසක් දවසකම දැන් ඊළඟට ඒක තමයි උන්වහන්සේ පරිසරයත් එක්ක දැන් අපි කතා නොකරන දෙයක් බලන්න. උන්වහන්සේ සල් වනයේක ලුම්මිණි සල් වනයේ සල්ගස් හතර තමයි උන්වහන්සේගේ උපත සිද්ධ වෙන්නේ. එතකොට මේ මාලිගාවල මහා සැපසේ හැදී වැඩෙන මහා පින්වන්ත කුමාරේ. හැබැයි උපදින්නේ සල් වනයේක මේ පරිසරයත් එක්ක සබහා දහමත් එක්ක උන්වහන්සේ උපදින්. ඊළඟට උන්වහන්සේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ ඇසතු බෝධීන් වහන්සේ සෙවණි බෝගහක් යට නැගෙනහිර දිසාවට මුහුණලා. ඊළඟට උන්වහන්සේ පිරිනිවන් පාන්නේ දැන් උන්වහන්සේට ඒ වෙනකොට බුදු වුණාට පස්සේ අපි කවුරුත් දන්නවා උන්වහන්සේට මොනතරම් ආරාම සේනාසන අනාථ පිණ්ඩික සිටුතුමා වහල හතකින් යුක්ත සුගන්ධ කුටියක් සඳුන් ලීයෙන් කරලා පූජා කරා. එතකොට 54 කෝටියක් වියදම් කළ මේ පූජා කරපු සැවැත්නුවර ජේතවනේ විසාකාවගේ පූර්වාරාමේ කාමර 1000ක් තිබ්බ දෙමහල් ප්‍රාසාදයක් කියන. ඒ රජවරු සිටවරු පූජා කරපු ආරාම සෙනසුන් තියෙද්දි බුදුහාමුදුරු පිරිනිවන් පෑවේ සල්ගස් දෙකක් අතර සල් වනයේක. මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානේ. එතකොට මේ සෝබා දහම පරිසරය මේ ගහකොළ මේ සියල්ලත් එක්ක බුදු කෙනෙක්ගේ ජීවිතේ යෙදෙනවා. ඉතින් ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් හැටියට බෞද්ධයන් හැටියට වෙසක් පෝය කියලා කියන්නේ අපේ ජීවිතේ ඉතාම වැදගත් පුන් පොහෝ දවසක්. ඒක උන්වහන්සේගේ ඉපදීම විතරක් එදාට යෙදුණා නෙමෙයි. ලෝතුරා සම්මා සම්බුද්ධත්වය ඒක යෙදුනෙත් එකම දවසේ, ඒ පුන් පොහෝ දවසෙමයි. ඊළඟට උන්වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කළ පිරිනිවන් පෑමේ දෙන්නෙත් එදාමයි. ඒ විතරක් නෙමෙයි අනාගතයේ ධාතු පරිනිර්වාණි තාමත් මතක තියාගන්න මේ ලෝකේ බුද්ධ අදිෂ්ඨානින් උන්වහන්සේගේ ශ්‍රී ශරීරය දරාගෙන වැඩ හිටිය ඒ ධාතුන් වහන්සේලා ලෝකේ වැඩ ඉන්නවා. දෙව්ලෝ වේවා බඹලෝ වේවා, දෙව්ලොව සිළුමිනිසෑයි බඹලොව සළුමිනිසෑයි, මේ මනුස්ස ලෝකෙ වැඩිම ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑය වැඩ ඉන්නවා. මේ ලෝකේ බොහෝ තැන්වල ඒ වගේම ඒ සක්වලවල දෙවිවරු බුදුහාඳුරන්ගේ යම් යම් ධාතුන් වහන්සේලා අරගෙන ගියා කියලා ඒ ධාතු විවරණ කට්ට කතාවල සඳහන් වෙනවා. මේ දස දහසක් ලෝක ධාතුවේ කොහේ ඒ උත්තම ධාතුන් වහන්සේලා වැඩ සිටියත් බුද්ධ අදිෂ්ඨානීය මත වෙසක් පුන් පොහෝ දවසකම බුදුහාමුදුරු පිරිනිවන් පාල අවුරුදු 5000ක් යන දවසක ඒ සියලු සර්වඥ ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා බුදුරුවක් මැවිලා යමාමහ පෙළහර පෑමක් සිද්ධ වෙලා ධාතු පරිනිර්වාණි සිදුවෙන බව අපේ දේශනාවල පොත්පත්වල අටුවා පොත්පත්වල සඳහන් වෙනවා. එතකොට අතීතේ ඉඳන් මේ සාසනික කටයුතු වලදී බොහෝ දෙනෙක් මේ වෙසක් පෝයට දෙන විසා නැකත වගේම ඇසල පෝයටත් දෙෙන උට්‍රසල නැකත. එතකොට මෙන්න මේවා ශාසනික කටයුතුවල මහා සෑය ගොඩනගනකොට පවා දැන් රුවන්වැලි මහා සෑයි පළවෙනියටම පොළොව සකස් කරන පළවෙනි පස්පිඩැල්ල කපලා මේ කටයුතු ආරම්භ කරන්න වෙසක් පෝය දවසේ දෙන විසා නැකතේ. හැබැයි පොළොව හදල ඉවර වෙලා පළවෙනියටම මංගල උළු තියලා චෛත්‍ය බඳින්න පටන් ගන්න ඇසල පෝය දවසේ ඉන උත්‍රසල නැකතේ. මහා සෑ ගර්භයේ ධාතු තැම්පත් කරන්න ඇසල පෝය දවසේ උත්‍රසල නැකතේ. එතකොට අපිට මේ සියල්ල දිහා බලනකොට පේනවා බොහෝ වෙලාවට සාසනික කටයුතුවලදී පුන් පොහෝ දවස් මහා සෑයක් වේවා සාසනීය තුල විශාලම පූජනීය පුණ්‍ය කටයුතුවලදී මේ පෝය පුන් පොහොය විසක් පෝය ඇසල පෝය වගේ විශේෂ පුන් පොහොයවල් යොදාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා බෞද්ධයෙක් හැටියට තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් හැටියට අපිට බුදුහාමුදුරන්ගේ ජීවිතේ ඉතාම වැදගත් පුන් පොහොයක්. ඉතින් අපි උන්වහන්සේට බුදු රජාණන් වහන්සේ කියලා හඳුන ඉතාම ගෞරවයෙන් උන්වහන්සේ මේ තුන් ලෝකේට මනුෂ්‍යයන්ට විතරක් නෙමෙයි දෙවියන්ට බ්‍රහ්මයන්ට අපි තුන් ලෝකාග්‍ර කියනවා. තුන් ලෝකේම අග්‍රතම කෙනා හැටියට අපි උන්වහන්සේට හඳුන බුදුහාමුදුරු හඳුන්වන වචන නම් උන්වහන්සේව හඳුන්වන දහස් ගාණක් ධර්මී තුල අපිට හොයාගන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකේ බුදුහාමුදුරු පෙන්වනවා දිපදෝත්තම කියලා උන්වහන්සේට අපි හඳුන්වනවා. මේ දෙපා ඇති මේ අය අතර ඉහළම වැඳුම් පිදුම් ලබන්න පුළුවන් ලෝකේ ඉන්න උත්තමයන් වහන්සේ. ඊළඟට මේ මහපොළොවේ ඇවිදගෙන යන අපා දෙපා සිව්පාදි සියලු සත්වයන් දෙවියන් බ්‍රහ්මයන් මේ ලෝක සත්වයන් අතර සියලු දෙනා අතරම අග්‍රම කෙනා. එතකොට මේ වගේ නොයෙක් වචන වලින් අපි උන්වහන්සේ හඳුන්වනවා. ඉතින් මේ එක බුදු ගුණයක් ගැන හරි මේක වැදගත්ම දේ තමයි බුදුහාඳුරන්ගේ බුදු ගුණ අහද්දී හිතේ ඇති කරගන්න පැහැදීම. මේ පැහැදීම මේකට අපි ධර්මයේ කියන සද්ධාව බුදුහාඳුරෝ පෙන්වුවා මහණෙනේ මයි සද්ධා මත් තං පේම මත්තං සබ්බේතේ සග්ග පරායනෝ. බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් කෙනෙක්ගේ හිතේ බලවත් වුණොත් සබ්බේතේ සග්ග පරායනෝ, ඒ සියලු දෙනා සුගති පරායන වෙනවා කියලා. එහෙමනම් තව ඔය අටුවා පොත්වල බුදුගුණ ගැන සඳහන් වෙන තැන්වල සඳහන් වෙනවා කෙනෙකුට මරණ මංචකේ බුදුගුණ සිහි වුණා කියන්නේ දහසක් අකුසල් යටපත් කරන්න තරම් ශක්තියක් ඒ බුදුගුණ මානසිකාරි තියෙනවා කියන. එහෙමයි. දැන් ආනන්තරිය අකුසලයක් යටපත් කරන්න බෑ. මොකද ඒක ගරුක අකුසලයක්. හැබැයි එතනින් මෙහා බුදුගුණ සිහි කරගත්තොත් මරණ මංචකේ සාමාන්‍ය අකුසල් දහසක් යටපත් කරලා ආසන්න කුසලයක් හැටියට යාගේ හිත සුගතිගාමී කරන්න ඒ බුදුගුණ මානසිකාරි බලවත් වෙනවා. ඒ තරම් බලයක් බුදුගුණ තුල තියෙනවා. ඉතින් ඒ නිසා යමෙක් බුදුගුණ සිහි කරනවාද ඒ කෙනාට ලැබෙන පින අනන්තයි අප්‍රමේයයි. ඉතින් ඒ නිසා නිතර බුදුගුණ මෙනෙහි කිරීම ඒක භාවනාවක්. ඒකට අපි කියන බුද්ධානුස්සතිය. ඉතින් ඔබේ ජීවිතය තුළ මේ වෙසක් පෝයම වෙන්න ඕනේ නිතර බුදුගුණ මෙනෙහි කරන්න. දවස ගාන කෙනෙක් බුදුගුණ සිහි කරනවාද බුදුහාඳුර පෙන්වා යාගේ ජීවිතයට පුණ්‍ය ගංගාවක් ගලනවා කියලා පුඤ්ඤාභිසන්ද සූත්‍රේ බුදුහාඳුර අපිට පෙන්වලා දීලා තියෙන. ඒ නිසා ඒ පුණ්‍ය ගංගාව ජීවිතයට එකතු කරගන්න පුණ්‍යවන්ත ශ්‍රාවකයෙක් වෙන්න බුදුහාඳුර ගැන ඒ සද්ධාව දවසින් දවස දියුණු කරගන්න. මේ ධර්ම මාර්ගයට මගඵල ලබන්න ඉදිරියට යන ගමනේ පළවෙනිම පියවර සද්ධානුසාරී සද්ධාවෙන්මයි මේ මගට ඇතුල් වෙන්නේ. සෝවාන් මාර්ගයේ යන පුද්ගලයා සද්ධානුසාරී පළවෙනිම මාර්ගස්ත කෙනා ධම්මානුසාරී එයා තමයි සෝවාන් වෙන්නේ. එතකොට පළවෙනිම දේ ඉන්ද්‍රිය ධර්ම කතා කරත් පළවෙනියටම තියෙන සද්ධා ඉන්ද්‍රිය. අපි බල ධර්ම ගැන කතා කරත් පළවෙනියටම තියෙන සද්ධා බලං. සීක බල ධර්ම ගැන කතා කරත් පළවෙනියටම තියෙන සද්ධාව සීක බලය. සත්ත ආර්ය ධනිය ගැන කතා කරන පළවෙනි මේක සද්ධා ධන ආර්ය ශ්‍රාවකයාගේ ධනයක් කියන සද්ධාව. ඒ නිසා තුනුරුවන් ගැන සද්ධාව දියුණු කරගන්න ඒක තමයි ඔබට තියෙන මහා ධනෙ. ඔබ කොච්චර ආර්ථික අතින් දිලින්දෙක් වෙන්න පුළුවා හැබැයි සද්ධා ධනෙ ධනවතෙක් වෙන්න උත්සාහ කරන්න. ඒක මෙලවට විතරක් නෙමේ සංසාරේ නිවන් දකින්නකම් ඔබට අනුගාමික පුණ්‍ය නිධානයක් හැටියට පසුපස එන මහා ධනයක් හැටියට ඔබව නිවන කරා ඒ ධනෙ ඔබව අරගෙන යනවා.
1: ශ්‍රද්ධාවෙන් ධනවත් වන්න ඔබට නිවන දක්වාම ඔබේ ජීවිතය සුරක්ෂිතව රැගෙන යන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ. ඔබට ධර්මානුකූලව විවරණය කිරීම සිද්ධ කරමින් අති පූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේ තමන් වහන්සේ ධර්මය හදාරා ලබාගත් මේ අත්දැකීම වෙන්න පුළුවන් ඒ හසල දැනුම වෙන්න පුළුවන් ඔබගේ ජීවිතය සූපත් කරන්නට ලෝවැසි සැමට මේ ආකාරයෙන් බෙදා හදා දෙන්නේ. එනිසා ඔබට මාර්ගය විවර කරලා දෙනවා ඒ මාර්ගයේ ගමන් කරන්නට ශක්තිය නැවත නැවත ලැබෙන්න කියලා තමයි net fm ජාතිය නාලිකාව හැටියට අපි ප්‍රාර්ථනා කරන්නේ. අපේ හැමදෙරේ වෙසක් පුරපසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් සහ අපි දන්නවා සෑම පුරපසළොස්වක පොහෝ දිනයක් වෙනුවෙන්ම විවිධ පින්කම් සංවිධානය කරනවා. ඇතැම් විට නිවෙස් තුල වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ අවට නිවෙස් කිහිපයක් එකතු වෙලා වෙන්නට පුළුවන්. ගම්වාසීන්, රටවාසීන්, ලෝවාසීන් හැටියට සහ ආයතන හැටියට බොහෝ පින්කම් සිද්ධ කරනවා. ආමිස පූජා පවත්වනවා, ප්‍රතිපත්ති පූජාවන් වලට මුල් තැන දෙනවා. මේ අතර විවිධාකාරයෙන් අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේට බුද්ධෝපස්ථානයේ සිද්ධ කිරීම සිදු කරනු ලබනවා. ඇත්තටම අපේ හාමුදුරුවනේ බෞද්ධයෙක් හැටියට වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් ආගමිකයෙක් හැටියට වෙන්න පුළුවන්, වෙනත් ආගමක් හැදෑරීම් කරන ඒ තුළ ජීවත් වෙන කෙනෙක් වෙන්නට පුළුවන්. බුද්ධෝපස්ථානයට කිසිදු බාධාවක් නැහැ. අපි කතා බහ කරොත් එහෙම, පැහැදිලි කරොත් එහෙම, සැබෑම බුද්ධෝපස්ථානයක යෙදෙන කෙනෙක් කොයි වගේ කෙනෙක්ද, කොහොමද අපි සැබෑම බුද්ධ උපස්ථානයක් සිද්ධ කරන්නේ කියන වග පැහැදිලි කරලා දුන්නොත් අපිට කොහොමද ඒ පැහැදිලි කිරීම සිද්ධ කරන්නට පුළුවන්කමක් තියෙන්නේ?
0: ඔව්, දැන් අපි ගමු. අපි බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මේ ලෝකේ බෞද්ධයෝ කියලා කොටසක් හිටියේ නැහනේ.
1: එහෙමයි.
0: මේ ලෝකේ හිටියේ මිනිස්සුයෝ.
1: එහෙමයි.
0: එදා සමාජය තුළ. එතකොට ඒ අය විවිධ විශ්වාස ඇති. ධර්මයේ සඳහන් වෙන දෙසටක් මිත්‍යා දෘෂ්ටි තිබුණා කියලා.
1: එහෙමයි.
0: ඒ කියන්නේ මිනිස්සු එක එක විශ්වාස, එක එක අදහස්, ආකල්ප ඇති එක එක ශාස්ත්‍රවරු හැටියට පෙනී ඉන්න විශාල පිරිසක් හිටියා. තමනුත් සියල්ල අවබෝධ කරගත්ත ශාස්ත්‍රවරු හැටියට. ඒ කාලේ අපි අර සත් ශාස්ත්‍රවරු ගැන කතා කරන ඔය සංජේ බෙල්ලට්ටි පුත්තා, ජිත කේස කම්බලි, කකුද කච්චායන, මක්කලි ගෝස ඔය වගේ එක එක ශාස්ත්‍රවරු හැටියට සියල්ල අවබෝධ කරගත්ත ලෝකයේ ගැන දන්න අය හැටියට පෙනී හිටපු අය හිටියේ. ඒ වටත් අනුගාමිකයෝ හිටියා. මිනිස්සු ඒවා පිළිගත්තා. එතකොට ඊළඟට දැන් අපි දන්නවා දැන් අර උපතිස්ස කෝලිත දෙන්න සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ ගිහි නමනේ. එතකොට යාලා විමුක්තිය හොයාගෙන ඇවිදගෙන යනකොට ඉස්සල්ලාම හම්බුනේ සංජය කියලා පරිබ්‍රාජකේ. ඔහුත් ගෝලියෝ විශාල පිරිසක් තියාගෙන අනුශාසනා කරන කෙනෙක්. එතකොට යාගේ ගෝලියෝ හිතාගෙන ඉන්නේ සංජේ තමයි සියල්ල දන්නේ, අපේ ගුරුවරයා සියල්ල අවබෝධ කරගත් කෙනෙක් කියලා. එතකොට අපේ බුදුහාමුදුරු බුදු වෙන්න කලින් ඔබ දන්න උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්න ඒ අබිනිෂ්ක්‍රමණී කළ ඉස්සල්ලාම ගුරුවරයෙක් හොයාගෙන යනවනේ ආලාර කාලා. විශාල පිරිසකට අනුශාසනා කරනවා. හැබැයි එයාලා හිතාගෙන ඉන්නේ මේක තමයි විමුක්තිය කියලා අරූප ධානයකට යන මඟ කියලා දෙන. ඊළඟට රාමපුත්ත උද්දක, අපි කියන උද්දක රාමපුත්, එය ශාස්ත්‍රවරු හැටියට පෙනී හිටියා. එතකොට මේ ලෝකේ එක එක මතවාද, එක එක ආගමික විශ්වාස, එක එක දෘෂ්ටි මතවාද දරන විශාල පිරිසක් හිටියේ. එතකොට බුදුහාමුදුරු බුදු වෙලා බෞද්ධයන්ට මන කීව නෙමෙයි. උන්වහන්සේ දහම් දෙසනකොට ඒ බණහන් ආවේ මේ වගේ එක එක විශ්වාස, එක එක මිත්‍යා විශ්වාස ඇති අය. හැබැයි බුදුහාමුදුරු ඒ දේශනාව කරද්දී ඒ දේශනාව අහලා අවසන් වෙනකොට බොහෝ දේශනාවල ත්‍රිපිටකයේ කියවනකොට සූත්‍ර කියවනකොට අපිට හම්බ වෙනවා බණ අහලා අවසන් වෙනකොට ඒ අය කියනවා ස්වාමීනි මේ දේශනාව හරියට වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නවා වගේ අන්ධකාරේ හිටපු කෙනෙකුට ආලෝකයක් පහල කරා වගේ ඔබ වහන්සේගේ දේශනාව මම් මුලා වෙලා පාරක් හොයාගන්න බැරුව යන කෙනෙකුට ආර පෙන්නවා වගේ ඔය වගේ උපමාවලින් කියනවා. එතකොට අපිට පේනවා මේ මිනිස්සුන්ගේ අපි අර සාමාන්‍ය කියන අවිද්‍යාව අන්ධකාරය දුරු කරලා අර තිබිච්ච මිත්‍යා දෘෂ්ටික මතවාද දුරු වෙලා ගිහිල්ලා තමන්ට මේකයි ඇත්ත, මේකයි සත්‍ය, මේක හරියට අන්ධකාරය හිටපු කෙනෙකුට ආලෝකෙ පහළ වුණා වගේ බුදුහාඳුරන්ගේ ධර්මයේ. එතකොට මේ බණ ඇහුවට පස්සේ යාට හිතෙනවා මම මේ මම්මුලා වෙලා මෙච්චර කාලයක් හිටියේ, මං අද නිදහස් වුණා, මට සැබෑ පාර ඇත්ත, හරි දේ පෙවුණා. එතකොට අන්න ඒ දේ ඒ අයට ඇති වෙනවා. ඊට පස්සේ ඒ අය කියනවා සාමීනි අද පටන් අපි බුදුන් සරණ යනවා, අද පටන් අපි දිවිහිමියෙන් ධර්මයේ සරණ යනවා, අද පටන් ශ්‍රාවක සංඝයා සරණ යනවා, අපිවත් තෙරුවන් සරණ ගිය උපාසක උපාසකයන් හැටියට පිළිගන්න සේක්වා කියලා එහෙමයි කෙනෙක් අවබෝධයෙන් තෙරුවන් සරණ ගියේ. දැන් අද අපිට වෙලා තියෙන අද අපි උපදිනකොටනේ පැන්න සහතිකෙන් උපදිනකොට එක්ක අම්මා තාත්තා බෞද්ධ නම් යා බෞද්ධ. එතකොට අන්න ඒ වගේ ඒ පරම්පරාවෙන් උප්පත්තියෙන් එනම බෞද්ධ කියලා. එතකොට ඒ ඇරෙන්න සමහරලාවට යා උපැන්නෙන් විතරමයි, සමහරු මැරෙනකම උපැන්නෙන් විතරයි බෞද්ධ. බුදුහාමුදුරන්ගේ බුදුගුණ නම් ඇහුවත් දන්නේ නැහැ. එක බණක් අහන්නේ නැහැ. ධර්මීය ගැන පැහැදීමක් නැහැ. උදේ ඉඳන් රෑ වෙනකන් සමහරලාට බුදුන් වඳිනායටත් බනිනවා, තුනුරුවන්ටත් වෛර කරනවා. හැබැයි නමට බෞද්ධ. එතකොට ඒ වගේ ලොකු පිරිසක් තමයි අද බෞද්ධයෝ අතර ලෝකේ සමාජයේ ඉන්නවා. හැබැයි බුදුහාමුදුරුවෝ සරණ යන අය සැබෑලෙසම බෞද්ධයෝ උනේ බණ අහලා. ඒ නිසා ප්‍රධානම දේ තමයි කෙනෙක් තෙරුවන් සරණ යන්න ඕනේ උප්පත්තියෙන්වත් කෙනෙක් කියපු නිසාවත් වෙනත් හේතුවක් නිසා නෙමෙයි. එයා බුදුහාමුදුරන්ගේ ධර්මය අහනවා. ඒ ධර්මය අහනකොට එයා නිරවුල් මනසකින් අහනවා. ඒ අහද්දී ධර්මය අහලා අවසන් වෙනකොට අන්න යාට තේරෙනවා මෙන්න මේක හරි. මේ ශාස්ත්‍රුන් වහන්සේ ගුරුපදේශ රහිත ධර්මය අවබෝධ කරගත් කෙනෙක්. මම අද පටන් උන්වහන්සේව මගේ ගුරුවරයා හැටියට. දැන් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුව අද පටන් මම උන්වහන්සේ සරණ යනවා කියන්නේ උන්වහන්සේ මගේ ශාස්ත්‍රුවරයා හැටියට පිළිගන්නවා. මේ සංසාර දුකින් නිදහස් වෙන මාර්ගය මට කියලා දෙන මගේ ගුරුවරයා හැටියට මං උන්වහන්සේව පිළිගන්නවා. අද පටන් උන්වහන්සේගේ දේශනා මං අනුගමනය කරනවා. අන්න ඒ තැනට ඇවිල්ලා යා හදවතින්ම බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ යනවා. දැන් අපි පොඩි කාලේ ඉඳන් ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං පුතේ කියන්න කියලා බුදුන් වන්දනවා. ආ නමස්කාරය කියන්න කියපුවාම කියනවා. ඉස්කෝලේ ගිහිල්ලත් පන්සල් සමාදන් කරනවා. යන යන තැන පන්සල් සමාදන් වෙනවා. හැබැයි දන්නේ නැහැ ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ යා බුදුහාමුදුරන්ගේ ධර්මය අහලා ඒ ධර්මය ඇසීම තුළ අන්න යා තුළ යම් නියත මිත්‍යා දෘෂ්ටික අදහස් තිබුණද? මෙලවක් කියලා දෙයක් නැහැ, පරලවක් කියලා දෙයක් නැහැ, මවුට සැලකීමේ විපාක නැහැ, පියාට සැලකීමේ විපාක නැහැ, දානීය විපාක නැහැ, පින්කම් වල විපාක නැහැ, කෝපපාතික සත්වයන් නැහැ, ওই වගේ මිත්‍යා අදහස් මිනිසු තුල තියෙනවා. ඒවට ධර්මී කියනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. එතකොට ධර්මයේ ඇසීම තුල මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටික අදහස් එයාගේ හිතෙන් දුර වෙනවා. අලවිනියට මැති වෙන්නේ ලෞකික සම්මාදිට්ඨිය. ඒ ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය. කර්ම කර්මඵල ගැන විශ්වාසය ඇති වෙනව බනහලා. ඒ කර්ම කර්මඵල විශ්වාසය ඇති වුණාට පස්සේ අන්න ඒකේ අවසානේ තියෙනවා දසවිනියට කතා කරනවා තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරලා ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණයන් ලෝකේ ඉන්නවා කියලා පිළිගන්නවා. එතකන් ගියා පිළිගන්නේ ඔහොම අය කොහෙද ඉන්නේ මේ හැමෝම එකයි කියලා පිළිගන්න. හැබැයි සම්මාදිට්ඨිය තුල පිළිගන්නවන්නේ මේ විශ්වයේ තමන්ගේ නුවණින් අවබෝධ කරපු ශාස්ත්‍රවරු ඉන්නවා. හිටියා උන්වහන්සේලා බණ භාවනා කළා, හිත වඩලා මේ චිත්ත දියුණුව තුලින් ලෝකේ අවබෝධ කරපු අය හිටියා. මමත් උන්වහන්සේලා අනුගමනය කරනවා. අන්න එතනදී ඒ බුදු කෙනෙකුගේ දේශනා උන්වහන්සේ දේශනා කරන ධම්මග මම අනුගමනය කරනවා කියන තැනට ඇවිල්ලා තමයි ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. ඒ ධර්මයේ ගැන පැහැදීමෙන්, වැටහීමෙන්, අවබෝධයෙන් ලෞකික සම්මාදිට්ඨිය තුල තමයි යා මම මේ බුදුහාමුදුරුව සරණ යනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරන ධර්මයේ සරණ යනවා. අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් හැටියට මේ ධර්මයේ මං අනුගමනය කරනවා කියන තැනට ඇවිල්ලා ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. ඊළඟට සංඝං සරණං ගච්ඡාමි කියන්නේ එයා බලනවා මේ වැඩපිළිවෙල අනුගමනය කරලා ප්‍රතිඵල ලැබුවද, ලැබපු අය හිටියද, මේකේ ප්‍රතිඵල ලබන්න පුළුවන්ද ඔය කිව්වට. අන්න යාට ධර්මයේ තුලින් බලනකොට පේනවා එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. මේ ධර්මය අහලා කෝටි ප්‍රකෝටි ගාණක් ප්‍රතිඵල ලැබුවා. සෝවාන් වෙච්ච අය, සකදාගාමි වෙච්ච අය, අනාගාමි වෙච්ච අය, රහත් වෙච්ච අය, සංසාර දුකින් මිදිච්ච අය මෙපමණයි කියලා සීමා කරන්න බෑ. එහෙමනම් මමත් ඒ ධර්මය අනුගමනය කළ ප්‍රතිඵල ලැබපු ඒ අෂ්ඨාරි පුද්ගල මහා සංඝය ඇතුළු ශ්‍රාවකයන් මම සරණ යනවා. මං උන්වහන්සේලා අනුගමනය කරනවා. උන්වහන්සේලා ගමන් කරපු මග මම ගමන් කරනවා. ඒ තමයි මේ ගමන් මගේ, නිවන් මගේ පෙරගමන් කරු. කලින් ගමන් කළ ප්‍රතිඵල ලැබපු අය උන්වහන්සේලාව මං සරණ යනවා කියන තැනට ඇවිල්ලා තමයි සංඝං සරණං ගච්ඡාමි කියලා උන්වහන්සේලා සරණ යන. එතකොට මෙන්න දැන් ඔබම හිතන ওই විදිහට ගත්තාම අද මේ බුද්ධං සරණං, ධම්මං සරණං, සංඝං සරණං කියන අයගෙන් කීයෙන් කී දෙනාද ওই විදිහට හරියට අවබෝධයෙන් තෙරුවන් සරණ ගියා යැත්තේ? ඒ නිසා ඒ අවබෝධයෙන් තෙරුවන් සරණ යනවා කියන්නේ මෙයා නිවන් මගට පිළිපන්න. එයාගේ ඊළඟ ඉලක්කය තමයි තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයාගේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කර ගැනීම පිණිස. කියන ලෞකික සම්මාදිට්ඨිය ඇති කරගෙන තෙරුවන් සරණ යනවා හදවතින්. එයාගේ ඊළඟ උත්සාහය ලෝකෝත්තර සම්මාදිට්ඨිය, කියන්නේ චතුරාර්ය සත්‍ය. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය වෙනුවෙන් එයා කැප වෙනවා. ඊට පස්සේ සෝවාන් වීම පිණිස සකදාගාමී අනාගාමී රහත් වෙන, ඒක තමයි යාගේ අරමුණු. එතකොට ගිහි ශ්‍රාවකෙක් නම් බුදුහාමුදුරුවෝ පෙන්නවා අනාගාමී ඵලය දක්වාම ගිහි ශ්‍රාවකයෙකුට ගිහි ජීවිතය තුළ ඉලක්කයක් ඇතුව ගමන් කරන්න. පැවිදි වුණා නම් එයාගේ ඉලක්කය රහත් වෙන එක. ඒකනේ බුදුහාමුදුරුවෝ පෙන්නුවේ ස්වාමින් වහන්සේලාට ඉලක්කයක් තියාගන්න සාරිපුත්ත මොග්ගල්ලාන වගේ වෙනවා. බුදුහාමුදුරුවෝ වගේ වෙනවා කියලා හිතන්න එපා. කොතනවත් බුදුහාමුදුරුවෝ දේශනා කරේ නැහැ මහණෙනි මං වගේ වෙන්න. ඒක කරන්න පුළුවන් ලේසි දෙයක් නෙමෙයි. උන්වහන්සේ සරණ යන ශ්‍රාවකයන්ගේ ඉලක්කය තමයි සාරිපුත්ත මොග්ගල්ලාන වගේ වෙනවා. අන්න මේ ශාසනය තුළ පැවිදි ශ්‍රාවකයක ඉලක්ක, භික්ෂුණියක් නම් පැවිදි වෙච්ච කෙනෙක් නම් කේමා උප්පලවන්නා අන්න ආදර්ශමත් චරිත තමන්ගේ ජීවිතේ. ඒ අය අරමුණු කරගෙන පැවිදි ජීවිතේ ගමන් කරන්න. ගිහි ශ්‍රාවකයෙක් නම් චිත්ත ගෘහපති හත්තාලෝක පුත්ත සිටුතුමා වගේ වෙනවා කියලා මහන්සි ගන්න කිව. ඒ අය ගිහි ජීවිතේ අනාගාමී ඵලයටම හිත වඩපු අය. එතකොට ගිහි ශ්‍රාවිකාවක් උපාසිකාවක් නම් ගිහි ජීවිතයේ තුල පුජ්ජුත්තරා වගේ වෙනවා, වේලුකණ්ඨකී නන්දමාතා වගේ වෙනවා කියලා ඒ ඉලක්කය තුල ගමන් කරන්න කිය. එතකොට බලන්න ධර්මයේ අර අවබෝධයෙන් තෙරුවන් සරණ යන කෙනා, අවබෝධයෙන් බුදුන් සරණ යන කෙනා, එයාට තමයි සැබෑ බෞද්ධයා කියන්නේ. එතකොට එයාගේ ඉලක්කය තමයි යා ගිහියෙක් නම් ගිහි ජීවිතයේ තුල අනාගාමී ඵලය අරමුණු කරගෙන මේ ධම්මග පියවරෙන් පියවර ඉදිරියට වඩාගෙන ඉස්සරහට යනවා. පැවිදි ශ්‍රාවකේ එයා නිවන අරමුණු කරගෙන පියවරෙන් පියවර ඉදිරියට යනවා. තී යන ගමන තුල යම් යම් කර්ම දෝෂ, ප්‍රශ්න, අකුසල් වැටීම් වෙනවා. හැබැයි ඒ කොච්චර බිම වැටුණත් ආපහු නැගිටින්නේ ධර්මයේ පැත්තට. කොච්චර කරදර බහදාවත් ආපහු ධර්මයේ පැත්තට ඉස්සරහට යනවා. අන්න එහෙම තමයි මේ ධම්මගේ ඉදිරියට යන ශ්‍රාවකයාගේ අරමුණ ඉලක්කෙ වෙන්නේ. තී නිසා මේ තුලින් ඔබ තේරුම් ගන්න, ඇත්තටම අපි බෞද්ධ වුණාට අපේ ඥාතීන් අපි දන්න අය අසල්වැසියෝ ඇසුරු කරන අය නමට බෞද්ධ වෙලා ඉන්න බොහෝ පිරිසක් දිහා බලන්න සමහරුන්ගේ බෞද්ධකම තියෙන ඇත්තටම උප්පැන්න සහතිකය විතරමයි. බුදු ගුණයක් දන්නේ නැහැ, බණක් අහන්නේ නැහැ, ධර්මී ගැන පැහැදීමක් නැහැ, ශ්‍රාවක සංඝයා ගැන කවුද කියලා අඳුනගෙන නැහැ. ඒ නිසා තුනුරුවන්ට ගරහගෙන, තුනුරුවන්ට බණිමින් ධර්මයට ගරහගෙන ඉන්න නමට විතරක් උප්පැන්න සහතිකයට බෞද්ධ වෙච්ච බොහෝ පිරිසක් එක්ක තමයි අපි මේ සමාජ ජීවත් වෙන්නේ. ඒ නිසා ඇත්තට සැබෑ ලෙසම දැන් බුදුහාමුදුරන්ගේ කාලේ බොහෝ පිරිසක් බෞද්ධ වුණේ ධර්මය අහලා, බණ අහලා. අන්න ඒ විදිහට ධර්මයට පැමිණිච්ච අය තමයි ධම්මගේ ඉදිරියට ගිහිල්ලා ප්‍රතිඵල ගත්තේ, මඟඵල ලැබුවේ. ඒ පිණිස ඔබ උත්සාහ කරන්න, වීරිය කරන්න. ඒකට හොඳම කාලේ මේ මැයි මාසේ, වෙසක් මාසේ. ඉදිරියේ බොහෝ පින් කන්සිල් වැඩසටහන්, භාවනා වැඩසටහන් කෙරෙනවා. ඒ වගේම උත්තම ධාතුන් වහන්සේලා සියසින් දකින්න, බුදුන් දකිනා වගේ, රහතන් වහන්සේලා දකිනා වගේ ඒ දැකලා වන්දනා කරන අවස්ථාවල් ලැබෙනවා. අද නොයික් පින්කම් සෑ වන්දනා පින්කම් සිදු වෙනවා. මේ හැම දෙයකින්ම පිනත් අවශ්‍යයි, ආමිෂයත් අවශ්‍යයි. ඒ පින රැස් කරගන්නා වගේම ප්‍රතිපක්තිය තුලත් ජීවිතේ පින් කුසල් වඩාගෙන ඉදිරියට යන්න අවංක උත්සාහයක් ගන්න. අන්න ඒ තුල ඔබට ඔබේ නිවන් මඟ විවර කරගන්න පුළුවන්කම තියෙනවා.
1: එහෙමයි. ඉතින් ඔබට ඉතාමත්ම වටිනා කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේගේ අනුශාසකත්වයෙන් යුක්තව අතුරුගිරිය තිසරමාවතේ පිහිටි ශ්‍රී සදාම් පදනම කේන්ද්‍ර කරගෙන ඔන්න ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේ, සරච්ච ධාතුන් වහන්සේ, මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ, ඒ වගේම විශේෂයෙන්ම තායිලන්තයේ සංඝරාජා අපේ හාමුදුරන් වහන්සේ පූජා කරන්නට යෙදුණු හේතුම් වූ ධාතුන් වහන්සේ ඇතුළු බොහෝ ධාතුන් වහන්සේ වැඳ නමස්කාර කරගන්න පුළුවන් කමක් තිබෙනවා. වෙසක් මාසේ නැත්නම් මැයි මාසේ 30 වෙනිදා වෙසක් පුර පසළොස්වක පොහෝදා සවස 3 ඉඳලා පසුදා උදෑසන දක්වාම මේ උතුම් වූ ධාතුන් වහන්සේ නමස්කාර කරන්නට පුළුවන් අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමට ආවොත්. ඒ වගේමයි බක්කුල මහා සෑය කේන්ද්‍ර කරගෙන මැයි මාසයේ 30, 31 සහ ජුනි පළමුවනදා වෙසක් කලාපයක් නිර්මාණය කරලා තිබෙනවා. බොහෝ පින්කම් රාශියක් සංවිධානය කරලා තියෙනවා. සහ ජූනි මාසයේ 13 වෙනිදා ඓතිහාසික තුහුපාරාම මහා සෑය රද වන්දනාව පැවැත්වෙනවා. මේ සියලු දේවල් ගැන, මේ සියලු පින්කම් ගැන ඔබව දැනුවත් කරන අවස්ථාව තමයි මේ උදා කරගන්නේ. ඒ වෙනුවෙන් අපි අතිපූජනීය ගලිගමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේට ආරාධනා කරමු සියලු පින්කම් ගැන සැදැහැවත් ඔබ සියලු දෙනා දැනුවත් කරන්න.
0: ඇත්තටම දර්ශන වෙසක් පොයේ මුල් කරගෙන දින 3ක් පුරා විසක් පෝයට පෙර දවසින්දන් ධර්ම දේශනා ඒ වගේම ජයිශ්‍රී මහබෝධි ශාකාවක් වැඩ සිටින ඒ උතුම් අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමි පින්කම් සිදුවෙනවා. ඒ වගේම විසක් දවසේ හවස තුනේ ඉඳන් පසුදා ඒ අවසන් කෙනා දක්වා වන්දනා කරගන්න දවසක් පුරා ඒ උතුම් ධාතුන් වහන්සේ අපි බක්කුල මහා සෑය වැඩ සිටින ඒ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා මහරහත් ධාතුන් වහන්සේලා අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේදී සැදැහැවතුන්ට වන්දනා කරගන්න අපි අවස්ථාව ලබා දෙනවා වෙසක් දවස තුළ. ඒ වගේම වෙසක් දිනේ මැයි 30 වෙනිදා 31 ජූනි 1 වෙනිදා කියන ඒ දින තුනත් පුරාම වෙසක් කලාපයක් බක්කුල මහා සෑය මුල් කරගෙන නොයෙක් පින්කම් සත්බුදු වන්දනාවන් ඒ වගේම භක්ති ගීත වෙසක් සැරසිලි ආදී නොයෙක් පූජා පින්කම් එක්ක ධර්ම දේශනා ආදී සෑවන්දනා ආදී පින්කම් මාලාවක් ඒ දින තුන තුළ බක්කුල මහා සෑය පුණ්‍ය භූමියේ පැවැත්වෙනවා. ඉතින් අපි සදහැවතුන්ට සිහිපත් කරන මේ පින්කම් වටා එකතු වෙන්න පින් පුරා ගන්න එකතු වෙන්න. ඒ වගේ විශේෂම පින්කමක් අපි සූදානම් කරගෙන යනවා තව කල් තියෙනවා. නමුත් ඔබ දැම් තියාම ඒ පින්කම වෙනුවෙන් ඔබේ ජීවිතය ඔබ සූදානම් වෙන්න පේවෙන්න ඔබට බොහෝ පින් පුරා ගන්න. ඒ තමයි මේ ලංකා සම්බුද්ධ ශාසනයේ දකුණු අකුධාතුන් වහන්සේ බුදුරුව මවාගෙන අහසේ පෙළහර පාලා සෑ ගර්භයක පිහිටලා සිව් බුදුවරුම සමාපත්තියෙන් වැඩ හිටිය පෙර බුදුවරුන්ගෙත් පාරිභෝගික ධාතුන් වහන්සේලා වැඩ සිටිය ඒ පිම්බිම මත අද අනුරාධපුරේ ථූපාරාම සෑය නමින් හඳුන්වන ඒ උතුම් මහානීය පූජනීය මහා සෑ පිම්බිමේ අපි සිදු කරන මහා සෑ වන්දනා පින්කම ජූනි මාසේ 13 වෙනිදා සෙනසුරාදා හවස් වරුවේ ඉඳන් සංවිධානය කරලා තියෙනවා. ඉතින් ඒ සඳහා ඔබ එකතු වෙන්න කියන ආරාධනාව සිහිපත් කරනවා. පුළුවන් තරම් පින් කරගන්න. මේ පින්කම් ගැන වැඩි විස්තර දැනගන්න ඔබට පුළුවන් අපේ ආයතන වලට කතා කරලා ඔබේ ශක්ති පමණින් මේ පින්කම් එක්ක එකතු වෙලා ඒ පින්කම් සාර්ථක කරගන්න ඔබේ ශක්ති පමණින් උදව් උපකාර කරන්න.
1: අපේ හාමුදුරන් වහන්සේ සිහිපත් කරන්නට හේතුණු පරිදි මේ සියලු කටයුතු පිළිබඳව වැඩි විස්තර ඔබට දැනගන්න පුළුවන් කමක් තිබෙනවා. මේ දුරකථන අංක දෙක පැහැදිලිව සටහන් කරගන්න 0224 227 82 0224 227 82 ඒ වගේම 0234 226 3646 0234 226 3646 කියන දුරකථන අංක දෙකට කතා බහ කරලා ඔය සියලු පින් කටයුතු වෙනුවෙන් ඔබට දායකත්වයන් සහාය අපවීම කැපවීම කරන්න කොහොමද කියලා වැඩි විස්තර දැනගන්න පුළුවන් කමක් තිබෙනවා. ඉතින් අද සඳුදා දිනයේදී net FM ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවත් මෙලෙස නිමාවට පත් වන ධර්ම සාකච්ඡාවත් ඔබ වෙනුවෙන් දේශනා කරන්න දහම් කරුණු පැහැදිලි කරන්නට අපි කෙරෙහි අනුකම්පාවෙන් වැඩමවන්නට යෙදුණු අතුරුගිරිය තිසර මාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දෙකේනපුර සිලසු අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේට උතුම් වූ ධර්මාවබෝධයෙන් සැනසෙන්නට මේ සියලු පින් හේතු වාසනා වේවායි කියා අපි සාදු හඬක් පවත්වමින් ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබට අපි විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේ බොහෝ කාලයකට පස්සේ උන්න කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී ජුනි මාසයේ 7 වෙනිදා ඉරිදා දවසේ උදෑසන 8 සිට දහවල් 12 දක්වා උතුම් වූ භාවනා වැඩසටහන මෙහෙයවන්නට වැඩමවීම සිද්ධ කරනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි බෞද්ධ මහා සම්මේලන ශාලාවට ජුනි මාසයේ 7 වෙනිදා ඉරිදා උදෑසන 8ට පෙර එන්න කියලා අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් මෙහෙයවීමෙන් පවත්වන භාවනා වැඩසටහන සමගින් එක්කාසු වීම සඳහා ඉදින් මේ මාසයේ 30 වන දිනට යෙදෙන වෙසක් පුරපසළොස්වක පොහෝදා net FM රේඩියෝවේ නේත්‍රාලෝක වෙසක් කලාපය මෙවර අපි පවත්වනු ලබන්නේ ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන අතිපූජනීය වතුරුකුඹුරේ ධම්මරතන අපේ හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි වෙසක් පුරපසළොස්වක පොහෝදා ශ්‍රිත පූජා සජීවී වැඩසටහනත් මේ පුණ්‍ය භූමියේ සිටයි දවස පුරා විකාශය කිරීම සිද්ධ කරනු ලබන්නේ. උදැසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් ආරම්භ කරන මේ උතුම් වැඩසටහනේදී අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ වැඩමවා උදැසන 8ට සජීවී ධර්මදේශනාව සිදු කරන්නට නියමිතයි. ඉන් අනතුරු උදැසන 9:15 සිට ඔබට සජීවී ශ්‍රේත පූජා ධර්ම සාකච්ඡාව සමගින් එක්කාසු වන්නට පුළුවන් අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩමවනවා. ඉන් අනතුරුව පෙරවරු 11:10 සම්බුද්ධ පූජාව පවත්වා පස්වරු දෙකට දහවල් සජීවී ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පස්වරු හතරට ශ්වේත පූජා සවස ධර්මදේශනාව සජීවී ලෙසින් පවත්වන්නට මෙවර ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍ය භූමියට වැඩමවන්නේ අතිපූජනීය භගවන්තලාවේ රාහුල ස්වාමීන් වහන්සේ. අතිපූජනීය මහබුලන් කුලමේ ගුණරතන ස්වාමීන් වහන්සේගේ මදුරහණින් පවත්වන ආශිර්වාද පූජාව සවස 5:30ට ආරම්භ කරනවා. සජීවීව ඔබ සීලු දෙනාට ඒ පූජාව සමගින් එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. රාත්‍රී 7ට රාත්‍රී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න, ඓතිහාසික බලන්ගොඩ කෝරගල පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. රාත්‍රී 10:00 සිට පසුදා 5:00 සනරාමර රාත්‍රියේ උතුම් වූ ධර්මදේශනාව සමගින් එක්කාසු වන්නට පුළුවන්. තුන්යම් රැයක් පුරාවට රාත්‍රී 10:00 සිට පසුදා 5:00 නැත්නම් උදෑසන 6 දක්වා පැවැත්වෙන මේ උතුම් වූ ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩමවීම සිද්ධ වන්නේ අතිපූජනීය මාපලගම සුසිලවංශ ස්වාමීන් වහන්සේ. ඉතින් මෙහිදී ලෞතුරු වර්ණ කණ්ඩායම විසින් මේ උතුම් වූ පින්කම් මාලාව සඳහා නේත්‍රාලෝක වෙසක් කලාපයේ සඳහා එක්කාසු වන ඔබ සියලු දෙනාට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසම සම සර්වඥතා මහා ඥාන පූජාව අඩංගු ඥාන සියයකින් සමන්විත ඉතාමත්ම දුර්ලභ ග්‍රන්ථයක් නොමිලේ ඔබට ප්‍රධානය කරන්නට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ සියලු පින් කටයුතු සමගින් එක්කාසු වන්න ඔබ සියලු දෙනා මෙවර නේත්‍රාලෝක වෙසක් කලාපයට කූරගල පින්බිමට පැමිණෙන්න කියලා. ඉතින් සුගන්ධ කුටියේදී ඔබට පුළුවන් කමක් තිබෙනවා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවකේශ ධාතුන් වහන්සේ, සරෝජ ධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න. ඒ වගේමයි වෙසක් සිරි අසිරි විඳින්නටත් පුළුවන් කමක් තිබෙනවා. තොරන් රාජයා ඇතුළු සියලු වෙසක් නිර්මාණ දැක බලා ගන්නටත් පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම සම්බුද්ධ කුටියේ පූජාවන් සඳහා දායකත්වයේ එක්කාසු කරන්න මේ පින්කම් මාලාව සඳහා දායකත්වයන් දක්වන්නට 0773 66 76 0773 66 76 කියන දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඉතින් පසුදා නැත්නම් මේ මාසේ 31 වෙනිදා සවස 5:30ට ආශිර්වාද පූජාව ආරම්භ කරනවා. එදින රාත්‍රී 7ට ධර්මදේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය කුට්ටි කුලමේ ප්‍රේමාලංකාර ස්වාමීන් වහන්සේ. එනිසා පවුලේ සියලු දෙනා සමගින් මෙවර 2026 වර්ෂයේ වෙසක් අසිරිය විඳින්න ඓතිහාසික බලන්ගොඩ කූරගල පින්බිමට පැමිණෙන්න කියලයි අපි ආරාධනා කරන්නේ මැයි මාසේ 30 වෙනිදා. අපි අද වැඩසටහන නිමාවටපත් කරනවා. ඔබ සියලු දෙනාගේ ජීවිත සුවපත් වන්නට තුන්රුවනි ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබෙන්න කියන ප්‍රාර්ථනාවෙන් ඔබට තෙරුවන් සරණයි.

Net FM. Spirit Vanderbilt. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුතන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

Nit FM. Spirit Vanderbilt. බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ

Nit FM. Nit FM. Spirit Vanderbilt. Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමෙතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජග්ග පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nyt.fm. Pirit Mandebjerg.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යත්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යනලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙන් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පද්මේ දක්වා 33 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.